0: අයිබෝන් සුබ දැස්සනක් FM 93.7 හතෙන් ලක්කඩ අහගෙන ඉන්න වෙලාව උදේ 5 විනාඩි 34යි
1: FM 93.5 FM 93.7 ලක්කඩ Radio ITN

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: Lakhana hagin nilau de pahai nadi hatli hai.
2: Adakumure, Ralumavati, Nilkurula, Sonalika, Ashwabal Panahaka engine dharitava, Avuma Indana Dahane, Pahasuin Hesiravima, Nadatu saha Amadara Kotas Ganime Pahasuma, Two Wheel, Four Wheel, Sonalika Tractor Air. Then Divinipura ati TVS Sonalika, Alivi Niyojithayan Vethin. රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agribusiness වෙතින් සොනාලිකා ට්‍රැක්ටරි මහ පුලවට මහ බලයක්. දශක තුනක ලක්හඬ අභිමානීය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
3: අපි සොයන්නේ
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ Golden Voice FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN.

සසර මග පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 450

0: ரேடியோ ITN ராத்திரத்த வகை கேன ரேடியோ. ஜீவித்த தினம் நட பாசிட்டிவ் வைப்ஸ் வித் சார்ஜ்
1: ஐபோவன். சுப தவசாக். එක්තරා ගමක හිටියා හරිම කරුණාවන්ත මහලු මිනිසෙක්. ඔහු හැමදාම උදේට පාරයිනේ තියෙන පුංචි බංකුවක ඉඳගෙන එතනින් එන යන මිනිස්සු දෙහා බලාගෙන ඉන්නවා. එයා කවදාවත් කාගෙන්වත් සල්ලි ඉල්ලුවේ නැහැ. හැබැයි පාර යන පුංචි ළමයෙක් දැක්කොතින් සාක්කුවෙන් චොකලට් එකක් අරන් දීලා හිනා වෙනවා. දවසක් තරුණයෙක් මේ සීයාව නිතරම දකින නිසා ළඟට ගිහිල්ලා මෙහෙම ඇහුවා. සිහි, ඔය හැමදාම උදේ ඉඳන් රෑ වෙනකම් මෙතන වාඩි වෙලා ඉන්නවා. ඔයාට මහන්සි නැද්ද? ගෙදර කවුරුවත් නැද්ද කියලා. සියා හරිම සන්සුන් හිනාවක් පාලා මෙහෙම කිව්වා. පොතේ මගේ ජීවිතේ මට ලස්සන මතක ගොඩක් ඉතිරි කරලා තියෙනවා. මගේ එකම පුතා මීට අවුරුදු ගණනාවකට කලින් වෙනත් රටකට ගියා. එයා දැන් ලොකු තැනක ඉන්නවා. හැබැයි එයා හරිම කාර්යබහුලයි. එයාට මාව බලන්න එන්න වෙලාවක් නැහැ කියලා. තරුණයාට සීයා ගැන ලොකු දුකක් දැනුණා. එයා ඇහුවා, එහෙනම් සීයායි තාමත් මෙතනට වෙලා බලාගෙන ඉන්නේ? එයා එන්නේ නැහැ කියලා දැන දැන. එතකොට සීයා දුන්න උත්තරෙන් තරුණයාගේ ඇස්වලට කඳුළු ආවා. සීයා දුන්නේ මෙහෙම උත්තරයක්. පොතේ මම මෙතන වාඩි වෙලා ඉන්නේ මගේ පුතා එනකන් විතරක් නෙවෙයි. පාරේ යන අනිත් අයගේ දරුවෝ දිහා බලලා මගේ පුතාටත් කවුරු හරි මේ ලෝකේ මේ වගේම ආදරෙන් සලකනවා ඇති කියලා හිතට සතුටක් ඇති කරගන්න. මගේ පුතා මාව අමතක කළාට මට මගේ පුතාව අමතක කරන්න බෑ. දෙමාපියන්ගේ ආදරය කවදාවත් හිස් වෙන්නේ නැහැ කියලා. තරුණයා එතනින් ගියේ ගල් ගැහෙල වගේ. එයාට එකපාරටම මතක් වුණේ ගෙදර තනියම ඉන්න එයාගේ අම්මයි තාත්තයි. සමහර වෙලාවට අපි ජීවිතයේ දිනන්න ඉස්සරහට යන දඟලනකොට අපේ සාර්ථකත්වයේ පිටුපස තියෙන කඳුළු කතාවන් අපි අමතක කරනවා. අපිට කෝටිපතියන් වෙන්න පුළුවන්, ලෝකෙම ජය ගන්නත් පුළුවන්. හැබැයි ගෙදර යනකොට අපේ මූණ බලන්න ආදරණීය ඇස් දෙකක් ආසාවෙන් බලාගෙන ඉන්නවා නම් ඒක තමයි ජීවිතයේ තියෙන ලොකුම ධනය. ඔයාට කොයි තරම් වැඩ තිබුණත්, කොච්චර කාර්යබහුල වුණත් පුංචි විනාඩියක් අරගෙන ගෙදරට කෝල් එකක් ගන්න. අම්මේ, තාත්තේ, මං ඔයාලට ආදරේ කියලා කියන්න පරක්කු වෙන්න එපා. මොකද හෙට දවස කියලා කියන්නේ නිශ්චිත නොවන බලාපොරොත්තුවක් විතරක්ම වෙන හින්දා. අද ඔබට ආශිර්වාදාත්මක දවසක් වේවා.
0: ජීවිතය දිනන්නට
2: පොසිටිව් වයිබ්ස් විත් චාමි.
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
3: Velau de hayai
4: Me pay Moiva mata kirima Surekimu magatunda
5: Bas ratiyekin bæseyana magiyekunam bas ratiye idiri pasin paara maru novanna
4: Super kavanak පරිස්සමින් කිහිපෙන්න.
6: දෙත්තා ගතිගත් දෙත්තා

0: අයිබෝන් සුබෝ දෑසනක් අද ඔක්තෝම්බර් මාසේ දෙවනිදා සෙකුරාදා දවස අද අපි සෝදානම් ලංකාවේ වගේම ලෝකයේ සිදුවුණු දේවල් පිළිබඳව දේශීය පුවත්පත් නිලමේ බඩවි සහ ලක්හඬ ප්‍රවෘත්ති අංශය ගෙනෙන තොරතුරු ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් තුලින් ඔබට කියන්න. අද දිනමින පුවත්පතේ ප්‍රධාන සිරස්තලයටයි අපි අවධානය යොමු කරන්නේ. රොෂෙල් ප්‍රනන්දුයි වාර්තාව අරගෙන ඉන්නේ. කෙහෙල් බද්දර පද්මේ මත් ජාවාරමුන්ගේ තොරතුරු පොත්වල ලියලා ගණන් මිනුම් එක්ක නම් ගම්ද ඒ අතර අත් අකුරු පරීක්ෂාවට පොත් අටක් රස පරීක්ෂකට කියලයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතව ඔහුගේ ඡායාරූපයකුත් සමගින් තොරතුරු සඳහන් කරලා තියෙනවා. ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින කෙහෙල් බද්දර පද්මේ විසින් මද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් සටහන් කර ඇති බව කියන පොත් අටක් අත් අකුරු පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංගේස් බෝධරගම මහතා ඊයේ නියෝග කළා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුගේ මද්‍රව්‍ය ජාලය සම්බන්ධයෙන් ලියන ලද බවට සැක කෙරෙන සටහන් පොත් අටක් විමර්ශනය අතරතුරදී සොයාගෙන ඇති බව අධිකරණයට ප්‍රකාශ කළා කියලායි සඳහන් කරලා තියෙන්නේ. එම සටහන් පොත්වල සඳහන් කර ඇති නම් ගම් ගණන් මිනුම් සහිත ඒවායේ අත්අකුරු සැකකරුගේ අත්අකුරු සමග සසඳා පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට නියෝග දෙන ලෙස විමර්ශන නිලධාරීන් අධිකරණයෙන් ඉල්ලා සිටියා කියලත් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා අදාළ සටහන් පොත් අට අත් අකුරු පරීක්ෂාව සඳහා රස පරීක්ෂකවරයා වෙත යොමු කරන ලෙස නියෝග කළ අතර සැකකරු ලබන 15 වෙනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද නියෝග කළා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත තොරතුරු සටහන් කරන්නේ. පෙරපාසල් අධ්‍යාපනයේ සිට දරුවන්ගේ අධ්‍යාපනය ගැන රජය දැඩි සැලකිල්ලෙන් කටයුතු කරන්නේ රටේ පළමු සම්පත දරුවන් ලෙස සලකමින් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. අපි අහලා බලමු එතුමිය මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කළේ කියලා.
1: මම විශ්වාස කරනවා දරුවන්ට දරුවන් විදියට සලකන්න නම් අපි දරුවන්ගේ මානසික තත්ත්වය තේරුම් අරගෙන සිටිය යුතුයි කියලා. ඒ වගේම තමයි අපේ සමාජය හැඩගස්වන්න දායක වුණු වැඩිහිටියන්ටත් මම ගෞරවයෙන් මේ වෙලාවේ සිහිපත් කරනවා. අධ්‍යාපනය, සෞඛ්‍ය හා භෞතික ආරක්ෂාව දරුවෙක්ගේ දියුණුවකට කොයිතරම් වැදගත්ද කියන දේ ගැන අපි නිරන්තරම කතා කරනවා. නමුත් ඊට වඩා වැදගත්ම දෙයක් තමයි දරුවන්ගේ චිත්තවේගීය ආරක්ෂාව, ආත්ම විශ්වාස සහ බියෙන් හිංසනයෙන් තොරව වැඩෙන්නට තියෙන ඒ නිදහස හිමිවිය යුතුයි කියන එක අපි විශ්වාස කරනවා. ඩිජිටල් තාක්ෂණය සහ කෘතිම බුද්ධිය අපේ දරුවන්ගේ ඉගෙනුම් ක්‍රමය සහ සන්නිවේදන ක්‍රම සම්පූර්ණයෙන් වෙනස් කරමින් සිටිනවා. මම හිතන්නේ මෙතන මේ ශාලාවේ ඉන්න දරුවන් සියලු දෙනාගේම සන්නිවේදන ක්‍රම මෙතන ඉන්න වැඩිහිටියන්ගේ සන්නිවේදන ක්‍රම වලට වඩා ගොඩක් වෙනස්. සමාජ සම්බන්ධතා පවත්වාගෙන යන විදිත් හරිම වෙනස්. ඒකත් අපි තේරුම් ගත යුතුයි. තාක්ෂණය කියන එක ප්‍රයෝජනවත් වෙනවා වගේම ඒක තුලින් අපිට අලුත් දේවල් කරන්න හැකි වෙනවා වගේම සයිබර් අවකාශය හිරිහැරවලින් තොර ආරක්ෂිත එකක් කරන එකත් අපේ වගකීමක්. මොකෝ අපිට පේනවා අද දවසේ විශේෂයෙන්ම දරුවන්ගේ මානසිකව වද දෙන හිංසනයට පත් කරන තැනක් බවට සයිබර් අවකාශය පත් වෙන්න පුළුවන්. අපිට අවශ්‍යයි ඔබ සියලු මාතින් ආරක්ෂා කරන්න.
0: මේ සම්බන්ධයෙන් අද ලක්කන ප්‍රවෘත්ති අංශය ඒ විදිහට තොරතුරු සටහන් කරනකොට ලංකාදීප පුවත්පත චාරුපත් සමගින් තොරතුරු සටහන් කරනවා. දිනමින පුවත්පතත් ඒ සම්බන්ධයෙන්ම තොරතුරු සටහන් කරන්නේ. ලෝක ළමා දින අසිරිය දෙස බලනා පොඩි හිමිවරුන්ටත් ලොකු සතුටක් දැනුණා කියලා අද සඳහන් කරලා තියෙනවා චාරුපත් සමගින්. ලෝක ළමා දිනය වෙනුවෙන් ඊයේ රට පුරා වැඩසටහන් පැවැත්වුණා. ඒ අතර කුඩා සාමණේර හිමිවරුන් 59ක් මැලසිරිපුර කිඹුල්වාන වැවේ ජල ක්‍රීඩා කරමින් ලෝක ළමා දින සුන්දරත්වය විඳගත් අයුරේ මෙලෙසින් ඡායාරූපත් සමගින් තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පතේ. අද දිනමින පුවත්පතත් සටහන් කරනවා කුරුණෑගල වැහැර ශ්‍රී සංඝරාජ පිරිවෙනේ සාමණේර ස්වාමීන් වහන්සේ 59ක් ලෝක ළමා දිනය වෙනුවෙන් මැලසිරිපුර කිඹුල්වාන වැවේ ජල ක්‍රීඩා කරමින් ළමා ලෝකයේ සුන්දරත්වය මෙසේ විඳගත්තා කියලා අද සුන්දර ඡායාරූපයක් සහිතව තොරතුරු සටහන් කළ දෙනවා මේ සම්බන්ධයෙන්. ඉතිහාසයේ පළමු වරට 100%ක්ම රජයේ අරමුදල් යොදවමින් රටට අවශ්‍ය සියලු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීමට කටයුතු කරන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා ප්‍රකාශ කළා.
2: ඉතාම දුෂ්කර කාලයක් අපි පහු කළේ. දැන් වෙනකොට රජයේ රෝහල්ට ලබා දිය යුතු ඖෂධ වලින් අපි දැන් 96%ක් සපයනවා. මේක තිබුණේ 50% විතර මට්ටමේ අපි බාර ගන්නකොට අපේ අරමුණ බවට පත් වෙලා තිබෙන්නේ අපේ ජනතාවට අවශ්‍ය කරන ගුණාත්මක තත්ත්වයෙන් ඉහළ ආරක්ෂිත ඖෂධ නියමිත වේලාවට සැපයීම. රජය හැටියට අපි වසරකට ඖෂධ සහ ශල්‍ය උපකරණ සැපයීම වෙනුවෙන් රුපියල් බිලියන 185ක් මෙරටේ ජනතාවගේ බදු මුදල් භාණ්ඩාගාරයෙන් අපි වෙන් කරනවා. මෑත භාගයේදී අපිට පුළුවන්කම ලැබුණා සියලුම සැපයීම් කරුවන්ට ප්‍රමාදයකින් තොරව ඔවුන්ගේ මුදල් ලබා දීමට. දැන් කිසිම සමාගමකින් කිසිම පැමිණිල්ලක් නැහැ රජයෙන් ඔවුන් ලබා දීපු ඖෂධ හෝ ශල්‍ය උපකරණ වලට මුදල් ගේමේ ප්‍රමාදයක් තිබ්බයි කියලා. ඉතිහාසයේ පළවෙනි වතාවට ලබන අවුරුද්දේදී අපි රජයේ අරමුදල් 100%ක් වියදම් කරලා අපිට අවශ්‍ය සියලුම ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගන්නවා. UNICEF එක තමයි අපි වෙනුවෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය සිදු කරන්නේ. ඒ වගේම දැන් අපිට අවස්ථාව සැලසීලා තිබෙනවා අපේ රටෙන් එළියට අපේ ජනතාවට අවශ්‍ය කරන ඖෂධ ප්‍රමාණය පමණක් නෙවෙයි. අපි මාලදිවෙන් ජනරජාත්‍ය එක්ක සාකච්ඡා කරාම අපේ SPCC එක හරහා මාලදිවෙන්ටත් යම් ඖෂධ ප්‍රමාණයක් සැපීමේ හැකියාව පවතින.
0: Let's move to the Daily News newspaper. CPC insecures 70 rupee loss per diesel litre given as subsidy amid crisis. Government allocates 41 billion rupees for next 3 months. A diesel barrel has surged from $88 to $170. For the more details, Ceylon Petroleum Corporation Chairman DJ Rajakarna stated that they were still incurring losses despite providing a 70 rupees subsidy per liter of diesel amid surging global oil prices. අද මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත් තොරතුරු සටහන් කරනවා. ඒතිකම ලංකාදීප පුවත්පතත් සටහන් කරලා තියෙනවා තොරතුරු. ලක්හඬ ප්‍රවෘත්තිංශත් තොරතුරු අරගෙන අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. වැඩිවුණ මිලේ ඩීසල් ලීටරයකට රජයෙන් රුපියල් 70ක සහනාධාරයක්. රක්ෂණ ශ්‍රියන්තයි අද වාර්තාව අරගෙන ඉන්නේ. දිනමිනට අපි අවධානය යොමු කරනවා වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. ගෝලීය අර්බුදය හමුවේ ඛනිජ තෙල් මිල ඉහළ ගොස් ඇති අවස්ථාවේ ඩීසල් ලීටරයකට රුපියල් 70ක සහනාධාරයක් මේ වන විට ලබා දී ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති DJ රාජකරුණා මහතා පෙන්වා දෙනවා. එතෙක්කම ඔහු සඳහන් කරන්නේ ලෝක වෙළඳපොලේ ඉන්ධන මිල ඉහළ යාමේ පීඩණය ජනතාව මත පැටවීමකින් තොරව ඉන්ධන මිල සංශෝධනය කර ඇති බවයි. අපි අහලා බලමු මෙතුමන් මේ සම්බන්ධයෙන් මොන වගේ අදහසක්ද ප්‍රකාශ කරන්න කියලා. මේ ලක්හන ප්‍රවෘත්තිංශය ගෙනෙන්න තොරතුරු අපි ඊට පස්සේ අවධානය යොමු කරනවා දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් මොන වගේ සටහනක්ද අරගෙන ඇවිල්ලා තියෙන්නේ කියලා බලන්න.
3: පෙබරවාරි මාසේ පෙට්‍රල් බැරල් එකක් තිබුණේ ලෝක වෙළඳපොලේ ඩොලර් 75ට. 9 වෙනි මාසේ ඇවරේජ් උනේ 136ට. 80%ක වැඩිවීමක්. ඩීසල් 88ට තිබුණේ බැරල් එකක්. ගිය මාසේ ඇවරේජ් උනේ 170ට. 91%ක වැඩිවීමක්. බොරතෙල් ගත්තොතින් ලෝක වෙළඳපොලේ මිල වැඩිම මිලට ගිහින් තියෙනවා. අපි ගන්නේ මර්බන් ක්‍රූඩ් එක. ඒක යුද්ධේ පටන් ගන්න ඉස්සෙල්ලා 69ට තිබිච්ච එක දැන් 115 දක්වා වැඩි වෙලා තියෙනවා. එතකොට ඒක 66ක වැඩිවීමක් සිද්ධ වෙලා තියෙනවා. ඔන්න ඕක තමයි ඇත්තටම ගත්තොතින් තෙල් මිල වැඩි කරන්න ප්‍රධාන හේතු උනේ. අපේ දේශීය වෙළඳපොළ ගත්තොතින් දැන් ඩීසල් 91කින් වැඩි වුණාට මේ වෙනකොට ඩීසල් වැඩි කරලා තියෙන්නේ 139කින්. පෙට්‍රල් ගත්තොතින් 80කින් වැඩි වෙලා තියෙනවා ලෝක වෙළඳපොළේ මිල. නමුත් පෙට්‍රල් තාමත් අපි මේ ඊයේ වැඩි කරාට පස්සේ තියෙන්නේ 141.3. මේ ප්‍රමාණය කළමනාකරණය කරගන්නේ රුපියල් 70ක් තීන්දුව ඩීසල් ලීටරයකට දෙන්න. ඒකට යුද්ධේ මේ යන විදියට ලෝක වෙළඳපොළේ මිල ශීඝ්‍රයෙන් උච්චාවචනය වෙනවා. ඩීසල් ගත්තොතින් ලෝක වෙළඳපොළේ මිලට ගලප්පල ගත්තොතින් අපිට කොස්ට් වෙලා තියෙනවා 528ක්. ඒකෙන් ආණ්ඩුව දරා ගන්නවා රුපියල් 70ක්. තෙල් සංස්ථාව දරා ගන්නවා රුපියල් 66ක්. ඊට පස්සේ පෙට්‍රල් ගත්තොතින් පෙට්‍රල් ලීටරයක් 446ක් වෙනවා. ඒකට විකුණන්නේ 414කට. එතකොට තෙල් සංස්ථාවට රුපියල් 52ක පාඩුවක් සිද්ධ වෙනවා. ඒ වගේ සුපර් ඩීසල් වලින් 581ක් වෙනවා. 528කට විකුණන්නේ රුපියල් 53ක පාඩුවක්. ඒත් වෙනවා රුපියල් 50ක් වැඩි කරලා.
0: දිනමින පුවත්පතත් මේ සම්බන්ධයෙන් අද තොරතුරු සටහන් කරලා තියෙනවා. අනවශ්‍ය ලෙස ඉන්ධන භාවිතා කිරීම යනු රටේ වටිනා ඩොලර් දහනය කිරීමක් බවත්, ඉන්ධන භාවිතයේ ඉහළ යෑමෙන් ඩොලර් අනුපාතිකය සහ සමස්ත භාණ්ඩ සහ සේවා මිල මට්ටම්වල ඍජු බලපෑමක් ඒ භාණ්ඩවලට එල්ලවන බවත් සභාපතිවරයා අවධාරණය කළා. එබැවින් QR කේත ක්‍රමවේදය තදින්ම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලබා දී ඇති අතර, මෙම ජාතික අර්බුදයට සාමූහිකව මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය කටයුතු වලට පමණක් හැකිතාක් අරපිරිමැස්මෙන් යුතුව ඉන්ධන භාවිතා කරන ලෙසයි ඔහු ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටින්නේ කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු විදිහට අරගෙන ඇවිල්ලා තියෙන්නේ. අපි කෙනෙ විරාමයක් ලබා ගන්න ඇයි සෝදානම් වෙන්නේ. මේ විරාමයෙන් අනතුරුව තවත් පුවත් රැසක් ඔබ වෙත ගෙනෙන්න අපි සෝදානම් වෙන්නේ. ඉන්නව රැඳී සිටින්න FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න ලව්දේ 6:13.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education FM 93.5 FM 93.7 Lakhana Radio ITN.

0: Radio ITN Morning News Alert。
1: වෙලාව 2:06 විනාඩි 18 විසෝදානම් නැවතත් පුවත්පත්වල වාර්තා කළ තියෙන ප්‍රවෘත්ති වලට අවධානය යොමු කරන්න. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලය රන්මල් කොඩිතුවක්කුලාගේ නාකොටික් පොලිස් මාරු කොමිසමෙන් නවත්වයි. පොලිස්පතිගේ ඉල්ලීම ඉවතට කියලා අද ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය ලංකාදීපට ගෙනෙන ප්‍රධාන සිරස්තලයේ තොරතුරු සටහන් වෙලා තියෙනවා. මේ සම්බන්ධයෙන් ඩේලි නිවුස් පුවත්පතත් තොරතුරු සටහන් කරලා තිබුණා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් තොරතුරු වලට. Police commissions cancels transfers of Ranmal and Ashoka. For the more detail, the National Police Commission has cancelled the transfer guaranteed to several senior police officers, including senior DIG Ranmal Koditoako in charge of crime and traffic and DIG Ashoka Dharmasena in charge of the Police Narcotic Bureau. පුවත්පත් ගණනාවක් තොරතුරු සටහන් කළ තියෙන අපි අවධානය යොමු කරමු. අද ලංකාදීප පුවත්පතේ ප්‍රධාන සිරස්තලයේ වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. පොලිස් මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බහර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, එම කොට්ටාසේ නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන සහ ඒ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී HMCP හේරත් යන මහත්වරුන් සහ සහකාර පොලිස් අධිකාරීවරුන් දෙදෙනෙක් සහ ප්‍රධාන පොලිස් පරීක්ෂකට එම කාර්යාංශයෙන් ස්ථාන මාරු කර යැවීමට අනුමැතිය දෙන ලෙසilla පොලිස්පතිවරයා කර තිබූ ඉල්ලීමක් ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ ප්‍රතික්ෂේප කරනු ලැබ ඇතැයි එම කොමිෂන් සභා ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළා කියලා තමයි අද සඳහන් කරලා තියෙන්නේ. මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවලත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සටහන් වෙන්නේ කොහොමද කියලා බලන්න. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වේරසූරිය මහතා මීට සති දෙකකට පමණ ඉහතදී මෙම උසස් නිලධාරීන් ස්ථාන මාරු කර යැවීමට අවශ්‍ය නිර්දේශ ලබා දෙන ලෙස ජාතික පොලිස් කොමිෂමෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබෙනවා. මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ජාතික පොලිස් කොමිෂන් සභාව ඊයේ රැස්වී පොලිස්පතිවරයාගේ ඉල්ලීම සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇතැයි පොලිස් කොමිෂන් සභා ආරංචි මාර්ග වැඩිදුරටත් තොරතුරු අනාවරණය කළා කියලා සඳහන් වෙන්නේ. සාකච්ඡාව අවසානයේදී ජාතික පොලිස් කොමිෂන් සභාවේ නිලධාරීන් මෙම ස්ථාන මාරුවීම දිගට ලබා දීමට අනුමැතිය ලබා දීමට නොහැකි බවට ඒකමතිකව තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික පොලිස් කොමිෂන් සභාවෙන් පොලිස්පතිවරයා කර තිබූ ඉල්ලීම මේ වන විට ඉවත දමා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ. පොලිස්පතිවරයා කළ ඉල්ලීමකට අනුව සිදු කරගෙන යන පරීක්ෂණයකට අදාළව මද්‍රව්‍ය නාශක කාර්යාංශයේ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු මහතා රහස් පොලිසියට කැඳවා ඉක්ොත් 29 වැනිදා පැය 3කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක්ද සටහන් කරගෙන තිබුණා කියලාද දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරනවා මේ සම්බන්ධයෙන් ලංකාදීප පුවත්පත. අත්අඩංගුවට ගන්න එපා ගෝටාගේ රිට් පෙත්සම ඉවතට. අද මේ සම්බන්ධයෙන් සියලුම පුවත්පත් තොරතුරු සටහන් කරලා තියෙනවා. අපි අවධානය යොමු කරනවාද දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ සටහන අද අතුරු සිරස්තලයක් විදිහටයි සටහන් කරලා තියෙන්නේ. පාස්කු දින ප්‍රහාරයට අල්ලන්න එපා ගෝටාගේ රිට් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමයි. අකිලා නදීෂානි බණ්ඩාරයි අද වාර්තාව අරගෙන ඉන්නේ. මේ සම්බන්ධයෙන් ඩෙල් නිවුස් පුවත්පත තොරතුරු සටහන් කරලා තියෙනවා. Court of Appeal dismisses Gotabaya's writ petition against arrest. For the more detail, the Court of Appeal yesterday dismisses a writ petition filed by former President Gotabaya Rajapaksha seeking to prevent his arrest over ongoing investigation into the 2019 Easter Sunday terror attacks. අද මේ සම්බන්ධයෙන්ුත් තොරතුරු සටහන් කරලා තිනවා ලංකාදීප පුවත්පතත්. අපි අවධානය යොමු කරන මුලින්ම දිනමින පුවත්පතට. පාස්කු ඉරුදින එල්ලවූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් කරන විමර්ශනවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් තමන් අත්අඩංගුවටගෙන ත්‍රස්තවාදයේ වැළැක්වීමේ පනත යටතේ රඳවා ගැනීම වළක්වාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා එළබු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රිට් පෙත්සම විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභ්‍යාචනාධිකරණය තීරණය කර තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පත් ඒත් එක්කම අද ලංකාදීප පුවත්පත ඇතුල් පිටුවල මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා. පෙත්සම්කරුගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නැහැ. රහස් පොලිස් විමර්ශනවලට උසාවිය මැදිහත් වන්නේ නැහැ. අභියෝජනාධිකරණ සභාපති විනිසුරු සඳහන් කරනවා කියලා තමයි අද රංජන් කටුගම්පලගෙනන වාර්තාවේ සටහන් වෙලා තියෙන ලංකාදීප පුවත්පතට. පාස්කු ප්‍රහාරය සිද්ධිය සම්බන්ධයෙන් චැනල් ෆෝ නාලිකාවේ හෙළිවූ තොරතුරු මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තමන් අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝගයක් යටතේ තබා ගැනීම වලකාලන ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගොනු කර ඇති රිට් පෙත්සම විභාගයට ගැනීම අභියාචනාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා. සිදුවේ සම්බන්ධයෙන් පෙත්සම්කරුගෙන් ප්‍රකාශයක්වත් සටහන් කරගෙන නොමැති මෙවැනි අවස්ථාවකදී රහස් පොලිසිය කරනු ලබන විමර්ශනවලට මැදිහත් වීමට අධිකරණයේ බලාපොරොත්තු නොවන බවද එවැනි මැදිහත් වීම රටේ අපරාධ යුක්තිය විනිශ්චය ක්‍රියාව

ඉදිරිපත්වීමට අභ්‍යාචනාධිකරණයෙන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් විවෘත වරෙන්තු කියලා තමයි අද සඳහන් කළ දෙන්නේ ලංකාදීප පුවත්පත්. මේ සම්බන්ධයෙන් අද සියලුම පුවත්පත්වලතුරු සටහන් කළා තියෙනවා. ඥානසාර හිමිට දින දෙකකට වරෙන්තු තුනක් කියලා කිලාන දීශානි බණ්ඩාර සහ රොෂෙල් ප්‍රනාන්දුගෙන වාර්තාවේ සටහන් කළා තියෙනවා දිනමින පුවත්පත්. අද අපි අවධානය යොමු කරනවා මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු වලට. ලංකාදීප පුවත්පතේ ඒ සටහන අද සඳහන් කරනවා රට ගමනුත් තහනම් කරයි රංජන් කටුගම්පොළ සහ රොෂාන් තුෂාරය අද වාර්තාව අරගෙන එන්නේ. අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවන්ට වරදකරුවේ සිරදඩුවම් නියම වී සිටින බොදු බලසේනා සංවිධානයේ ලේකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන් දුටුතැන අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කරමින් අභ්‍යාචනාධිකරණයේ ඊයේ විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබෙනවා. ඥානසාර හිමියන් විදේශගත වීම වළකාලමින් විදේශ ගමන් තහනමක්ද නිකුත් කළ අභ්‍යාචනාධිකරණය ඒ පිළිබඳව ආගමන සහ විගමන පාලකවරයාට දැනුම් දෙන ලෙස නියෝග කළා. සිද්ධියට සම්බන්ධ නඩුකරය අධිකරණය හමුවේ කැඳව අවස්ථාවේදී අභ්‍යාචනාධිකරණ වෙනිසුරුවන් වන මායදුනේ කොරයා සහ ලක්මාලි කරුණානායක යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත වෙනිසුරු මඩුල්ල එලෙසින් නියෝග කරලා තියෙනවා කියලා තමයි සඳහන් වෙන්නේ. නඩුව කැඳව අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් රජිත පෙරේරා මහතා කරුණු දක්වමින් වග උත්තරකාර ඥානසාර හිමියන් අත්අඩංගුවට ගැනීම සඳහා පසුගියදා කළ වරෙන්තුව රහස් පොලිසිය විසින් කොළඹ අපරාධ කොට්ටාසයට සහ බුද්ධි සේවාවලට දැනුම් දී එය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇතැයි දැනුම් දෙමින් වරෙන්තුව ක්‍රියාත්මක කිරීමට අදාළ වාර්තාවක් අධිකරණයට ගොනු කර තිබෙනවා කියලා තමයි දැනුම් දීලා තියෙන්නේ කියලයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් වාර්තා කරන්නේ. එතෙකම මේ සඳහන් කරනවාද තෙල් මිල නැග්ගත් බස් ගාස්තු එහෙම්මයි ගමනාගමන කොමිෂන් සභාවේ සභාපති කියයි කියලා. නිමල කොඩිතු අක්කු සහ රසාංජලි වාසලයි අද වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් අපි වැඩිදුර තොරතුරු මේ විරාමයෙන් අනතුරු ඔබ වෙත ගෙනෙන බලාපොරොත්තු වෙන රැදිස්ට් නේ FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් ඇලර්ට් එක. ලකන මෝර්නින් නිවුස් ඇලර්ට් අහගෙන ඉන්න වෙලාව 6:26.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ மார்னிங் நியூஸ் அலர்ட்.
1: වෙලාවද 6:28 අපි ලංකාදීප පුවත්පතටයි අවධානය යොමු කරන්නේ. හාල් කියා රට යවන්නේ හැදූ බහාලුමේ ටොන් 15ක යකඩ වරාය පිවිසුමේදී සොයා ගනී කියලායි සඳහන් වෙන්නේ. යොහන් බාසුරයද වාර්තාව අරගෙන ඉන්නේ. සහල් අපනයනය කරන බවට රේගුවට සඳහන් කරමින් මෙරටින් පිටකිරීමට සූදානම් වූ යකඩ මෙට්‍රික් ටොන් 15කට අධික ප්‍රමාණයක් බහාලුමක් පරීක්ෂා කිරීමෙන් ඊයේ සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ චන්දන පුංචේවා මහතා සඳහන් කළා කියලා තමයි අද ඡායරූපත් සමගින් ලංකාදීප පුවත්පත් අතුරු සිරස්තලයක් විදිහට තොරතුරු සටහන් කරන්න මේ සම්බන්ධයෙන්. අදාළ බහාලුම සැකකටයුතු යැයි රේගුව පසුගිය මස 22 දින නවතා තබාගත් අතර පසුව පොලිසියදෙම බහාලුම පරීක්ෂා කිරීමට අධිකරණයේ නියෝගයක් ගෙන තිබූ බවත් ඒ අනුව පොලිසිය අධීක්ෂණ යටතේ ඉඟුරු කඩේ හන්දි අසල වරාය පිවිසුමේ මාර්ගය අසල පිහිටි බහලුම් පරිශ්‍රයේදී අදාළ බහලුමේ ඊයේ පරීක්ෂා කළ බවත් පුංචිව මහතා සඳහන් කළා කියලා අද ලංකාදීප පුවත්පතේ සටහන. ඊයේ දවසේදීත් මේ සම්බන්ධයෙන් තොරතුරු පුවත්පත්වල සටහන් කළ තිබුණා. යකඩ අපනයනයේ තහනම් කර තිබීම නිසා ඇතමුන් මේ ආකාරයට ඒවා විදේශගත කරන බවද ඔහු සඳහන් කළා. එම බහලුම සහ එහි ඇති යකඩ තොගය සම්බන්ධයෙන් ඉදිරියේදී නීතිමය කටයුතු රේගුවේ සහ පොලිස් දෙපාර්තමේන්තුවේ එකතුවෙන් ක්‍රියාත්මක කරන බවද පුංචි හේවා මහතා වැඩිදුරටත් සඳහන් කළා කියලා තමයි අද ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. කිරිසම්බා කිලෝවේ 110ට ලාබෙට 105ක් දඩ. අද ලංකාදීප පුවත්පතමයි මේ සම්බන්ධයෙන් තොරතුරු අරගෙන ඉන්නේ. අපි අවධානය යොමු කරමු. ඇතුල් පිටුවල වැඩිදුර තොරතුරු දීර්ඝ විස්තරයක් සහිතවද සඳහන් කළා තියෙනවා. නිමල කොලිතුවක් ඔය වර්තාව අරගෙන ඉන්නේ. වැඩිමිලට කිරිසම්බා සහල් අලෙවි කළ බදුල්ලේ වෙළඳ ආයතනයකට ₹105ක් දඩයක් නියම කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරනවා. එම වෙළඳසල් ₹260 පාලන මිලක් සහිත කිරිසම්බා කිලෝවක් ₹370 බැගින් අලෙවි කිරීම සම්බන්ධයෙන් මෙම දඩ මුදල් නියම කර ඇති බවයි එහි සභාපති හේමන්ත සමරකෝන් මහතා ප්‍රකාශ කර තිබෙන්නේ කියලායි අද ලංකාදීප පුවත්පත සටහන් කරන්නේ වැඩිදුර තොරතුරු විදිහට. රටම එකට 18:18 ෂණික ඇමතුම් අංකය පැය 24ම වැඩ. අද දිනමින පුවත්පතයි මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. විෂමද්‍රව්‍ය උවදුර මොලිනුපුටා දැමීම වෙනුවෙන් ක්‍රියාත්මක වන රටම එකට ජාතික මෙහෙයුමට සමගාමීව හඳුන්වා දුන් 18:18 ෂණික ඇමතුම් අංකය රටම එකට ප්‍රධාන කාර්යාලය සහ මාධ්‍ය මධ්‍යස්ථානයේ ස්ථානගතව පැය 24 පුරාම ක්‍රියාත්මක බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරනවා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට සටහන් කරන්නේ. ඖෂධ වර්ග 13ක මිල නියාමණයෙන් රජයට රුපියල් බිලියන 5.7ක ඉතිරියක්. සන්ධ්‍යා කරුණාරත්න සහ නයනී කළුබන්දනගේ අද වාර්තාව අරගෙනෙනවා දිනමින පුවත්පතට. එතකම දිනමින පුවත්පතේම සටහන් කළ දෙනවා කොළඹ සිට ගම්පොළ තෙක් අද සිට යලි දුම්රිය. සුභාෂිනී සේනානායකයි අද වාර්තාව අරගෙන මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල දීර්ඝ විස්තර සහිතව තොරතුරු සටහන් කළ තියෙනවා. මේ විරාමයෙන් අනතුරු අපි සෝදානම් ඔබ වෙත ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අරගෙන ඉන්න රැඳී සිටින කියලා ආරාධනා කරන FM 93.5 93.7 ලක්හඬ මෝර්නින් නිවුස් අලර්ට් එක. වෙලාව 6:33.
0: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.

දවසේ දේ ජාතික ලොතරැ මල්ලදිනු මදිනලද ලොතරැයි පත්වල නිල ප්‍රතිඵල සටහනුනේ කොහොමද කියලා බලන්නයි අපි සූදානම් වෙන්නේ. ඔක්තෝබර් මාසේ පළවෙනිදා බ්‍රහස්පතින්දා දවස මහජන සම්පත 6327 වන ජයග්‍රහණ දිනුම් වාරයේ දවසේ දේ ක්‍රියාත්මක වෙන්නේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙලා තිනවා. ජයග්‍රහී අංක සටහන නෝ අංක 4 අංක බිඳුව අංක 3 නැවතත් අංක 3 අංක 7 සහ අවසානයේ අංක 9 විදිහට ගොවිසෙත 4569 වන ජයග්‍රහී දිනුම් වාරයේ එම් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 15 අංක 41 අංක 73 සහ අවසානයේ අංක 77 මෙගා පව 2675 වන ජයග්‍රහී දිනුම් වාරයේ එච් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී සුප්‍රිය අංක 13 අනිකුත් ජයග්‍රහී අංක සටහන් වෙනවා. අංක 57 අංක 61 අංක 76 සහ අවසානයේ අංක 78 විදිහට දර නිධානය 2357 වන ජයග්‍රහී දිනුම් වාරයේ ඕ ඉංග්‍රීසි අක්ෂරයයි වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ විදිහට සටහන් වෙලා තියෙන්නේ. ජයග්‍රහී අංක අංක 1 අංක 5 අංක 48 සහ අවසානයේ අංක 70 විදිහටයි සටහන් වෙන්නේ. හඳහන 1636 වන ජයග්‍රහී දිනුම් වාරයේ මිතුන ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 9 අංක 42 අංක 51 සහ අවසානයේ අංක 57 විදිහටයි සටහන් වෙන්නේ. අද සම්පත 902 ජයග්‍රහී දිනුම් වාරයයි දවසේදී ක්‍රියාත්මක වෙන්නේ සී ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 3 නැවතත් අංක 3 අංක 7 සහ අවසානයේ අංක 9 එන්එල්බී ජය 595 වන ජයග්‍රහී දිනුම් වාරයේ ආර් ඉංග්‍රීසි අක්ෂරයේ වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ ජයග්‍රහී අංක අංක 7 අංක 4 අංක 1 සහ අවසානයේ අංක 6 විදිහටයි සටහන් වෙන්නේ. සුබ දවසක්. 443 වන ජයග්‍රහී දිනුම් වාරයේ මකර ලග්නයේ වාසනාවන්ත ලග්න සංකේතය ජයග්‍රහී අංක අංක 40 අංක 46 සහ අවසානයේ අංක 50 විදිහටයි සටහන් වෙන්නේ. ජීවිතයේ සේනියට වාසනාවේ ආශිර්වාදේ ජාතික ලොතරැයි මල්ලේ ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදී ගන්න ලක්කන මෝර්නින් න්ියුස් වලට අහගෙන ඉන්න වෙලාව උදේ 6:35යි.

0: ලකන මෝනින් නිවුස් වලට අහගෙන ඉන්න වෙලාව 2:46.
1: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
2: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්.
1: උඩ වතුර රැඳෙන්නෙත් නැති, තියසවල බැඳෙන්නෙත් නැති
2: රයිනෝ ප්‍රීමියර්.
1: එතකොට යට මැටි කෝටින් එක තියෙන
2: සීලිමක් නැතුවත් ලස්සන එකනේ. සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ. ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරණ.
3: ඔබ දන්නවාද වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 95,000කට අධික සංඛ්‍යාවක් වාර්තා වී තිබෙනවා. සෞඛ්‍යංශ අනාවරණය කරන පරිදි දැනට 72 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. වහාම ක්‍රියාත්මක වන්න අනවශ්‍ය කැලිකසල වතුර එකතු වන ස්ථාන විනාශ කරන්න ඩෙංගු වසංගතය මෙරටින් තුරන් කිරීමට ඔබත් දායක වන්න.
4: ඩෙංගු මාරාන්තිකයි. සබුම එක්වෙමු. ඩෙංගු පරද

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසුවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ දවස වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ
4: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්මුන සැමට දැනුම් දීමයි

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සතුෝද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

මෙලවදී 6 විනාඩි 43 අපි සෝදානම් පුවත්පත්වල සඳහන් කරලා තියෙන තොරතුරු වලට අවධානය යොමු කරා. අපි විරාමයට ප්‍රථමව සඳහන් කළා මේ කොළඹ සිට ගම්පොලට අද සිට යලි දුම්රිය ධාවණය වෙනවා කියලා සුභාෂිනී සේනානායක දිරිමිණට ගෙනෙන ප්‍රවෘත්තිය සම්බන්ධයෙන්. දිට්වා සොලිකුණාටු තත්වයේ හේතුවෙන් දැඩි ලෙස හානියට පත්ව උඩරට දුම්රිය මාර්ගයේ රඹුක්කන සහ ගම්පොල අතර කොටස ප්‍රතිසංස්කරණය කිරීමෙන් අනතුරුව කොළඹ කොටුව සිට පේරාදෙණිය සහ ගම්පොල දක්වා සාමාන්‍ය දුම්රිය ධාවණය අද සිට යලි ක්‍රියාත්මකයි කියලායි සඳහන් වෙන්නේ. මේ සම්බන්ධයෙන් අද ඇතුල් පිටුවල දීර්ඝ විස්තරයක් සහිතව තොරතුරු සටහන් කරලා තියෙනවා. අපේ අවධානය යොමු කරමු මේ සම්බන්ධයෙන් ඇතුල් පිටුවල තොරතුරු වලට. මෙසේ දුම්රිය ධාවණය නැවත ආරම්භ වන්නේ දිට්වා සුලිකුණාටුවෙන් මාස 10ක් වැනි කාලයක් ඇතුළතදී. ඒ අනුව ප්‍රථම දුම්රිය ලෙස මහනුවර කොළඹ නගරාන්ත දුම්රිය කොළඹ කොටුවෙන් පසුරු 3:35ට පිටත්වීමට නියමිත අතර එය පේරාදෙණිය දුම්රිය ස්ථානයට පසුරු 5:35ට ළඟා වීමට නියමිතයි කියලායි සඳහන් වෙන්නේ. අයහපත් කාලගුණික තත්වයේ හමුවේ රඹුක්කන ගම්පොල අතර දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදු වී තිබුණා. නායෑම් 36ක් පස්කඳු කඩා වැටීම සහ මාර්ගයේ සේදීෑම් 67ක් ඊට ඇතුළත් කියලායි අද වැඩිදුර තොරතුරු විදිහට දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එක්කම අද දිනමින පුවත්පතේ සටහන් කළ තියෙනවා ඖෂධ වර්ග 13ක මිල නියාමණයෙන් රජයට රුපියල් බිලියන 5.7ක ඉතිරියක් කියලා සන්ධ්‍යා කරුණාරත්න සහ නයනී කළුබන්දනගේ අද වාර්තාව අරගෙන යනවා දිනමින පුවත්පතට. ලබන වසරේදී මෙරටට ගෙන්වීම සඳහා එනවුම් කර ඇති ඖෂධ වර්ග 13ක මිල නියාමනය කිරීම හේතුවෙන් රජයට රුපියල් බිලියන 5.7ක ඉතිරියක් වන බව ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කළා කියලා තමයි අද දිනමින පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන්නේ. එතකම අපි අවධානය යොමු කරනවා අද ලංකාදීප පුවත්පතට. අද සඳහන් කරනවා බන්දුල අද අල්ලස් කොමිසමට. ලංකාදීප පුවත්පතේ ඇතුල් පිටුවලත් අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙනවා. සුජිත ඒවාජෝලිගේ වාර්තාව අරගෙන එනවා. හිටපු වෙළඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාට අලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව හමුවේ අද පෙරවරු 9:30ට පෙනී සිටින ලෙස දැනුම් දී තිබෙනවා. ඒ අනුව තමා අද උදේ එහි පෙනී සිටින බව බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළා. සමාගම් රෙජිස්ට්‍රාර් අරමුදලෙන් රුපියල් කෝටි 9ක මුදලක් වෙනත් රාජ්‍ය සමාගමකට ආයෝජනය කිරීමෙන් 59.5% ප්‍රතිලාභ ලබා ගැනීම පිළිබඳ පැමිණිල්ලක විමර්ශනයකට අදාළව ගුණවර්ධන මහතා මෙසේ කැඳවා තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ගුණවර්ධන මහතා විසින් 2007 වර්ෂයේදී ඉදිරිපත් කරන ලද කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් මෙහිදී ඔහුගෙන් කරුණු විමසා තිබෙනවා කියලා තමයි අද වැඩිදුර තොරතුරු විදිහට ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන්නේ. එතකම අපි දිවයින පුවත්පතට අවධානය යොමු කරන්න සූදානම්. අද සඳහන් කළ තිනවා යුද හමුදාව පාවිච්චි කළ හිස් කාලතුවක්ක උන්න 196ක් ඉන්දියාවට පන්නන්න යද්දී අල්ලයි. කන්ටේනරේ කොළඹ වරායේදී මාට්ටු මීට පෙර මේ අයුරින් කන්ටේනර් 3ක් යවලා කියලා හේමන්ත රන්දුණු නොමන් පලිහවඩන සහ චමින්ද සිල්වාද වාර්තාව අරගෙන ඡායරූප සමගින් පසුගිය යුද සමයේ යුද හමුදා විසින් පාවිච්චි කරන ලද කාලතුවක් වල හිස් උණ්ඩ තොගයක් කන්ටේනරයක සංගවා නීති විරෝධී අන්දමින් ඉන්දියාවට අපනයනය කිරීමට සූදානම් වෙද්දී මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය මගින් කොළඹ වරායේදී එම කන්ටේනරේ ඊයේ පෙරවරුවේ අත්අඩංගුවට ගත්තා කියලා තමයි අද සඳහන් කරන්නේ. එතකම දිවයින පුවත්පතේම තවත් පුවතකට අපි අවධානය යොමු කරන්න සූදානම්. ලෝක අමාත්‍යප දිනයට හෙට සුරාසැල් වැසෙයි. අද මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත තොරතුරු සටහන් කරනවා. ඇතුල් පිටුවලයි අද වාර්තාව අරගෙන ඉන්නේ. හෙට ඔක්තෝබර් මාසේ 3 වෙනිදා හෙට ලෝක අමාත්‍යප දිනය. ඒ දිනේ හෙටට යෙදී තිබෙන නිසා දිවයින පුරා පිහිටි සුරාසැල් හෙට වසා තබෙන බව සුරාබද දෙපාර්තමේන්තුව සඳහන් කරනවා. සුරාසැල් වසා තබන හෙට දිනයේ බලපත්‍ර නීති උල්ලංඝනය කිරීම ඇතුළු නීති විරෝධී මත්පැන් නිෂ්පාදන, බෙදාහරින, අලෙවිකරණ ස්ථාන වැටලීම සිදුකර වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස සුරාබද කොමසාරිස් ජෙනරාල් MBNA පේමරත්න මහතා සුරාබද ස්ථානාධිපතිවරුන් වෙත උපදෙස් ලබා දී තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ මේ සම්බන්ධයෙන් දිවයින පුවත්පත. මේ තමයි අද දවසේදී පුවත්පත්වල වැඩිදුර තොරතුරු විදිහට සටහන් වෙලා තිබුණේ. අපි කෙටි විරාමයක් ලබා ගන්න සූදානම්. මේ විරාමයෙන් අනතුරු අපි ඔබ වෙත ගෙනෙනවා විදේශ පුවත්, ඒ වගේම ක්‍රීඩා පුවත් සහ කාටුන්ස්. රැඳී සිටින්න FM 93.5 93.7 ලක්කඩ මෝර්නින් නිවුස් අලර්ට් එක.

0: ලවදේ 6යි විනාඩි 52 එපිසෝඩ නම් විදෙස් තොරතුරු වලට අවධානය යොමු කරන්න.
1: Around the world.
0: ෆ්ලයි ඩුබායි ගුවන් යානය පැහැර ගැනීමට තැත් කළ සහාය නියමුව අත්අඩංගුවට. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරලා තියෙන දිනමින පුවත්පත ඩුබායි නුවර සිට ඊශ්‍රායලයේ ටෙල් අවීව් නගරය බලා පියාසර කරමින් තිබූ ෆ්ලයි ඩුබායි ගුවන් යානයේ පාලනය සියතර ගැනීමට උත්සාහ කළ එම යානයේ සහායක නියමුව සෞදි ආරක්ෂක අංශ අත්අඩංගුවට ගෙන තිබෙනවා කියලා තමයි සඳහන් කරන්නේ. සෞදි අරාබියේ ටබුක් ගුවන් තොටුපළට හදිසි ගොඩ බැස්වීමක් සිදු කිරීමෙන් පසු අදාළ සැකකාර ගුවන් නියමුව අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු ගුවන් යානය ගමන් ආරම්භ කළ එක්සත් අරාබි එමීර් රාජ්‍යයට බාර දීමට නියමිත බවයි ඊශ්‍රායල් ආගමැති අග්‍රාමාත්‍යවරයා ෆොක්ස් පුවත් සේවයට සඳහන් කර තිබෙන්නේ කියලා තමයි අද වාර්තාව. එතෙකම අද සඳහන් වන නව ශ්‍රීලන්තයේ පාර්ලිමේන්තුව විසුරුවයි. මහමැතිවරණයේ ප්‍රචාරක කටයුතු නිල වශයෙන් ආරම්භ කරමින් නව ශ්‍රීලන්තයේ පාර්ලිමේන්තුව ඊයේ විසුරුව හැරීමට රජයේ පියවරගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි සඳහන් කළ තියෙන්නේ. ඊශ්‍රායල් ප්‍රහාරයකින් ගාසා තීරයේ මාධ්‍යවේදියෙකු ඇතුළු 8 දෙනෙක් මරුට. අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කළ තියෙනවා මේ සම්බන්ධයෙන් දිනමින පුවත්පතේ. ගාසා තීරයට එල්ල වූ නවතම ඊශ්‍රායල් ප්‍රහාරවලින් මාධ්‍යවේදියෙකු ඇතුළු 8 දෙනෙකු ජීවිතක්ෂයට පත් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මේ ප්‍රහාරයෙන් මියගොස් තිබෙන්නේ පලස්තීන මාධ්‍යවේදී මොහම්මද් අබ්දෙල් අසීස් අල් නජීර් වන මාධ්‍යවේදියා වන අතර. යනුව 2023 වර්ෂයේ ඔක්තෝබර් මාසයේ සිට මේ දක්වා ඊශ්‍රායල් ප්‍රහාරවලින් මියගිය පලස්තීන මාධ්‍යවේදීන්ගේ සංඛ්‍යාව 263ක් දක්වා ඉහළ ගිය බව තමයි ගාසා රාජ්‍යයේ මාධ්‍ය කාර්යාලය ප්‍රකාශ කර තිබෙන්නේ කියලා සඳහන් කරලා තියෙනවා. ඒතකම මේ ඉම්රාන් ඛාන් නිදහස් කර ගැනීමේ විරෝධතා පාගමන අවහිර කිරීමට පාකිස්තානයේ අගනුවර බහලුම් ගොඩ ගසලා තිබෙන ආකාරය අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. ඒතෙක්කම අද සඳහන් වන මොරොක්කෝවේ පළමුවරට කාන්තාවක් අගමැති ධූරයට. මොරොක්කෝවේ මේ ඓතිහාසික සිදුවීම පළමුවරට සිදු වී තිබෙන්නේ. විදෙස් මාධ්‍ය මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කරන මොරොක්කෝවේ මොහොමඩ් රජු විසින් එරට PAM පක්ෂය නියෝජනය කරන 57 ෆාතිමා එසේරා එල් මන්සූරි එරට අගමැතිනිය ලෙස පත් කර තිබෙනවා කියලා තමයි අද සඳහන් කරන්නේ. ඒතකම මේ රූපවාහිනී නිවේදකේ උගණ්ඩාවේ රජවේ කියලත් අද සඳහන් කරලා තියෙනවා විදෙස් තොරතුරු විදිහට. නේපාලයට යලිත් ගං වතුරක් ඇවිත් 30 දෙනෙක් මියගොස් තිබෙනවා කියලත් අද ඡායාරූප සමගින් තොරතුරු සටහන් කරලා තියෙනවා. හදිසි ගං වතුර තත්වයකට මෝන දුන් නේපාලයේ මේ වන විට අධික වර්ෂාව සහ නායම් වලින් පුද්ගලයින් 30 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා කියලා තමයි සඳහන් කරන්නේ දිනමින පුවත්පතේ. මේවා තමයි අද දවසේදී පුවත්පත්වල විදෙස් තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි අවධානය යොමු කරමු ක්‍රීඩා තොරතුරු කොහොමද සටහන් වෙන්නේ කියලා බලන්න.
1: ස්පෝර්ට්ස් රවුන්ඩප්.
0: ශ්‍රී ලංකාව 45කට දැවී යාමෙන් ඉන්දියාව රන් පදක්කම් සටනට. අද මේ සම්බන්ධයෙන් තොරතුරු සටහන් කළ තියෙනවා සියලුම පුවත්පත්. ආසියානු ක්‍රීඩා උළෙලේ ක්‍රිකට් තරගාවලිය අවසන් පූර්ව තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 45කට දැවී යාම හේතුවෙන් ඉන්දියා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා. ජපානයේ නිෂින් නුවර පැවති අවසන් පූර්ව තරගයේදී ලකුණු 170 ඉලක්කයක් කරා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 45කට දැවී ගියා. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙක්ම ලකුණු නොලබා දැවී ගියා කියලා තමයි අද පුවත්පත්වල සටහන් කරලා තියෙන්නේ. ඒතකව මේ රග්බි පිළ ආසියානු ක්‍රීඩාවේ අවසන් පූර්ව වටයට කියලා තොරතුරු සටහන් කරලා තියෙනවා. ෂේන් සෙනවිරත්න වාර්තාව අරගෙන ඉන්නේ. ජපානයේ නගෝයා නගරයේ පැවැත්වෙන 20 ආසියානු ක්‍රීඩාවලියේ රග්බි සත් සමාජික තරගාවලියට සහභාගී වෙන ශ්‍රී ලංකා කණ්ඩායම තවත් එක් තරගයක් ඉදිරිව තිබියදීම තරගාවලිය අර්ධ අවසන් පූර්ව තරගාවලියට සුදුසුකම් ලබා තිබෙනවා. මේ සම්බන්ධයෙන් අද දීර්ඝ විස්තරයක් සහිතවයි තොරතුරු සටහන් කරන්නේ ලංකාදීප පුවත්පති. මේ තමයි අද ක්‍රීඩා තොරතුරු විදිහට සටහන් වෙන්නේ. අපි කාටුන්ස් වලට අවධානය යොමු කරලා ලක්කන මොනින් නිවුස් අලට් නිමා කරන්නයි සෝදානම් වෙන්නේ.
1: කාටුන්ස්
0: දින මින පංකජ රුවින්දගේ සරදම් නෙවෙයි අංජනගේ කාටුනේ. දින මින පුවත්පතේ අංජනගේ කාටුනේටයි අපි අවධානය යොමු කරන්නේ. ගෝටට පැරණි මතකයක් අමතකයිලු බං. ජනාධිපති වෙලා හිටිය මතකද කියලා දන්නේ නැහැ නේද? කියලා තමයි අද අහන්නේ දිනමින පුවත්පතේ. අපි ලංකාදීප පුවත්පතට අවධානය යොමු කරමු. පංකජ රුවින්දගේ සරදම් කොහොමද කියලා බලන්න. ඩීසල් ලීටරයකින් රුපියල් 66ක්, පෙට්‍රල් ලීටරයකින් රුපියල් 52ක්. තවත් පාඩුයිලු. ඒ කියන්නේ කාගේවත් සාක්කුවට යන එකත් නවත්තලත් මේ පාඩුයි වගේ කියලා තමයි අද සඳහන් කරන්නේ ලංකාදීප පුවත්පත මේ සම්බන්ධයෙන් තොරතුරු විදිහට. එතකොට දිවයින පුවත්පතට අවධානය යොමු කරනවා. ජයරත්න වික්‍රමසිංහේ ෆේස්බුක් මාධ්‍යවේදියෙක් පොලිසියට ගහලා කියලා කතාවක් යන්නේ. ඒ තමයි සැබෑ වෙනසක අරුමේ කියලා තමයි අද සඳහන් කරන්නේ. අපි ශ්‍රී සමයන් කඩනේ නදට ලක්කන මෝර්නින් නිවුස් එකට නිමා කරනවා. මධ්‍යම රාත්‍රිය ගැන කතා කරනකොට ඉස්සර අපේ හිතවල වැටුනේ භූත, හොල්මන්, අවතාර වගේ දේවල්. දැන් භූතය වගේ එන්නේ තෙල්, ගෑස්, බඩු මිලනේ බං කියලා තමයි සඳහන් කරලා තියෙන්නේ. අද ශ්‍රී සමයන් කාටුනේ මේව තමයි අද පුවත්පත්වල කාටුන් සින්දිර සඳහන් වෙලා තියෙන්නේ. හෙටත් උදෑසන 6ට ඔබ හමු වීමේ බලාපොරොත්තු වෙන අදට අපි ලක්කන මෝර්නින් නිවුස් සැලතුනින් සමගානවා. ප්‍රාර්ථනා කරන ඔබට වාසනාවන්ත ජයග්‍රහී සත්‍යන්තයක්. මම බුද්මිනි මේකලා.
1: අනුග්‍රහය.

0: ඔබල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝකල මාධ්‍යය වෙනුවෙන් RTB බැංකුවෙන් FM 93.5 FM 93.7 ලකනා රේඩියෝ ITN
1: Good morning, ඔතේ හතයි දැන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි

0: ශ්‍රීලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
1: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ගුණ සැමට දැනුම් දීමයි.
2: AWB Rolodos වසර 25ක විශ්වාසය. ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos. කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-3211-400.
3: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
4: සුබ දවසක් ශ්‍රී ලංකා.
5: සහයෝගීතා අනුග්‍රහය.
4: ගොවියා රජ කරවන ගොවිබිමට කතිම සූර්ය බල වතුර මෝටරය ඩීප් ටෙක් සෝලා වෝටර් පම්ප්ස් අදම අවතන්න 071-711-7111.
2: දශක හදක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් වෙතින් සිලුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකිය හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706-478-478.
7: ගුඩ් මෝර්නින් සුබෝදයසනක්.
8: ගුඩ් මෝර්නින්.
7: අපේ ගෙදරට ගෙනාවා බ්ලොග් ගල් ගහන මැෂින් එකක් මීට මාස 3කට විතර කලින්.
8: හා
7: ඉතින් හැමදාම උදේ පාන්දර පහ මාර්ට් විතර නැගිටලා ඒ බ්ලොග් ගල් ගහන්න මම වෙන අයියා කෙනෙකුට ජොබ් එක බාර දීලා තිබ්බා.
8: හරි.
7: එයාට එක ගලකට මෙච්චරයි කියලා ගාණක් ගේනවා. ඉතින් මෑන් පහ මාර්ට් නැගිටලා බ්ලොග් ගල් ගහන්න පටන් ගන්න. ඉතින් මම 6ට නැගිටින්න හිතුවත් මේ හිතාගෙන හිටියත් ඔය පහ මාර්ට් අර මැෂින් එකේ සද්දෙට හැරෙනවා.
8: ඔව්.
7: ඇහැරුණාම මේ ඉතින් මම ඇඳට වෙලා තව වැල්භාගයක් විතර සතුටින් ඉන්නවා. ඉතින් මේ මගේ බිස්නස් එක දවසින් දවස
8: දියුණු වෙනවා.
7: බ්ලොග් ගල් ගහනවා හෙනවා කියන්නේ මගේ සාක්කුවටත් සල්ලි එනවා. හරි. කොහොම හරි සති 3ක් විතර මෑන්ස් වැඩේ කරගෙන ගියා. එයාට පොඩ්ඩක් සෞඛ්‍යමය ගැටලු ටිකක් ආවා සිමෙන්තිත් එක්කම වැඩ කරනකොට.
8: හරි.
7: ඉතින් යා මේ පොඩි නිමාඩුවකට ගෙදර ගියා. ආය ආවේ නැහැ. දැන් මැෂින් එක කොහේ තියෙනවා? හරි. දැන් මං උදේ 6ට තමයි නැගිටින්න ඔළුව හදාගත්තේ.
8: ආහහහ.
7: දැන් ඊයේ අපේ එහා පැත්තේ ගෙදර මිනිස්සයා
8: හරි
7: මෑන්ස් බැලුවා. දැන් මේ පැත්තරම බ්ලොග් ගල් දුන්නේ මමනේ.
8: ඔව්.
7: මාස 3ක් විතර තිස්සේ.
8: හා.
7: දැන් මෑන්ස් බැලුවා. දැන්
8: දෙන්නේ නැහැ.
7: ටික දවසක් මගේ වැඩේ නතර වුණානේ.
8: ඔව්.
7: අපි අසල්වැසියාට නිරන්තරයෙන්ම ප්‍රේම කරන හින්දා මට තියෙන ආදරේට මන්ද මෑන් ගෙනාවා මැෂින් එක.
8: ආහහ.
7: ගෙනල්ලා දැන් අද උදේ පහමාට මෑන් බ්ලොග් ගල් ගහනවා. මට නේද? එහෙම මට නින්දක් නැහැ. අනිත් එක මේ මගේ බිස්නස් එකට තමයි මේ මම ගන්න පොඩි බ්‍රේක් එකේදී එයා මේ ෂොට් එක
8: දෙන්නේ.
7: මේකයි වැඩේ. අර මගේ බිස්නස් එකක් වුණාම මට උදේ පාන්දර අර පහමාර 6 කාලේ මට එහෙම වදයක් නැහැ.
8: ඔව් ඊට කලින් වුණත් වදයක් නැහැ.
7: ඔව් දැන් මට මාර වදයක් මේ.
8: ඇයි වෙන එක්කෙනෙක් නේ කරන්නේ?
7: බිස්නස් එක අනුන්ගේ නේ. නේ?
8: ඔව්.
7: එතකොට තමන්ගේ වන තාක්කල් සමහර ඒවා මාර ෂෝක් හරි ලස්සන්ට විඳින්න පුළුවන්. හැබැයි අනුන්ගේ දෙයක් අපිට එහෙම විඳින්න බෑ.
8: බෑ බෑ. බලාගෙන ඉන්න බෑ හැම.
7: දැන් මං ඉන්නේ 119 කෝල් කරලා හෙට එහෙම වුණොත් කියනවා මට නින්දක් නැහැ පහමාර ඉඳන් මෑන් බ්ලොග් ගල් ගන්න. හරි?
8: අයියනේ.
7: එතකොට මෑන් කියයි තමුසෙලා මීට කලින් ඕක කරනකොට තමුසේ ඕක හිතුවේ නැද්ද කියලා.
8: ආ ඉතින් ඔයාටත් ගහන්න තිබ්බට කියලා කියන්නේ.
7: ඔව් මං කියන්නේ ඉතින් ඒක තමුසේ කරේ නෑනේ.
8: ඔව් එයිද වා කරා.
7: ඔව් ඒ වැඩේ දුනත් මම ඉස්සර වෙන්නයි හදන්නේ.
8: හා අසල් වැසියාට ප්‍රේම කරන්නත් ඉස්සර වෙන්න ඕනේ.
7: ඔව් මේ කන්සෙප්ට් එක න්‍යා හිතලා බලන්න. ඔබ කරන තාක්කල් ඕනම මජර වැඩක් ඕනම ජරා වැඩක් ඕනම අනුන්ට කරදරයක් හිරිහැරයක් වන වැඩක් මරු ඔබ ඒකෙන් මාර තෘප්තියක් ලබනවා. ඔබ ඒකේ නේද හයිප් එකට ගිහිල්ලා සතුටු වෙනවා. හැබැයි තව කෙනෙක්ගෙන් ඔබට ඒ જાතියේ වැඩක් වෙනකොට
8: ඉවසගෙන ඉන්න බෑ.
7: ඔබට දරා ගන්න බෑ. ඕක ඔය බිස්නස් එක සම්බන්ධ බ්ලොග් ගල් කතාවේ පොඩි තැනකින් පටන් ගත්තට වෙන ඕන තැනකට ඔයාට පුළුවන් ඇප්ලයි කරලා බලන්න. ආ ඔයා ගහනකම් ඔයාගේ බ්ලොග් ගල් මැෂින් එකේ කරදරේ ඔයාට දැනෙන්නේ නෑ. වෙන එකේ බ්ලොග් ගල් ගහනකොට නේද බොබ්බොක් ගන්න තමයි
8: කන ඇතුළේ මැෂින් එක දාගෙන වගේ හරි කරදරයි.
7: 7:08 වෙලාව.

ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.

0: 7:17 වෙලාව ඊයේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ආසියානු කුසලාන තරගාවලියක් තිබුණා. ඉතින් අපේ ලොකු උන්දලෑ වගේ තමයි පොඩි උන්දලෑ ටිකක්. ලකුණු 40 ගානට ඕල් අවුට් වුණානේ මයි දෙයියනේ.
1: මේ කතා වෙලා කරනවා වෙන්න බැරිද?
0: මයි අම්මා අපි ඉස්කෝලේ යන කාලෙත් ඔයිට වැඩිය බැට් එක අතර දුන්නාම නේද? මේ
1: හතර වටේට නෙළුවා.
0: ඉතින් කොහොම වුණත් සෑහෙන කතා බහට ලක්ුණා. ඒ කියන්නේ මේ මම මේ නිකන් ඩීටේල් එක පොඩ්ඩක් කිව්වොත් ඉන්දියාව කඩුලු 7ක් දැවි 169ක් ගැහුවා. ශ්‍රී ලංකාව ඕවර් 9යි පන්දු 5කදී සියලු දෙනා දැවි ලකුණු 45යි. ජාත්‍යන්තර තරග බිමේ මේ ඉනිම තමයි 20x20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ ශ්‍රී ලංකාව දැවි ගිය අඩුම ලකුණු සංඛ්‍යාව.
1: ඒ වර්තාවත් එලා.
0: අසිරි මච්චාටි ඇන් උදාරයි.
1: ඩිඩ්ඩිනේ.
0: ඒ වගේ සින්දුවක් කියවෙන්නේ ඇහෙන්න ඇහෙනකොට එන මේ ෆීල් එක
1: ගැම්ම.
0: ඔව්. ක්‍රියාවෙන් අපිට මේ මොහොතේ එන්නේ
1: නැහැ. එන්නන්න බැරි එක.
0: හරි. ඉතින් දුර්වල ආරම්භයක්. අර කමෙන්ටේටර්ස්ලා කිව්වා මේනම් ශ්‍රී ලංකා ටීම් එක වෙන්න බෑ. ඔව්. අපි හැමදාම ආයි ගිහිල්ලා අතීතයේ අරවින්ද අර්ජුන සනත්ලා ළඟ නතර වෙන්න කලින් අපි මේ කතාව මෙතන ඉවර කරන්න. මොකද හැමදාම අපේ අය අම්බානක කුටි කනකොට අපි මතක් කරගන්නේ අපේ 96 කාලේ තිබුණ වර්ල්ඩ් කප් ක්‍රිකට් ටීම් එක. සංගල මහේලලා
1: ලෙජන්ඩ්ස්ලා.
0: පස්සේ කාලේ වෙනකොට දිල්ෂාන්ලා මුරලිලා මැතිව්ස්ලා නේ. ඒ ඒ උදවිය ඉන්න කාලේ යම් මට්ටමකට මාලිංගලා ඉන්න කාලෙත් ලෝක කුසලානයක් ගිනාව. ඊට පස්සේ අපේ ක්‍රිකට් වලට කනකොකා හැඬුවා. එක කාලෙකට කිව්වා හවල් සිල්වා හින්දයි බැරි කියලා. දැන් මොන සිල්වා හින්දද දන්නේ නැහැ බැරි. නේ. ක්‍රීඩකයන්ගේ ප්‍රශ්නයක් නේද තිබිලා තියෙන්නේ කියලා තේරෙනවා ඇති දැන්. එහෙනම් අර අහිංස සමහර තැන්වල හිතනවා අර මිනිස්සු අහිංසකයි කියලා.
1: අනේ ඔව් පැත්තක ඉන්න මිනිස්සු බැනුම් ගැහුවා ඉතින්.
0: ඔව් එක ඔෆිස් එකක් තියනවා කියලා හිතන්නකෝ. ඒ ඔෆිස් එක මගේ පාලනය යටතේ ෆේල් වෙනවා. මගේ පාලනය පැත්තකින් තියලා වෙන පාලකයෙක් දාලා ඒත් ෆේල් නම් කාගෙද ප්‍රශ්නේ? අන්න ඒ වගේ. නේ
1: අපි අර කිව්වා උදාහරණ ටිකක් නේද ඒකට.
0: අනේ සිල්වා අපිට සමාවෙන්න.
1: නොදැන කරපු වැඩට.
0: 7:19 වෙලාව අපි කතා කරමු රටමෙකට ජාතික ක්‍රියාන්විතය මද්‍රව්‍ය වලින් තොර ශ්‍රී ලංකාවක් වෙනුවෙන් නේ. අපි උත්සාහ කරමු මේ අපේ වගකීම ඉටු කරලා රටමේ මද්‍රව්‍ය කියන උවදුරෙන් ගලව ගන්න.
1: මද්‍රව්‍ය භාවිතය, මද්‍රව්‍ය ජාවාර, මේ වගේම බෙදාහැරීම් වෙන මේ හැම දෙයක්ම ගැන ජනතාව දැනුවත් කරන්න සමාජයේ හැම පුද්ගලයෙක්ගේම උපරිම දායකත්වය ලබා ගන්න ක්‍රියාත්මක වෙන ජාතික ව්‍යාපාරයක් තමයි මේ රටමේකට ජාතික මෙහෙම කියලා කියන්නේ. ඉතින් ඔබට කරන්න තියෙන්නේ හරිම පුංචි දෙයයි. එහෙම කෙනෙක් ගැන දන්නවා නම්, එහෙම පිරිසක් ගැන දන්නවා නම්, නැත්නම් ඔබ ඒ ගණයට අයත් කෙනෙක් නම් ටක් ගාලා ඇමතුමක් ගන්න 19:27. මොකද මේ ඔබ ගන්න කෝල් එකෙන් ජීවිත දහස් ගණනක් බේර ගන්න පුළුවන් වගේම රටේ අනාගතය වෙනුවෙනුත් ඔබ ගන්න උපරිම ක්‍රියාමාර්ගයක්.
0: ඒ රටම එකට ගැන මතක් කර. ඒ වගේ මේ වෙලාව මතක් කරනවා රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක ගැන. ඔයාගේ අලුතෙන් හදන ගෙදර වහලෙට ඔයා දාන්නේ ඉහළම තාක්ෂණීය සහිත රයිනෝ රූෆින් ප්‍රීමියර් ෂීට් එක.
1: අපි එහෙම කියන්නේ ජලවිකර්ෂ කාලයපය හින්දා සහ මැටිආලපෙනි හින්දා. ජලවිකර්ෂ කාලයපය ගැන ඔයාලට කියනවා නම් දැන් ලොකු විස්තර කියන්න ඕනේ නැහැ. දැන්ටමතව දන්නව මොකද්ද වෙන්නේ කියලා. කොච්චර වැස්සත් එක පිට එක වැස්සත් වතුර රැඳෙන්නේ නැහැ, කළු වෙන්නේ නැහැ, දියසවල බැඳෙන්නේ නැහැ, පරණ පෙනුමක් එන්නේ නැහැ, ඉක්මනින් තිරන්නෙත් නැහැ. එතකොට අවුව වැස්ස මොන විදිහට ආවත් පෙනුම හොඳට තියාගන්නත් පුළුවන්, ඒ වගේම ශක්තියෙන් උසස් විදිහට තියාගන්නත් පුළුවන්. නිවස ආරක්ෂා කරගන්න ආදම දාන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්. ඒ වගේම මැටිආලපෙනි ගැන කියනවා නම් ගොඩාක් රස්නේ දවස්වලට එළියේ තියෙන උණුසුම කන්ට්‍රෝල් කරලා තමයි නිවස ඇතුළට දැනෙන්නේ. ඒත් එක්කම ගේ ඇතුළට අලුත්ම පෙනුමක් අරගෙන එනවා. ඉතින් මේ හැම දෙයක්මත් එක්කම ඔයා අලුතින් වහල මාරු කරන්න ඉන්න කෙනෙක් නම්, නැත්නම් අලුතින් ගයක් හදන කෙනෙක් නම් අද මොයා ගන්න ඕනේ රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට්.
0: ඒ වගේම ක්‍රිමිරාජ නිෂ්පාදන වසර 77යි. ඔයාගේ ගෙදර තියෙන නිෂ්පාදන අතරේ අපි ඔයාට යෝජනා කරනවා. අපි හැමදාම කියනවා වගේ වැල්මි පැණිය ගන්න හෙම්බිරිස්සාව කැස්ස වගේ වට උගුරේ ප්‍රශ්නවලට.
1: ඔව්.
0: උගුර නිකන් එකට නිකන් පැටලෙනවා වගේ.
1: ඔව්.
0: හෙම්බිරිස්සාව වගේ කැස්ස තියෙනවා. නහයෙන් සොටු දියර ගලනවා. නහයෙන් තු වෙන කොහෙන්ද ගලන්නේ? රයිට්. ක්‍රිමිරාජ නිවසින් එන නිෂ්පාදනය.
1: ක්‍රිමිරාජ පේයාව ගන්න පුළුවන් ඔන්න ඔය කියන වගේ හැමරිසාව එහෙම තියෙනවා නම් ගැස්ට්‍රයිටිස් වගේ තියෙනවා නම් සඳුන් පැණිය ගන්න පුළුවන් මෙන්න මේ වගේ නිෂ්පාදන ගණනාවක් වට ක්‍රිමිරාජ නිවසේ මිලදී ගන්න පුළුවන් කරන්න තියෙන 011 2 753 889 කතා කරලා ඔයාගේ වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න
0: පළතුරු නිෂ්පාදන කිරි ආශ්‍රිත නිෂ්පාදන ගන්නකොට වාගේ මතකයට එන්න ඕනේ නිෂ්පාදනේ මොකද වදාන්නෝ ලංකාවේ අපේ කිරි ගොවීන් 30,000ක් විතර පළතුරු නිෂ්පාදන ආයතනයත් එක්ක සම්බන්ධයි ඒ කියන්නේ ඒගොල්ලන්ටත් හොඳ දවසක් නේ අපිට හොඳ ප්‍රොඩක්ට් එකක් ඔය කියන දෙකම ගැන හිතනකොට අපිට ගන්න පුළුවන් සුපිරිම මාදිලියේ ප්‍රොඩක්ට් එක තමයි වෙළඳපොළේ තියෙන පළතුරු නිෂ්පාදන 7:21

0: Lakhanda Radio ITN
1: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මග තුට
2: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන්න
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
4: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
5: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
6: ඇසේ සුද ඇවිල්ලද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටේක්කියා මීළඟ වැඩසටහන
8: ඔක්තෝබර් 2 ආරක්ෂක විද්‍යාලය කොළඹ
9: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
10: පූර්ණ මාධ්‍ය නිවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේක්කියා

0: ඒ ගත්ත ලොතරයි ටික අතර ගන්න අපි බලමු. එහෙමනම් ඕගොල්ලෝ ගත්ත ටිකට් වල වාසනාවන්ත අංක ටික මෙන්න. චාදික ලොතරයි මණ්ඩලය ඊ දවස් දිනුම් මැද්ද ලොතරයි වල වාසනාවන්ත අංක ටික බලන්නේ. මුලින්ම බලමු චාදික ලොතරයි මණ්ඩලයේ පළවෙනි ටිකට් එක ඊ දවස් දිනුම් මැද්ද සුබ දවසක් ලොතරයි. මෙන්න අංක ටික. සුබ දවසක් ලොතරයි පළවෙනි අංකය එහෙම නැත්නම් ජයග්‍රාහි ලග්නයට කලින් තියන්නේ ලග්නය නේද? අංක ටිකට කලින්
1: තියෙන
0: අංක ටිකට කලින් තියෙන ලග්නය මකර ලග්නයේ අංක 40 46 50 ජයග්‍රහ අංක. ඒ වගේම ජය ලොතරැයි ආරක්ෂරයේ අංක 7 4 1 6. අද සම්පත අංක 7 අංක 9 අංක 3 අංක 7 අංක 9 අංක 3 අංක 3 අංක 7 අංක 9 සී අක්ෂරයත් එක්ක. හදාන් ලොතරැයි මිතුන ලග්නයේ ජයග්‍රහය අංක 9 42 51 සහ 57. ධනනිධානයේ ඕ අක්ෂරයත් එක්ක අංක 1 අංක 5 අංක 48 සහ අංක 70. මෙගාපව ගත්තනම් එච් අක්ෂරය ප්‍රසාද අංකය අංක 13 ජයග්‍රහය අංක 57 61 76 සහ 78. ගොවිසත ගත්තනම් එම් අක්ෂරයත් එක්ක අංක 15 අංක 41 අංක 73 සහ අංක 77. මහජන සම්පත සී අක්ෂරය අංක 4 අංක 0 අංක 3 අංක 3 අංක 7 අංක 9. ඒ තමයි ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊ දවසේ ගත ටිකටල වාසනාවන්ත අංක ටික.
1: ඉතින් ඔබ මේ මිලදී ගන්න හැම ලොතරැයිකින්ම ඔයාට දිනුමක් තිබ්බත් නැතත් ඔයා කොහොමත් වාසනාවන්ත ජයග්‍රහකෙක්. අපි එහෙම කියන්නේ ඔයා වියදම් කරන්නේ රුපියල් 40න් කෘෂිකර්ම අමාත්‍යාංශයේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ රණවිරු සේවාර මුදල සමාජ සේවාර මුදල වගේම රටේ සංවර්ධන කාර්යයන් සඳහා අනිකුත් සංවර්ධන කාර්යයන් සඳහාත් ලොකු දායකත්වයක් ලබා දෙන හින්දා ඉතින් ඒ හින්දා ඔය යන ගමන් රුපියල් 40ක් වියදම් කරලා ටික ටිකක් අරගෙන රටේ සංවර්ධනය වෙනුවෙන් දායකත්වයක් ලබා දෙන්න.

0: සමහර කාල තියෙනවා බැංකු අපේ පස්සෙන් ඇවිල්ලා අපිට කියනවා ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න.
1: ඔව් ඔව් ඔව්.
0: හලෝ ගුඩ් ඊවනිං සර්. සර් ට පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? ඔව් කතා කරන්න පුළුවන්. සර් අපේ ක්‍රෙඩිට් කාඩ් එක මේ දවස්වල මේ තියෙන ෆෝන් එක එතන
1: ටී ටී ටී කටුන.
0: ඔව්. මෙතන කතා කරන්න එනවා මෙතන. මෙතන.
1: ඒ ගෙවා ගන්න බැරි වුණොත් කොහමද? සර්ලා නේ.
0: බලෙන් දෙන්නේ ඉන්නේ ක්‍රෙඩිට් කාඩ්. ඔය අපේ ඔෆිස් එකට එහෙම සමහරලාට එන්නේ බැංකුව වලින් එහෙම. ඇවිල්ලා රතන පොඩි ස්ටෝල් එක වගේ. ඔව්. ළඟින් යනකොට සර් එක්ස්කියුස් මී පොඩ්ඩක් කතා කරන්න බෑ කතා කරන්න බෑ.
1: කතා කරන්නම නෑ.
0: මම කියන්නේ එහෙම. හරි. එහෙම තියෙනවා. පස්සෙන් එළවලා එන්නේ. එළවලා එන්නේ. හරි. ඊට පස්සේ ගෙවා ගන්න බැරුණාම ඒත් පස්සේ ගෙලවල ඉන්නේ.
1: හැබැයි අර මුල් ටෝන් එකනේ.
0: ඔව්. ඒ කියන්නේ සමහර මිනිස්සුන්ගේ දිනන ජීවිතවල තියෙන එක එක තද තීන්දු තීරණ ප්‍රතිපත්ති. මගේ ලයිෆ් එකේ දිනන තමයි ක්‍රෙඩිට් කාඩ් ගන්න.
1: ඒක මගෙත් තියෙනවා.
0: හෙට නොකා හිටියත්
1: ගන්න.
0: ක්‍රෙඩිට් කාඩ් අරගෙන නම් කන්නේ බොන්නේ වියදම් කරන්නේ නැහැ.
1: නැත නැත.
0: ඔය ණය වෙන්න පොඩි ලොකු කමක් තියෙන සමහර මිනිස්සු ඉන්නවා. ණය වෙන්න කැමති නැහැ. රුසියානු නායකයා පුටින් කියන්නේ නෑ. පුටින් වගේ මම
1: හිතන්නේ.
0: මං වගේ පුටින් හිතන්න ඕනේ
1: නෑ.
0: පුටින් කියන්නේ කවුද? මං කවුද?
1: ඒකද?
0: පුටින් කිව්වා අත දිගු කර ආධාර ඉල්ලලා හිඟා කන ණය වෙන එක අන්න එතනට අපි රටක් විදිහට යන්නේ නෑ. එය නින්දා සහගතයි.
1: අනිවාර්ය.
0: දෙවනි එක කිසිවෙකු අපට කිසිවක් ණයට දෙන්න ලෑස්ති නැහැ. දුන්නත් දෙන්නේ යටි අරමුණක් තියාගෙන. ඒක අපි හොඳට දන්නවා. තුන්වෙනි එක වඩාත්ම වැදගත්. එයා කිව්වා මේක තමයි වඩාත් වැදගත්ම පොයින්ට් එක.
1: ගත.
0: අපිට ණය ඕනේ නැහැ. කොහොමද?
1: ප්‍රයෝගයකට ණය ඕනේ.
0: හා? පෞගේ සතියේ ඔය අලුත් මැතිවරණයෙන් පස්සේ නේද? මේ තේරීපත් වෙච්ච ඒ ජයග්‍රහණයත් එක්ක තමයි මෙතුමා මේ කතාව කිව්වේ. අලුත් රජයක් දැන් ආයි පුටින් මහත්තයාගේ පැත්තට හම්බෙනවනේ. පුටින් කිව්වේ පුටින් මහත්තයා කිව්වේ ණය වෙන එක පළවෙනියට නින්දාසහගතයි. දෙවෙනි එක කවුරුත් අපිට නිකන් ණය දෙන්නේ නැහැ. ඒක ඇතුලේ අපි මේච්චල් කරන්න අපි මේ යටතට ගන්න. ඒ අරමුණෙන් එනවා කියන එකත් අපි දන්නවා. ඒ ඔක්කොට වැඩි අපිට මොකටද බන්න අය?
1: තුන්වෙනි එක අපිට ණය එපා.
0: අපි රුසියා. අපි ණය ගන්න.
1: කොහොමද?
0: මලත් තියෙනවා මම අසංක. මම මොකටද බන්න අය?
1: මට ණය එපා.
0: Are you kidding me? බැංකු කෝල් කරා මං තමසෙන් ණයක් දෙන්න. එහෙම අහන්න තරම් අපිට සල්ලි නෑ.
1: නෑ කොහොමත් ඉතින් බැංකු වලින් ලෝන් ගන්නවා කියන්නේ අපිට ඊට වඩා ආදායමක් තියෙනවා.
0: හැම බැංකුවක්ම එහෙමත් නැහැ. සමහර බැංකු කියනවා සර් මෙහෙම කරමු.
1: ඔව් ඔප්ෂන් දෙනවා අපිට නේ.
0: සර්ට ගෙවන්න පුළුවන් ඉදිරියට අපි මේක ප්ලෑන් එක හදමු සර්. අපේ টপ මැනේජ්මන්ට් එකත් එක්ක කතා කරලා අපි මේක මේ විදිහට කරමු. වාරික ටික මෙහෙම කරමු.
1: සහනයක් වෙන විදිහට කරමු.
0: ඔව්. දැන් බලන්න RDB බැංකුව. RDB එකට ගියාම ඔය FD එකක් දාගන්න ගියා කිය. ඒගොල්ලෝ කොච්චර සුහදශීලී සහ නම්‍යශීලීද? පාරිභෝගිකයා හොඳට තේරුම් ගන්න. ලංකාවේ එහෙම බැංකු තියෙනවා හොඳේ. මේ RDB එක ගැන කතා කරන හේතුව රාජ්‍ය සුරක්ෂිතතාව සහිත බැංකුවක්. ඒත් ඔයාලට පුළුවන් කමක් තියෙනවා ඔයාලට FD එක දානවා නම් FD එක ගැන මාස 3 6 9 එතකොට කල්පිරිනකොට ඒක සේවින්ග්ස් account එකකට එනවද? එහෙම නැත්නම් ආයෙ අලුත් කරනවද? නේ? ඔන්න ඔය කියන හැමදේම ඉතාම පහසුවෙන් කතා කරලා විසඳ ගන්න පුළුවන්. තනක් තමයි RDB එක කියලා කියන්නේ. ශාකා 272ක් තියෙනවා රට පුරා.
1: ඉතින් ඔයාලට පුළුවන් ළඟම ශාකාවට ගිහිල්ලා account එකක් open කරලා ඔයාගේ සල්ලි ටික පරිස්සමෙන් තියන්න. අර කිව්වා වගේ වැඩිම පොලියක්, ඉහළම පොලියක් ලබා දෙන එකම බැංකුව තමයි RDB කියලා කියන්නේ. ඉතින් ඔයාගේ සල්ලි වලට උපරිම සාධාරණයක් වගේම උපරිම ආරක්ෂාවක් ලබා දෙන බැංකුව තමයි RDB කියලා කියන්නේ.
0: RDB ගැන කතා කළා අපි විජේ නිෂ්පාදන ගැන මතක් කරනවා. ලෝකෙ කොහෙ ගියත් ඔය ලංකාවේ රසට අපේ රසට පොල් සම්බෝලේ බතක් උනත් ඇතිනේ නේ. මිරිස් මාළු කරියයි. ඔය හැමතිස්සෙම මම මතක් කරන මෙනු එකේ උඩ තියෙන එකක් ඕක. මිරිස් මාළු කරියක්. දැන් ඔය සාලෙව් කියන මාළුවා ඉන්නවනේ. මිරිසට හදලා ගත්තම කොහොම කෑමක්. සමහරු කියයි මේක බදලා තමයි හරියන්නේ. නෑ ඔය සාමාන්‍ය ලොකු සාලෙයි ඉන්න. ඒගොල්ලෝ හරි රසයි.
1: මිරිසට.
0: ඔව් ලින්න ඇරෙන්න ඕන මාළු වික්‍රහයිනේ.
1: අයි ලින්න මොකද
0: බලන්න. හරියට. කැන්ටින් මාළු හරියට.
1: කැන්ටින් මාළු.
0: රයිට් මාළු කරියක් හදනකොට වට විජේ නිෂ්පාදන අතරේ තියෙන විජේ නේද මාළු කරි තුන පහක් මතක් කරනවා. හැම දෙයකම මේ ප්‍රොඩක්ට් එකේ ගුණාත්මක බව නිසා තමයි අපි හැමතිස්සෙම විජය නිෂ්පාදන මෙච්චර ඉහළින් ඔසවා තියලා කතා කරන්නේ. ලෝකෙ කොහෙ ගියත් ඒ පිළිගැනීම විජය නිෂ්පාදන වලට මේ දක්වා ලැබිලා තියෙනවා. ඉතින් විජය නිෂ්පාදන පාවිච්චි කරන්න හදත් ඔයා උයන මේල් කීපයක් තියෙනවානේ. දැන් නම් උදේට උයලා ඇති සමහරට තාම නැති වෙති. කොහොමවත් විජය නිෂ්පාදන කියන්නේ පාවිච්චි කරන්න ඕනේ සිරසියක් ස්වභාවික කුළුබඩු නිෂ්පාදනයක්.

0: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: සතියේ දිනබලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සඳදිය දහන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ දහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
1: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
3: අපේ ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
6: දශකඝාතක ජනතා විශ්වාසයේ සහ ප්‍රසාදී දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවය, වැල්මිපැණිය, හන්දි තෛලය, මොකසෝදනය, ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලයේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්සප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
7: සංවිධානය MMC ITN Campus JJL Overseas Education

0: හතයි විනාඩි 55යි වෙලාව. අපි ඊළඟ පැයට යන්නත් ඕනේ. ළමා දිනය සමරන්න අපි කිව්වා හෙට එන්න කියලා.
1: සත්තු අත්තට. දෙහිවල සත්තු අත්තට එන්න කියලා.
0: කීයටද වෙලාව?
1: 8.
0: දෙය 8ට එන්න. අපි දෙනවා තෑග්ගක් ඕගලන්ට. එන හැම ළමයාටම තෑග්ගක් දෙනවා.
1: ඒ වගේම අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
0: ඒකම තෑග්ගක්. හරි. පෞල් පිටින් එන්න. හරි. ඇවිල්ලා අලිසෙල්ලන් ඉවරනකම් බලන්න පුළුවන්. ඒක තමයි අන්තිම අයිටම් එක. ඊට කලින් අපේ අයගේ පොඩි පොඩි සෙල්ලම් ටිකක් තියෙනවා.
1: තරඟ තියනවා.
0: ඔයා යනවනේ?
1: ඔව් අනිවාර්යෙන් යනවා.
0: අනුරාධ ඇන්ටිත්
1: එනවා. අක්කා පුතේ.
0: හරි. මේ හෙට උදේ නහ 8ට ඉන්න. ගොඩාක් දේවල් තියෙනවා. චිත්‍ර අඳින්න, සතුරු වෙන සින්දු කියන්න, ඊට පස්සේ නටන්න, මරු ගේම්ස් ටිකක් කර තැයි.
1: තෑගි තියනවා. හිත පිරෙන්න.
0: අවසනාවට මාව දාලා නැහැ උගල.
1: දැම්ම නැත හේතුවක් නේද?
0: ප්ලේස් එක. ඔක තියෙන තැන හින්දා තමයි මාව දැම්මේ.
1: අන්න ඒකයි.
0: වෙන හැම ළමා දිනයකට මාව ගෙනිච්චා. සත්තුවත් ඒකට මාව ගෙනියන්නේ
1: නැහැ. ෂුවර් නැහැ.
0: අන්න ඒකයි. සත්තු කලබල. මේ මොකද මේ? අපිට අභියෝගයක් වෙන්නයි යන්නේ.
1: ඒ හින්දා තමයි අසබ්‍රව අපි තියලා යන්නේ.
0: ඔරන් ඔටන් ගිහිල්ලා ඊළඟ තමන්ගේ යාළුවරේ මචං අපිට අභියෝගයක් වෙන්න යන්නේ. එකෙක් කැවිල්ල ඉන්නවා.
1: ලැගින් ගල එකෙක් එනවා.
0: අපේ ජාතියට අභියෝගයක් වෙන්න. හරි. 7 විනාඩි 57යි. අපි AWB රෝලර් ඩෝස් ගැන මතක් කරන්න ඕනේ. ඉතින් වාට කිව්වා මේක මලකඩ කන්නේ නැති, දිරන්නේ නැති නේද? විශේෂිත වූ තහඩු විශේෂයකින් තමයි මේක හදලා
1: තියෙන්නේ.
0: එතෙන්දි මතක් කරන්න ඕනේ රෝලර් ඩෝස්, රෝලර් ෂටර්ස්, ස්විංග් ගේට්ස්, ස්ලයිඩින් ගේට්ස්, රූෆින් ෂීට්ස්, ඉලෙක්ට්‍රික් බැරියර්ස් වගේ දේවල් වලට ගන්න පුළුවන්කමක් තියෙනවා. මේකේ තියෙනවා සින්ක් කෝටඩ් ෂටර්ස් කියලා එකක්, ඇලුමිනියම් ෂටර්ස්, ග්‍රිල් ෂටර්, ඒ වගේම කලර් බෝඩ් ෂටර්ස්, ඔය කියන ඕනම එකක් ගන්න පුළුවන්කමක්. ෆස්ට් ටයිම් ලංකාවේ මොබයිල් ඇප් එකෙන් මේක කන්ට්‍රෝල් කරන්න පුළුවන් තාක්ෂණයේ මේගොල්ලෝ තමයි හඳුන්වලා දුන්නේ. එතකොට පාට වර්ග ගණනාවක් තියෙනවා. කැමති විදියට ගන්න පුළුවන්. වසර 10ක වගකීමක් දෙනවා. වසර 25ක් මේගොල්ලෝ මේ ශේෂ්ත්‍රයේ ඉඳලා
1: තියෙනවා.
0: කෝල් එකක් දෙන්න මෙන්න මේ නම්බර එකට 0112 78 33 31. 0112 78 33 31 කෝල් කරන්න හෑන්ඩ් ෆෝන් නම්බර එක 0773 211 400 කියන නම්බර එකට.
1: හරි.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන අපි හැමදාම මතක් කරනවා. ඒ කියන්නේ ඔයාගේ හැ සම්බන්ධ තියෙන සියලු ප්‍රශ්න වලට විසඳුම් රජයේ අනුමත තැනකින් තමයි අපි ඔබට යෝජනා කරන්නේ.
1: ඉතින් මේ ඇහැ අපි පරිස්සම් කරන්න ඕනේ හොඳටම. ඒ හින්දා පෙනීමේ හරි ඇස්වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම්, පෙනීමේ මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් බල බල ඉන්න එපා, කල් දාන්න එපා. මොකද එහෙම කරොත් එහෙම ඔයාගේ පෙනීමට ලොකු බලපෑමක් ඇති වෙන්න පුළුවන්. ඉතින් ඒ හින්දා අදම කතා කරන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඇස්වල 0706 478 478 0112 785 858 මෙතනට ගියාම ඔයාට මේ සේවාවන් රසක් එකම වහලා කැටින් කරගන්න පුළුවන්. ඇස්කන්නඩි සේවා තියෙනවා, බාහිර රෝගියංශ තියෙනවා, ග්ලූකෝමා සායන තියෙනවා, ළමාක්ෂ සායන තියෙනවා, දියවැඩිය සායන තියෙනවා. ඇසේ සුදුවත් කිරීමේ සත්කමත් කරගන්න පුළුවන්.
0: ලෝක ළමා දිනයත් එක්ක මේ අයිස්ක්‍රීම් මලවිය ඉහළ ගිහිල්ලා තියෙනවා.
1: ඊයේ ගොඩාක් තැන්වල අයිස්ක්‍රීම් දීලා.
0: ඒක පුදුමයක් නෙමෙයි. මම දැක ඔය ටියුෂන් සර් කෙනෙක් සාමාන්‍ය 11 12 ළමයි. ඒ ළමයින්ට කියලා නෑ ඒත් අයිස්ක්‍රීම් එකක් දෙනවා පන්ති ඇරෙන වෙලාව.
1: අනේ.
0: තවමම දැක්කා ස්කූල් වෑන් එක. උදේ ගිහිල්ලා බහිනකොට හැම ළමයාගේම අතර යෝගට් එකයි හැන්දයි දෙනවා. පොඩි පොඩි දෙයක් මේ, ලොකු ගානක දෙයක් නෙමෙයි. හැබැයි ඒක ඒගොල්ලන්ට ලොකු සෑග්ගක්.
1: අනිවාර්යයෙන්ම.
0: ඔය අයිස්ක්‍රීම් ගැන කියනකොට මතක් කරන්න ඕනේ, ගෙදරට එන කෙනෙක්ට උනත් නේද? කෑම ටිකක් කාලා හැම ඩෙසර්ට් එකක් දෙනකොට අයිස්ක්‍රීම් එකක් දෙනවා නම් අමතක තියාන වර්ග කීපයකින් ගන්න පුළුවන්. මේ පැල්වත් අයිස්ක්‍රීම් අතර තියෙන බටර්ස්කොච්, බ්ලූබෙරි, බනානා, වැනිලා, චොක්ලට්, ස්ට්‍රෝබෙරි, ආ, තව මොනවාද?
1: ෆෘට් ඇන්ඩ් නට්, මැංගෝ, මේ වගේ ෆ්ලේවර්ස් රසක් ගන්න පුළුවන්.

0: ਲੱਖਾਂ
1: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාරමාරු නොවන්න.
2: සුපකමලක් පරිස්සම්.

0: සබුදස්සලක් අපි අලුත් බෑගින්
1: උදෑටයි විනාඩි 8යි.
0: හරි. ලෝකේ හිටපු වාසනාවන්තම පුද්ගලයා. එහෙම නැත්නම් අවාසනාවන්තම පුද්ගලයා කියන දෙදෙනාම එකයි.
1: ඇයි එහෙම කියන්නේ?
0: ඔබට හිතෙන්න පුළුවන් ඔබ කියලා. ලෝකේ ඉන්න වාසනාවන්තම කියලා මම කියලා හිතන ලාල් තියෙනවනේ.
1: අනිවාර්යයෙන්. හැමෝටම එහෙම හිතෙන්න පුළුවන්.
0: ඊට පස්සේ හිතෙනවා ලෝකේ ඉන්න අවාසනාවන්තම මිනිස්සේ මම කියලා ගොඩක් ප්‍රශ්න වෙන කාලෙට. ෆ්‍රෙන්ඩ්ස් එලක් කියන්නේ ඔය කියන ಜಾති දෙකම එයාට ෆීල් වෙච්ච කෙනෙක්. ලෝකෙම මෙයාම හඳුන්වන්නේ ෆ්‍රෙන්ඩ්ස් එලක්ව ලෝකේට වාසනාවන්තම සහ අවාසනාවන්තම කෙනා කියලා.
1: හරි.
0: එයාවිලර ඔය අහලා තිනවද මෙන්න මෙහෙම රටක් තියෙනවා. ක්‍රේෂියාව.
1: ක්‍රේෂියා.
0: ක්‍රේෂියා කියන්නේ ඔය ෆුට්බෝල් වල එහෙම පෞගේ කාලවල ටික ජනප්‍රිය වුණා.
1: ඔව්.
0: ඒගොල්ල එයා ඇවිල්ලා එහි ජාතික සංගීත ගුරුවරයෙක්.
1: හරි.
0: ජීවිත කතා හරිය නිකන් හොලිවුඩ් චිත්‍රපටයක් වගේ. මෙයා දරුණු අනුතුරු හතකට මූණ දීලා තියෙනවා.
1: මොනවාද?
0: 1962 දී කෝච්චි අනුතුරකට ලක් වෙනවා. ඈ? ඔව්. පීලි පැනපු අවස්ථාවක එයා අයිස් මිදුරු ගඟකට වැටුණා.
1: හා?
0: 17 දෙනෙක් මැරුණා. ෆ්‍රෙන්ඩ් අතක් විතරක් කැඩලා එළියට ආවා.
1: හරි.
0: උඩට ආවා. හා. අවිල් බැලුවා මිනිස්සු මැරුණා.
1: වගින්න.
0: මංගේ අත හිතන කියලා.
1: හා.
0: 1963 දී මේ ගුවන් අනතුරකටපත් වෙනවා.
1: හා?
0: ගියපු ප්ලේන් එකේ දොරක් ගුවන් ගමන අතරතුර ගැලවිලා ගිහිල්ලා එයා බිමට වැටෙනවා. හරි?
1: හා.
0: ප්ලේන් එකක් කඩාගෙන වැටෙනවා.
1: හා.
0: 19 දැන් ඇතුලේ අර වායු බැලන්ස් එක නැතු වෙනවා.
1: නැතු වෙනානේ.
0: කොහොම හරි මේ 19 දෙනෙක් ප්ලේන් එක කඩන් වැටලා මැරෙනවා.
1: හා?
0: හැබැයි මෑන් ලොකු පිදුරු ගොඩක් උඩටම වැටලා.
1: ඒක ප්ලේන් එකෙන් වැටලා තියන්නේ.
0: පොඩි තුවාල කීපයක් තියෙනවා.
1: තියෙනවා.
0: 1966 දී බස් අනතුරක් එනවා. මෙයා ගියපු බස් එක පාලමකින් ගඟට වැටෙනවා. 4 දෙනෙක් මැරෙනවා. මෑන් පීනගෙන ගොඩට එනවා.
1: හරි.
0: 1970 කාර අනතුරක් එනවා. මෙයා පදවගෙන ගිය කාර එකපාරට එන්ජින් එකේ ගින්නක් හටගන්න. පෙට්‍රල් ටැංකියේ පුපුරනවා. තප්පර කීපයක් තියදී පුපුරන්න මෙයා එකෙන් පැනලා බේරෙනවා.
1: හරි.
0: කවුළු වලකින් පැනලා. 1973 දී ආයි කාර අනතුරකට එනවා. ඒත් ගිනි ගන්නෝ ඒ වෙලාවෙත් මෙයා කොණ්ඩේ පොඩ්ඩක් විතරක් පිච්චිලා
1: බේරෙනවා. හරි.
0: 1995 දී මෙයාගේ බස් එක හැප්පෙනවා. හරි. නෑ සමාවෙන්න මෙයා පාරේ යනකොට බස් එක ඇවිල්ලා මෙයාගේ ඇඟේ හැප්පෙනවා.
1: ඇඟේ
0: හැප්පෙනවා. ඔව්. මෙයා නිකන් ධනේශේ පොඩි තුවාලයක් එක්ක විතරක්
1: බේරෙනවා.
0: ඈ? ඔව් පොඩි ප්ලාස්ටරයක් ගහලා බේරෙනවා. 96 දී කඳුකරයේදී මෙයා අනතුරකට ලක් වෙනවා. මේක තමයි අන්තිම එක. මේ පාරක යනකොට කඳුකර පාරක යද්දී ඉස්සරහන් ආපු එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයිති ලොරියක මෙයා හැප්පෙනවා. එතකොට මෙයා පදවගෙන හිටපු කාර් එක අඩි 300ක් විතර පල්ලෙහා ගැඹුරු ප්‍රපාතයකට වැටෙනවා. හැබැයි කාර් එක වැටෙනකොට මෙයාව විසි වෙලා ගිහිල්ලා පඳුරක මෙයාගේ ඇඳුමෙන් රැඳෙනවා. හරි. මෙයා කාර් එක පල්ලෙහාට ඇටලා පුපුරලා මම කුඩු වෙලා යනවා.
1: මෙයා බේරෙනවා. ගලේ ගහලවත් මරන්න බැරි මිනිස්සු.
0: 2003 අවුරුද්දෙත් අවුරුදු 73යි. මෙයාගේ උපන්දිනය දවසේ. ඉතින් මෙයාට මෙයාගේ වාසනාව ගැන කියන්නේ මේ අවාසනාව ගැන මම කලින් කිව්වනේ. මෙයාට අවුරුදු 73 දී ඩොලර් මිලියනයක් රුපියල් කෝටි ගාණක ලොතරැයියක් යදෙනවා. ඉතින් සල්ලි ලැබුණා ඊපස්සේ මෙයා ගොඩක් කාර් ගත්තා, ගෙවල් ගත්තා. හරි. ඊට පස්සේ මෙයා තීරණය කරා මේ මොනවෙන් වුණත් සල්ලි වලින් සතුට කියන එක ගන්න බෑ කියලා. ඊට පස්සේ මෙයා කරපු වැඩේ ඉතුරු වෙච්ච සල්ලි අනිත් ඔක්කොටම බෙදලා දුන්නා. මෙයා 2016 අවුරුදු 87ක් වෙනකොට අන්න එතෙන්දී ආ මැරෙනවා. සමහර හිතනවා මෙයාට මාර වාසනාවක් තිබ්බ කියලා. මොකද මෙච්චර කරදර ගොඩක් සිද්ධ වෙලත් අවුරුදු 87ක් ජීවත් වුණා කියලා කියන්නේ.
1: ඒකනේ.
0: ලේසි නෑ. ඉතින් මේ කතාව අහගෙන ඉන්නකොට වඩ හිතෙන්න පුළුවන් ඉතින් අපිට තරම් මුකුත් වෙලා නෑ කියලා. නෑ. ඔබ වගේ නෙවෙයි මෙයා. මෙයාට වෙච්ච දේවල් ඔබට වෙලා නෑ කියලා මම කිව්වොත් ඔබ කියයි ඔබ කොහමද දන්නේ? නේ. නෑ එච්චර දේවල් වෙලා නෑ. වෙලා තිබ්බනම් ඔබ මේ වෙනකොට ඔය සෝෂල් මීඩියා වල එහෙම
1: දාලා අපි දැනගන්න ඕනේ.
0: ලයිව් යන්නේ එහෙනම්. හා?
1: නෑ හිතන්නකෝ ප්ලේන් එකකින් වැටලත් බේරුණා කියලා කියන්නේ නේ.
0: ඒක
1: තමයි. තේරෙන්නේ.
0: පිදුරුගොඩ තිබ්බ මනුස්සය කවුද එතන?
1: අන්න යව හොයාගන්න ඕනේ.
0: ඒ වගේ තැනක පිදුරුගොඩක් තිබ්බේ. මේක පොඩි මනක්කල් පිටර මං අර ඉස්සල කෝගේ ෆිල්ම් එකක ස්වරූපයක් තියෙනවා.
1: ඔව් නේද?
0: හරි. ඒක කොහොම වුණත් වාසනාව කියන එක මිනිසුන්ට තියෙනවා. ඒක නැති අවස්ථාවක් තියෙනවා. සමහර ඒවා තියෙනවා අවාසනාවට තමයි අපිට මේක උනේ කියලා හිතන. හැබැයි කාලයක් ගිහිලා තියෙනවා. නෑ නෑ නෑ. ඒක අපේ වාසනාවට. සමහර මිනිස්සුන් අපේ ජීවිතවලට ඇවිල්ලා ගිය පළවෙනි මොහොතේ අපිට හිතෙනවා නේ ඇයියනේ මට මේ එකක් උනේ.
1: නෑ මං කරපු වැරද්ද මොකද්ද?
0: හැබැයි ගියාට පස්සේ අවුරුදු දෙක තුනකට පස්සේ නේ හොඳ වැඩේ වගේ ගිහින්.
1: ඕ දෙලාට ගිහ තවිටිය අරගෙන ඉවරයි.
0: දැන් හම්බෙලා ඉන්න මට නියම එක. 8:12

0: அட்டை வினாடி விசியக்காய் வெலாவு சுவ உதாசனக் அது சிக்குறாதானே சிக்குறாதா ஒவ்வொரு மனாத அது ஹவஸ் செய்யணும்
1: மட்டும் முகுத்
0: හෙට වහලා
1: මම බලාගෙන හිටියයි පරක්කු කියලා මේක කියන්න
0: මගේ යාළුව කතා කරලා මට කියනවා
1: වාර වැඩේ
0: අසාද ෆ්‍රයිඩේ අනිත් එක හෙට වහලා
1: කරන දෙයක් අද තමයි
0: ඔව් මම මොනවද මම දන්නේ නැති ගන්නට
1: ඔව් දන්නේ නැහැනේ කොහොම
0: මම දන්නේ නැහැ මං ඌවට නැහැ අපි ආපු ළම දැන් අපේ යාළුවනි හිතා ඉන්න අපි තාම මේ කියන්නේ හරි පොඩි කියලානේ අවුරුදු 40ක් වුණාට අපේ අම්මලා තාත්තලා තාම ඉඳගෙන අපි ඒ අයට අපි තාම හරි පොඩි ඉනි.
1: ඔව්
0: ඔව්. ඉතින් අපි ගාල්වල හැම මේ මුහුත්තේ භාවිතයක් මුකුත් කොහොමත් අපි නැහැ. ආ
1: ආ.
0: ඒගොල්ලොත් හිතන් ඉන්නේ විදිහ හරි. ඒත් අපේ ඉන්න නරක පාප මිත්‍රයින් අපිට නේද?
1: සමාවෙන්න දෙන්නම නැහැ.
0: කතා කරලා අහනවා. අසා මොකද කරන්නේ? මම ආද පොඩ්ඩක් කලින් ඕෆ් වුණා. මොනවාද ඔබ ගෙදරට නැහැ.
1: කලින් ඕෆ් වුණා.
0: ඔබටත් එහෙම ඇමතුම් ආමන්ත්‍රණ කියන්නේ ආරාධනා එනවා ඇති ප්‍රතික්ෂේප කරන්න. මොකද මද්ද්‍රව්‍ය කියන එක ජීවිතේට
1: මයික්ස් ඔෆ් කරවන අපිට පොඩක් කිනා.
0: ඒ කියන්නේ මේ සමහර ලාට කියනවා උගුරට හොරා බේත් කනවා වගේ සමහර මිනිස්සුන්ගේ හිත කියන්නේ එකක්
1: කරන්න දෙයක්.
0: කියන්නේ කටින් පිට වෙන හැම වචනයක්ම හදවතින් දැන් මගේ යාළුවෝ දැන් අහගෙන ඉන්නවනම් මට කියයි අසංක
1: ප්ලීස්
0: නෑ ඉඳලා හිටලා අපි කොහොමත් කියන්නේ මද්ද්‍රව්‍ය කියන්නේ කොහොමත් අපේ ජීවිතේට මේ හොඳ නෑ. නමුත් සමහර ඒවා තියෙනවා හොඳ නෑ කියලා දැන දැන කරනවා. මොකද අපිට නෑ හොඳ මිත්‍රයෙක් මේකෙන් අපිව ගලව ගන්න. අපිට වෙලා තියෙන ප්‍රශ්නේ මේකයි. දැන් ඔය ඕවට ඇබ්බැහි වෙච්චයි කියන්නේ ඉතින් හරි නරකයි කියලා දන්නවා. ඒතකොට අපිට තියෙන ස්ට්‍රෙස් එක
1: ප්‍රශ්න
0: මහන්සිය දැන් දවසේ කුලියක් හොයාගන්න කෙනෙක් බර වැඩක් කරන නේද මහන්සි වෙන කෙනෙක් හවසට බාරක ළඟට යන්නේ එයාට ඇඟට දැනෙන මහන්සියට. ඉතින් ඒකට වෙන කවුරුත් විසඳුමක් දෙන්නේ නැහනේ.
1: ඒකනේ
0: ඉතින් ආ බාරක ළඟට. ඒ කියන්නේ මාර ලස්සන උත්තර
1: තියෙන
0: ප්‍රශ්න වැඩි
1: ස්ට්‍රෙස් වැඩි
0: හුදකලාව
1: දුකයි.
0: ඉතින් ඒ නිසා මේ උත්තර විදිහට ඕන එකක් දෙන්න පුළුවන්. කට මොනවා කිව්වත් ඔබේ හෘද සාක්ෂිය දන්නෝ මේක හරි නෑ කියලා. හෘද සාක්ෂියම හිනා වෙනවා.
1: සමහර කෙනෙක් කියන එක්කිනාව
0: 90 ඉනා
1: වෙනවා.
0: රයිට් රට මේකන ජාති ක්‍රියාන්විතය ගැන කියන්නේ මේ ඔයා මද්ද්‍රව්‍ය ගන්න එපා. විශේෂයෙන්ම විෂ මද්ද්‍රව්‍ය. අරක්කු සිගරට් එකට එහා ගිය කතාවක් මේ කියන්නේ. සිගරට් එක කොහොමත් හොඳ නෑ පිළිකා ඇති කරයි. අරක්කු කොහොමත් හොඳ නෑ.
1: අක්මාවට හොඳම නැහැ.
0: අක්මාව පැත්තකින් තියලා එහෙනම් ඕක පාවිච්චි කරන්න. මොකද ඉතාලම කෙටි කාලීන මරණ. තාම අඩු වයසින් ඔබ දන්නවා මද්ද්‍රව්‍ය එක්ක ගෙවන ජීවිත ඉවර වෙනවා.
1: ඔව්. ඉතින් ඒ හින්දා තමයි අපි ඔබට කියන්නේ මෙන්න මේ රට මේකට ජාතික මෙහෙයුමට දායකත්වය ලබා දෙන්න කියලා. මේ දේවල් වලට ඇබ්බැහි වෙලා ඉන්නේ ඔබේ සහෝදර සහෝදරියෙක් වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් බිරිඳ සැමියා වෙන්න පුළුවන්. නැත්නම් ළඟම මිතුරාව මිතුරිය වෙන්න පුළුවන්. අපි ඒගොල්ලන්ව ගලවගමු. ඒගොල්ලන්ට පුළුවන් නම් ඒගොල්ලන් එක්ක කතා කරන්න පුළුවන් තාත්තක ඒගොල්ලෝ ඉන්නවනම් කතා කරලා ඒගොල්ලන්ගේ හීන වලට යන්න ශක්තියක්

0: තව ව්‍යක්තින ඕනම කෙනෙකුට ලෝකෙ කොහේ ගියත් ඔයා දන්නවා අපි හැමතිස්සෙම හිතනවා අනේ අපේ රට මේ වගේ වෙනවා නම් හොඳයි මේ වගේ වෙනවා නම් හොඳයි සංචාරය කරලා ආපුවා එහෙම කතා කරන්නේ නේ ඇයි අපිට බැරි හරි තාක්ෂණික වශයෙන් අපි ටික ටික ලෝකයේත් එක්ක නේද يعني එතනට ළඟා වෙමින් ඉන්නේ ඔයා ගෙදරින් පටන් ගන්න ඔය ගෙදර තියෙන යල් පැන ගිය සමහර දේවල් අපි අයින් කළා අපි තාක්ෂණික මෙවලම් මෙහෙම ගෙවල් වලට ගේනවා බලශක්ති අරුමුදේදීම අපි මීට අවුරුදු 10ක 15 ඉඳන් මේ මයික් එකකින් අපි වැඩසටහන් වල කතා කරලා තියෙනවා බලශක්තියට අපි යන්න ඕනේ ඊළඟ විසඳුම් වලට සුනිත්‍ය බලශක්තිය ගැන කතා කරනවා නේ ඔය යාත්‍රේ සෝලා ගැන නම කියවෙනවා සෝලා ව්‍යාපෘති ගැන කතා කරනවා ඉඳලා හිටලා කවුරු හරි හොඳටම ඇඟිය අමාරු තියෙන කෙනෙක් ඒ වගේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා ක්‍රියාත්මක කරගෙන එනකොට කකුලෙන් අදිනවා එහෙම තියෙනවා හරි ඔය ඔය බහිනවනේ 76 වසරක සාපේ කියලා ඔය ව්‍යාපෘති සමහර ඒවා කරගෙන එනකොට කකුලෙන් ඇඳපු අවස්ථා නැතුවම නෙවෙයි ඔයාගේ ගෙදර කකුලෙන් අඳින්න කවුරුත් නැහනේ ඔයා තමයි තීන්දුව తీරණ ගන්නේ හරි සෝලා සිස්ටම් එකකට යමු දැන් එතකොට ඉස්සරහට අපිට බලශක්ති අරුබුදේ කියන එක වැස්ස නැහැ කියලා කරන්ට් එක නැති වෙන එක හා එහෙම නැත්නම් තව මොකක් හරි ගල්ලඟුරු හරි මොනවා හරි ප්‍රශ්නයක් ඉඳ කරන්ට් එක නැහැ කියන එක ඒව අදාළ වෙන්නේ නැහැ ඉස්සරහට අපිට පුළුවන් අපේ ගෙදර නේද විදුලි අවශ්‍යතාවය වෙනුවෙන් අවශ්‍ය කරන දේවල් ටික කරගන්න. ඒ වෙනුවෙන් තමයි ඩීප් ටෙක් එකට වඩා කතා කරන්න කියලා අපි යෝජනා කරන්නේ.
1: ඉතින් ඔයාත් අද මේ නිවැරදි තීරණේ අරගෙන හෙට ඔයාගේ නිවසට වගාවට ව්‍යාපාරයට විශාල ශක්තියක් වෙන්න කියලා මෙන්න මේ නම්බරයකට කෝල් එකක් ගන්න 077 777 73 74

0: අටා මාරයි වෙලාව ෆිල්ම් එක ලස්සනයි බැලුවදවා මේක
1: බැලුවා දෙපාරතුන් පාරක්ම බැලුවා
0: සනම්ද මොකද්ද ෆිල්ම්
1: එක
0: සාජන් සාජන් සාජන්
1: පෙම්වත
0: බොහොම ප්‍යාර කරතේ සරම් කියන්නේ මම ආට ආදරේ
1: ආදරේ පෙම්වත
0: පෙම්වත මధుර ඩික්සිත් හිටියේ මේකේ
1: සංජේදත්
0: සල්මන් ඛාන්
1: සල්මන් ඛාන්
0: මధుර ඩික්සිත් අර සර්පිනා සර්පිනානේ සමාවෙන්න මේ
1: පියානෝ
0: පියානෝ ගගා
1: සර්පිනා
0: හරයිට් මේ කාල අපි මාර අතීතකාමි මිනිස්සුනේ මේ වගේ සින්දුවක් ඇහෙනකොට අපිට එකපාරට යනවා පොඩි කාලේ ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඔය ලංකාවේ ප්‍රසිද්ධ මාධ්‍ය නාලිකාවක් තිබ්බා එකට ෆිල්ම් එකක් දානවා හින්දි ෆිල්ම් එකක් බත් එක්කක අපි දෙකම ආර ඉඳලා ඉස්කෝලේනකොට ෆිල්ම් එකේ භාගයක් ගිහිල්ලා බත් එක්කක බලන ෆිල්ම් අතරේ තිබුණ එකක් මේ සමහර කෙනෙක් මේක හෝල් එකට ගිහිල්ලා බලලා ඇති සමහර කෙනෙකුට ඊට වැඩිය ලස්සන මතකයක් ඇති
1: ඇති ඒත් එක්ක බැඳිච්ච
0: ලස්සන ෆිල්ම් එකක් පරණ ෆිල්ම් එක ඊයා ඔහ් මොනවද මේ ෆිල්ම්ස් කියලා කාට හරි හිතෙන්න පුළුවන්
1: නෑ
0: දැන් තියෙන ෆිල්ම් එක සංසන්දනය කරන දැන් තියෙන ඒවා කලර් ග්‍රේඩින් එක ඊට පස්සේ සින්දු يعني ඩිජිටලයිස් කියන අපි කියන්නේ සද්ද වෙනස් වෙයි දැන් තියෙන ෆිල්ම්ස් වල හොඳ සවුන්ඩ් ප්‍රූෆ් නේද හොඳ සෙටප් වල ස්ටුඩියෝ වල ෂූට් කරපුවා හොඳ කැමරා වලින් අරගෙන හැබැයි මේ මෙව්ව එහෙම බැහැර කරන්න පුළුවන් ඒවා නෙවෙයි
1: නෙවෙයි
0: එනිසා ඕන වෙලාවක අපිට අහන්න පුළුවන් සින්දුවක්.
1: වෙලාවත් මතක් කරන්න උදේ 8යි විනාඩි 2යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්ප්‍රදාය ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි 5යි 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
0: මధుරි ඩික්සිත් මට ගහන්නකො කුටුව උස්සලා ඔළුවට.
1: 8යි 32යි වෙලාව.
0: ෆිල්ම් එක මතක් කළා
1: අතීතෙට ගියා විනාඩි කීපයක්
0: ඒ මොඩ් එකට ගියා කෙලින්ම විනාඩි 30ක් විනාඩි 30ක් අතීතෙට ගියා
1: බලන්න අපේ වේගවත් එච්චර ඉක්මනට අතීතෙට යන්න පුළුවන් අපිට
0: වෙලාව 8යි විනාඩි
1: 32යි
3: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
4: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
3: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
4: රයිනෝ ප්‍රීමියර්
3: එතකොට යට මැටි කෝටින් එක තියෙන
4: සීදිමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩි කල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තීරු
5: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි
6: වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාඛා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077212400
7: ඇසේ සුද ඇවිල්ලාද දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න රජයේ අනුමත ලෙන්ස්ටික් අයිකියා රෝහලට දැන්ම කතා කරන්න ලෙන්ස්ටික් අයිකියා රෝහල වත්තර මුල්ල දුරකථන අංක 076 478 478

0: කොළරත්න ආර්යවංශ මහත්තය ලියපු වචන එකක් සංගීතවත් කළේ රෝහණ වීරසිංහන්. ලස්සන සිද්ධාක්
1: ජාලකයි.
0: ඕකේ කියනවා නේද, කොහේ හෝ නුඹ හිඳී නම් සතුරින් ඒ මගේ සතුරයි. ඒ කියන්නේ කොහේ හිටියත් සතුරින් ඉන්න කියලා කියන්නේ. හොඳට කාලා වීලා නේද, සැප පහසුවට දුක් කරදරයක් නැතුව
1: නිරෝගීව ඉන්න ඕනේ.
0: අපි හැමෝගෙම අවසාන බලාපොරොත්තුව ඒකනේ. මේ මොනවා කළා කොයි විදියට හම්බ කරත් හොඳින් හෝ නරකින් හම්බ කරත් අන්තිමට බලාපොරොත්තු වෙන්නේ සුවපහසු ජීවිතය. ඒක කොහොමද අපි හදාගන්නේ කියන එක තමයි ප්‍රශ්නේ. ඉතින් ලේසි නෑ, අමාරුයි නේ. ඉතින් හැම උදේ පාන්දරකම ඔබ එළියට බහලා වැඩට එන්නේ, එහෙම ජීවිතයක් ඔබට නැති වුණත් ඔබේ ගෙදර ඉන්න අනිත් අයට එහෙම දෙයක් දෙන්න. හරි, ඉගෙන මතක් කරනකොට මතක් කරනවා ඔයාට පුළුවන් ඔයාගේ අනාගතය ගැන හිතලා යම්කිසි විදිහක ආයෝජනයක් කරනවා නම් RDB බැංකුවේ, ඔයා FD එකක් එහෙම දානවා නම් ඔය මුදල් තැන්පත් කිරීමක් කියලා කියන්නේම එක්තරා විදිහක
1: ආයෝජනයක්.
0: හැබැයි හොඳ තැනක ඕනේ වාගේ මුදල් ටික තැන්පත් කරන්න. ඒ වෙනුවෙන් රජයේ ආරක්ෂාව සහිත තැනක් විදිහට තමයි RDB බැංකුව ගැන අපි සාතික කරන්නේ.
1: ඒ විතරක් නෙවෙයි, ඉහළම පොලියක් දෙන තැනක් වෙන්නත් ඕනේ. ඉතින් මේ හැමදේම RDB බැංකුවකින් ඔයාලට ගන්න පුළුවන්. දිවයිනපුර ශාඛා 272ක් තියෙනවා. එහෙම හේ රස්තේ අද වෙන්න ඕනේ නැහැ. ළඟම තියෙන ශාඛාවට ගිහලා account එකක් open කරන්න, සල්ලි ටික දාන්න හිතේ සනසීමෙන් ඉන්න. මොකද ඉහළම පොලියක් ලැබෙනවා. ඒ හින්දා RDB බැංකුවකට යන්න.
0: කාලා බීලා ඉන්නවා කියන එකත් ඔය අපි ඔය අතර වාරේ මතක් කරානේ, හොඳ ජීවිතයක් කියන එක තුලේ. ඉතින් හැමදේම කරන්නේ කණ්ඩායි බොණ්ඩායි අඳින්ඩයි අධ්‍යාපනයේට සෞඛ්‍යයට. හරි, මූලික වියදම් අතර තියෙන ප්‍රමුඛ වියදමක් ඔබේ කෑම බීම වෙනුවෙන් වියදම් කිරීම. එතෙන්දි මතක තියාගන්න ඕනේ, අපි දෙයක් මතක් කරගන්න ඕනේ, හැම වියදම් කිරීමක්ම කෑම සඳහා කරන නේද, අපි කියන සෞඛ්‍ය සම්පන්න එකක් වෙන්නේ නැහැ. ඔය අපි කියමු දුර ගමන් යන බස් එහෙම නවත්තන කඩේකින් කෑම වේලක් ගන්නවා කියන්නේ ඔබේ ඊළඟ මොහොත අවදානම්.
1: හනේ
0: මොකද හැම තැනකම සෞඛ්‍ය සම්පන්න පිරිසිදුකම කියන එක මූලික වෙන්නේ නැහැ. මේක වාගේ ගෙදරටත් අදාළයි, ඔෆිස් එකේ කැන්ටින් එකටත් අදාළයි, බස් එකට නැගලා කෑම ටිකක් විකුණන කෙනාටත් අදාළයි. හරි, අපි හැම තැනකම කියන්නේ වාගේ සෞඛ්‍ය ගැන. ඉතින් වස විසින් තොර පිරිසිදුව හදන කෑම වේලක රස ඔයා බලන්නේ 100%ක් විශ්වාසයි ගෙදරදි විතරයි නේ. එහෙමත් ඉතාමත්ම කලාතුරකින් තමයි තැනක් හම්බෙන්නේ. එහෙම පරිස්සමට කෑම ටික පිළියෙල කර
1: ගෙදර වගේ කන්න.
0: වස විස නැතුව වාගේ කෑම ටික හදා ගන්නකොට මතක් කරගන්න විජය නිෂ්පාදන.
1: විජය නිෂ්පාදන වාට ගන්න පුළුවන් සුපර් මාකට් වලින්, ළඟම තියෙන කඩෙන්, grocery එකෙන්, මේ හැමදෙනකින්ම ගන්න පුළුවන්. ගෙදර වගේ රසට, ගුණට, සෞඛ්‍ය ආරක්ෂිතව ගන්න ඔයා අදම ගන්න ඕනේ විජය නිෂ්පාදන.
0: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් ගැන මතක් කරනවා, වාගේ ඇහැ සම්බන්ධ සියලු වගකීම් ටික රජයේ අනුමත ආයතනයක් විදිහට මෙතනට ගිහිල්ලා බාර දෙනකොට ඒගොල්ලෝ ගාන කියන එක නේද එතරම්ම තැකීමක් කරන්නේ නැහැ. මොකද අනිත් මේ ඇස සම්බන්ධව ක්‍රියාත්මක වෙන ප්‍රයිවට් හොස්පිටල් තියෙන.
1: ඉස්සලම කතා කරන්නේ ගාන.
0: ඒගොල්ලන්ට ගාන තමයි අංකයක. හැබැයි ලේස්ට්‍රික් සේවාව තමයි අංකයක. ගාන ඊට පස්සේ. ඒ කියන්නේ 50%ක් විතර අඩු ගානකට ඔයාගේ ඇහ සම්බන්ධ සියලු ප්‍රශ්න වලට විසඳුම් දෙනවා.
1: ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලෙම කියන්නේ ඔයාගේ ඇස් දෙකක් වගේ පරිස්සම් කරලා දෙන එකම තැන ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් එක කියලා කතා කරන්නේ. මේ නම්බර්ස් දෙකෙන් එකකට 0706 478 478 0112 785 858.
0: හරි, එහෙමනම් තව සින්දුවකට යන්න කලින් බ්‍රේක් එකක් ගන්නම්. 8 විනාඩි 43
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්පත් නතරයි හඳුන්වා දෙන වාසි ටිකට් පටින් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් තෑගි දිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 ගෝල් ෆේස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education. මහවැස්සත් එක්ක ඔයාගේ නිවස කර්මාන්ත ශාලාව වතුරෙන් පිරිලද, ගම් වතුර, වැහි වතුර විතරක් නෙවෙයි තියෙන රොන් මඩ ටිකත් ඉවත් කරන හොඳම වතුර මෝටරය ඩීප්ටෙක් වේස්ට් මෝටර් පම්ප්. අමතන්න 077 777 7374.
3: පොඩ්ඩන් ඔබගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිවේ වෙනුවෙන් RDB බැංකුවෙන්.
4: අතාරින්න බෑ වගේද? නෑ, ඔබට පුළුවන්. විසමතෙන් මිදෙන්න, ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න.
5: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි. අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ පහක් හෝ e-bike එකක්. අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි. අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි.
6: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1%ක වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
7: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
8: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
9: ලකන්ඩ රේඩියෝ ITN

0: Lakhanda Radio ITN අඩකුඹුරේ රළු මාවතේ නිල් කුරුල්ලා සොනාලිකා අශ්වබල 50ක එන්ජින් ධාරිතාව අවම ඉන්ධන දහනය පහසුවෙන් හැසිරවීම නඩත්තුව සහ අමතර කොටස් ගැනීම පහසුම 2-wheel 4-wheel සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයින පුරා ඇති TVS සොනාලිකා අලෙවි නියෝජිතයන් වෙතින් රක්ෂණය ලියාපදිංචිය අවුරුදු 4ක සේවාව සහ වගකීම සමග TVS Agri Business වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය මහ පොළොවට මහ බලයක්
1: වංගු ගහලා චල්ලි අල්ලලා සල්ලි හොයලා ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නම නැද්ද
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: දහාට වංගුව
2: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: දහාට වංගුව දහාට වංගුව
0: සම අනුග්‍රහය
4: වාර්තාපිට වාර්තා කබනි කෝටි යටේ එන්.එල්.බී. දනඩ නිධානය නතරයි රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
5: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
7: ටෙක්කියා සුරකිමු මගතොට ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්කියා මීළඟ වැඩසටහන
8: ඔක්තෝබර් 2 ආරක්ෂක විද්‍යාලය කොළඹ
9: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය
10: පූර්ණ මාධ්‍ය විවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය තේරේකියා සුරේකිමු මගතොට
11: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක් 19:27ට කතා කරන්න රටම එකට ජාතික මෙහෙයුම

0: ලකන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: දිට්වාවෙන් දැඩි ලෙස හානියට පත් උඩරට දුම්රිය මාර්ගයේ ප්‍රතිසංස්කරණ වලින් පසු කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ එතැන් සිට ගම්පොළ දක්වා දුම්රිය දහවනේ අද ආරම්භ කෙරුණා. දිට්වා සුලිකුණාටුවෙන් පසු රඹුක්කන ගම්පොළ අතර දුම්රිය මාර්ගයේ ස්ථාන තුනකින් හානියට පත්ව තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. 36ක් විශාල ප්‍රමාණයේ නායාම්. ඊට අමතරව දුම්රිය මාර්ග සේදී යාම් සහ පස්කඳු කඩාවැටීම් 67ක් සිදුව තිබුණා. රඹුක්කන කඩු ගන්නාව අතර මාර්ග පද්ධතියේ පිහිටීම අනුව එම ප්‍රදේශයට ළඟාවීමේ දුෂ්කරතා මැද්දේ එය ධාවනයට සුදුසු ලෙස ප්‍රසංස්කරණය කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කළා. ඒ අනුව කොළඹ කොටුවේ සිට පේරාදෙණිය සහ ගම්පොළ අතර දුම්රිය ධාවනය අද උදෑසන ආරම්භ කෙරුණේ. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත සඳලි රත්නසූරිය.
6: අපි අද උදෑසනම ආවා කොළඹ කොටුව දුම්රිය ස්ථානයට. ඔබ බලන වෙතේ උදෑසනම කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ මොකද කරන්න කියලා. ඔබට මතක නම් පසුගිය වසරේ නොවැම්බර් මාසයේ අපේ රටට දරුණු වෙසනයක් සිද්ධ වුණා. මේ දිට්ටුව සුලිකුණාටුවේ හේතුවෙන් අපේ රටේ දුම්රිය පද්ධතිය බොහෝමයක් අලාභණීට ලක්ුණා. එයින් අපි දන්නවා උඩරට දුම්රිය මාර්ගයට තමයි වැඩිම අලාභණීය සිදු වුණේ. අද දවසේදී අපි සූදානම් වෙන්නේ කොළඹ කොටුවේ සිට පේරාදෙණිය දක්වා ගමන් ආරම්භ කරන්න. ඔබ දන්නවා දිට්ටුව සුලිකුණාටුවෙන් පසු තමයි ප්‍රථම වතාවට කොළඹ කොටුවේ සිට පේරාදෙණිය හරහා දුම්රියක් ගමන් කිරීමට අද දවසේදී සූදානම් වෙන්නේ.
0: මැද පෙරදිග කලාපයට තවත් ගුවන් යානා ප්‍රවාහන නෞකාවක් ඇවිමට පෙන්ටගනේ පියවරගෙන තිබෙනවා. ඒ ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි පියවර සලකා බලමින් සිටින පසුබිමකයි. අමරිකානු මැරීන් බටයින් 2000ක්ද මැද පෙරදිගට යැවීමට පියවරගෙන නැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ඉරානය වටා ගුවන්යානා ප්‍රවාහන නෞකා තුනක් සහ ගොඩබිමේ මෙහුම් කණ්ඩායම් දෙකක් යොදවා ඇති බවද එක්සත් ජනපද නිලධාරියකු ප්‍රකාශ කළ බව අල් ජසීරා ප්‍රවෘත්ති සේවය සඳහන් කළා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පෙරවරු 10ට.
5: 24 පෑම සිරුවෙන් ලක්.

0: ඔය සින්දුව අහපු පළවෙනි දවසේ මට ඕකේ මෙලඩි එක වැදුනා. මෙලඩි වදිනවනේ සමහරලා.
1: ඔව් ඔව්.
0: සමහර ඒවා වචන වදිනවා. සමහර ඒවා මෙලඩි වදිනවා. සමහර ඒවා තව මොනවාද?
1: වොයිස් එක.
0: ඔව් කටහඬ වදිනවා. දැන් මම ඕකේ මෙලඩි එක වැදෙච්චා මම try කරා ඔය ඔය type එකට කියන්න. ඔය මෙලඩිය කියන්න. කියන්න බෑ. කියන්න බෑ. ඒකට හේතුව ඒ pitch එක නේද?
1: ගොඩක් අයට එහෙම කියන්න බෑ.
0: ඕක ඇවිල්ලා මේ සංගීතය පිළිබඳ දන්න අය දන්නවා මන් දන්නේ. හරි. මේ ඕක වෙන ඇවිල්ලා වෙන ස්කේල් එකක්. ඒ කියන්නේ අපි කියන හෙඩ් වොයිස් කියලා එහෙම අහලා තිනවනේ. තව එක නමක් කියනවා මං ඒක වැරදියට කිව්වොත් හරි නැති හින්දා නොකිය ඉන්න.
1: හරි.
0: හරි. අමල් පෙරේරා මහත්තයාගේ සින්දුවක් තියෙනවා නේද මල්පිටමල්.
1: මල්පිටමල්.
0: ඒකේ තියෙනවා නේද වචනයක් සැලෙනදි කුමාවතේ කියලා
1: කියන්නේ.
0: ඔව් ඔව්. ඉංගලුවරි. උඩ යනවනේ. අන්න ඒ ඒකට කියන එක එක නමක් තියෙනවා මම කියන්නේ නැහැ. මම සංගීතය දන්නේ නැති හින්දා. සංගීතය දන්න අය දන්නවා ඔය ඔය හරි තැන්වල කොහොමද වොයිස් එක පිච් කරන්න කියලා. නේ? සමහරලාට අපි මේ පොඩි හවසට නේ දැන් අද ෆ්‍රයිඩේ නයිට් හවසට හම්බුනාම කොහෙට හරි මොකක් හරි තට්ටුවක් දාලා සින්දුවක් කියන මේ නැත්නම් අපි කියන මේ පාටි බොක්ස් එකක් තියන් සින්දුවක් කියනකොට කොච්චර අවුට් කිව්වත් ප්‍රශ්නයක් නැහැ. හැබැයි දැන් ඔයා හිතන්න කම්පිටිෂන් එකකට ඇවිල්ලා කියනවා. හරියට නූලට නෝට් එකට කියන්න බෑ.
1: අනිවාර්යයෙන්.
0: එහෙම කියන අයටනේ අවස්ථාව තියෙන්නේ ගෝල්ඩන් වොයිස් වගේ තරගයක් දිනන්න. නේ?
1: ඔව්.
0: ඔයා හිතන්න දැන් ගෝල්ඩන් වොයිස් එකේ කම්පිටිෂන් එක සෑහෙන වැඩි.
1: වැඩි.
0: මේ හිතාගන්න බැරි අය ඉන්නවා. සමහරු නිකන් බැලූ බැල්මට නිකන් ඇඟපත දිහා බැලුවම ඇඟපත දිහා බලලා මිනිස්සුන්ගේ මයින්ඩ් බෑ.
1: ඉන්න විදිහත් එක්ක ගැතවෙන්නේ.
0: ඔව්. හැසිරෙන විදිය දිහා බලලා එහෙම බෑ මිනිස්සුන්ගේ මයින්ඩ්. කිසි හැල හොල්මනක් නැතුව ඉන්නවා. දැන් අපි උදාහරණයක් ඉදිරිය ගත්තොත් ලංකාවේ මියුසික් වලින් මිල්ටන් මල්ලවආරච්චි මහත්තය. සින්දු කියනකොට ඉන්න විදිහ දැකලා තියෙනවනේ.
1: ඔව්.
0: හරිම නිහඬව පාඩුවේ
1: නැගලෙල්ලක්
0: නැහැ. හරි සංසුම්. හැබැයි කොහොමද හඳේ? ඕකම තව විදිහකට මෑත කාලේට ඇප්ලයි කරොත් කසුන් කල්හාර. කසුන් අයියා තඟලන්නේ
1: නැහැ
0: නේ. නේ. හැබැයි වොයිස් එක කොහොමද?
1: අනිවාර්යයෙන්.
0: ඒ වගේ එහෙම තමයි. ඉතින් දක්ෂයෙක් වාගෙන යන ගමනක අපි ඉන්නේ අද සිකුරාදා දවස. අදත් මොකද වෙන්නේ? අද රිසල්ට් එකක් දෙනවද?
1: දෙනවනේ.
0: දෙනවා නම් දෙමු.
1: දෙනවා දෙනවා. අද දෙනවා.
0: හරි. ඉතින් ගෝල්ඩන් වොයිස් එක මේ දවස්වල වදන්නවා. ලංකාවම රේඩියෝ ෆීල්ඩ් එකේ කතා කරන මේ තරගයක් බවට පත් කරන මේක රියැලිටි එකක් කියන නම අයින් කරගමු.
1: ඔව්.
0: මන්ද මට හැවුණ පෞගී සතියක සුරේය කියන මේක රියැලිටි එකක් නෙවෙයි. රියැලිටි කියලා කිව්වම මේකේ ප්‍රමිතිවල යම් බාල වෙලා තියෙනවා ලංකාවේ ගොඩාක් රියැලිටි වල. හොඳේවත් නැතුවම නෙවෙයි. ඉතින් කොහොම නමුත් දක්ෂයෙක් වාගෙන යන ගමනක අපි ඉන්නේ. අද ඒ හොයාගෙන යන ගමනේ තවත් විශේෂ දවසක්. එතකොට දැන් ඔයා මේ වගේ පෝස්ට් එකක් අපේ ගෝල්ඩන් වොයිස් එකට ආපු හොඳට ලස්සන සින්දු කියන කෙනෙක්ගේ වොයිස් එකක් එහෙම දැක්කම් මොකද කරන්නේ? ආක බලන් යනවා
1: නෑ, පාලයි කරලා ෂෙයා කරලා කමෙන්ට් කරලා පොඩි සපෝට් එකක් දෙන්න ගලන්ට.
0: මේ මේ කවුද අපි දන්නේ නැති කවුරු හරි සින්දුවක් කියන
1: නෑ කරන්න එපා.
0: එයාට
1: හැකියාවට අත දෙන්න.
0: ඔව් ලයික් එක වෙන්න පුළුවන් එයාට දෙන සපෝට් එක
1: අනිවාර්යෙන්.
0: ඒ නිසා චුට්ටක් ඒ ගැන මතක් කරනවා. ලකඩ ගෝල්ඩන් වොයිස් සඳුදා බදාද සිකුරාද දක්ෂ ගොඩක් වාට මුණ ගැහෙනවා. 9:10

0: ඒයි ඔය මොකද කරන්නේ? ඒයි ප්‍රසිද්ධ තැන්වල ඔහොමද හැසිරෙන්නේ?
1: කාටද කියන්නේ?
0: අර අර සින්දුවේ කියනවා මගේ යන්නේ නයට හොරෙන් කොපුලේ ඊටවසි කියන්නේ සින්දුවේ අර අතන කියන්නේ අර කොපුලේ
1: බැහිදුවේ රස
0: ඉස්සුද මේ ප්‍රසිද්ධ තැන්වල
1: පොඩ්ඩමයිනුත් තින්න
0: සාහිත්‍යයට පුළුවන් අපිව ප්‍රායෝගිකව අපිට ඒක කරන්න නීතියෙන් ඉඩක් නැති වුණා නේද? සාහිත්‍යර කියන්නේ නිර්මාණයකට පුළුවන් අපිට මේ මොහොත දෙන්න
1: දෙන්න
0: මම හිටියේ මූඩ් එකේ
1: මන් දැක්ක
0: කවුද එක්ස් නැමති කාන්තාවක් හිටියද
1: දැන් කටේ හිතන ඇති මාත් එක්කද දන්නේ හිටියේ
0: කාත් එක්කම හිටියේ
1: අනේ මාත් එක්ක වෙන්නේ නැති
0: ඒක කියනවා නේද මේ තනියමවත් යන්නට බැරි කුඩේට ඉඩ නැහැ මොකක් කරේ ඇත්තනේ ඉතින් දෙන්නේ කුඩේ ලොකු කුඩයක් ඇරෙන පොඩි කුඩයක් යට යනකොට අර කිටි කිටිය පොඩ්ඩක් පොඩි තෙරපෙන ගතියක් එනවා නේ පොඩි තුරුල් වෙන ගතියක් එනවා ලස්සනයි මාර ලස්සන සින්දුවක් මාර මාර
1: සම්බචනෙකින්ම ආදරේදී
0: දෙමිල හදාගනින්කෝ
1: එක කුඩේ ගිල්
0: හරි මේ බැස්සර තෙමෙනවා කියන එක පෙම්වතුන්ට ඇත්තටම හොඳ නේද හොඳ ඒක හොඳ විඳින්න පුළුවන් අවස්ථාවක් හැබැයි හැම කෙනාටම එහෙම නැහැ දැන් අපි කියනවා වැස්සට තෙමෙනකොට අපි කියනවා ඔය පොඩි පොද වැස්සට එහෙම තෙමුණම හෙම්බිරිස්සාව එහෙම නැත්නම් ටිකක් සෞඛ්‍යමය පැත්තෙන් පොඩි අවධානමක්
1: තියෙනවා
0: මහ වැස්සකට තෙමුනොත් ඒක වෙන කතාවක් පොඩි පොදේට වුණත් සමහරු ඉන්නෝ කිවිසුමක් දෙකක් යනවා ඊට පස්සේ නහය හරි බරයි
1: ඔලුව කැක්කම හදනවා ඉවරයි
0: ඉතින් හැම වෙලේම අපිට බෑනේ දොස්තර මහත්තයෙක් channel කරලා ගිහිල්ලා ඕකට බේත් ගන්න වෙන වැඩක් කරන්න වෙන්නේ
1: නෑනේ
0: ඒ නිසා ගෙදරදී අපි පුංචි පුංචි නේද අතදා වැලීම් කරනවා ඔය අතරේ ක්‍රිමිරාජ පේයාව කියන එක කැස්සට හෙම්බිරිස්සාවට වගේ එකට පොඩි ගෙදර විසඳ ගන්න පුළුවන් ප්‍රශ්නයකට නේ හරියටම හරියන විසඳුම
1: ඔව් ක්‍රිමිරාජ පේයාව වගේම උගුරේ අපස්ථාවලට වැල්මී පැණියත් පාවිච්චි කරන්න පුළුවන් මේ නිෂ්පාදන දෙක අනිවාර්යයෙන්ම මේ දවස්වල ඔයා ළඟ තියෙන්නම ඕනේ ලෙඩක් තිබ්බත් නැතත් ඔයා ළඟ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මොකද මේ දවස්වල ඔය හෙම්බිරිස්සාව කැස්ස උගුරේ අමාරුව කියන දේවල් කලින් කී කියන්නේ නැහැ එකපාරට හැදෙන්න පුළුවන් ඒ වගේම තමයි ගැස්ට්‍රයිටිස් තියෙනවා නම් සඳුන් පැණිය පාවිච්චි කරන්න පුළුවන් හැම ලෙඩකටම ඕනේ කරන නිෂ්පාදන ක්‍රිමිරාජ නිවසින් ඔයාට මිලදී ගන්න පුළුවන් 011-2753-8809 කතා කරලා වෙළඳසැලට හරි ෆාමසිකට හරි ගෙන්න ගන්න.
0: දැන් ඔය ඇඟේ පතේ අමාරුව කියලා හේකුත් එනවනේ සාමාන්‍යයෙන් උණක් ගන්න කලින්.
1: ඔව් ඔව්.
0: උණ ගත්තමත් එහෙමයි. ඊට පස්සේ ඉතින් මෙලෝ දෙයක් හන්න බැ. අපි සාමාන්‍යයෙන් වෙඳ රස කර කර කාපු කෑම
1: දකිද්ද අපිරිය වෙනවා.
0: අපිරිය වෙනවා. එතකොට අපි කරන්නේ සමහරෙල් ලුණු මිරිසක්. තැම්බුන් හොද්දක්. තැම්බුන් හොද්දක් කියලා කිව්වම ඕක නිකන් දැන් අයට ටිකක් දුරයි. ඔව් දන්නේ නැහැ නේ. ඔව් දැන් අපි සමහරවිට ඔක වෙන විදිහකට කිව්වොත් පොඩි රසම්යක් වගේ හැඩයක් නේ. රයිට් ඒ කොහොමද තැඹුම් හොද්දක තියෙනවා මාර මාර පවර්ෆුල් මාර ගුණයි ඒක.
1: ඔව්.
0: ඉස්සර ඔය සුදු ලුණු එහෙම දාලා නේ හදලා දුන්නම වේල් දෙකක් විතර බොනකොට ඇඟේ පතේ වේදනාව කියන එක කොහෙන් ගියාද නැහැ.
1: ඒ වගේම බඩගින්නකුත් එනවනේ.
0: හා හොඳට කන්න පුළුවන් වෙනවා. හරි. දැන් මෙහෙමයි ඔය තැඹුම් හොද්දක් හදාගන්නකොට ඔකට දාන්න ඕන මේ කුළුබඩු ටිකක් තියෙනවා. මොනවද කියලා අහන්නේ මම ඔයාව පස්සට පත්තරනේ හැබැයි
1: හොඳලාමයි
0: අපි හැමතිස්සෙම මතක් කරනවා සීරසියක් ස්වභාවික කුළුබඩු රසය ඒ කියන්නේ
1: විජය නිෂ්පාදන පාවිච්චි කරන්න කියලා
0: ජාත්‍යන්තර මට්ටමේ කුළුබඩු නිෂ්පාදකයා විජය නිෂ්පාදන මේ පැයදී මම මතක් කරන්නම් ඔයාලා RDB බැංකුව RDB එකේ මේ දවස්වල FD එකක් ඕපන් කරගන්න එපා ඔයා මොකද මේ දවස්වල හොඳ රේට් එකක් දෙනවා ඉතින් දන්න කෙනාට පණිවිඩය කියන තනියෙන් මේ අවස්ථාව භුක්ති විඳින්න එපා ළඟම තියෙන RDB ශාඛාවට එන්න ශාඛා 272 රටපුරා තියෙනවා 9:22
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්බන්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතින් දිනපතා රුපියල් 105,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය තුළු තවත් ඇගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි

0: උදේනවයේ විනාඩි 26යි.
1: දරුවන්ට ආදරේ නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ආටපිටි වලින් හදපු කෑමක තියෙන රස විතරද? ඒ

0: කාපේ රස රහස
1: අපේ රසය රටේ සැමට.
2: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්න.
3: එහෙමයි.
2: එහෙම කියනවා බලන්න. ඊට හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
3: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනි.
2: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
3: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
2: ඈ?
4: සංවර්ධන ලොතරැයි හඳුන්වාදෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10 5 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය තුළු තවත් තෑ කිතිලා ගන්න. DLB වාසි කොයි කාටත් වාසි.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න. සංවිධානය MMC ITN campus JJL overseas education.
6: ඔය වයසට ගියත් අවසට ගෙදර කිව්වට අවසට ගෙදර යන්නේක තමයි අමාරුම වැඩි.
7: සැලෙනලෙලෙන දලුව විලස නිතඹනලෝලා නිතඹනලෝලා නිතඹනලෝලා
8: එහෙන් දාල මෙහෙන් දාල යන අතරින් අපතින්නෝ.

0: ಸಮಯವಟ ಹಿನಾ ಬೆಳಿ ಸಿಂಧುವಹನ್ನ ಇವಿ ರಾಯಿ ಚಮ್ ಎಂ ಚಾರು
1: ಸದೇ ದಿನವಲ ಸವಸ ಹತರಟ
2: නවයයි විනාඩි 31යි හෙට ලෝක ළමා දින අපේ වැඩසටහන අම්මලා කියනවා හෙට උදේ නෑ අදවසින පුතා
3: උදෙන්ම නැගිටින්න
2: චූටි පුතා උදෙන්ම නැගිටින්න ඕනේ ඇයි අම්මි හෙට ලෝක ළමා දිනේනේ ලක්කනේ නැන්දලා මාමලක්ක
3: නැන්දලා මාමිලා එනවා සත්තුවත්ට අපි යන්න ඕනේ
2: නේ අම්මිට ඕන නම් යන්න මට ඔය නැන්දලා මාමිලත් එක්ක විකාර කර කර ඉන්න වෙලාවක් නෑ මට තියෙනවා මොබයිල් ෆෝන් එකේ
3: මට TikTok එකක් තියෙනවා අප්ලෝඩ් කරගන්න
2: මට තියෙනවා ගේම් එකක් ගන්න එහෙම කියලා අහුනොත්
3: දෙන්නේ
2: නෑ නෑ
3: ඒ ළමයි එහෙම නෑ
2: දරුවාව කැමති කරගන්න එන්න කියන්න අලිසෙල්ලම් බලන්න අලිසෙල්ලම් මොකටද අම්මි එහෙ ගිහිල්ලා බලන්නේ මෙහෙත් දැන් ඉන්න ළමයි උත්තර හරි එනස්
3: ආ අර සමහර වැඩසටහන් වලට එනවනේ ওই චූටි ළමයි
2: ඔව් ඉතින් මේ අලිසෙල්ලම් පෙන්නනවා කියලා නම් ගෙන්න ගන්න බැරි වෙයි මේ පාර ඊට වැඩිය මොන හරි යමක්
3: ඇඩ්වාන්ස් මොකක් හරි කියන්න
2: ඩිජිටලයිස් කරලා තියෙන අපි මේ පාර හරි එතන ස්මාර්ට් තිර දාලා එනේන හැම ළමයාටම ගේම්ස් ගහන්න දෙනවා හරි එතකොට මේ කියන්නේ අපි කියන්නේ නියම් මේ මේ මිෂන් ටයිප් එකේ ගේම්ස් තියෙන ඒ වගේ ඒවා ඊට පස්සේ සත්තු එක්ක නේද ඒ වගේ ඒවා ඊට පස්සේ ඩිජිටල් තිර මත චිත්‍ර ඇඳීම ඊට පස්සේ ඩිජිටල් අලි නර්තන එහෙම වුණා නම් ගෙන්න ගන්න
3: ලේසි
2: නේ චූටි ළමයි අරෙන්න ඔය සාමාන්‍ය අවුරුදු 15 13 14 15 වගේ ළමයි ගෙන TikTok සන්දර්ශන
3: අන්න එනවා
2: දුවලා එන්න
3: නෑ දුව පිටි ගෙන්නේ නෑ
2: මේ ඉස්සර අපිට ලෝක ළමා දිනයක් තිබ්බ ලස්සන ළමා කාලයක් එක්ක අද ළමා දිනයක් තියෙනවා ළමා කාලයක් නැත
3: කාලයක්
2: නැහැ දරුවාට ළමයෙක් විදියට හැසිරෙන්න කාලයක් නැති වෙලා තියෙනවා මේ තරංකාරී වටපිටාව ඇතුලේ ඒ නිසා අපේ යෝජනාව පුළුවන් නම් හෙට මේ පැත්තට එක්කගෙන එන්න මීට අවුරුදු ගානකට එහා පැත්තේ තිබ්බ ලෝකයේ තිබුණ එහෙම ඒ ලස්සන ළමා කාලය එතන අපි ප්‍රතිනිර්මාණය කරන්න සූදානම් මේ සත්ව උද්‍යානයේ නිර්ධාරීන් ඊට පස්සේ ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් එකේ අය සංවිධාන ශක්තියින් අපිට දායක වෙන ගොඩක් අය ඉන්නවා. ඉතින් ඒ ඔක්කොමත් එක්ක ආදරණීය ඔබ එතන හිටියෝ තවත් ලස්සනයි.
3: අපි තින්නවා.
2: ආ ඔය තින්නවා. හරි. මාත් එනවා.
3: කංගන්නේ.
2: මං අපේ පොඩි කාරගෙන. පොඩි කාර ෆ්‍රී නේ.
3: 12 පහල ෆ්‍රී.
2: නෑ මෙහෙම පොඩි අපේ පොඩි කාව මං කොහෙවත් එක්කන් ගියේ නෑ. ඉතින් මේ දැන් හෙට ෆ්‍රී කියන්නේ වියදමක් ඇත්තෙම නෑ. එයාට වියදන්නේ මට ඔෆිස් එකේ ID එක පෙන්නලා ඉතින් දෙන්න වැඩේ හරි
3: එක ගාලේ
2: ඔය අයිස්ක්‍රීම් එකක් හරි මොන හරි කන්න අරන් දෙන එක විතරයි
3: විතරයි
2: වයිෆ් වත් ඔය කූඩුවකට දාලා
3: හරි පොල් දෙගෙන
2: ජාතික ලොතරැයි මණ්ඩලයේ ඊයේ දවසේ දිනුම් මැද ලොතරැයි ප්‍රතිඵල බලන්න එන්නේ මකර ලග්නයේ සුබ දවසක් ලොතරැයි ජයග්‍රහයි අංකය අංක 4 නෙමෙයි 46 46 50 ජය ලොතරැයි ආරක්ෂරයේ අංක 7416 අද සම්පත ගත්තන අංක 7939 3379 සී අක්ෂරේ හදාන ලොතරැයි මිතුන ලග්නය අංක 9425157 ධන නිදානයේ ඕ අක්ෂරයේ 154870 මෙගා පව එච් අක්ෂරයේ අංක 13 තමයි ප්‍රසාද අංකය ජයග්‍රහ අංක 5761 76 ගොවිසත ගත්තන එම් අක්ෂරයේ අංක 1541 73 77 මහජන සම්පත සී අක්ෂරයත් එක්ක අංක 4 අංක බිංදු අංක 3 අංක 3 අංක 7 අංක 9 ඒ ජාතික ලොතරැයි මණ්ඩලය ගැන මතක් කරේ ඔය අද ටිකට් එකක් ගන්න වාසනාවන්ත කෝටිපතියෙක් ලක්ෂපතියෙක් වෙන්න වාර දින අවස්ථාව ගැන ඒ මතක් කරේ ඉතින් ජාතික ලොතරැයි මණ්ඩලය කියලා කියන්නේ හැමදාමත් ඔයාව දිනවන කෝටිපතියෙක් ලක්ෂපතියෙක් කරන තැන AWB roller dose ගැන මතක් කරලා යන්න සින්දුවකට යන්න කලින් ඉතින් ඔයාලට පුළුවන්කමක් තියෙන roller dose roller shutters swing gates sliding gates roofing sheets electric barriers මේ කියන ඒවා 011127831 කියන නම්බර එකට කතා කරලා නේ ඔයාගේ ගෙදරට ගෙන්න ගන්න පුළුවන්කමක් තියෙනවා සවි කර ගන්න පුළුවන් ඉතින් මෑත කාලේ වසර 25ක විශ්වාසයත් එක්ක තමයි මේගොල්ලෝ මේ ශේෂ්ත්‍රී ඉන්නේ ඊටාම ඉහළ විශ්වාසයක් දිනාගෙන තියෙනවා මේ වෙනකොට AWB roller doors. ඉතින් දන්න කියන කෙනෙකුට උනත් කියන්න ඔය construction කරන අය ඉන්නවනම් මේ ඒගොල්ලන්ට කියන්න මෙන්න මේක හොඳයි කියලා කියන ඕගොල්ලෝ හදන ගෙවල් වලට මේක try කරලා බලන්න කියලා. 0112 73 31 call කරන number එක.

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් අතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
3: අංක 2 25,000 දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක 2 සුපිරි අංකයයි ගැලපුණොත් 50,000. අංක 2 ඉංග්‍රීසි අක්ෂරයටයි 1,05,000 හෝ e-bike එකක්. අංක 2 සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග 1,10,000. අංක 2 වාසි මන්තරේ DLB වාසි.
2: මේ පැය මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
4: රථවාහන තදබදයක් ඇති අවස්ථාවක අපරීක්ෂාකාරී ලෙස ධාවනය නොකරන්න.
2: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.
5: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
6: අපි ආණ්ඩුව වසර 2යි රටට සුබයි.
7: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
8: ටෙක්යා සුරකිමු මගතොට. ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ක්‍රියාත්මක වන ජාතික මාර්ග ආරක්ෂාව පිළිබඳ සිසුන් දැනුවත් කිරීමේ ටෙක්යා මීළඟ වැඩසටහන
9: ඔක්තෝබර් 2 ආරක්ෂක විද්‍යාලය කොළඹ.
10: සංවිධානය ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය, ශ්‍රී ලංකා පොලිසිය සමග අධ්‍යාපන අමාත්‍යාංශය.
2: පූර්ණ මාධ්‍ය මෙහෙවර ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ටේකියා සුරේකිමු මගතොට.
11: වසර 25ක විශ්වාසයෙන් AWB රෝලඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි. වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසය තේරීම. ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගල මාතර කුරුණෑගල දුරකථන අංක 077-3211400.
2: වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
12: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
2: සයිබර් ජෙන් මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන් දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8:00.

0: Airtel Fiber கேட்டனம் ஃபிட் கரன் ஒக்கும டிவைசஸ் கனெக்ட் கரன் கேமிங் வேர்ல்ட் லோ லேட்டன்சி ஃபாஸ்ட் அண்ட் ஸ்டேபிள் அன்லிமிடெட் தோரகன பேக்கேஜ் ரசா SLT மொபைல் ஃபைபர்
1: வங்கு ගහලා சல்லி அல்லலா சல்லி ஹுயல ඇති වෙලාද
2: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද
1: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්
3: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
2: සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
2: හැම වංගුවකම අලුත් කතාවක්
1: 18 වංගුව
2: දසන් විත් යෂෝ සතියේ දිනවල උදේ 10ට
1: 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා කබන කෝටි 8 NLB දනඩ තහනිය දුතරයින් රටේ සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
6: දියබැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල දුරකථන අංක 0706 478 478

0: මැසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සතුෝද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
3: 9:50 අපි හරිනේ වෙලාව.
4: හරි හරිටමරි.
3: මට කොච්චර දුර ඔර්ලෝසුව තිබුණත් මගේ කොහොමද පෙනුම?
4: මෙයාය.
3: කිලෝමීටර් භාගයක් විතර දුරින් ඔර්ලෝසුව තියි.
4: එහෙම කියන්න
3: බෑ. කවුරු හරි රැට ඔර්ලෝසුව අරන් ඇවිදිනවා මං හිතන්නේ.
4: නේ. ඔයාට එන්නේ නිකන් ඒක ඇතනෝ වගේ පෙනෙන්නේ.
3: ඔව්.
4: එහෙනම් හරි.
3: ඇහි ප්‍රශ්නයක්.
4: එහෙනම් හරි. ලොකු ප්‍රශ්නයක්.
3: දුර දුස්තිකත්තේ. ද අවිදුර දුස්තිකත්තේ. රයිට් ඔය මොකක් වුණත් වදන්නවනේ මං ආයි ලෙන්ස් ටෙක් එකත් එක්ක මම ඇග්‍රීමන්ට් ගහලා
4: තියෙනවා. මොකද
3: ඕන දෙයක් කතා කරලා කරගන්න පුළුවන් අඩු ගානකට.
4: ඇහ සම්බන්ධ.
3: ඒගොල්ලෝ කොහොමත් අඩු ගානක් ගන්නේ රජයේ අනුමත ආයතනත් එක්ක ගත්තම. මෙයා රජයේ අනුමත ආයතනයක් තමයි මේකත්. ඉතින් විශ්වාසයෙන් වාගේ ඇස්ස සම්බන්ධ සියලු දේවල් විසඳ ගන්න පුළුවන්. අපි හිතමුකෝ වාට ඕනේ අක්ෂ සායනයක් කරන්න. ඔෆිස් එකේ කට්ටියට. ඔයා දන්න කිසියම් සමිති සමාගමක් කියලාද?
4: ඔව්.
3: ඒගොල්ලොත් එක කතා කරලා කරගන්න පුළුවන්. ඒගොල්ලෝ කියනවා ඇහැ බලලා කියන්නේ.
4: ඇහැ බලලා
3: කියන්නේ. මෙන්න මේකයි වාට හරියන්නේ. මේ ලෙන්ස් එක දාන්න. මේ කණ්ණාඩි දෙක දාන්න.
4: නැත්තම් ඔයාගේ ඇහි කිසිම ප්‍රශ්නයක් නැහැ. නියමටම තියෙනවා.
3: ඔව්. ඔය සමහර තැන්වලින් ගොඩ දාන්න බෑ කියපු ඇස්සෙන්. ඒවා මේගොල්ලෝ අනිවාර්යෙන් තිබුණ තත්ත්වයට වැඩිය හොඳ තත්ත්වයට ගේනවා.
4: ඔව්. ඉතින් ඒ හින්දා තමයි අපි හැම වෙලෙම කියන්නේ ලෙන්ස් ටෙක් අයිකියා හොස්පිටල් එකට තෝරගන්න ඕනේ. ඔයාගේ ඇහි පොඩි හරි වෙනසක් තියෙනවා නම්, පෙනීමේ ප්‍රශ්න තියෙනවා නම්, ඔයාගේ විතරක් නෙවෙයි ඔයාගේ ආදරණීයයන්ගේ හැමෝගෙම හැම අවධානයෙන් ඉන්නේ ඒගොල්ලන්ගේ ඇස් කෙනත් ටග් ගාලා දෙන්න මේ නම්බර්ස් දෙක 0706 478 478 0111 785 858. එතනට යනවා නම් රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තරමුල්ල තමයි ඇඩ්‍රස් එක.
3: එලෙන්ස්ටික් ගැන මතක් කරේ. එහෙමනම් අපි මේ පැයෙන් යන්න කලින් අද දවසේ වැඩ කටයුතු ඉවර කරන්න කලින් අද සතියේ වැඩ කටයුතු ඉවර කරන්න කලින් වාට මතක් කරනවා. ඔයා කිතර වියන පේන කෙනෙක් නම් රෙස්ටුරන්ට් එකක් කරන කෙනෙක් වුණත් වාට මතක් කරන්නේ විජේ නිෂ්පාදන පාවිච්චි කරන්න. මොකද ලෝකේ කොහේ ගියත් දැන් විජේ කියන තැන නේ මේ කුළුබඩු වලට නමක් තියෙනවා, තැනක්
4: තියෙනවා.
3: ඔයා වෙන වෙනේවා නිකන් අඳුරේ අතපත ගන්නවා වගේ තේරුමක් නැහැ. මේක 100%ක් ස්වභාවික රසය දෙන්නේ. ඉතින් ට්‍රයි කරලා බලන්න මෙච්චර කාල වෙන මොනවා හරි මෙන්න මොනවා හරි කුළුබඩු පාවිච්චි කරා නම්
4: අදම අයින් වෙන්න එතන.
3: ඔය ගැන මිනිස්සු වෙන්න බෑ ඉතින් මෙච්චර.
4: ඉතර කියලා.
3: පිනිපිනි තියෙද්දි හොඳ ප්‍රොඩක්ට් එකක් නේ. හරි. ඒ වගේම RDB බැංකුව ගැන අපි කියනවා යාට.
4: ශාඛා 272ක් තියෙනවා. ළඟම තියෙන ටවුන් එකට ගිහිල්ලා ළඟම තියෙන ශාඛාවට ගිහලා account එකක් open කරන්න පුළුවන්. දැන් තියෙන වැඩිම පොලිය දෙන්නේ RDB බැංක එක. ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ සල්ලි ටික එතන තැම්පත් කරලා FT එකක් open කරන්න. හොඳම පොලියක් ලබා ගන්න පුළුවන් gedette වෙලා සනසීම ඉන්න ඔයාගේ සල්ලි ටිකත් පරිස්සම් වෙනවා අනිවාර්යයෙන්ම.
3: එහෙමනම් අපි හෙට හම්බෙනවා ලෝක ළමා දින සැමරුමත් එක්ක දේවල සත්වෝද්‍යානේ. හෙට පොඩි concert එකක් තියෙන උදේ පාන්දර එක පටන් ගන්නකොට. ඒක පොඩි තියෙනවා, පොඩි concert type එක වැඩ. ලස්සන stage එකක් දාලා එතන සින්දු කියලා මාව මලකට ගත්තා. එදා ඉඳන් මාව ගත්තේ මල්වලට තමයි. හෙට වෙලෙත් මට දැන් කතා කළකෝ ආ මලකට ලෑස්ති වෙන්න.
4: මූණ වහගන්න කිව්වනේ.
3: ඔව්, මූණට අරමේ ගත්තා. මූණ දැක්කොත් එහෙම.
4: ඉවරයි.
3: 9:53 අපි ගින්ගෙන් නම් සුබ දවසක්.
4: ආයි හම්බෙන්න. සතියන්තේ සුබ වෙන්න.

0: ඔබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි. අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි.
2: කොටු කප කප ගහපු ගේම ඉවරයි අයියේ. දවසේ වියදමට කියාපු ලක්ෂ දෙක හමාරක් දෙන රුපියල් 40 අලුත්ම සම්පත ආගෝ.
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට්. වැඩි විස්තර සඳහා 1396 අමතන්න.
4: මොහොතෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා. විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
3: AWB Rolodos වසර 25ක විශ්වාසය. දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-3211-400.
5: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
0: සුබ දවසක් ශ්‍රී ලංකා.
1: සහයෝගීතා අනුග්‍රහය.
3: දශකහතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණ රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
6: ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටෙක් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත වත්තර මුල්ල දුරකථන 076 478 478

0: ලක්කඬ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැනුම් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දිවයිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලක්කඬ දේශීය ප්‍රවෘත්ති.
0: මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ ගලි ට්‍රැක්ටරය රැගෙන මලපහ අපද්‍රව්‍ය කාසල්ලි ජලාශයට ජලය ලැබෙන දික්කුව ඇලට මුදාහරමින් සිටියේදී රියදුරා සාරිය සහායකයා අත්තරංගොඩ ගෙන තිබෙනවා. ඒ හැටන් කොට්ටාස රතවානංශයේ නිලධාරීන් විසින් සැකකරුවන් හැටන් ප්‍රදේශයේ නිවසක වැසිකිළියක මලපහ ට්‍රැක්ටරේ බෞසරයට පුරවා ඒවා නෝටන් බ්‍රිජ් ප්‍රධාන මාර්ගයේ පෞද්ගලික ජලවිදුලි බලාගාරයක් ආසන්නයේදී දික්කෝ ඇලට මුදාහරිමින් සිටි බවයි පොලිසිය පවසන්නේ. ඒ බව ප්‍රදේශවාසීන් හැටන් පොලිසියට සිදු කළ දැනුම් දීමක් මත ක්ෂණික වැටලීමක් සිදු කෙරුණා. අත්තනංගොඩ ගත් මෙම සැකකරුවන් දෙදෙනා සහ මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාද හැටන් මහේස්ත්‍රාත් අධිකරණයට අද ඉදිරිපත් කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ. අමෙරිකා එක්සත් ජනපදයේ ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවම නියම වී සිටි ක්‍රිස්ටා ජයික් නැමැති කාන්තාවකට එම දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ලබා දුන් මාරාන්තික ඖෂධ මාත්‍රා දෙකකින් පසුවත් ඇය ජීවත්ව සිටීම හේතුවෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අසාර්ථක වී තිබෙනවා. ඇයට මරණ දඬුවම නියම වී ඇත්තේ වයස අවුරුදු 18දී. ටෙනසි ප්‍රාන්තයේ මරණ දඬුවමට මුහුණ දුන් ලාබාලතම කාන්තාවක් ලෙසත් ඇය සැලකෙනවා. 1995 වසරේ ජනවාරි මාසයේදී ක්‍රිස්ටා ජයික් සහ ඇගේ එවක පෙම්වතා 19 වැනි කොලින්ස්ලේම නැමැති තරුණියව ඝාතනය කිරීමයි ඇයට එරෙහිවෙල්ල වූ චෝදනාව. ඒ සම්බන්ධයෙන් 1996 වසරේදී ක්‍රිස්ටා ජයික් වරදකරු කර මරණ දඬුවම නියම කෙරුණා. ඇගේ පෙම්වතාගේ වයස අවුරුදු 17ක් වීම හේතුවෙන් ඔහුට නියම කෙරුණේ ජීවිතාන්තය දක්වා සිර දඬුවමක්. මාරාන්තික ඖෂධ දෙකක් ලබා දීමෙන් මරණ දඬුවම ක්‍රියාත්මක කළද ක්‍රිස්ටා ජයික් මිය නොයාම හේතුවෙන් ඇගේ නීතිඥයින් දඬුවමේ සහනයක් ලබා දෙන ලෙසයි ඉල්ලීම් කර තිබෙන්නේ. අසාමාන්‍ය තත්ත්වයෙන් පසු ක්‍රිස්ටා ජයික් මේ වන විට වෛද්‍ය ප්‍රතිකාර සඳහා රෝහලක් වෙත රැගෙන ගොස් තිබෙනවා. මෙලඟ ලක්කඬ ප්‍රවෘත්ති පෙරවරු 11ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඬ.

0: ITN රටට වග කියන රේඩියෝව
1: තමයි විනාඩියම වංගුවකම අලුත් කතාවක්
2: 18 වංගුව
3: අලුත් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නෑ
1: දසන් විත් යෂෝ
2: 18 වංගුව
1: සතියේ දිනවල උදේ 10ට
2: 18 වංගුව
4: සම අනුග්‍රහය
5: වාර්තාපිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දනනි දහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
6: දියවැඩියාව ග්ලෝකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478
7: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය දිනසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB රෝලඩෝස් 0776 3211 400
8: අද ගවද්ද
9: අද ඔක්තෝබර් 2 වෙනිදා
8: සිකුරාදා ආයු බොහෝ වේවා
9: ආයුෂ බොහෝ වේවා ගුඩ් මෝර්නින්
8: සුබ දැසලක් හරිද
9: හරි
8: අපි පටන් ගන්න ලෑස් වෙන්න අද සිකුරාදාවේ 18
9: වංගුව
8: අද කියන්න බොහෝ දේවල් තියෙනවා
9: ඔව්
8: අද කරන්න වැඩ ගොඩක් තියෙනවා
9: හරි
8: අද සතුටු වෙන්න හේතු ගොඩක් තියෙනවා
9: ඔව්
8: රයිට් මේ සියල්ල එක අපි හවස එක වෙනකන් ඔයාලා ළඟ ඉන්නවා ඔයාලට පුළුවන් ඉතින් සතුටු වෙන්න කියන දේවල් අහගෙන ඉන්න අහන්න දෙයක් කියන්න අපිට එවන්න මෙන්න මේ නම්බර් එකට
9: 0703 93 93 7 මේ කිර ෆෝන් නම්බර් එකට මැසේජ් එකක් එවන්න
8: මොන නැගිටිනවද
9: නැගිටලා ඉන්නේ
8: ඊයේ ගියේ නිදාගත්තේ
9: නිදාගත්තා ගලින්
8: පොඩ්ඩක් නේ හඬ පොඩ්ඩක් ප්‍රබෝධමත්
9: ඉන්නේ හඬ පොඩ්ඩක් අඩු වෙලාද තා චුට්ටකින් හරියයි
8: ඊගෙන් දැන් නැගිට ගාමු ඔව් ඔව් මූණ හොදලත් නැද්ද ඈ වැඩි හිනාවෙන්නම දත් මැන්දෙ නැති එකක්
9: තියෙනවා යමු සින්දුවක් කරන්න
8: වැඩි හිනාවෙන්නම දත් මැන්දෙ නැති
9: එකක් තියෙනවා ඒ තමයි වෙයි ඔව්

0: උදේ 10යි විනාඩි 17යි.
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
2: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,005 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදිය ඇතුළු තවත් තෑ ගිදිනා ගන්න TLB වාසි කොයි කාටත් වාසි.
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766739922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
4: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.

0: දිනමලා රාත්‍රී 7ට ලක්කනෙන්
1: සමනුග්‍රහය
2: ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන් පපිතහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිම යන්ත්‍රයක සාදම්බර හිමිකරුවෙක වන්න අදම අවතන්න 01176679
3: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය
4: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සතුස්ත්‍යානය
3: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
4: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
5: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල් ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
6: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් 18 වංගුව.
7: දසන විද්‍යා ෂෝ. හැම වංගුවකම අලුත් කතාවක්.
6: 18 වංගුව.
8: අපිට මැසේජ් කරපු යාළුවෝ අපි ඒ යාළුවෝ ගැන කියනකම් බලාගෙන ඉන්නවා කියලා මං දන්නවා. රයිට්?
9: හරි.
8: එනිසා අපි කියමුද?
9: කියමුනේ. හැමදෙන්නම මේ වෙලාවේ අද කලිපු මැසේජ් එක දාලා තිනවා මාතලේ දෙලිනි. ගුඩ් මෝර්නින් ඔයාට. සතුටින් ඉන්නවද කියලා අහලා තිනවා වනේ. මම අපි ගොඩාක් සතුටින් ඉන්නවා. තැන්කියු සෝ මච් යහුවට. අපි ආදරෙන් එකතු කරගන්නවා. අපිවත් අපිටත් දෙන්න ලස්සන සින්දුවක්. ගාමන්ට් එකකින් තමයි මේ මැසේජ් එක ඇවිල්ලා තියෙන්නේ. දිස්නා, චන්ද්‍රා, නිලු, අයෂා, ඉඳුවා, කුමාරී, සන්ධ්‍යා, රේනු, අරුණි, ශීලා මෙහැවුම් අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. තැන්කියු අයෂා මැසේජ් එක දැම්මට. ජෙන්කෝ බහේකරුවෙන් පුංචි බණ්ඩ මැසේජ් එකක් දාලා දෙන පවුල හැමෝම අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට. ජයවම ඔන්න උදේම ඇවිල්ලානේ. වාව හරිම ආදරෙන් අපි එකතු කරගන්නවා බේකරිකි කට්ටියම. ලොකු බොස් උපුල්, පොඩි බොස් වරුණ, ලක්ෂ්මි මිස්, මදුසංක, ජගත් හැමෝම අපි එකතු කරගන්නවා මේ ඇහෙන සින්දුවට.
8: මන්ටම් ෆෝන් එක අතර අරගෙන දාන්න මැසේජ් එකක් මෙන්න මේ අංකෙට
9: 0703935937 මැසේජ් එකක් එවන්න.
8: මේ ආත්මාලියන ගියේ

0: మే సింగపూర్వి రాజ్య సేవకి అంటే හොඳ කලක් ලැබෙන්න යන්නේ
1: මොන වගේ කලක්ද ලැබෙන්න යන්නේ දැන්
0: ඔයා දන්නවද සිංගප්පූරුවේ
1: හරි
0: වාර්ෂික ජන අනුපාතය එහෙම නැත්නම් උපත් අනුපාතය කීයද කියලා
1: නෑ
0: 2025 අවුරුද්දට අදාළව
1: හරි
0: ඉපදිලා තියෙන්නේ
1: 30000යි 30000යි
0: හරිද
1: හරි
0: මේක සෑහෙන අඩුවීමක්
1: ඔව්
0: ඒකට හේතුව තමයි සිංගප්පූරුවේ අය තරුණ ප්‍රජාව විවාහ වෙන්න දක්වන අකමැත්ත.
1: අකමැත්ත මං වගේ.
0: දෙවන විවාහය. ඒ කට්ටිය ඔය විවාහ වෙන්න දක්වන අකමැත්ත.
1: හරිද? හරි.
0: දෙවන විවාහයට තුන්වන විවාහයට දක්වන අකමැත්ත
1: නෙමෙයි. ඕකේ. හරි.
0: මේක මේ සිංගප්පූරුවේ තියෙන හැම ප්‍රශ්නයක්.
1: ඔව් හරි.
0: මේක ඔයාට අදාළ කරගන්න එපා.
1: හරි.
0: එහෙම තැනක ඔයා නැහැ නේ.
1: ඔව් ඒක තමයි.
0: හරිද? දැන් කොහොම හරි මේකට උත්තරයක් විදිහට සිංගප්පූරුව ඔන්න අලුත් ඇප් එකක් හදලා තියෙනවා
1: මොකද්ද
0: හරිද මේ ඇප් එකේ නම තමයි
1: මොකද්ද
0: මේක කියන්නේ කෝ නැහැ නේ නමක් දාලා නැහැ නේ මේකේ
1: ඇප්
0: එකක් තියෙනවා හරි හරි මේ ඇප් එකෙන් කරන්නේ මෙහෙමයි
1: මොන වගේ දේවල්ද
0: රාජ්‍ය සේවකයන් අතර තමයි මේ මේ ඇප් එකේ තියෙන තියෙනවා first date
1: okay
0: මේ ඇප් එකේ නම මේ යෙදවුම හරහා වාට මැරි කරන්න කෙනෙක් හොයාගන්න
1: පුළුවන්
0: හරිද අවුරුදු 21-35 අතර අවිවාහක රජයේ සේවකයන් සඳහා තමයි මේ නියුම් ව්‍යාපෘතියක් විදිහට මේක ක්‍රියාත්මක කරලා තියෙන්නේ මේක රවට්ටන්න බෑ හරිද මේකෙන් තව කෙනෙක් මුලාවේ දාන්නත් බැරි විදිහට තමයි
1: ඒක හොඳයි මම
0: මේ ඇප් එක හදලා තියෙන්නේ හරිද
1: හරි
0: ඔය ඇප් එක කලින් තිබ්බනම් වාට හොඳයි කියලා හිතනවනේ
1: මට තිබුණ ලංකාවේ තිබ්බනම් හොඳයි කියලා
0: හරිද
1: හා කියන්නේ බලන්න
0: කොහම හරි සහකාරය හරි සහකරුව හරි හොරගන්න පුළුවන් හරිද වංචාකරුවන්ට අහුවෙන්නේ නැති වෙන්න මේක හදලා තියෙන්නේ විශේෂයෙන්ම මේ සිංගප්පූරුවේ මේ ආරක්ෂක අමාත්‍යාංශෙත් මැදිහත් වීමක් තියෙනවා මේ ඇප් එක හදන්න
1: හරි
0: වුණොත් ඔන්න අර හරිම කෙනා හොයලා දෙන්න
1: විශ්වාසවන්තභාවය නේද ගොඩක්
0: විශ්වාසවන්ත කෙනා හොයලා දෙන්න
1: හරි
0: මේ කටයුතු ආරම්භ කළා දෙන්න ඔවුන්ගේ ප්‍රධාන අරමුණ තමයි
1: මොකද්ද
0: මේ ඇප් එක දාලා හරිද ඕපන් කරලා මේ තියෙන උපත් අනුපාතය වැඩි කරගන්න විවාහ කරන්න නිවැරදියි හොයලා දෙන්න
1: වැඩිහත් වෙලා තිනා බැරිම තැන නේද
0: බැරිම තැන
1: ඒකනේ
0: ඔන්න අපි මනමාලයත් හොයලා දෙනවා මනමාලයත් හොයලා දෙනවා කියලා ඔන්න රජේ ජොබ් එකකුත් දීලා
1: දෙනවා ඒක තමයි නේද
0: ඔන්න බඳින්න කියලා දෙනවා මේක එක තැනකදී හොඳයි
1: ඔව්
0: සිංගප්පූරුවේ එන්න එන්නම මේ තත්ත්වය ඉස්සරහට ගියොත් උන්ට ලොකු අර්බුදයක් ඇති වෙනවා කියලා තියෙනවා රට පවත්වාගෙන යන්න.
1: වයස්ගත පුද්ගලයන් වැඩි වෙන පුළුවන් නේද?
0: ඔයා දන්නවද? මම ඊළඟට කියන්න ගිය එක තමයි. අවුරුදු 17ක් දැන් සාමාන්‍යයෙන් සිංගප්පූරුවේ වයස්ගත ප්‍රමාණය එන්න එන්නම වැඩි වෙලා තියෙනවා. හරිද? ඒ නිසාම තමයි මේ විදිහට මේ ඇප් එක හදලා දීලවල කසාද බඳින්න මේ අවස්ථාව නිර්මාණය කරලා දීලා තියෙන්නේ. ඒ විතරක් නෙමෙයි.
1: මොදන්නවද
0: මේක ඇහුවොත් සිංගප්පූරුවට යන්න හිතන කසාද බඳින්න
1: එහෙමද කියන්නේ බලන්න ඉස්සෙල්ලා
0: සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොන් අලුත උපදින හැම දරුවෙකුටම අවුරුදු 17ක් වෙනකම් සිංගප්පූරු ඩොලර් 70,000කට ආසන්න මුදලක් තිලින කරන්නත් ක්‍රමවේදයක්
1: හදලා තියෙනවා
0: නේද
1: එහෙනම් ඉතින් මම හිතනවා මේ ඇප් එක වැඩ කරයි කියලා
0: හිතෙන්නේ නැද්ද
1: සිංගප්පූරුවට යද්ද
0: ඕ අඩු ගන්න අපි ඔය දරුකමට හදාගන්න
1: කියලා. ඒ තමයි නේද ෆොටෝ අපි බලමු උත්සාහ කරලා.
0: ඔන්න. අවස්ථාව පේනවනේ.
1: අනේ අවස්ථාව ගන්න ඉතින්.
0: ගන්න. ජන අනුපාතය අඩු වෙනකොට ඒ නායකයව කරන්න හදන්නේ එහෙම දෙයක්.
1: ඔව්.
0: වෙලාවකට හිතයි අපි ජන අනුපාතය අඩු වෙනවන හොඳයි කියලා. නේ.
1: අපි එහෙම වෙන්නේ නැහැ බෑ.
0: එහෙම වෙන්නේ නැහැ. අපි ගන්නට තියෙනවා.
1: ඔව්.
0: හරිද?
1: ඔව්.
0: කොමුණු කවන්නේ. අර මං කලින්ම පටන් ගන්නකොටම කිව්වේ මිනිස්සෙක් සම්පූර්ණ වෙන්න කරන්න ඕන දෙයක්.
1: ඔව් ඔව්.
0: ඒකේ තියෙනවා ඉතින් කොල්ලෙක් හදන්න ඕන
1: කියලා.
0: ඒ වෙනඳේ කසාද බඳින්න ඕන.
1: ඒකනේ.
0: එහෙනම් පුළුවන් ඉක්මනින්.
1: හා.
0: කලවයිස

0: මේ යෂ් සමහරලට කසාද බඳින්න වැඩිපුර හිතෙන්නේ නැත්තේ මේ විරහ ගීත ගහන හින්දාමත් දන්නේ නේ.
1: ඕනේ වුඩ් සින්දු හැරුණ මොකද්ද කියලා හිතෙන ඕන නෑ කියලා හිතෙනවනේ.
0: මේ තනිකර ජීවිතේ සැපයි කියලා හිතනවත් දන්නේ
1: නෑ. හිතෙනවා.
0: අපි ඊළඟට ගහමු වෙන සින්දු.
1: හා හරි.

0: 나의 미라를 디스파이 나하르 왕구요 왜 있니? 미 야시 아베리 안나불라면 왜 이네드 마가토도 아락샤와겐 아드구 호모드 테이키아 베르스는 하나 배웠더니 길드는 기야겐
1: 울렁불라 아드 콜롬 디스트릭에 더마 있니? 어메일에 있는 어빛테이크 비스트릭이야 너 발아겐 아이보원 어메일에
2: 아이보원 아드 ඒකයා සුරකිමු මගතොට වැඩසටහන කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයේ ආරක්ෂක විද්‍යාල පරිශ්‍රයේදී තමයි තියෙන්නේ. ඉතින් අද උදෑසන වැඩසටහන ආරම්භ වුණා. ඔබ දන්නවා අපි මේ වෙනකොට වැඩසටහන් 29ක් කරලා අද 29 වෙනි වැඩසටහන තමයි කොළඹ ආරක්ෂක සේවා විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන්නේ. ක්‍රීඩ ශ්‍රී ලංකා වැඩසටහනේ මූලිකත්වයෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සංවිධානය කරන මේ වැඩසටහන විශේෂයෙන්ම මතක් කරන්න ඕන මගතොටේ ආරක්ෂාව පිළිබඳ දරුවන් දැනුවත් කරමින් ඒ පණිවිඩය සමාජගත කිරීම සඳහා කරන ලොකු පරිශ්‍රමයක් විදිහට අපි දක්වන්න ඕනේ. විශේෂයෙන්ම ශ්‍රී ලංකා පොලිසිය මැදිහත් වීමෙන් රථවාහන සංදර්ශනය පවත්වනවා මේ වෙද්දී. ඒ වගේම රථවාහන මාර්ග අනතුරු පිළිබඳ දේශනය පැවැත්වුණා. ඒ වගේම රිය නියාමක සිසු දරු දැරියන් වෙත රිය හැසිරවීම සම්බන්ධයෙන් දැනුවත් කරන විශේෂ වැඩමුළුව ආදී වැඩමුළුව රැසක් පැවැත්වුණා. විශේෂයෙන්ම මතක් කරන්නට ඕන ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහන යටතේ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය ලංකාවේ කලාප කාර්යාලය සියම ආවරණය වන විදිහට මේ වැඩසටහන අධ්‍යයනය කරන්න බලාපොරොත්තු වෙනවා. ජාෆස් ශක්ෂණ සමාගමත් අපිත් එක්ක අත් වෙනගෙන ඉන්නවා. අද දවසේ පිළිබඳවත් මතක් කරනවා. ඒ වගේම 19:90 ශ්‍රී ලංකා සේවයත් අපිත් එක්ක අත් වෙනගෙන ඉන්න බව මතක් කරන්න ඕන.
0: හොඳයි. බොහොම ස්තුතියි අමිල. අපි තව අවස්ථාවක සම්බන්ධ කරගන්නම් ඔබව මේ පිළිබඳව වෙන තොරතුරු දැනගියා ගන්න. පරිස්සමෙන් එනම් වැඩේ කරලා ආයමත් එන්න. යෂ්. දැන් මේ වෙලාවේ 10:36 කියලා කියන්නේ. තේ එක බොන්න. ඇඟ කූල් කරගන්න.
1: හරි.
0: කෑම ටික උයන්න ලෑස්ති කරගන්න. හොඳ වෙලාව.
1: හොඳ වෙලාව තමයිනේ.
0: ඔක්කොටම ඉස්සෙල්ලා ඇඟ කූල් කරගන්න.
1: කූල් කරගන්න පුළුවන් යාට. ඔයා දන්නවා රස කෑම කනවනම් යාට යෝගට් ටිකක් එහෙම කන්න ඕන කොමක් තිබුණා නම් පැල්වත්ත යෝගට් ටිකක් අරගෙන රස බලන්නවා. දන්නවනේ දැන් පැල්වත්තක නිෂ්පාදනය කරන්න කලින් කිරි ටික අරගෙන ඇවිල්ලා ගොවිපළ වලින් පැය 48ක් වගේ පුංචි කාලෙකින් ඔයාගේ එකට යෝගට් ටිකක් බවට පත් කරන. එතකොට අර ගොඩාක් කාලයක් වෙළඳපළේ තියාගෙන ඉන්නේ නැහැ. ක්‍රියාවලිය ඉක්මනින් සිද්ධ කරලා ඔයාට නැවුම් උකුවට හොඳ රස යෝගට් ටිකක් කරන්න පුළුවන්. ඉතින් පුංචි පොඩ්ඩොන්ටත් බය නැතුව දෙන්න පුළුවන් පැල්වතේ යෝගට් එකක්. එහෙනම් අරගෙන රස බලන්න.
0: රයිට් Facebook එකේ පැත්තට යන්න පුළුවන් කමක් තියෙනවා නම් මේ වෙලාව ලොග් වෙලා ඉන්නවා නම් යන්න අපේ ලකන ඔෆිෂියල් Facebook page එක පැත්තට. ලස්සන post එකක් දාලා
1: තියෙනවා. comment එකක් දාන්න පුළුවන් ආට නේද?
0: ඔව් like එකක් දාන්න පුළුවන්. අහන්න කැමති සින්දුවකුත් තියෙනවා නම් කොටාගෙන යන්න.
1: හරි.
0: අපිට message කරපු යාළුවෝ ගැනත් පොඩ්ඩක් මතක් කරගෙන යමු. අපි මේ ගීතය අහන්න කලින් ඉක්මනට.
1: හයි අක්කේ නයිය කියලා තියෙනවා. net me ඔන්න අපි වහගෙන ඉන්නෝ මේ වෙලාවේ. ඔය වගේම තව සින්දු ලස්සනට ඕනේ කියලා තියෙනවා. thank you so much. අහගෙන ඉන්න ඔය විදිහටම මඩපද ලක්ෂ්මන් තමර නිශානි චේතනා පුංචි පුතා තේජාවෝ එකතු කරගන්න අපි මේ සින්දුවට. සුබ දවසක් කියලා තියෙනවා. ඉතින් හොඳින් නේද අපි ගොඩක් හොඳින් ඉන්නවා. සකුන්තලා මහරගමෙන් එකතු කරගෙන අපි යමු මේ සින්දුව අහන්න.
0: තව මෙසේජ් එක දෙමි නැත්තම්
1: මෙසේජ් එකක් එවන්න මේ නම්බර එකට 07 093 935 93 7

0: දහඅට වංගුව
1: දස විද්‍යාෂෝ
2: අපි ඔබට දැස් කරගත්තා අහන්න දෙන්න
3: ලස්සන සින්දුවක්
2: හරි ලස්සන සින්දුවක් හරිද මේ සින්දුව මේ ගොඩාක් කලාවට අපිට ෆීල් වෙන්නේ නැත්තම් අපිට දැනෙන්නේ රෑට හරිද හැබැයි ඒ වුණාට මට හිතුණා
3: දවල්ට අහන්න දෙන්නද
2: මේ වෙලාවේ අහන්න දෙන්න ඕනේ කියලා
3: හරි
2: හරිද මේ ගීතය ඇතුලේ සමහර වෙලාවට අපේ අතීතයන් හැංගිලා තියෙනවා
3: ඔව් මට කියන්න පුළුවන්
2: හැංගිලා තියෙනවා
3: හරි
2: ඒකට ඒව හැමෝම හරි ආදරෙන් ස්මරණය කරන්න කැමතියි
3: ඔව්
2: මට හිතුණා ඒ හින්දා මේ ගීතේ තෝරගන්න
3: අපි හමු
2: හමුද පද්මශ්‍රී පඬිත් WD අමරදේව මේ

0: දහයයි හතලිස් හයයි දැන් වෙලාව යශ අපිට බොහෝ දෙනෙක් මෙසේජ් කරලා
1: දෙනවා
0: අපි ඒක කියන්නත්
1: ඕනේ
0: සමහර වෙලාවට අපි හිතනා නේද ප්‍රශ්නයක් ආවම නැත්නම් සමහර වෙලාවට අපි දාගත්ත ප්‍රශ්නයක් තියෙනකොට මොකක් කරනවාද
1: දැන්
0: මේ ප්‍රශ්නෙට මෙහෙම උත්තරයක් වාගත්තොත් මෙයා තරහ වෙනවා
1: නැත්නම්
0: මට සෝරි වෙනවා
1: සෝරි වෙනවා තරහ වෙන්න පුළුවන් ඉතින් අපි ගොඩක් පැටි හිතනවානේ
0: හිතනවානේ හරිද දැන් ට්‍රම්ප්ටත් වෙලා තියෙන එහෙම තමයි
1: ඒක තමයි මේ
0: දැන් ඉරානයට ගහනවද සාමයට යනවද
1: යනවද දෙලොක් අතර අතරමං වෙලා
0: අතරමං වෙලා සාමාන්‍ය ඇමරිකාව කියලා කියන්නේ ලෝක පොලිස් කාර්යයනේ
1: පසුබහින් නැහැ කොයිම වෙලාවකවත් නේද
0: හැබැයි ඒ උනාට ලෝක පොලිස් කාර්යයත් මේ වෙලාවේ පොඩ්ඩක්
1: ඉවසගෙන ඉන්නවා මොකද්ද කරන්න කියලා බලන්න
0: ඉවසගෙන ඉන්නවටත් වැඩිය පොඩ්ඩක් අමාරුයි වැටලෝගේ තියෙන්නේ උත්තරේ හරියට හොයාගන්න බැරුව
1: හරිද
0: ඔව්ය කියලා දිනනවා
1: හා මොකද්ද
0: හරිද මේ ඉරානය සමග ගැටිලා මේ යුද්ධය ඉස්සරහට අරගෙන යනවද නැත්නම් මේ ඉරානය විනාශ කරලා දානවද එහෙම නැත්නම් සාම මාර්ගයකට මම යනවද කියලා කල්පනා කරනවා කියලා තාම තීරණයක් ගන්න බැරුව ඉන්නේ කියලා කියනවා. හරිද? ඒකට කොහොම නමුත් ඉරානයත් අතාරින්නේ නැහැ.
1: ඔව් ඔව්.
0: හරි? අය බලමු ඉතින් ට්‍රම්ප්ට එහෙම තීරණ ගන්න බැරි තත්ත්වයක ඉන්නවනම් අය අපි ගැන අහලා වැඩක් නැහැ නේද?
1: ඒක තමයි නේද?
0: ඒක තමයි. Right. අපිට කවුද මෙසේජ් කරලා දෙන්නේ?
1: මේ වෙලාව විදහාට වංගුව පැත්තට ඇවිල්ලා ඉන්නවා. Hi, good morning ඔයාල දෙන්නටම. අපි හැමදාම අහනවා කියලා තියෙන අපේ චතුගේ යාගේ දුවගේ හතරවෙනි උපන්දිනේ ඔන්න යාගේ දුවට සුබම සුබ උපන්දිනයක් කියලා අපි ප්‍රාර්ථනා කරනවා. සින්දුවක් ඉල්ලලා තියෙන අපි බලමු එක දින කරුණාරත්න දේවල්ගණේ මහත්මයාගේ සින්දුවක් තමයි ඉල්ලලා තියෙන්නේ. ලස්සන ගීතයකට එකතු කරගන්න. අද නිවාඩුවේත් මැසේජ් එක දැම්මලු. අද බලන්න ඉතින් කැපවීමනේ. ඒක පිස්සෙක නිවාඩු වුණත් ගෙදර ඉඳලා හරි අපි වහගෙන ඉන්නවා. Thank you. Hi, good morning ඔයාලට. කුසුම් තමයි මැසේජ් එක දැම්මේ. අපි ආදරෙන් ඔයාව එකතු කරගන්නවා කුසුම්. ඔබ දෙමේ කියා බයයි සින්දුව දෙන්න පුළුවන් කියලා අහලා තියෙන අපි බලමු.
0: බැරි වෙන එකක් නෑ අපි උත්සාහ කරමු.
1: සරච්චන් ඩයස් තමයි ගලේ කඩේ ඉඳලා රයිගම ඉඳලා අපිට මැසේජ් එක දැම්මේ. ඔහොමම අහගෙන ඉන්න. ඔයාට පුළුවන් අපිත් එක්ක එකතු වෙන්න මේ සින්දුව අහන්න. සුන්දර වූ සිකුරාද දවසක් කියලා තියෙනවා. දවල දින මෙත්සදී අවන්දි මහත්තයා හිමන්තද සිල්වා අම්මා අයියා නිමත් සිලක් තිලක සිරි සුදුවක ඉඳවා මේ හැමෝම එකතු කරගන්න කියලා මට මැසේජ් එක දැම්මේ. මෑණිකේ තමයි දඩම් ගස් ලන්දේ ඉඳලා
0: right now go with
1: me in the water sito inna api wahagena kalutara indala awa hari madirin api ekadu karaganna gedara hemomath ekadu karagenuma tamara kumari awath api aadarein matak karana anawarin sanjeewa ona apita call ekak denna ne awath api aadarein ekadu karaganna kalutara wettara yanno ne vijitha mawata patta vijitha mawata indala saddana malakka dahagena innawa darshani ona api matak kara ekadu karaganna me ehena lassana sinduwata hemoma
0: right තාම මෙසේජ් එකක් දාන්න බැරුණා නම් ඉක්මනටම දාන්න
1: 0703 93 5 93 7ට මෙසේජ් එක කියවන්න

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
3: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී මතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
4: AWB Rolodos වසර 25ක විශ්වාසය ඉවසට ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-32-11-400
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ඇසට ගියත් හවසට ගෙදර කිව්වට හවසට ගෙදර යන එක තමයි අමාරුම වැඩේ

0: ඇන්දෑවට හිනා වෙවි සිින්දුවහන්න ඒවිනි ප්‍රයිවි චම් ඇන්චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඳ බලාගන්න
2: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
4: රයිට් එනම් අපිට මේ පැයට සමු දෙන්න වෙලාව ඇවිල්ලා
1: දෙවනි පැයට යන්න වෙලාවත් ඇවිල්ලා නේද අපි ප්‍රවෘත්ති අහන්න ඕනේද
4: අපි ප්‍රවෘත්ති අහලා ඊළඟපේ මුණ ගැහෙමු
1: හරි
4: දවල් කෑමට මුණත් හදන්න ලෑස් වෙලා ඉන්නේ ඔබ
1: රස කෑමක් වෙන්න ඕනේ නේද
4: හදන්න ලෑස් වෙලා ඉන්නේද
1: ඔව්
4: ඒ රස කෑම රස කරගන්න ඔබ අනිවාර්යෙන් මොකද කරන්න ඕනේ
1: රස දේවල් එකතු කරගන්න ඕනේ කෑම එකට
4: ඒ රස දේවල් එකතු කරගෙන ඔබ රස කෑමක් හදාගන්න සමහර වෙලාවට බොහෝ අය දවල්ට වට්ටක්ක ටිකක් හදන්න ලෑස්ති වෙනවා වෙන්න පුළුවන් නැත්නම් රෑට වට්ටක්ක ටිකක් හදමු කියලා ෆ්‍රිජ් එකේ අරලා වට්ටක්ක ගෙඩි දිහා බලලා ෆ්‍රිජ් එක වැහුවෙන්න පුළුවන් ඔයා දන්නවද වට්ටක්කවල තියෙන ಗುಣ
1: මොනවාද
4: ඊළඟ පැය කියන්නේ
1: හා කියමුනේ රව මදි
4: මැසේජ් එකක් දැම්මේ නැත්නම් ඉක්මනට මැසේජ් එකක් දාලා තියන්න
1: 0 හැබැයි 0 3 93 5 93 7ට

0: अखंड प्रवृत्ति समघिन मम समीर कार्यो सम प्रवृत्ति संस्करणे सुपुन दिलांक लियना रचि
1: दयन पय पुअप सम अनुग्रहय
2: एनएलपी हद हन लंकावे वेडिम तैकी दिन तैकी अवस्था वेडिम लुतराय एनएलपी हद हन ओबत अदम एनएलपी हन हद बला गन
3: मुहुतेनवत गुवनिनवत गुडुकेन एपा कोहम किनावत अल्लनवा विकुनन नोल्लुन සමට දැනුම් දීමයි ඉබත් වෙන
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවෙනි පුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතිකේ අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
5: ලකඩ දේශීය ප්‍රවෘත්ති
0: දෙතුව සොලකුණාටුවෙන් හානියට පත්‍ර අමුක්කන ගම්පොළ මාර්ගයේ දුම්රිය ධාවනයේ අද යලි යථාතත්වයට පත් වුණා අදාළ හයයි 55 පමණ කොටුව දුම්රිය ස්ථානයෙන් පොඩිමැණිකේ දුම්රිය පේරාදිණිය බලා ගමන් ආරම්භ කළා. අමාත්‍ය බිමල් රත්නායක නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනයන් මහතුරුන් රමුකනදී පොඩිමැණිකේ දුම්රියට එක් වුණා. මෙවන් විට උන් පේරාදිණිය දුම්රිය ස්ථානයේ වෙත පැමිණ සිටිනවා. දුම්රිය ගමනෙන් අතරතුර අමාත්‍යරුන් සහ මාධ්‍යවේදීන් බලන දුම්රිය ස්ථානයේදී කෙටි වේලාවක් රැඳී සිටියා. ඒ මාසේ 11කට පමණ පසුව තම දුම්රිය ස්ථානයේ වෙත පැමිණි පොඩිමැණිකේ පිළිගැනීම සඳහායි. මේ පිළිබඳව තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත සඳලි රත්නසූරිය.
6: මා මේ මොහොතේ රැඳී සිටින්නේ බලන දුම්රිය ස්ථානයේ දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මේ බලන සිට පේරාදෙණිය හරහා සහ කොළඹට යන ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වුණා. පස්කඳු නායම් හේතුවෙන් කවදාකවත් දුම්රිය යලි ගමන් ආරම්භ කරන්නට හැකියාවක් ලැබේවිද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි මේ බලන ජනතාව හිටියේ. කොහොම නමුත් අද දවසේදී බලන දක්වා මේ දුම්රිය පැමිණ තිබෙනවා. උදෑසන අපි කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරේ. දැන් සිටින්නේ බලන දුම්රිය ස්ථානයේ. ඉතින් ජනතාවගේ සතුටු කඳුළු මැද්දේ මේ අදවසේදී පොඩිමැණිකේ දුම්රිය මෙලෙස බලනට ළඟවුණේ අපි සූදානම් බලනින් දම් පෙරාදණිය දක්වා ගමන් ආරම්භ කරන්න පොඩිමැණිකේ දුම්රිය.
0: යුරෝප රටවල් සතු ඩීසල් සංජිත වලින් කොටසක් උදාහරණ ලෙස ඇමරිකාව ඉල්ලීමක් කර තිබෙනවා. ගෝලීය ඉන්ධනහිඟේ මැද ඩීසල් අපනයනයේ තහනම් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ අවධානය යොමු ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කළේ. යුරෝපයේ සතු එම සංචිත මුදාහරින් ලෙස ඇමරිකා භාණ්ඩාගාර ලේකම්වරයාද ඉල්ලීමක් කර ඇති බව සඳහන්. ඩීසල් මිල ඉහළ යාම හමුවේ ඇමරිකාවේ ගොවීන් ට්‍රක් රථ රියදුරන් සහ ව්‍යාපාරිකයන්ට එම පීඩනයට ඉඩ ලබා නොදිය යුතු බව ඔහු පවසා තිබෙනවා. ඉරාන යුද්ධ ගැටුම් හේතුවෙන් ඉහළ යන පිරිවැය මැද්දේ ඩීසල් අපනයනය සීමා කරන බවට ඇමරිකාව පසුගියදා ප්‍රකාශ කළා. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය මධ්‍යහන 12ට.
7: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
8: ඔබටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: දේ 11යි විනාඩි 6යි
0: 18 වංගුව
2: දස්සම විද්‍යා ෂෝ
1: හැම වංගුවකම අලුත්
0: කතාවක් 18 වංගුව
3: අපි ආදරණීයවත් එක්ක 18 වංගුවේ දෙවෙනි පැය මේ පටන් ගන්නෙ
1: ආදරෙන් ළඟ ඉන්න
3: අපිට මැසේජ් කරපු යාළුවෝ බොහෝමයක් ඉන්නවා. ඒ අය බලාගෙන ඉන්නවා අපි මැසේජ් එක කියවනකම්.
1: හරි.
3: කියමුද බලන්න?
1: කියමු. මේ
3: වෙලාවේ
1: ඉන්නවා. අපි වටක ගැන කියුවානේ. ඊට පස්සේ කෙනෙක් දැල දිනවා ගොඩකොල සම්බෝලේට දෙහි වගේලු. හරිද? ගොඩකොල සම්බෝලේට දෙහි නැතුව බෑනේ දසුන් තේරුම් ගන්න.
3: ඒ වගේ දවල් කෑමට වටක නැතුව බැරිද?
1: නෑ. ඔයා ගොඩකොල නම් මම දෙහි මම නැතුව බෑලු ප්‍රෝග්‍රෑම් එක කරන් දෙන්න ගැලපෙනවලු හරියට. පරිණත දැනුමට මුසුණු ලාලිත්‍යයක් තියනලු මගේ.
3: මන්නේ දන්නේ ඒකේ යගේ.
1: ඒකනේ වාඩේ ගොඩකොල සම්වලට දෙහි ඕනේ වගේම තමයි මට ඔයාට ඔයාට මා වානේ. තේරුම් ගන්න.
3: ඒක තමයි. ඔයාම කියනක හොඳයි ඈ.
1: ඒකනේ. අපි තෝය දෙන්නම හැගෙන ඉඳා කියලා තියෙනවා. පොල් ගහ වෙල ඉඳලා තමයි මේ හැගෙන ඉන්නේ. ගවර්න්මන්ට් එකේ සද්දටම ලක්කන දාලා තිනවා කියලා තින ඉතින් වැඩ කරන ගමන් මහන්සියෙන් හැගෙන ඉන්න පුළුවන්. ඊට පස්සේ එන්නවා දමයන්ති අපි වහගෙන දමයන්තාව අපි ආදරෙන් එකතු කරගෙන කුරුණෑ කියලා ඉඳලා තමයි හැගෙන ඉන්නේ. ප්‍රදීප් ඉන්නවා ඔයාව අපි ආදරෙන් එකතු කරගෙන ගුඩ් මෝර්නින් ප්‍රදීප් ඔයාට. ලොකු අයියා ඉන්නවා අපිට සද්දෙම ලක්කන අහගෙන ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ඉල්ලලා තියෙනවා අපි දුන්නා නේද කලින් දුන්නා නේ ඔය ඊට පස්සේ ඉනෝක ඉන්නවා
3: ජෝතිපාල මහත්මයාගේ සින්දුවක් ලෑස්ති කරගෙන ඉන්න තාම
1: දුන්නා නේ බලමු අතුන් නැහැ නේ ඔව් හරි අහමු අහන්න බලන් ඊට පස්සේ ඉනෝක ඉන්නවා මැසේජ් එකක් දාලා ඔව අපි ආදරෙන් එකතු කරගෙන එයාගේ කඩේ තුමයි සද්දෙම ලක්කන දාලා තියෙන ඔන්න කඩේ සද්දෙට ලක්කන දාගෙන තියාගන්න
3: අපි මේ සින්දුවෙන් පටන් ගමු එනම් පැය ඔයා දන්නවද යෂ්
1: මකද
3: වාර්ෂිකව පීවරු පිළිකා රෝගීන් කීයක් හම්බෙනවද කියලා ලංකාවේ
1: ඒක වැඩි මං හරියටම ගාන දන්නේ නැහැ මම දන්නවා වැල්ලුක ප්‍රතිශතයක් ඉන්නවා කියලා
3: 6000ක්
1: නේද
3: හරිද
1: හරි
3: එතකොට මේ අතරින් අනිවාර්යයෙන්ම මේ යන පිරිසත් වෙන සැලකිය යුතු ප්‍රමාණය ඔව් ඔබ කාන්තාවක් නම් ඔබට වටිනාම පණිවිඩයක් මේ සින්දුවෙන් පස්සේ මං කියනවා හරිද
1: හරි
3: ඔබ රෝගී නොවෙන්න හරි පොඩක් කන තියන් ඉන්න

0: දහට වංගුව ඉන්න වෙලාව 11 විනාඩි 13යි.
1: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN කැම්පස්. JJL Overseas Education.
2: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. ශ්‍රී ලංකාව තුල දිනකට සිදුවන රියන්තුරු සංඛ්‍යාව දල වශයෙන් 150ක්. මේ අනුතුරු හේතුවෙන් දිනකට සිදුවන මරණ සංඛ්‍යාව දල වශයෙන් 5-6 අතර වේ. රජය මේ වෙනුවෙන් වසරකට වැය කරන මුදල රුපියල් බිලියන 500ක්. එය දල දේශීය නිෂ්පාදනයෙන් 3%. රුපියල් බිලියන 500ක් වැය කළත් නැති වූ ජීවිතවලට නැවත පණ දිය නොහැක. ප්‍රවේශමෙන් රිය පදවන්නේ

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74-1 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 076 478 478
4: 11 විනාඩි 15යි
5: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: සම්පත්තන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතු පෙදි ඇතුළු තවත් තෑ ගිදලා ගන්න TLB වාසි කොයි කාටත් වාසි
6: 18 වංගුව
7: දස්සන් විත් යෂෝ
8: වට්ටක කතාව කියනවාද පියුරු පිළිකා ගැන කියනවාද
4: දැන් කතා දෙකක් කියනවා කියලා අපි පොරොන්දු වුණා.
8: ඔව් දැන් මම කියන්න යන්නේ ඇත්තටම ওই පියුරු පිළිකා තත්ත්වය ගැන.
4: හරි.
8: හරි. ඔයා දන්නව නේද?
4: හ්ම්.
8: වසරකට
4: ඔව්
8: පියුරු පිළිකා රෝගීන් 6000ක් විතර වාර්තා වෙනවා. එතකොට දිනකට පියුරු පිළිකා රෝගීන්
4: 17 දෙනෙක් වාර්තා වෙනවා.
8: 17 දෙනෙක් වාර්තා වෙනවා.
4: ලේසි නෑ ඒ ගන්න නේද?
8: ලේසි නෑ. ඇත්තටම මේ අතරින් 3 දෙනෙක් ජීවිතෙන් සමුගන්නවා
4: කියනවා.
8: හරිද? එතකොට ඇත්තටම මෙහෙම තත්ත්වයක් ඔබට උදා කරගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඔබ කරන්න ඕනේ නිකන් බලන්න පියුරු පිළිකා වෙනුවෙන් සුවතා මධ්‍යස්ථාන. හරිද? තියනවා ලංකාව පුරාම 6ක් ස්ථාපිත කරලා.
4: හරි.
8: හරිද? එතකොට ඔබට පුළුවන්කම තියනවා මේ ස්ථාන වලට ගිහිල්ලා මේ පිළිකා හඳුනා ගැනීමේ තැන් වලට ගිහිල්ලා ඔබට පරීක්ෂා කරගන්න. හරිද? කොහෙද දන්නවද තියෙන්නේ?
4: හරිද?
8: කොළඹ ජාතික රෝහල තියෙනවා. යාපනය.
4: ඊපස්සේ
8: බදුල්ල.
4: මඩකලපුව. රත්නපුර. ඊපස්සේ ශික්ෂණ රෝහල්
8: පොළොන්නරුව. ඔව් මේ මේ මේ ශික්ෂණ රෝහල
4: පොළොන්නරුව. ඊටපස්සේ දිස්ත්‍රික් මහරෝහලට ගිහින් වල චෙක් කරගන්න පුළුවන් මාතර අකුරැස්සේ කියන ප්‍රදේශ ස්ථානවල ඒ මධ්‍යස්ථාන පිහිටවලා තියෙන ඉතින් ඔයාට රෝගය හැදෙන්න කලින් ඊට කලින්ම චෙක් කරගන්න පුළුවන් නේද? ඔව්
8: හදිස්සියවත්. මේ රෝගී තත්ත්වය ඇති වෙලා තියෙනවා කියලා ඔබ දැනගත්තොත් පරීක්ෂණය හොයාගත්තොත් ඔබට මේක ජීවිතයට අනතුරක් නොවී ඔබට ප්‍රතිකාර කරගන්න පුළුවන්.
4: ගොඩින් බේරගන්න පුළුවන්.
8: හරිද?
4: හරි.
8: එතකොට පියුරු පිළිකා ඇති වෙන හේතුව මොකක්ද?
4: මෙන්න
8: මේක තමයි වැදගත්. මේක තමයි වැදගත්.
4: ඔව් වැදගත්ම දේ.
8: අධිබර. එහෙම නැත්නම් ස්ථූලතාව. හරිද? මේක හෙන ගැටලුවක්.
4: ඔව්.
8: මේක ලොකු ප්‍රශ්නයක්.
4: හරිද?
8: ඒ වගේම තමයි මත් වතුර භාවිතය. අපි හිතන්නේ පිරිමි විතරයි මත් වතුර භාවිත කරන්න කියලා නැහැ. කාන්තා පාර්ශවයත් ඒක කරනවා. ඒක හොඳ නැහැ. ඒක ඇත්තටම අපේ රටේ අර පෞ සංස්කෘතිය ඇතුළේ නොතිබිච්ච දෙයක්. නමුත් කොහෙන්දෝ කඩාවත් වෙලා තියෙනවා.
4: ඒක ඇවිල්ලා තියෙනවා නේද?
8: ඔව්. ඒසත් මේක හේතුවක් කියලා තියෙනවා.
4: හරි.
8: ඊපස්සේ ව්‍යායාම අඩුකම. හරිද?
4: ඊපස්සේ
8: ඊස්ට්‍රජන් හෝමෝනේට නිරාවරණය වීම. හරිද? මේ මේ ඊස්ට්‍රජන් හෝමෝන නිරාවරණය වෙන කාල සීමාව වැඩි
4: වෙයි. ඔව් වැඩි වෙයි.
8: හරිද? මේක හේතුවක්. ඒ වගේම තමයි සමහර වෙලාවට ඔබ ස්ට්‍රෙස් එකේ ඉන්නවා. ඒකත් මේකට
4: හේතු වෙන්න පුළුවන්.
8: හේතු වෙන්න පුළුවන්.
4: හරි. දෛනික ජීවිතයේ කරන ක්‍රියාකාරකම් ඔස්සේ ඒවා වෙනස් වීමත් එක්ක ඒවා ඇති වෙන්න පුළුවන්.
8: හා. ඒ වගේ තත්ත්වයන් තියෙනවා. ඒ වගේම තමයි මේ විතරක් නෙවෙයි.
4: හරිද?
8: සමහර වෙලාවට අපි අහලා දෙන කතාවක් තමයි ඉස්සර මල් වරවීම වැඩි වියට පත් වීම. සාමාන්‍යයෙන් අපේ දෙවුණ අවුරුදු 13-14 වෙනකොට තමයි අපේ දූලා මල් වරුවියට පත් උනේ.
4: හරි.
8: හැබැයි වර්තමාන වෙනව සමහර වෙලාවට අපිට අහන්න සිද්ධ වෙන තැන් තියෙනවා.
4: ඔව් ඊට අඩුවෙන් වෙනවනේ.
8: ඊට අඩුවෙන් මල් වර වෙලා තියෙනවා කියලා.
4: හරි.
8: මේකට කෑම භාවිතේ හේතු වෙනවා කියලා කියනවා.
4: ඔව්.
8: මෙන්න මේ පියුරු පිළික ඇති වෙන්න. හරිද?
4: හරි.
8: අඩු වයසෙන් අවුරුදු 11කට පෙර මල් වරපීමත් හේතුවක් කියලා කියනවා.
4: ඔව්.
8: හරිද? ඒ වගේම තමයි ආර්ථව හරණය.
4: අපි දන්නවා.
8: ඔව්. අර මානසික සුද්ධිය කියන කාරණාව වෛද්‍ය විද්‍යාව ඇතුළේ අර්ථ ගන්න ඕන එක. නිවැරදිව සිදු නොවීම මේකට හේතුවක් කියලා
4: කියනවා.
8: හරිද?
4: හරි.
8: ඒ වගේම තමයි දරුවන් හදන්න ප්‍රමාද වීම. එහෙම නැත්නම් දරුවන් හදන්න උත්සාහ නොගෙන දරුවන් නොමැති වීම.
4: ඔව්. දරුවන් නොමැති වීම කියන්න පුළුවන්.
8: මේකත් හේතුවක් කියලා කියනවා. එනිසා මේ තත්ත්වයන් වලට ඔබ නිරාවරණය වෙලා තියෙනවා නම් යම් තැනක මෙහෙම දෙයක් ඔබට තියෙනවා නම් හොඳම දේ තමයි ආදරණීය මව්වරුනි දියණියනි මිතුරියනි ඔබ ගිහිල්ලා පරීක්ෂා කරගන්න. හරිද? මේක ලේසි පහසුවට ගන්න එපා. අවුරුද්දකට 60,000ක් කියන්නේ ලේසි දෙයක් නෙවෙයි. දවසකට 17 දිනක් මුණ ගැහෙනවා කියන්නේ
4: ලේසි දෙයක් නෙවෙයි.
8: ලේසි දෙයක් නෙවෙයි. මේක අපි සුළුෙන් තකන්න ඕන දෙයක්වත් නෙවෙයි. අනිත් එක තමයි මේක හැදුනට පස්සේ සමහර වෙලාවට gedara බර ටික අදින්නේ ඔබ. ඔබට අසනීප වුණොත් යම් තැනක ඔබ රෝගී තත්ත්වයට පත් වුණොත් පවුලම කඩාගෙන වැටෙනවා.
4: දරුවන්ට කරගන්න දෙයක් නැති වෙන්න පුළුවන් මේ තින්නේ දේවල් නිසා.
8: ඔව් ඉලක්ක බොඳ වෙලා යන්න පුළුවන් දරුවන්. සැමියාට සමහරලාට කර කියා ගන්න දෙයක් නැති වෙන්න
4: පුළුවන්.
8: ඒ නිසා ආදරණීය මම බිරිඳ යුවතිය නේද තරුණිය ඔබ නිරෝගී වෙන්න
4: ඕනේ.
8: ඒ නිසා ඔබ ගිහිල්ලා අනිවාර්යයෙන්ම පරීක්ෂා කර
4: ගන්න.
8: අපි
4: කලින් කිව්ව ස්ථාන වලට ගිහිල්ලා ඔබට චෙක් කරගන්න අවස්ථාව දෙනවා.
8: ඔව් අනිවාර්යයෙන්ම නැත්තම් ඔබ මේ ඔය තියෙනවා ඔබේ ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකා නිලධාරිනී ඉන්නවනේ.
4: ඔව්.
8: ඇයිට කියන්නේ? එතකොට ඇය නිවැරදිව යොමු කිරීම කරනවා.
4: ඔව් ඔව්.
8: රයිට්. ඔක මට අදාළ නැහැ.
4: හා.
8: ඔබට අදාළද?
4: ඔව් කාන්තාව ඔක්කොම අදාළයි නේද?
8: ඔයත් ගිහිල්ලා හෙට හරි ගමන් නැණි වඩුවක් දාලා පරීක්ෂා කරන් එන්න.
4: හා හා.
8: අනුන්ට කියනකොට තමන්වත් ඒක පිළිපදින්න එපෑ නේ.

0: දහඩුවන්ගු හගනින්ද වෙලාව උදේ කළහයි විනාඩි 24යි.
1: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞබිමේ සාරකුණේ රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකි.
2: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
3: 18 වංගුව.
4: ජෝතිපාල මහත්මයාගේ ගීතයක් කියලා අපිට මෙසේජ් කරලා තිබ්බනේ.
0: ඔව් ඕද. මෙසේජ් කරලා තිබ්බා.
4: අපි ඒ ගීතේ තමයි මේ ලෑස්ති කරගෙන ඉන්නේ.
0: හරිද?
4: එච්.ආර්. ජෝතිපාල මහත්මයා ගීතාවලියේ තියෙන ලස්සනම සින්දුවක්. රයිට්. ඒ සින්දුව අහන්න යන කලින් මතක් කරන්න කාරණා කීපයක්ම තියෙනවා.
0: ඔව් තියෙනවා.
4: පළවෙනි එක තමයි අතේ සල්ලි නැහැ කි කිය ඔබ ලතවිවි ඉන්න එපා. හරිද? රුපියල් 40ක් හොයාගන්න බැරි කමක් නැහනේ. රුපියල් 40ක් වගේ එකක් ඉල්ල ගන්නත් පුළුවන්. ආයි නොදෙන්න.
0: එහෙමද?
4: හරි. දැන් ඔය මට රුපියල් 1000ක් විතර දෙන්න කිව්වද පොඩ ඇඹරේනේ.
0: බලි
4: රුපියල් 20ක් දෙන්න. මේ අක්කේ රුපියල් 20ක් දෙන්න.
0: අන්න ඔයාගේ
4: රුපියල් 40 වාගෙන.
0: වා
4: දන්නවද එහෙම එකතු කරගන්න රුපියල් 40 ඇතුලේ රුපියල් කෝටියක් ලෑස්ති වෙලා තියෙනවා කියලා. නැත හැංගිලා තියෙනවා.
0: මේ
4: වාසනාව ඔබේ වෙන්න පුළුවන්.
0: හරිද?
4: එහෙම හරි ගමන රුපියල් 40ක් වාගෙන වා ගන්න ධන නිදානේ ටිකට් පතක්.
0: ඔයා දන්නවා වාගේ ජීවිත සිහිනට වාසනාවේ ආශිර්වාදයේ අරගෙන එන ජාතික ලොතරැයි මණ්ඩලයේ සූදානම් වෙලා ඉන්නවා. ඔයාව කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් කරන්න වගේම ඉරිදා දිනේ දිනුම් මදින සන්නේ බෝනස් වාසනාවට හිමිකම් කියන්න අවස්ථාව හදලා දෙන්න. ඉතින් ඕ පරක්කු වෙන්නේ නැතුව ඔයා ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිලා පොන්චි රුපියල් 40කින් කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න ධන නිධානයම අරගෙන බලන්න.
4: ඒ වගේම තමයි දවල් කෑම එක රස කරගන්න.
0: හරි.
4: ඒ වගේම තමයි ගුණ කරගන්න. සුවඳ කරගන්න.

0: පුළුවන් රසම රසට කෑමටික හදාගන්න හොඳ සුවඳක් එක්ක මෙහෙනවා කෑමටික රස කරගන්න ගුණ කරගන්න පැල්වත්ත බට පැල්වත්ත ගී පාරගෙන බලන්න.
1: මේකත් කියන්න මොන කතාවක්?
0: කියන්න බලන්න කතාව.
1: මහන්සියෙන් අමාරුවෙන් ලෝන් එකක් දාලා, හරිද? අපි කියන්නේ දහදුක් විඳලා ගෙයක් හැදුවට පස්සේ,
0: ඔව්.
1: ඒ ගේ ඇතුලේ තියෙන දේවල් ඔබ ආරක්ෂා කරගන්න ඕන. හොඳ ගේට් එකක් දාගන්නත් ඕනේ.
0: ඔව්, ඒක ඇත්ත.
1: ගේ ලස්සන වැඩි කරගන්න ඒ දාන රෝලඩෝ එක හරි අපූරු ලස්සන ගේ කලයකට ගැළපෙන අලුත් තාක්ෂණයේ තියෙන සාමාන්‍ය පාර යනකොට වඩා නැවැදිලා අඩි මොකක්ද කියලා බලන්න
0: ලස්සන නේද කියලා හිතන්න පුළුවන් වෙන්න ඕනි.
1: ඔව්, එහෙම රෝලඩෝ එකක් තමයි දාගන්න ඕන.
0: ඔව්,
1: එහෙම රෝලඩෝ එකක් දාගන්න ඕන. ඔබ දාගන්න ඕනේ
0: AWB රෝලඩෝ එකක්ම තමයි. ඔයා දන්නවා මේක විශේෂම දේ තමයි ඔයාගේ ගෙදරට ගැලපෙන කලර්ස් 12කින් ඔයාට මේ රෝලඩෝ ගන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයාට වසර 10ක වගකීමක් එක තමයි ඔයාට මේක හම්බ වෙන්නේ.
1: ඒ වගේම තමයි කලර්ස් 12ක් තියෙනවා. ඔයාට කැමති විදිහකට සිලෙක්ට් කරගන්න පුළුවන්. අලුත් තාක්ෂණය මැනුවල් රිමෝට් ඔය කැමති විදිහකට වාට ඒක හදා ගන්න පුළුවන්. ඔයා ගෙදර නොහිටියත් වාට කී එකෙන් කොහෙටියත් ඇප් එකෙන් වාට පුළුවන්කම තියෙනවා රෝලඩෝක ඓපන් කරලා දෙන කවුරු හරි ඔයා ගෙදර නැති වෙලා ගෙදරට ආවොත්. හරිද? ඒ වගේ තාක්ෂණික පහසුකම් භාවිතාවන් රසක් එක්ක තමයි ඔබ අතර මේ AWB රෝලඩෝස් එන්නේ. ඒ නිසා වාය නැතුව පාවිච්චි කරන්න මල කන්නේ නැහැ. අලුත් තාක්ෂණයේ තියෙන මෙසියල් එක්ක එන AWB රෝලඩෝස් පාවිච්චි කරන්න ඔබමත කරන්න එපා.
0: වසර 25ක විශ්වාසය දින අපි ෆෝන් නම් එක මතක් කරන්නම්. 077 32 11 400 පරණ පාර කොට්ටාව තමයි තියෙන්නේ. ශාකා හෝමාගම මාතර කුරුණෑගල තියෙනවා. මේ තමයි AWB රෝලඩෝ.

0: ඇත්තටම සමහර වෙලාවට ඉස්සර තමයි ඔය මේ මහද නැමැති වනබඹරා කනට ලං වෙලා කිව්වේ.
1: කිව්වේ දැන් මොකද කියන්නේ?
0: දැන් net එක හිල් වෙලා තිබ්බොත්
1: මදුරෝ
0: කියන ඇවිල්ලා. හරි. ඉස්සර තමයි මහද නැමැති වනබඹරා ඇවිල්ලා කිව්වේ.
1: ඔව් දැන් වෙනස් වෙලා නේද කාලෙත් එක්ක.
0: Right. මේ ඔබ දැන් දවල්ට උයන්නනේ හදන්නේ.
1: ඔව් ඔව් දොර ළඟයිනේ. හරි.
0: වට්ටක්ක උයනවා. සමහර අය වට්ටක්ක උයලා බත් එක බැඳගෙන ඇවිල්ලා තියෙනවා. දැන් දවල්ට වට්ටක්ක තමයි මට කන්න වෙන්නේ කියලා හිතාගෙන ඉන්නයි.

0: දන්නවද වට්ටක්කවල තියෙන ಗುಣ?
1: ඔව් ගොඩාක් ಗುಣ තියෙනවා නේද? ಗುಣ තියෙන ආහාරයක්
0: ඒක. ආහාරයක්. හරිද වට්ටක්කවල මොනවද කන්න බැරි? කොළ ටික කන්න පුළුවන්, දළු කන්න පුළුවන්.
1: වටකට ටික වේලලා කන්න පුළුවන්.
0: ඒක වෙනම කතාවක්.
1: ඒක වෙනම කතාවක් නේ. ඒකේ ಗುಣ ගොඩාක් තියෙනවා.
0: ಗುಣ ගොඩාක් තියෙනවා. හරිද?
1: හරි.
0: අපි බොසුත් ගෙනලා කනවා මන්ද?
1: ඒක තමයි නේ.
0: හරිද? මේ අහන්න ඕන බොස් ගෙන් ඉන්න.
1: ඒක තමයි නේ.
0: හරිද?
1: හමුවාමු.
0: මේ වට්ටක්ක දළු කන්න පුළුවන්. හරි රසයි. ඔය මතකද ගම් ওই වැව් ගම් වල ලැත්තෝ
1: මං කාලා දේන එක.
0: ඒක තමයි. වට්ටක්ක දළු වලට දානවා අමු කව්පියට.
1: හා.
0: හරිම රසයි. හරිද?
1: හරි.
0: ඒකට දානවා සමහරලාට ඔය වට්ටක්ක මලත් එක්කම දෙනවනේ ගෙඩිය.
1: ඔව්.
0: සමහර ඒවා මේ මල වැටුනාම ගෙඩිය හැදෙන්නේ හුණු වෙලා යනවා. ඊට කලින් අර දැල්ල කඩනකොට සමහර වෙලාවට අම්මලා කඩනවා.
1: ඔක
0: කඩලා හරි රසට උයනවා. හරිද? ඔක හරි රසදම තියෙන වට්ටක දළුයි අමු කව්පියටයි දාලා ගත්තාම හරිම රසයි.
1: රස රසේ කාලා තියෙනවා නේද?
0: නේද කියන්නේ.
1: ඒක නේන.
0: මං කියන්නේ නැවි ඕක ගැන නෙවෙයි.
1: හා කියනවා.
0: වට්ටක ගෙඩිය ගැන.
1: ඔව්
0: ඔව්. වට්ටක ගෙඩිය ගත්තාම වට්ටක ගෙඩිය හරිම ಗುಣ ගොඩක් තියෙන කෑමක්.
1: එළවලුවක්.
0: ඔව් වට්ටක දම්බලක් කනවා.
1: කනවා කනවා. පොලුත් එක්ක.
0: පොලුත් එක්ක හරි රසයි. හරිද? මෙන්න මේවා තමයි වට්ටකවල තියෙන ಗುಣ.
1: හා.
0: ඇස්පෙනීම වර්ධනය කරනවා වට්ටකවලින්. හරිද? ප්‍රතිශක්තිකරණයත් වර්ධනය කරනවා. ඔබ දන්නවද? විටමින් A, විටමින් C බහුලව තියෙන හින්දා මේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට මේක හරි වටිනවා.
1: ඊළඟ මම කියන්න.
0: කියන්න.
1: සමේ තරුණ බව තියාගන්න පුළුවන් මේ වට්ටක්ක කනකොට.
0: ඕ අනිවාර්යයෙන්ම හරි.
1: අන්න ඒක තමයි මට වැදගත් එක.
0: ඕ වට්ටක කන්න අනිවාර්යයෙන්ම සමේ
1: තරුණ බව තියාගන්න.
0: හරිද? ඒ වගේම තමයි බර අඩු කරගන්න උපකාරී
1: වෙන්න
0: පුළුවන්. හරිද? ඒ කියන්නේ මේ කැලරි සහ මේ අධික ජල ප්‍රමාණයන් තියෙන 94%ක්ම ජලයේ
1: තියෙනවා.
0: හරිද? ඒ නිසා මේ මගින් කුස පුරවනවා. හැබැයි ඒ මත අර වැඩි ආහාර කන්න අවශ්‍යතාවයක් දැනෙන්නේ
1: නැහැ. නෑ නෑ නෑ.
0: ඒ නිසා බර අඩු කරගන්න ඕන පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි නිදන්ගත රෝග අවදානම අඩු කරන. හරිද? ඒ නිසා ඔබ වට්ටක කන්න අමතක කරන්න
1: එපා. ඒකෙන් හේතුව තමයි දසුන් අර පිළිකා වර්ගයේම හෘද රෝග ඇති වෙන අවදානමත් අඩු වෙනවා මේ වට්ටක කනකොට.
0: ඔයා දන්නවද දැන් වට්ටක ඇටවල තියෙන ගුණය?
1: ඔව් වට්ටක ඇටක් කියන්නේ ඒ වගේම ගොඩාක් ගුණ තියෙන ආහාරයක්.
0: ඒකේ
1: කීම් බලන්නේ.
0: ඔව් වට්ටක ඇට. හරිද? සෞඛ්‍ය මේ කියන්නේ පෝෂණ පදාර්ථ ගොඩක් තියෙන. මේක විශිෂ්ට ආහාරය. හරිද? මේකේ තියෙනවා හෘද රෝග රකින්න මැග්නීසියම් සහ හරිද? මේ මැග්නීසියම් සහ සෞඛ්‍යයට හිතකර මේද මගින් රුධිර පීඩනය පාලනය කරගන්න සහ හෘද ස්පන්දනය පාලනය කරගන්න ඒ මගින් හෘද රෝග අවදානම අඩු කරගන්න ඔන වට්ටකෑමට උපකාරී වෙනවා.
1: ඔව් සුව නින්දක් ලබා ගන්නත් ඔන වට්ටකෑමට වලින් පුළුවන් කියලා තිනවා. හේතුව තමයි දැන් මේකේ ට්‍රිප්ටොෆෑන් කියන එක වගේම ඇමිනෝ ඇම්ල තියෙනවනේ වට්ටකෑමට වල. එතකොට රාත්‍රියට හොඳට නිදා ගන්න ආඩු පුළුවන් වෙන මේ වට්ටකෑමට ඔය ආහාරයට ගත්තාම
0: පිළිකා අවදානම අඩු කරන්නත් ඔන වට්ටකෑමට උපකාරී වෙනවා. ප්‍රතිඔක්සිකාරක බහුලත්වය තියෙන හින්දා පියුරු මහබඩවැල් සහ පුරස්ත්‍රි ග්‍රන්ථ ආශ්‍රිත පිළිකා තත්ත්වයන් වලින් ඔබ වරකන්න ඕන වට්ටකෑමට වලට පුළුවා.
1: ඊට පස්සේ දසුන් දාන්න ඕන රුධිරයේ සීනි මට්ටම අඩු කරගන්න පුළුවන්. දැන් වැඩිපුර අපි කොහොමත් තනි රස කෑම කනවනේ. ඉතින් අපි හිතුවේ නැති වුණාට වට්ටකෑමට වලින් කන්ට්‍රෝල් කරන්න පුළුවන් වාගේ රුධිරයේ සීනි මට්ටම.
0: ඒ වගේම තමයි පුරස්ත්‍රි ග්‍රන්ථයේ ආශ්‍රිතව සහ මුත්‍රා මාර්ග ආශ්‍රිතව තියෙන රෝගී තත්ත්වයන් පාලනය කරගන්න මේක උදව් වෙනවා. ඒ වගේම තමයි ප්‍රතිශක්තිය සහ ප්‍රජනන සෞඛ්‍ය වෙනුවෙනුත් ඔන්න වට්ටක්කයට බහුලව යොදා ගන්න පුළුවන්.
1: තමයි ආහාර ජීර්ණයටත් ගොඩක් වෙලාවට මේක උදව් වෙනවා කියලා කියනවා දස්සු.
0: මම බැලුවේ අපේ බොස් වට්ටක්කයට ගෑවේ මොකටද?
1: සුවනින්දක් ගන්නද? නෑ නෑ හෘද සෞඛ්‍ය ආරක්ෂා කරගන්න මං හිතන්නේ.
0: එහෙම වෙන්න
1: පුළුවන්.
0: හරිද? දැන් ඔබටත් ඔන්න මං කිව්ව වට්ටක ආහාරය ගන්න එකේ තියෙන වටිනාකම. හරිද? වට්ට කැට ටික විසි කරන්න එපා. වට්ට කැට ටිකත් පැත්තකින් තියලා හොදලා පොඩි කබලක් ලිපේ තියාගෙන
1: ඒක
0: බදගන්න. බදගන්න. බදගෙන ගම්මිරිස් මිරිස් කුඩු ලුණු ටිකක් දාපුවම හරි
1: රසයි.
0: හරිද? ආහාරයට ගන්න. හරිද?
1: හරි.
0: දැන් ඔහොම කියලා වට්ටක්කම කන්න හදන්නත්
1: එපා.
0: එපා. මොකද එළවලු ගන්න ගියම ටිකක් අඩුවට දැන් තියෙන්නේ මේ දවස්වල වට්ටක්ක විතර. හරිද? ওই වට්ටකවලක් තියෙනවා ප්‍රභේද. ඩුබයි වට්ටක කියනවා, හේන් වට්ටක කියනවා, තෙල් වට්ටක කියනවා නේද? පිටි වට්ටක කියනවා. ගෙඩිය සමහර වෙලාවට ගොඩක් ලොකු වෙන්නේ නැතුව තෙල් බේරෙන මට්ටමේ තියෙනවා නම් ඒ වට්ටක ගෙඩිය කොළ පාට තෙල් වට්ටක කියනවා.
1: තෙල් වට්ටක.
0: ඕක කතරගම අනුරාධපුරයේ පැත්තේ උදවිය තෙල් ටිකක් දාලා රොටියක් හදලා ගන්නවා.
1: හරිම
0: රසයි ඈ.
1: මං කාලා නැහැ
0: හැබැයි. වව්. නිකමට කාලා බලන්නකෝ
1: ඈ. හරි.

0: දැන් වෙලාව 11යි විනාඩි 40යි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. දශක 3ක ලක්හඬ අභිමානය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
3: අපි සොයන්නේ නුඹේ හඬයි.
2: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස්. 18 වංගුව
4: දස විද්‍යාෂෝ.
5: ඔබ දැන් ලෑසි නේද හෙට ඔබේ දරුවත් එක්ක දෙහිවල සත්තු උද්‍යානේ පැත්තට එන්න?
6: හරි.
5: සත්තු බලන්න නෙවෙයි, සත්තු බලන ගමන් සතුටු වෙන්න, විනෝද වෙන්න, තෑගි ගන්න, තරඟ කරන්න, ලෝක ළමා දිනයේ තියෙන වටිනාකම ඉගෙන ගන්න. එසා ඔබේ දරුවත් එක්ක ඔබ අනිවාර්යෙන්ම එන්න දෙහිවල සත්තු උද්‍යානය. අපි ලෑස්ති ඔබව සතුටු කරන්න, විනෝද කරන්න,
6: අලිසෙල්ලම් බලන්න,
5: තෑගි ගොඩක් දෙන්න, අලිසෙල්ලම්
6: බලන්න,
5: පෙන්නන්න, බලන්න. මේ සියල්ල ලෑස්ති කරලා තියෙනවා එන්න. රයිට්. ඒ අතුරතුර මතක් කරන්න ඕන කාරණාවක් තියෙනවා. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්.
6: ඔය දන්නවා ජීවිතේ හොඳම රක්ෂණාවරණයක් දාගන්න ඕන නම් ඒ SLIC ඉන්ෂුරන්ස් ලයිෆ් කිල්. ඉතින් ඊයේ දිනේ කියන ඔක්තෝබර් 15 වෙනිදා උපත ලැබූ පුංචි බිලින්දුන් වෙනුවෙන්ම ඔවුන්ගේ දෙමව්පියන් රුපියල් මිලියනයක රක්ෂණාවරණයක් දෙන්න SLIC ඉන්ෂුරන්ස් ලයිෆ් සූදානම් වෙලා හිටිය. ඉතින් ඒ වගේම දේවයින පුරාම රෝහල් ආවරණය වෙන පරිදි තමයි මේ වැඩසටහන 5 වෙනි වරටත් ක්‍රියාත්මක කරන්නේ. ඉතින් දරුවෙක්ගේ උපත කියලා කියන්නේ අපේ ජීවිතේ වටිනම අවස්ථාවක්නේ. ඉතින් ඒක සේපත් කරමින් ඔවුන්ගේ සිහින අභිලාෂ මේ හැමදේම උදව් කරගන්න, දෙමාපියන්ගේ හිණ හැබෑ කරගන්න, ඉත උදව්වක් විදිහට තමයි මේ SLIC ඉන්ෂුරන්ස් ලයිෆ් එක මේ වගේ ක්‍රියාමාර්ගයක් අරගෙන තියෙන්නේ.
5: මහන්සිද කියලා?
6: නෑ නෑ, තව ගොඩක් තියෙනවා.
5: SLIC ඉන්ෂුරන්ස් එකක් දාගමු. මට හිතුණා එක කියන්න යන විදිහට කලින් ඉන්ෂුරන්ස් එකක් දාගත්තනම් හොඳයි කියලා.
6: දාගෙන මේක කියවන්න ඕනේ.
5: මහන්සිනේ පොඩ හති අරින්න.
6: තේකක් බොනවද?
5: තේකක් බොන්න නෙවෙයි, මම මේ බය වුණා පොඩ්ඩක්. හරිද?
6: තේක බොන්න වෙලාව මදි මං හිතන්නේ අපිට දැන් නේද?
5: ඕ, ඊට පස්සේ මේ මටත් වග කියන්න නේද? කවුද මේ පුංචි ළමයිට DJ කියන්න දුන්නේ? මේ
6: ගොඩක් දුන්නේ කියලා.
5: ඕ, රයිට්. ඒ අතරතුර ඔබ යන්න, ඔබේ ඇහි නිකන් ආබාධයක් වගේ මේ වෙලාව ඔබට දැනෙනවා.
6: හරි.
5: පොඩ්ඩක් බබා නටනවා වගේ නං ඇහි.
6: හරි.
5: අර දැලක් බැඳිලා වගේ තියෙනවා. මෙරන් කබ කඳුළු එනවා.
6: හරිද?
5: සුද ඇවිල්ලා වගේ නිකන් තේරෙනවා වගේ නා.
6: කන්නාඩියක් ගන්න ඕනකමක් තිබුණා නේද?
5: පොඩි අකුරු පේන්නේ නැත්තම් දැන් යන්න ඔබ ඇස් පෙන්න ගන්න කාලේ. හරි.
6: හරි.
5: මේස ඔබ යන්න ඕන ඇස් පෙන්න ගන්න හොඳම තැනකට.
6: එතකොට ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එක, ඔයා දන්නවා ඉතින් S2 බලාගෙන හොඳම තැන තමයි මේ ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එක කියන්නේ. රොබර්ට් ගුණවර්ධන මහත කොස්වත්ත බතර මුල්ල මෙන්න මේ කියන ලිපිනයට යන්න. ඉතින් ආ මේ හොඳම තැන තමයි ලෙන්ස් ටෙක් ඇයි හොස්පිටල් එක.
5: ගිහලා S2 පෙන්න ගන්න.
6: හරි.
5: අපිට මෙසේජ් කරපුවා ඉන්නවා නේද?
6: ඔව් ඉන්නවා. අපි මතක් කරමු මේ වෙලාවේ අයබෝවන් කියලා තියන දෙන්නටම අපිට ලස්සන සින්දුවක් දෙන ප්‍රියන්ත තමයි කුවෙට්ටල ඉඳලා මෙසේජ් එක දාලා තියෙන්නේ. එයාගේ වයිෆ් ඉඳුවා කාන්ති. ඔව් අපි හරිම ආදරෙන් එකතු කරගන්නවා. දේවී කවන්න ගුඩ් මෝර්නින්. ඔයාට අපි ගම්මන් ටික වැඩ කරන හැමෝම එකතු කරගන්න කියලා තියෙනවා. ශිරෝමි, ෆ්‍රීඩා, නොන්දනී, ජයන්ති, තෂ්මී ඉන්නවා. කලතර දේවිකා තමයි අපිට ඔන්න මෙසේජ් එක දැම්මේ. හලාවත පැට්‍රික්. ඔව් අපි ආදරෙන් එකතු කරගන්නවා. ඔයාගේ පවුල හැමෝමත් එකතු කරගෙන ලස්සනට වැඩසටහන ප්‍රෝත්සාහන කරනවා කියලා දෙන තැන්කියු සෝ මච් මොරන්තුනේ රොෂාන් ෂෝමල් සෙනුක රුෂිනී ඒ වගේම ලක්ෂ්මන් දෙන්න අපි දෙන්නවා හැගෙන ඊට පස්සේ මට යන්න හේතු නැව දෙන්නවා හැගෙන ඉන්නවා ගවර්න්මන්ට් එකකින් කොහෙන්ද මේ පොල්ගහවලින් තමයි මේ අහගෙන ඉන්නේ ගමගේ තමයි අපිට මැසේජ් එක දැම්මේ ආදරෙන් අපි එකතු කරගන්නවා

0: කළේ කලාශූරී ලතා වල්පුල.
1: 11:50 දැන් වෙලාව.
2: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලයේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධාන MMC ITN Campus, JJL Overseas Education,
3: NLP Hadahana, Lankawe Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya, NLP Hadahana, Obat Adama NLP Hadahana Bala Ganna.
4: මම හදවතින්ම සතුටු වෙනවා පූජාට එහෙම එවැනි මාර්ගයක් දොරක් ඇරලා දෙන්න මට පුළුවන් වීම ගැන අංජලික හරහා. මට ඒ කාලේ ගොඩක් අය බැන්නා, සමහර අධ්‍යක්ෂවරු පවා මට දොස් කිව්වා, මාව විවේචනය ලක් කරා. හැබැයි ඒ අධ්‍යක්ෂවරුම බහුකාලීනව ඇයව ඔවුන්ගේ චිත්‍රපටවල සම්බන්ධ කරගත්තා. ඉතින් මට සම්බන්ධ කරගන්න බැරි වුණා. අංජලික විතරයි මට එකම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න පුළුවන්.
5: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
6: දීපුනු මන් සුවඳයි.
5: සසදිය දහර
1: රංගන ශිල්පී චන්න පෙරේරා, සිකුරාදා රැ

0: අටක් කලින් පත්තර විස්තර සමග අලුත්ම තොරතුරු දැනගන්න. උණුසුම් වල දේශපාලනය, විදෙස් ක්‍රීඩා, තොරතුරු සවිස්තරව.
1: ලකන මොමලින් ඉස් ඇලි.
2: 18 වංගුව.
1: දස්සන විද්‍යාෂෝ. හැම වංගුවකම අලුත් කතාවක්.
2: 18 වංගුව.
3: මේ අපි සමහර වෙලාවට කියනා නේද?
4: මොකද්ද?
3: පොළොවේ ගැහුවත් මැරෙන්නේ නැති මිනිස්සු ඉන්නවා.
4: ඉන්නවා. මම අහලා තියෙනවා.
3: ඒ වගේම තමයි පූසන්ට පණ හතක් තියෙනවා කියලා.
4: හතක් අහලා තියෙනවා.
3: මේ කතාව නම් ඇත්ත. අපි ගෙදර පූසෙක් හිටියා. ඒ පූසට සමහර වෙලාවට අර මොලේ ස්නායු එකින් එක ඝට්ටනය වුණාම නිකන් විදුලියක් වගේ නිර්මාණය වෙනවා. එහෙම වුණාම යාට නිකන් අපි අර මේ පිස්සු බලු රෝගෙ හැදුනා වගේ තමයි හැසිරෙන්නේ. අපේ ගෙදර හිටියා කළු පූසෙක්. කළු පූසෙක්.
4: හරි.
3: මං ඒ පූස අරන් ගියෙත් මගේ ඉඳලා. ඒ පූසට එහෙම තත්ත්වයක් තිබුණා. හැබැයි අපි බය වුණා. කන්න බොන්න දෙන්න නැතුව සමහර වෙලාවට ඉන්න හිතිච්ච වාර අනන්තයි. ඒත් අපි අතර ග්ලව්ස් එහෙම දාගෙන අපි සිලින්ජරයකින් කිරි එහෙම පෙව්වා. දැන් අපි එයා ඒ හැසිරීම ටිකක් ප්‍රශ්නගත හින්දා අපි අරන් ගියා පසු වෛද්‍යවරයෙක් ළඟට.
4: හරි.
3: ඩොක්ටර් ටිකක් අමාරුවෙන්
4: බැලුවද? මොකද
3: කිව්වේ? බැලුවා. බලලා කිව්වා මහත්තයා. මෙයා මෙහෙමම ඉන්නවා නම් හෙට අපි මේ බෙහෙත් ටිකක් දෙමු.
4: හරි.
3: මේකේ පොඩි වෙනසක් නොවුනොත් මෙයා මෙහෙම ඉන්නවා නම් මෙයාගේ හිස අරගෙන යන්න වෙනවා අපිට පරීක්ෂණයට, මොරැල්ලට කියලා කිව්වා.
4: හරි.
3: ඊට පස්සේ නෝනා කිව්වා නෑ නෑ මෙයාට එහෙම වෙන්න විදිහක් නෑ.
4: ඔව්.
3: මේ අපි බලමු. බෙහෙත් ටික දෙන්නකෝ කියලා කිව්වා.
4: හා. ඊට පස්සේ
3: ඩොක්ටර් හරි හොඳයි. හෝමාගම පසු වෛද්‍යවරයා.
4: ඊට
3: පස්සේ අපි ගෙදර අරගෙන ගියා. කාමරේ තනියෙන් තිබ්බා මෙයා.
4: ඔව්.
3: තියලවල හැබැයි මෙයාට බෙහෙත් ටික දුන්නා. බොහොම අමාරුවෙන් මෙයාව අල්ලගෙන අපි මෙයාට කිරි හැම පෙව්වා, බෙහෙත් ටික පෙව්වා. මෙයා අතරපුවාම මෙයාට කෙලින් යන්න බෑ. මෙයා ඇඹරිලා කැරකිලා ගිහිල්ලා බිත්තියේ වැදිලා එහි මෙහි වැටෙනවා.
4: දෙයියනේ.
3: බලාගෙන ඉන්න අමාරුයි. හැබැයි කොහොම හරි මෙයා ආය අර නිවැරදි තත්ත්වයට පත් වෙන්න ගත්තා.
4: අන්න ඒක වැඩ කරාද?
3: බෙහෙත් ටික වැඩ කළා. අන්න එතකොට අපිට හිතුණා අම්මේ
4: දියන්තන් කියලා.
3: ඇති ආන්තන් කියලා. එතන දෙකක් තිබුණා. එකක් අපි බය වෙලා හිටියා.
4: ඔව්.
3: මේ බූසගේ කෙල කේටේ ගෑවිලා තියෙනවා, අපි අල්ලලා තියෙනවා. එතකොට අපේ ආදරණීයන්ට, අපේ දරුවන්ට අනිත් අයට මොකද වෙන්නේ කියලා.
4: ඔව්. එතන ප්‍රශ්නයක් තියෙන්න
3: පුළුවන්. අනෙක් පැත්තෙන් තමන්ගේ සුරතලාගේ හිස අරගෙන යන්න පුළුවන්ද පරීක්ෂණ කරන්න?
4: ඒක නේද නේද? ගෙදර හිටපු මම සුරතලා.
3: සුරතලා. ඊට වැඩිය කම්පනියක් නේක.
4: ඔව්.
3: හරිද? කොහොම හරි ওই දෙකෙන්ම බේරලා දැන් ඒ අදටත් එයා ඉන්නවා.
4: හා.
3: හරිද? මම ඔය කතාව කිව්වේ පිස්සු බලු රෝගයේ මේ වෙලාවේ ලොකුවට කතා වෙන මාතෘකාවක්. එනිසා ඔබේ නිවසෙත් ඉන්නවා නම් සුරතලේ.
4: හරි.
3: ඔබ අනිවාර්යයෙන්ම ගිහිල්ලා මොකද කරන්න ඕනේ? ඉන්ජෙක්ෂන් විද ගන්න
4: ඕනේ, බලා ගන්න ඕනේ වෛද්‍යවරයෙක් හම්බ වෙලා.
3: තමන්ගේ සීමාවේ යාව තියා ගන්න ඕනේ. අනෙක් අයට කරදර වෙන්න
4: හොඳ නැහැ.
3: හොඳ නැහැ. එහෙම සත්තු හදන්න
4: එපා.
3: එපා. ඔය පූසෙක්නේ.
4: ඔව්.
3: බල්ලොත් ඉන්නවා.
4: ඒ විදිහම තමයි ඉති නේද?
3: හාවුත් ඉන්නවා. සමහර අය මීයොත් හදනවා.
4: ඔව් ඔව්. මගේ යාළුවෙක් කිරියා අර සුදු පාට මීයෙක් මේ වැඩි කරා කඩෙන් අරගෙන.
3: අපේ ගෙවල් වල ඉන්න මේයෝ ඇති කරනව නෙවෙයි. පූසෙක් ගේනවා ඒ මීයෝ බලාගෙන.
4: ඔව්.
3: සමහර අය මීයොත් ඇති කරනවා.
4: ඔව් ඔව්
3: ඉන්නවා. හරි කමන්නේ ඉතින්. ආසාවටනේ. කොමාරි කමන්නේ සුරතලෙක් ගෙදර හදනවා නම් ඔබේ දරුවන්ගේ, ඔබේ ආදරණීයන්ගේ ජීවිතය ගැන හිතලා අනිවාර්යයෙන්ම ඒ අය එන්නත් කරන්නේ කරන්න.
4: ඔව්.
3: රයිට්. ඒ වගේම තමයි අහල පහල මිනිස්සුන්ට කරදරයක් වෙන විදිහට ඔබ ඔබේ ගෙදර සුරතල්ව ඇති කරන්න
4: එපා.
3: එපා. ඔන්න ඔය කතාව තමයි මට කියන්න උනේ. හරිද? පරිස්සමෙන්. අපි යනවා.
4: හරි.
3: ප්‍රවෘත්ති හන්න.
4: හරි. අහල එනකන් ඔහම ඉන්න.
3: අහල එනකන් ඔහම ඉන්න. 11:56 දැන් වෙලාව. මතක් කරන්න තියෙන කාරණේකුත් තියෙනවා ප්‍රවෘත්ති හන්න යන කලින්.
4: මොකද්ද?
3: පළවත්.
4: හා.
3: එක්මනටම ඔබ කැම ටික රස කරගන්න, සුවඳවත් කරගන්න, ගුණවත් කරගන්න. ඔබ දාන්න ඕනේ පළවත නිෂ්පාදන.
4: ඔර පුළුවන් පළවත ගී පළවත බට පාවිච්චි කරලා විශ්වාසවන්ත වෙලද නාමයක් එක්ක ඔයගේ කැම ටික රසට ගුණට හදා ගන්නව නම් ඔය පළවත නිෂ්පාදනම පාවිච්චි කරන්න ඕ.
3: අමතක කරන්න එපා. ඒ වගේම තමයි රුපියල් 40ක් දීලා ඔබ ධන නිදානේ ටිකට් පතක් ගන්න අනිවාර්යයෙන්ම කෝටිපති සීනේ ඔබේ සැබෑ කරගන්න පුළුවන්. ජාතික ලොතරැයි මණ්ඩලයෙන් තමයි ධන නිදානේ ඔබ අතරපත් වෙන්නේ. අනිවාර්යයෙන්ම අද ගන්න ධන නිදානේ ටිකට් පතක්. රයිට්. එහෙනම් අපි යන්න සින්දුහන්න.
4: ආමුනේ.
3: සින්දුහල ප්‍රවෘත්ති අහලා අපි 12:00 ආයෙ 18 වංගුවේ රවුමක් යන්න මුණ ගැහිමු. ජය වේවා.
4: ජය වේවා. හැමෝම ඉන්නවා.

0: වෙලාව මධ්‍යහන 12යි. වෙලාව ඔබ වෙත ගෙන ආවේ
1: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB දනඩ තහනේ ලොතරැයියෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනිය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ප්‍රවෘත්ති සිරස්තල
7: මුතුරාජවලින් කටුනායකට ඉන්ධන ගෙන යන ජෙට් A1 ව්‍යාපෘතිය ආරම්භයි. දිටාවෙන් මාස 11 කැන හිටුණු පොඩි මැණිකේ උඩරට ගමන ආරම්භයි. කෑගල්ල බන්ධනාගාරයටත් හදිසි අවස්ථාවකට මුහුණ දීමේ ඒකාබද්ධ යාන්ත්‍රණයක්. හිටපු ඇමති බන්දුල අල්ලස් කොමිසමට. වසවිස නැති පළතුරක් කඩිනමින් කන්න ලැබෙන ලකුණු. ඊසල් සංචිතයෙන් කොටසක් මුදා හරින්නයි ට්‍රම්ප් යුරෝපා රටවලින් ඉල්ලයි.
6: ලකඩ දේශීය ප්‍රවෘත්ති.
7: ලකඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම් ප්‍රවෘත්ති සංස්කරණයේ සුපුන් දිලංක ලියන ආරච්චි. මුතුරාජවෙල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන රැගෙන යන නව නලයක් එලීමේ කටයුතු මීට ස්වල්ප වේලාවකට පෙර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. මෙම නල මාර්ගයේ කිලෝමීටර් 21ක දිගකින් යුක්ත වනවා. ඝන මීටර් 40,000ක ධාරිතාවයකින් යුත් තෙල් ගබඩා ටැංකි 3ක් ඉදි කිරීමේ කටයුතුද අද දිනේදී ආරම්භ කෙරෙනවා. දෙත්වා සුලික්කුණාටුවෙන් මාස 11කට පසු එනහිට තිබූ ඩරාට මාර්ගයේ රඹුකන ගම්පොළ මාර්ගයේ දුම්රිය ධාවනයේ අද යළි ආරම්භ කෙරුණා. දෙත්වා සුලික්කුණාටුවෙන් රඹුකන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුවීම නිසා මෙම මාර්ගයේ දුම්රිය ධාවනය කෙරුණා. අද උදෑසන 6:55ට පොඩි මැණිකේ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරුණේ මාධ්‍යවේදිනුත් රැගෙනයි. අමාත්‍ය බිමල් රත්නායක සහ නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් රඹුකන දුම්රිය ස්ථානයෙන් පොඩි මැණිකේ දුම්රිය ගමනට එක් වුණා. මේ පිළිබඳව වාර්තාව ගෙනෙන්නේ සඳලි රත්නසූරිය.
8: මම මේ මොහොතේ රැඳී සිටින්නේ බලන දුම්රිය ස්ථානයේ. දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මේ බලන සිට පේරාදෙණිය හරහා සහ කොළඹට යන ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වුණා. පස්කඳු නායම් හේතුවෙන් කවදාකවත් දුම්රිය යළි ගමන් ආරම්භ කරන්නට හැකියාවක් ලැබේවිද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි මේ බලන ජනතාව හිටියේ. කොහොම නමුත් අද දවසේදී බලන දක්වා මේ දුම්රිය පැමිණ තිබෙනවා. උදෑසන අපි කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරේ. දැන් සිටින්නේ බලන දුම්රිය ස්ථානයේ. ඉතින් ජනතාවගේ සතුටු කඳුළු මැද්දේ මේ අදවසේදී පොඩි මැණිකේ දුම්රිය මෙලෙස බලනට ළඟා වුණේ අපි සූදානම් බලන ඉඳන් පෙරාදණිය දක්වා ගමන් ආරම්භ කරන්න පොඩි මැණිකේ දුම්රිය
7: අධිර කිහිපයක් ඇරතේ දුම්රිය ධාවනයේ යලි ආරම්භ කෙරුණා. ඒ අනුව පළමු අඹේවල සිට බදුල්ල දක්වා කොළඹ කොටුව සිට රඹුකන දක්වා දුම්රිය ධාවනයේ ආරම්භ වුණා. ඒ දිනියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා අදහස් පළ කළා.
9: සම්පූර්ණ මේකේ ක්‍රෙඩිබිලිටි, ඒ කියන්නේ සම්පූර්ණ වගකීම, නායකත්ව ගැනීමේ හැකියාව, ඒ කැපවීම සම්පූර්ණ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සේවක මහතුන් දෙන්න ඕනේ. ඒ වගේම ගුණනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් දීපු කැපවීම, ඒගොල්ලෝ පැය 24 වැඩ කරලා සමානකට සේවක පැය 24 වැඩ කරා. ඒ වගේම මහ ජනතාව තමන්ගේ ඉඩම් වලින් පාරවල් බඩු දාගන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම නුවර මගී ජනතාව සෑනාපෝතාවට පත් වුණා. ඔයගොල්ලෝ දන්නවා ඩේලි මමත් නුවර වැඩි දෙනෙක් කෝච්චිය පාවිච්චි කරන වියදම අඩුයි සුවපහසුයි. නමුත් ඒ අපහසුතාවය තිබ්බා ඒගොල්ලන්ට මාස ගණක් ඒ අපහසුතාවය දින 309ක් වගේ ප්‍රමාණයක් දරාගෙන ඉඳලා අද දවසේ යම් කිසි සහනයක් දෙන්න අපිට හැකියාව ලැබුණා. නමුත් සම්පූර්ණ කෝච්චි ප්‍රමාණයම නෙවෙයි ඔපරේට් වෙන්නේ. උඩට 4ක් එනවා, පළයට 4ක් එනවා. අපිට තව කෝච්චි ප්‍රමාණයක් මේක යොදා ගන්න තියෙනවා. අපි ඉදිරියේදී ක්‍රමක්‍රමිකව පුළුවන් ප්‍රමාණයට කෝච්චි ප්‍රමාණය වැඩි කර ගන්නවා. තව එක කාරණයක් කිය යුතු තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දුම්රිය කීපයක් දැන් තැන් තැන් වල හිර වෙලා තියෙනවා. දිත්තවලින් පස්සේ මහනුවර දුම්රිය ස්ථානය ගත්තොත් එන්ජින් කෝච්චි 3ක් හිර වෙලා තියෙනවා. නාවල පිටි මැද එකක් හිර වෙලා තියෙනවා. එතකොට අපි බදුල්ල දක්වා යන දුම්රිය තියෙනවා. ඒ දුම්රියත් කොළඹ දක්වා ගිය දුම්රිය. හැබැයි ඒ දුම්රිය ධාවනය කිරීම හැකියාවක් නැහැ. මොකද පල්ලෙහාට ගේන්න විදියක් නැහැ. එතකොට යම් කිසි වෙනද ධාවනය වෙච්ච දුම්රිය ප්‍රමාණයට වඩා අඩු ධාවනය වෙන දුම්රිය ප්‍රමාණය තමයි දැන් තියෙන්නේ. හැබැයි මේ සම්පූර්ණ නෙට්වර්ක් එක යා කරාට පස්සේ අපි හිතනවා කලින් තත්ත්වයට ගනිමේ හැකියාව තියෙන එකට යම් කිසි කාලයක් ගත වෙයි. ඒකත් අපි හැකි ඉක්මනින් කරනවා. අවසාන වශයෙන් සම්පූර්ණ ගරුත්වය ඒක දීපු කැපවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් සහ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය, ඊට අමතරව ඒ ඉදි කරපු කොන්ත්‍රාත් සමාගම්, ඒ වගේම මේක දරාගෙන හිටපු මහජනතාවට දෙන්න ඕන.
7: ජපාන ආධාරයට තීරෝහල්වල ක්‍රියාත්මක වන සංවර්ධන ව්‍යාපෘති කිහිපයක් ඉදිරියේදී විවෘත කිරීමට නියමිත බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා. ශ්‍රී ලංකා ජපාන් මිත්‍රත්ව පාසලට වසර 20ක් සපිරීමේ උත්සවය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්ුණා. ජපන් මිත්‍රත්ව පාසලේ අධ්‍යක්ෂ පූජ්‍ය මහරගම සෝමරත්න ස්වාමින් වහන්සේගේ ශාසන දිවියට වසර 45ක් සපිරීමද මේට සමගාමීව යෙදී තිබුණා. ජපානයේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඇතුළු 30 දෙනෙකුට ආසන්න ජපාන නියෝජිත පිරිසක්ද උත්සවයට එක්ව සිටියා. එහිදී අමාත්‍යරයා මේ බව කියා සිටියේ.
0: අපේ වගේ ප්‍රදේශවල කළුතර, අකලවත්ත, අපේ බදුරලිය ඇතුළු මෙයාදී ප්‍රදේශවල ඉන්න දරුවන්ට අනාගතයක් විවෘත කරනවා. මේ දරුවෝ තමන්ගේ ජීවිත ගොඩනගා ගන්නවා, තමන්ගේ පවුල් සාර්ථක කරගන්න උදව් කරන පමණක් නෙවෙයි ලංකාවට ඇවිල්ලා අපේ රටේ ආර්ථිකය ජීවන කරන්නට කටයුතු කරයි කියන එක තමයි අපේ බලාපොරොත්තු තිබෙන්නේ. මොකද අපි වගේ රටකට ජපානයේ ගෙන ගන්න ගොඩක් දේවල් තිබෙනවා. ඔවුන් වැටිලා තම වේගයෙන් නැගිටලා ඒ තමන් ආපු ගමන් මඟ අබත කරන්නේ නැතුව අපේ රටවලට උදව් කරමින් ඉන්න අය. එවැනි රටක ඉහළ සංස්කෘතියට අනුගත වෙමින් ඒකෙත් පාඩම් ඉගෙන ගනිමින් දරුවන්ට ලැබෙන මහඟු අවස්ථා පිළිබඳ අපි යලි යලි අගය කරන බව කියන්නට ඕන.
7: පිපිරීමකින් හාන්සිදු පොළොන්නරුව වකුගඩු රෝහල චීන හදිසි ආධාරයර්ථයේ කඩිනමින් ප්‍රසංස්කරණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘකවේද විශේෂිත රෝහලේ පසුගියදා සිදු වූ පිපිරීමකින් එම රෝහලේ මුළුතැන්ගේ ඇතුළු අංශ කිහිපයකට හානි සිදු වුණා. එහි වත්මන් තත්ත්වය සොයා බලා අවශ්‍ය ප්‍රසංස්කරණ කටයුතු සිදු කිරීමට අදාළ පියවර ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සංචාරයක නිරත වුණා. හානියට පත් ස්ථාන නිරීක්ෂණය කළ ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු කාර්යමණ්ඩලය සමග සාකච්ඡාවක්ද පැවැත්වුවා. පසුගියදා සෞඛ්‍ය අමාත්‍යරයා චීන තානාපතිවරයා සමග කළ සාකච්ඡාවකට අනුව කළ චයිනා එඩ් හදිසි සහන ක්‍රමය යටතේ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි ලේකම්වරයා සඳහන් කළේ.
10: අපට පෙනී ගිය කරුණ අනුව ඇතැම් පිළිසකර කිරීම රෝහල මගින්ම කර හැකි පිළිසකර කිරීම තියෙනවා. ඉන් අනතුරුව වැඩිපුර තාක්ෂණික සහාය අවශ්‍ය කරන පිළිසකර කිරීම තියෙනවා. ඒ වගේම මේ විදුලි සෝපාන වගේ දේවල් ගත්තොත් එහෙම ඒ ආයතන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගිවිසුම්ගත ආයතන ඔවුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම ශල්‍ය වෛද්‍යවරුන් සාකච්ඡා කිරීමේදී මේ ශල්‍යාගාරයේ නැවත පණ ගැන්වීමේ හැකියාව තියෙනවා සහ දැඩි සත්කාර ඒකක දෙකෙන් එකක් පණ ගැන්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සාමාන්‍ය පරිදි නොවුනත් වාට්ටු කිහිපයකට රෝගීන් ඇතුළත් කිරීමත් ඒ වගේම රුධිර කාන්දුකරණය දිගටම පවත්වා ගැනීමටත් ඒ වගේම ශල්‍ය කර්ම ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. කොහොමවත් දැන් අමාත්‍යාංශය මගින් පවත්වන විමර්ශනයේ යන අතරේ තමයි මේ රෝහලේ කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ.
7: හදිසි අවශ්‍යතාවයක් ඇතුව ඊට මුහුණ දීම සඳහා වූ ඒකාබද්ධ යාන්ත්‍රණය කෑගල්ල බන්දනාගාරය තුලද පිහිටවනු ලැබුවා. ඒ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් බන්ධනාගාර රැදවන්ගේ සුබ සාධනය විධිමත් කිරීම සහ හදිසි තත්ත්වයක් ඇති වුවොත් රාජ්‍ය ආයතන අතර සම්බන්ධීකරණයක් ඇති කිරීම සඳහා ඒකාබද්ධ යාන්ත්‍රණය පිහිටුවීමේ වැඩපිළිවෙල මේ වන විට ක්‍රියාත්මකයි. මේ අර්ථයේ කෑගල රිමාන්ඩ් බන්ධනාගාරය තුළ මේ යාන්ත්‍රණය ස්ථාපනය කිරීම අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. අමාත්‍යරයා බන්ධනාගාර කටයුතු නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව අදාළ නිලධාරීන් සමග ඒ පිළිබඳ සාකච්ඡාවක්ද පැවැත්වුවා. ලෝක ළමා දින සහ වැඩිහිටි දිනය වෙනුවෙන් රටපුරා වැඩසටහන් මෙන්ම සැමරුම් උත්සව රැසක් සංවිධානය කර තිබුණා. ජාතික වැඩිහිටි ලේකම් කාර්යාලය සංවිධානය කළ වැඩිහිටි දින සැමරුම් උත්සවය පන්නල මාකඳුර නෙදර්ලන්ත වෙල්කම් විලේජීදී පැවැතුණා. චිරජීවන යුගයේ දිගු දිවියක් උදෙසා වූ අපේ ක්‍රම ගැන නැවත සිතමු යන තේමාවෙන් ජාතික වැඩිහිටි දින සැමරුම් උත්සවය අමාත්‍ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. පන්නල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේද සහය ඇතිව සංවිධානය කළ මෙම උත්සවයේදී වැඩිහිටියන් නර්තන ගීත ගායනය ඇතුළු විශේෂංග රැසක් ඉදිරිපත් කළා. වැඩිහිටි දිනය වෙනුවෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක්ද එළි දැක්වුණා. බස්නාහිර පළාත් වැඩිහිටි දින ප්‍රධාන උත්සවය බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුප් මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැතුණා. සුමිතුරු පරිසර සංසදය සහ ජාත්‍යන්තර සිංහ සමාජ දිස්ත්‍රික් 306D6 කොටිකාවත එක්සලන් සිංහ සමාජය සංවිධානය කළ වැඩිහිටි දින වැඩසටහනක් කොටිකාවතේදී පැවැතුණා. එම ප්‍රදේශයේ වැඩිහිටි සමිතිවල සමාජිකයන් 500කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් වෛද්‍ය සායනයක් සහ ඇස් කන්නාඩි ලබා දීමක්ද සිදු කෙරුණා. මේ අතර ගුවන් විදුලි සංස්ථාවේ විදුලි ළමා ගුවන් විදුලි ලෝක ළමා අධිනිය වෙනුවෙන් සංවිධානය කළ මෙහිරි මෞකිරිසේම ළමා ගීත පෙළ එළි දැක්වීම ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී සිදු කෙරුණා. ලෝක ළමා අධිනියට සමගාමීව පින්වල සත්වෝද්‍යානයේදී සැමරුම් උත්සවයක් පැවැතුණා. ලෝක ළමා දිනය වෙනුවෙන් දරුවන් වෙත අත්‍යවශ්‍ය භාණ්ඩ සහ උපකරණ ලබා දීමට රුවන්මැලි මහා සෑ චෛත්‍යාරාමාධිකාරී පූජ්‍ය ඊතල වැටුණු වැබේ ඥානතිලක ස්වාමින් වහන්සේ කටයුතු කළා. එදී උන්වහන්සේ දරුවන්ට අනුශාසනාවක්ද සිදු කළා. වස විසෙන් තොර පළතුරු දරුවන්ට විශේෂ ජාතික වැඩපිළිවෙල ප්‍රකාශයට පත් කිරීම පිළිබඳ මාධ්‍ය හමුව අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවතුණා. රසායනික ද්‍රව්‍ය යොදා කෘතිම ලෙස පළතුරු ඉදවීම් වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
11: අපි හිතනවා වස විසෙන් තොර පළතුරු සමාජයේ තිබිය යුතුයි. ලබන මාර්තු මාසය තුල වෙනකොට පාරිභෝගික සේවා අධිකාරියන් අපි සහතිකයක් නැත්තම් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරයේ මේ සිදු කරන ව්‍යාපාරයේ අව්‍යාජව වස විසෙන් තොර පළතුරු විකුණන ව්‍යාපාරයක් බව සහතික කරපු සහතික පත්‍රයක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. රට පුරා තියෙන පළතුරු වෙළඳසැල් සිටියම් ගත කරලා ඒ QR කෝඩ් එකක් කරා ඕනෑම කෙනෙකුට ඒ QR කෝඩ් එක ස්කෑන් කරපුවාම වෙළඳ අමාත්‍යාංශයට දෙන පාරිභෝගික සේවා අධිකාරියේ සහතික පත් හිමි වස විසෙන් තොර පළතුරු අලෙවි කරන වෙළඳසැලක් මොකක්ද කියන කාරණේ සොයා ගන්න පුළුවන්කම තියෙනවා. අපි එතෙන්ට මේ කරා යනවා. ලබන අප්‍රේල් මාසේ පළවෙනිදා සිට වසවිස සහිත පළතුරු විකුණනයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන රටේ පවතින නීතිත්, ඒ වගේම අපි අවශ්‍ය කරන ගැසට් පත්‍ර මගින් අවශ්‍ය කරන ආරක්ෂාව පාරිභෝගිකයන්ට සලසන්න අවශ්‍ය ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගත් අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා.
7: මධ්‍රව්‍ය මෙරටින් තුරන් කිරීමේ ජාතික වැඩපිළිවෙල යටතේ ගම්පහ කැලණිය සහ මේගමුව ප්‍රදේශවල සිදු කළ වැටලීම්වලදී මධ්‍රව්‍ය විශාල තොග සොයා ගැනීමට හැකිව ඇති බව නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා පවසනවා. ගම්පහ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට සහභාගී වෙමින් ඒ මාතා මේ බව හෙළි කළා.
12: ගම්පහ තැනින් තැන ප්‍රාදේශීය වශයෙන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම් සිදුවෙමින් තිබෙනවා. ඒ පිළිබඳව අද අපි පොලිසියේ අවධානයට යොමු කළා. ඉතින් අපි එකක් ඉල්ලනවා. ඒ ගම්පහ දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය ජාවාරම් වල නියැලෙන සියලු දෙනාගෙන් වාම මේක ඉවත් වෙන්න. මේ ඉවත් නොවෙනව නම් අපි සියලු දෙනාට අනතුරු අඟවනවා. අපි ඔවුන් සම්බන්ධයෙන් නීති ක්‍රියාත්මක කරන්න කිසිදු ලෙසකින් පසුබටවන්නේ නැහැ කියන කාරණේ. ඇතැම්ම මේ පහුගිය කාලයේ තිස්සේ ඩෙංගු සම්බන්ධ යම් ප්‍රමාණයක අවධානය ජනතාවගේ තුලින් ගිලිහිලා තිබුණයි කියන කාරණේ තමයි අද දවසේ ටිකක් වැඩිපුර සාකච්ඡාවට ගැනුනේ. ඒ නිසා පාසල් පරිශ්‍රයන්, ඒ වගේම රජයේ කාර්යාල පරිශ්‍රයන්, ආගමික ස්ථාන, මේ සියලු ස්ථාන තවදුරටත් ඩෙංගු මර්ධන කටයුතු පෙර පරිදිම සිදු කරන්න අපි අද තීරණයක් ගත්තා.
7: ගම්පහ දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ඇතුළු කරුණු රැසක් පිළිබඳ මේදී විශේෂ අවධානය යොමු කෙරුණා. අනුර කරුණාතිලක, අනිල් ජයන්ත, ක්‍රිෂාන්ත අබේසේන යන අමාත්‍යවරුන්ද මෙම රැස්වීමට එක්ව සිටියා. හෙටපු අමාත්‍ය බඳුල ගුණවර්ධන මහතා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවට අද පැමිණියා. 2007 වර්ෂයේදී මහතා ඉදිරිපත් කළ කැබිනට් සංදේශයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබා දීම සඳහා පැමිණෙන ලෙස අල්ලස් කොමිසම දැනුම් දී තිබුණා. ඒ අනුව හිටපු අමාත්‍ය ආද උදෑසන අල්ලස් කොමිසමට පැමිණ තිබුණේ. යුරෝපා රටවල් සතු ඩීසල් සංචිත වලින් කොටසක් මුදාහන් ලෙස ඇමරිකාව ඉල්ලීමක් ඉදිරිපත් කර තිබෙනවා. ගෝලී ඉන්ධන හිඟය මැදේ ඩීසල් අපනයනය තහනම් කිරීම සම්බන්ධයෙන් ඇමරිකාවේ අවධානය යොමු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. යුරෝපයේ සතු එම සංචිත මුදාහන් ලෙස ඇමරිකා භාණ්ඩාගාර ලේකම්වරයාද ඉල්ලීමක් කර ඇති බව සඳහන්. ඩීසල් මිල ඉහළ යාම හමුවේ ඇමරිකාවේ ගොවීන්, ප්‍රකෘති රියදුරන් සහ ව්‍යාපාරිකයන්ට එම පීඩනයට ඉඩ ලබා නොදිය යුතු බව ඔහු පවසා තිබෙනවා. ඉරානයේ යුද ගැටුම් හේතුවෙන් ඉහළ යන පිරිවැය මැදේ ඩීසල් අපනයනය සීමා කරන බවට ඇමරිකාව පසුගියදා ප්‍රකාශ කළා. එරට මධ්‍යකාලීන මැතිවරණය නොවැම්බර් මාසයේ පැවැත්වෙන අතර ඡන්දදායකින් මුහුණ දී සිටින ප්‍රධානතම ගැටලුව ලෙස ඩීසල් මිල ඉහළ යාම දැක්විය හැකි. දිනකට බැරල් මිලියන 1.2 1.5 අතර ඩීසල් ප්‍රමාණයක් ඇමරිකාව අපනයනය කරන බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලයේ පිරිමිසා කාන්තා සියලුම ආකෘතිවල තරඟ කොන්දේ සඳහා නව සංශෝධන රැසක් හඳුන්වා දී තිබෙනවා. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි නියමිත වේලාවට පිතිකරණයට සූදානම් නොවන පිතිකරුවන්ට එරෙහිව නව දඬුවම් ක්‍රමවේදයක් මෙමගින් හඳුන්වා දී තිබෙනවා. පළමු අවස්ථාවේදී අවවාදයක් සහ දෙවන අවස්ථාවේදී අවසන් අවවාදයක් දෙන අතර තෙවන අවස්ථාවේ සිට පන්දු රකින්න කණ්ඩායමට ලකුණු 5 බැගින් ලබා දීමට නියමිතයි. අයහපත් ආකල්ප තත්ත්වයක් හේතුවෙන් තරඟයට සිදුවන බාධා අවම කිරීම සඳහා දෙපාර්ශ්ව එකඟතාව මත දහවල් පැවැත්වෙන ටෙස් තරඟ සඳහාද රෝස පැහැති පන්දුව භාවිත කිරීමට අත්හදා බැලීමේ පදනමින් අවසර ලබා දී තිබෙනවා. ටෙස් තරඟයක දිනකට නියමිත අවසන් ඕවරය අතරතුර කඩුල්ල බිඳ වැටුණද කාලගුණ තත්ත්වය යහපත් නම් එම ඕවරය සම්පූර්ණ කිරීමට නව නීති යටතේ සිදුවනවා. කාන්තා ක්‍රිකට් තරඟ සඳහා භාවිත කරන පන්දුවේ බර සහ ප්‍රමාණයද නව සංශෝධනය යටතේ නිශ්චිතව සඳහන් කර තිබෙනවා. ඒ අනුව පිරිමි කාන්තා සහ කනිෂ්ඨ ක්‍රිකට් සඳහා වෙන වෙනම නිශ්චිත ප්‍රමිතීන්ට අනුකූල පන්දු භාවිත කිරීමට නියමිතයි. වෙස්සයි විස්ස තරඟවල ඉනිම් අතර විවේක කාලයේද මිනිත්තු 15කට සීමා කර ඇති අතර එක් දින සහ විස්සයි විස්ස තරඟවලට වයිට් පන්දු සම්බන්ධ නීතිද ස්ථිර කර තිබෙනවා. ක්‍රීඩාවේ වේගය සහ විනිවිදභාවය ආරක්ෂා කරමින් නූතන ක්‍රිකට් ක්‍රීඩාවේ අවශ්‍යතාවලට ගැරපෙන පරිදි මෙම සංශෝධන සිදු කළ බවයි ICC පිරිමි ක්‍රිකට් කමිටු සභාපති සෞරව් ගංගුලි සඳහන් කර ඇතී.
6: ලක්කඩ ප්‍රවෘත්ති යළි සිරස්තල
7: මුතුරාජ වෙලෙන් කටුනායකට ඉන්ධන ගෙන යන ජෙට් A1 ව්‍යාපෘතිය ආරම්භයි. දිත්තාවෙන් මාස 11 කැන හිටුණු පොඩි මැණිකේ උඩරට ගමන ආරම්භයි. කෑගල්ල බන්ධනාගාරයටත් හදිසි අවස්ථාවකට මුහුණ දීමේ ඒකාබද්ධ යාන්ත්‍රණයක්. හිටපු ඇමති බන්දුල අල්ලස් කොමිසමට. බස විස නැති පළතුරක් කඩිනමින් කන්න ලැබෙන ලකුණු. ඩීසල් සංචිතයෙන් කොටසක් මුදා හරින්නයි ට්‍රම්ප් යුරෝපා රටවලින් ඉල්ලයි. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති ප්‍රකාශය පස්වරු එකට බලාපොරොත්තු වන්න. දැන් ආටබ් විශේෂාංගය.
6: නොපෙනෙන මානෙක හිඳ දකින්නට වෙරදරන
13: තෙගපෙන හිත්වල ධෝංකාරය සුබ සන්ධ්‍යාවක්. ආට් හබ් එක එකතු වෙලා ඉන්න හැමෝටම කලා ලෝකයේ අලුත්ම තොරතුරු කතා බහ කෙරෙන ආට් හබ් තුලින් ළඟදීම තිරගත වෙන අපූර්ව චිත්‍රපටයක් ගැනයි අද මම ඔබට කියන්නේ. මේ දැවැන්ත සිනමා නිර්මාණය තමයි

0: அந்த காட்டுக்குள்ள போகாதீங்க சாமி. அந்த காட்டுக்கு போனவங்க யாருமே திரும்பி வந்ததில்லை.
1: உள்ள கூட்டிட்டு போ, மூச்சுடும் காத்திருக்காது, செத்துதான் போவீங்க.
2: මේ චිත්‍රපටයේ විශේෂ වෙන්නේ ඇයි කියලා කිව්වොත් සිනමා ලෝකයේ දැවැන්තයෝ එකම තිරයකදී මුණගැහෙනවා කිව්වොත් ඉවරදයි. කොලිවුඩ් සිනමාවේ ප්‍රබලතම වගේම තාත්වික රංගනයෙන් සෑම හදවතක්ම හොරාගත් ධනුෂ් සමගින් සුන්දර මෙන්ම කුසලතා පූර්ණ සයි පල්ලවේ මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරනවා. ඒ විතරක් නෙවෙයි, මලයාලම් සිනමාවේ අභිමානය ප්‍රවීණ රංගදර මමුතිගේ විශේෂ රංගනය ඕම් චිත්‍රපටයට එකතු වෙලයි තියෙන්නේ. ඉතින් මේ ප්‍රධාන රංගවේදීන්ගේ චරිත නිරූපණය ඕම් චිත්‍රපටයට ගෙනෙන්නේ අද්විතීය වටිනාකමක්.
3: පට්ට කාලිලේ පඩු කට්ට කුලියේ කළු കടത്തൽക്കാരൻ തന്നെ അവളോ തങ്കമാണ് ക്യാരക്ടർ. ഞങ്ങളുടെ സെപ്പ് കലന്ത 916 തങ്കൻ വേണം സ്വന്തം.
2: මේ අපූරු චිත්‍රපටය මෙහෙවන්නේ, ඒමත් නැත්නම් මේ චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්නේ රාජ්කුමාර් පෙරේසාමි. ප්‍රේක්ෂකයන් වශීකృత කළ ඔහුගේ සිනමා ශෛලිය ඕම් චිත්‍රපටය හරහා තවත් ඉහළ තලයකට ගෙනීමේ කිසිම සැකයක් නැහැ. චිත්‍රපටයක කතාව වගේම ඒ කතාවට අනුරූපව පෙළගැහෙන සංගීත නිර්මාණවලට ඔබ හුඟක්ම ප්‍රියයි. ඉතින් මේ චිත්‍රපටය ගත්තොත් ඔවුන් චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කළ තියෙන්නේ සායි අභ්‍යංකර්. ඔහුගේ අපූරු සංගීත සංකලනයෙන් හැඩවුණු ගීත රාශියක් මේ ඔවුන් චිත්‍රපටයට අන්තර්ගත වෙනවා.

0: සත්‍ය සිදුවීමක් පදනම් කරගනිමින් තමයි මේ ඔවුන් චිත්‍රපටයේ කතාව පෙළගැහෙන්නේ. සාමාන්‍ය සමාජයේ අප්‍රකටව ජීවත්වන නමුත් රටට හරි සමාජයට හරි විශාල සේවයක් කළ නොකියවුණු වීරයින් තේමා කරගෙන තමයි මේ චිත්‍රපටය නිර්මාණය වෙන්නේ. මෙහි ප්‍රධාන චරිතයේ රඟපාන්නේ ධනුෂ්. ක්‍රියාදාම ආවේගශීලී භාව ප්‍රකාශන වගේම ගැඹුරු කතා පුවතක් එකට කැටිවුණු මේ චිත්‍රපටය සිනමා ප්‍රේක්ෂකයින්ට අපූර්ව අත්දැකීමක් ගෙන දෙන බවට පෙර නිමිති පළ කරනවා. ඉතින් ධනුෂ්ගේ ප්‍රබල රංගනයත් සායි පල්ලවීගේ සුන්දරත්වයේ මුසුණු රංගනයත් වගේම මමුදීගේ ප්‍රෞඩත්වයේ වගේම රාජ්කුමාර් පෙරේසාමිගේ විශිෂ්ට අධ්‍යක්ෂණය එකතු වුණු ඕම් සිනමාපටය බලන්න ඔයාලත් ලැස්තිද? මතක තියාගන්න දිනය තමයි ඔක්තෝබර් 16. ලබන සතියේ අලුත් කලාතුරතුරකින් ඔබව හමු වෙනම්. එතෙක් ඔබට සුබ සතියක්. මම සුලක්ෂණී උදේශිකා ඉදිරිවීර.
1: ආතත් කලාවේ අද ගැස්ම සොයා
2: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
3: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: හට වංගුවේ අවසන්න විනාඩි 33ට අපි මෙහම් වෙන්නේ.
1: එන්දී ආවානේ අපි දෙන්න.
0: 12:27 කියන තව හරියට විනාඩි 33ක් අපිට ඔබ ළඟ ඉන්න පුළුවන්. අපිට මැසේජ් කරපු යාළුවෝ ඉන්නව නේද ගොඩක්?
1: ඉන්නවා ගොඩක් දෙනෙක් කියන අපි දෙන්න වහගෙන හරි මාද්රි මතක් කරමු නේද අපි දෙන්න.
0: මතක් කරමු.
1: ඔව් බෝල්ගුඩු සුමුනා ඉන්නව දසුන් න්‍යාෂ් මොකෝ වෙන්නේ අපිට කරන්ට් එක තිබුණා කියලා තියෙන හැබැයි 10 වංගු ඔන්න දැන් අහනවා කියලා තියෙනවා. ඉතින් අපි ආදරෙන් ඔයාව එකතු කරගන්නවා ලස්සන සින්ඩක් ගන්න. Thank you so much බෝල්ගුඩු සුමුනා. ඔයාලා දින ලස්සනට වැඩසටහන කරනවා කියලා තියෙන රුමේනියා ඉඳලා ප්‍රදීප් තමයි මැසේජ් එක දැම්මේ. හයි අක්කිය නයියා අපිට ලස්සන සින්දුවක් දෙන්න කියලා තිනා හෂිනි තමයි මේ මැසේජ් එක අපිට එකතු කරන්නේ. අපි අහගෙන ඉන්න ඔය දෙන්නව ගාමන්ට් එකේ ඉඳන් තමයි මේ වෙලාවේ සද්දෙටම ලක්කන ඇහගෙන ඉන්නේ. හැමදාම අපි අහනවා කියලා තිනා Thank you so much. නිලෝ ඉන්නවා, නිමේෂා, සමිතා, සදමාලි, ශාන්ති, ඒ වගේම තෙලිනී ඉන්නවා අපි දෙන්නව ඇහගෙන. ඒ වගේම ඉෂාන්කත් ඉන්නවා, චමිලා, ශියා, ශ්‍රියා. ඉතින් මේ හැමෝම අපි හරි මාදරෙන් එකතු කරගන්නවා ලස්සන සින්දුවක් අහන්න. මෙහෙර ගීතයක් දෙන්න මාපලකම පියල්ජේ ඉතිමවම කරන්නේ අපි. කොහොමද සුබ දවසක් කියලා තියෙනවා චන්දියා. කොහොමද හොඳින් ඉන්නව නේද? පින්නවල ඉඳලා තමයි අපිට මැසේජ් එක දැම්මේ. මාරු සින්දු ටික කියලා තියෙනවා. Thank you so much. පුතා ඉන්නවා සිතු නේතු හස්බන් ඉන්නවා. නිරංජල සරෝජනී මේ සින්දුවක් දෙන්න පුළුවන්ද කියලා අහලා තියෙනවා. අපි බලමු. ඔය විදියටම අහගෙන ඉන්න චන්දියා. ඔව ආදරයෙන් එකතු කරගන්නවා.
0: Right. ඒ අලු හැමෝම එකතු කරගෙන අපි යමු මෙන්න මේ ගීතය අහන්න.
1: හරි.

0: තියෙනවා ශ්‍රීමල් ඉන්න අපි දෙන්න වහගෙන thank you so much ශ්‍රීමල් තුසර පොන්සේකා සුබ දවසක් දෙන්නටම කියලා තිනා ඔඩ සුබම සුබ දවසක් වෙන්න ඕනේ තුසර ඔන ජය මමා Facebook එක පැත්තනොත් ඇවිල්ලා තිනා අපි දෙන හරිම ලස්සනයි කියලා තිනා thank you so much ඔන ජෝතිපාල මහත්මියගේ සින්දුවක් ඉල්ලුවානේ අපි දුන්නනේ ඊට පස්සේ කියලා තියෙනවා ඒ message එක මේ hi කොහොමද කියලා හිතන ප්‍රදීප් අපි ආදරෙන් එකතු කරගන්න කුසුම් ඉන්නවා කොහොමද අපි ගොඩක් හොඳින් ඉන්නවා කුසුමාට කොහොමද සුබ දවසක් වේවා ඔයාලට ජාන ආදරින් අපි එකතු කරගන්නවා චන්ද්‍රිකා අබේසිංහ ඔයා තහගෙන ඉන්නව නේද උදයන්ගෙන ඉන්දිකා ඔයාවත් අපි ආදරින් මතක් කරනවා විශ්ව විහඟ හයි කොහොමද ඔයාට දසුන් නොන්න සුනිත අහලා දින දසුන් කොහොමද කියලා කොහොමද දසුන් ඔයාට
1: අපි හොඳින්
0: අපි හොඳින් නේද ඔන්න සුරීත හරි නේද නිසංසල කොමුදනේ ඉන්නවා අපි වහගෙන thank you so much ඒ වගේම තුසිත ඉන්නවා ඉතින් අපි මේ හැමෝම ආදරින් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට
1: තොරගති කින්ස්ලි පීරිස් ගායනා කරන මෙන්න මේ ගීතය
0: යහමු

0: දලහයි තිස් දෙකයි දැන් වෙලාව දහට වංගුවත් එක්ක ඔබ ඉන්නේ. වාගියද ෆේස්බුක් එකේ
1: බැලුවා. ගියා.
0: ගොඩක් අය
1: කියලා දෙන්නේ. ගොඩක් අය

0: දහට වංගු ඉන්න වෙලාව දවල් 12යි විනාඩි 37යි.
1: ඇසේ සුද ඇවිල්ලාද? දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
3: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සතුත්‍යානය.
2: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
3: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
1: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය
2: නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මන්නේ
5: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි ඉවත් වෙන
6: තත්පරේ තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා
6: සයිබර් ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි සයිබර් ජෙන්
8: දන්න අයට කියන්නයි නොදන්න අයට අහන්නයි සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය
0: සුබ දවසක් අලුත් වෙලා
3: පහසු වෙලා
0: තැඟි වැඩි වෙලා
4: දවස සුබයි සිහින දිනයි සුබ දවසක් ජාතික ලොතරැයි මණ්ඩලය
9: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න ඔක්කොම devices connect කරන්න gaming වලට low latency fast and stable unlimited තෝරගන්න package රසක් SLT Mobitel Fiber
10: මම හදවතින්ම සතුටු වෙනවා පූජාට එහෙම එවැනි මාර්ගයක් දොරක් ඇරලා දෙන්න මට පුළුවන් වීම ගැන අංජලික හරහා මට ඒ කාලේ ගොඩක් අය බැන්නා සමහර අධ්‍යක්ෂවරු පවා මට දොස් කිව්වා මාව විවේචනය ලක් කරා හැබැයි ඒ අධ්‍යක්ෂවරුම බහුකාලීනව ඇයව ඔවුන්ගේ චිත්‍රපට වල සම්බන්ධ කරගත්තා. ඉතින් මට සම්බන්ධ කරගන්න බැරි වුණා. අංජලික විතරයි මට එකම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න පුළුවන්.
11: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
12: අමාවී විපුණු මන් සුවඳයි
11: සසදිය දහර
7: රංගන ශිල්පී චන්න පෙරේරා සිකුරාදා රැ

0: දහඅට වංගුව
1: දස්සන විද්‍යාශෝ හැම වංගුවකම අලුත් කතාවක්
0: දහඅට වංගුව
2: අපි 18 වංගුවේ ඉන්නේ. 12:41 දැන් වෙලාව.
3: ඒකනේ වෙලාව හරි ඉක්මනට යනවා.
2: යනවා. සමහර වෙලාවට ඔබ අද දවසේ උදේ වැඩ පටන් අරගෙන කෑම ටිකක් කාලා පොඩි ඇලර්ට් එකක් දාගෙන ඉන්නවා වෙන්න පුළුවන්.
3: හරි.
2: සමහරුන්ට හැබැයි වැඩ කරන්න ගියපුවාම ඔය ඇලර්ට් බැලට් අරව මේව මුකුත් නැහැ.
3: වෙලාව යනවා දන්නෙත් නැහැ.
2: දන්නෙත් නැහැ. වැඩේම තමයි ජීවත් වෙන්නේ.
3: හරිද? හරි.
2: මොකද වටිනාම දේ තමයි කාලය. හරිද?
3: හරි.
2: අද දෙන්න තියෙන දේ, අද කරන්න තියෙන දේ, අද අවුට් කරන්න තියෙන ප්‍රොඩක්ට් එක අනිවාර්යයෙන්ම කරන්න
3: ඕනේ.
2: එහෙම නැවතුනොත් එහෙම කරන්න අය වෙනද පොලේ වෙන තැන්වල ඉන්නවනේ.
3: ඔව්.
2: ඔයා අද ওই වැඩේ කරලා දුන්න නැත්නම් හෙට ඔයා ළඟට ওই පාරිභෝගිකය එන්නේ නැහැ.
3: එන්නේ
2: නැහැ. අද දින වැඩේ අදම කරන්න සමහරලාට ඉතින් කෑලා බීලා පොඩක් විවේකීවත් ඉන්න ඕනේ.
3: ඔව් නේද?
2: හරිද? කොහොම නමුත් ඔය ඉන්න වෙලාවේ ගේක හීනයක් මවාගෙන ඉන්නවනම් නැත්නම් ගේ හදාගෙන මේ වෙලාවේ යනවනම් හරිද? වාස්තු කෝල් එකක් දාලා අහන්න. බස්නා දැන් අර රෝලර් ඩෝ එකේම අපි දාන්න ඕනනේ.
3: ඔව් ඔව්.
2: මොකද්ද ගන්න හොඳ රෝලර් ඩෝ එක? හරිද? මොන වගේ ෆන්ක්ෂන් එකක්ද ඒක තියෙන්න ඕනේ? හරිද කියලා අහන්න.
3: ඔව්.
2: ආවම බාස් කියයි මෙන්න මේක
3: ඉස්සුද බාස් නේ. හොඳම දේරිම කියයි නේද?
2: ඔව්. නැත්නම් සමහරලාට මෙහෙම කියන්න පුළුවන්.
3: මොනවද කියන්නේ?
2: නැත්නම් මෙහෙම අපි මේක කියමු. ඈ නෑ පිස්සුද බාස් නෑ මෙන්න හොඳම රෝලර් ඩෝ එක. මේලා ඔයා කියන්න බය නැතුව AWB රෝලර් ගේට් එකක් තමයි රෝලර් එකක් තමයි මට දාන්න ඕනේ.
3: මට ඕනේ AWB එකම විතරයි කියලා කියන්න. හරිද?
2: ඒක කියන්න හේතුව ඔයා දන්නවද?
3: ඔව්.
2: රයිට්? අවුරුදු 25ක පළපුරුද්දත් එක්ක අවුරුදු 10ක වගකීමත් එක තමයි රෝලර් ඩෝ එක ඔයාගේ ගෙදරට ඇවිල්ලා හයි
3: කරන්නේ.
2: වාට පාට 12කින් මේක තෝරගන්න පුළුවන්. හරිද? මේ විතරක් නෙවෙයි. මේක මැනුවල් රිමෝට් පට කැමති විදිහකින් කන්ට්‍රෝල් කරන්න
3: හැකියාව තියෙනවා.
2: හැකියාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි. ඔයාගේ රොලඩෝ එක වහලා ගියා කියනකො ගමනක් කවුරු හරි ආවා වට ඕඩර් එකක් දෙන්න නැත්නම් කවුරු හරි ආවා ගෙදෙට්ට එහෙම නැත්නම් ගේ ඇතුළේ මේ පොඩි පොඩි සද්දයක් එනවා කියලා අල්ලපු ගෙදර කෙනා කිව්වොත් හරි මං දැන් රොලඩෝ එක පොඩක් අරිනානේ පොඩක් ගිහලා බලන්න නැත්නම් ඒ ඔක ඇතුළෙන් තියලා යන්න එහෙම කියලා ඔයාට කියන්න පුළුවන් ඇප් එකක් තියෙනවා රොලඩෝ එක ඕපන් කරන්න
3: හරිද
2: ඒ අලුත් තාක්ෂණයත් මේ රොලඩෝ එකේ තියෙනවා එසෝ ඔයාට බය නැතුව මේ රොලඩෝ එක පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේම තමයි කියන්න ඕනේ සමහර රොලඩෝ අරගෙන අය කරාම මල බැඳිලා
3: මෝටරේ
2: පොඩ සරබර සද්ද එනවා හරිද එතකොට මේ කිසි දෙයක් නැහැ මල නොකන සින් තහඩුවකින් තමයි ඇලුමිනියම් තහඩුවකින් තමයි මේ රොලඩෝ එක හදලා
3: දෙන්නේ
2: ඒ නිසා තමයි බය නැතුව අවුරුදු 10ක වගකීමක් ඔබට මේ රොලඩෝ එක වෙනුවෙන් දෙන්නේ
3: හරිද
2: ඒ නිසා ගේ ලස්සන කරගන්න අනිවාර්යෙන්ම පාවිච්චියට ගන්න ඕන එහෙනම් මොකද්ද?
3: AWB roller door එකක්ම තමයි ඔයා ගන්න කලින් මං ෆෝන් නම්බර් එක මතක් කරනම් කෝල් එකක් දෙන්න. 077-32-11-400. මේකේ ෆෝන් නම්බර් එකට කෝල් එකක් දීලා තව ටිකක් ඔයාලට විස්තර දැනගන්න පුළුවන්.
2: එහෙම නැත්නම් මෙන්න මේ තැන් වලට යන්න.
3: අර අන පුළුවන් ප්‍රධාන කාර්යාලයේ පර්ණපාර කොට්ටාව ශාඛා දින හෝමාගම මාතර කරුණාකර.
2: රයිට්. ගිය ලස්සන කරගන්න. ඔන්න අපි කිව්වා.
3: හැබැයි

0: ලකන 10ට වංගු ඉන්නේ 10 දැන් වෙලාව 10වල් 12 විනාඩි 48යි.
1: රිය පැතිවීමේදී ඔබ නිවිරිති වූ පමණින් අනතුරු වළක්වා ගත නොහැක. මන්දයත් සෑම විටම අනෙක් ප්‍රියතුරන් වැරදි කිරීමට ඉඩ ඇත. අවධානයෙන් රිය පදවන්න.
2: හැම
3: වංගුවකම අලුත් කතාවක්.
4: 18 වංගුව
3: දසන් විත් යෂෝ
4: 18 වංගුව
3: සතියේ දිනවල උදේ 10ට
4: 18 වංගුව
5: සම අනුග්‍රහය
6: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLB දනඩ තහනේ නුතරයෙන් රටේ සංවර්ධනයේ තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිදහනේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
7: දියබැටියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න ලෙන්ස්ටෙක් අයිකියා රෝහල බත්තර මුල්ල දුරකථන අංක 0706 478 478.
8: AWB රෝලඩෝස් වසර 25ක විශ්වාසය. ඉවසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB රෝලඩෝස් කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල. AWB රෝලඩෝස් 0772211400.
0: රයිට් අපි 18 වංගුවේ අවසන් විනාඩි 10. හරිද? අපි සින්දු දෙකක් අහන්න පුළුවන්. මේ සින්දුවත් තියෙනවා විනාඩි 4-5ක් විතර. අපි මේ සින්දුවත් කාලෙකට පස්සේ අහන්නේ. එසම මම තෝරගත්තේ.
9: හරි.
0: අපි සින්දුව අහමු. මේ අහන්න කලින් අපිට මෙසේජ් කරලා ඉන්න යාළුවෝ පොඩ මතක් කරමුද?
9: ඔව් මතක් කරන්න ඕනේ. අද ඔන්න අපි 18 වංගුව drive කරන්න ආව කියලා තියෙනවා. ඉතින් අපි ආදරෙන් එකතු කරගන්න අපේ program එකට ලස්සන සින්දුවක් ඕන. ඔය දින ලස්සන වැඩසටහනක් කරනවා කියලා දින thank you so much. ඉතින් අපි දෙන්නට හරි ආදරෙයි කියලා දින අපිත් ගොඩාක් ආදරෙයි. ඉතින් දුව ඉන්නවා තීක්ෂණ පුතා උදිත සුනිල් ඒ වගේම පවුලේ හැමෝම එකතු කරගන්න අපි ලස්සන සින්දුවක් ගන්නවා වැඩ කරන තැනත් හැමෝම අපි හරිම ආදරෙන් මතක් කරනවා අපිට ලස්සන සින්දුවක් දෙන්න කටුනායකින් තමයි මේ මැසේජ් කැවිලා තියෙන්නේ ඒ වැඩ කරන තැන හැමෝම මතක් කරනවා හරිම ආදරෙන් මම හස්බන් ඒ වගේම ඉන්නවා මහීල් අම්මා ලාලනී තාත්තා සරත් එන්නවා ඒ හැමෝම අපි ආදරෙන් මතක් කරනවා දේව් තමයි මට මේ මැසේජ් එක දැම්මේ අදත් මම ඔයාලව අහගෙන ඉන්නේ කුරුණෑගලින් ඕලු ඔයාට හරි ලස්සන නමක් තියෙනේ ඕලු ආදරෙන් ඔව මතක් කරනවා ඊට පස්සේ ඉන්නවා ජෙරි ෆරීඩා ඒ වගේම දීප්ති ශිරීන් ඒ වගේම ඩයස් නිරෝ ගයානි චන්ද්‍රානි ඉන්නවා අපි දෙන්න වහගෙන 18 වංගු පැත්තට ඇවිල්ලා ආදරෙන් මතක් කරනවා හෙලෝ දසුන් න්‍යාෂ් කොහොමද අපි ආදර සතුටින් ඉන්නවා ඔයාලට කොහොමද සුපුරුදු විදිහටම 18 වංගු drive කරන ගමන් ඉන්නේ කියලා තියෙන ලස්සන සින්දුවක් දෙන්න වැඩසටහන සුපිරි කියලා තමයි thank you so much
0: thank you එනවා අපි සින්දුව
9: අහමු
0: right සින්දු අහන කලින් මතක් කරන්න ඕනේ. ඔයා රුපියල් 40ක් දීලා ගන්න අවතක් කරන්න පා තන නිදානේ ටිකට් පතක්.
9: ඔයා දන්නවා ජීවිතේ කෝටිපති සිහින 20 ලක්ෂපති හිින මේ හැමදේම හැබැයි කරගන්න පුළුවන් දන නිදානේ ලොතරැයි අරගත්තොත්. ඉතින් ළඟම තියෙන ලොතරැයි කූඩුව ගාවට ගිහිල්ලා දන නිදානේ ලොතරැයි අරගෙන කෝටිපතියෙක් 20 ලක්ෂපතියෙක් වෙන්න.
0: ඒ වගේම තමයි S2ගේ යම් ආබාධයක් ඔබට තියෙනවා නම් දැන් S පෙන්න ගන්න කාලේ හරි කියලා හිතනවා නම් ඉක්මනටම ඔයා යන්න ඕන තැන තමයි
9: ලෙස්ටෙක් කියයි හොස්පිටල් එක ආදන නම්බර 74-1 රොබර්ට් ගුණවර්ධන මවත කොස්වත්ත බත්තර මුල්ල මේ කියන ලිපිනට ගිහිල්ලා ගෑස් දෙක හරි විදිහට පරීක්ෂා කරගන්නාට පුළුවන්.
0: එතන තමයි S පෙන්නන්න හොඳම තැන සහ අපේ රටේ තියෙන හොඳම සර්විස් එකක් දෙන තැන.
9: රයිට්. හරි.

0: යමු යමු.
1: රයිට් එහෙනම් අපිට යන්න අවසර දෙන්න. පවිනාඩි 3කින් හරියටම පස්සොර 1යි. ඒ කියන්නේ ගෝල්ඩන් වොයිස් ඔබට අහන්න වෙලාව උදා වෙනවා කියන එක.
0: උදා වෙනවා කුතුහලයක් එක්ක අද තරගෙන් ඉවත් වෙන්නේ කවුද කියලාත් අපි කියනවා.
1: කියනවා. වාට දැනගන්න පුළුවන්.
0: රයිට්
1: එහෙනම් අපි යන වෙලාවෙත් අපි අපිට දීපු මෙසේජ් ගැන පොඩ්ඩක් මතක් කරගෙන යමු යස්.
0: ඔව් මේ වෙලාව ඉවෙන්ට් එකකින් සෙට් එකම අපි දෙන්න වහගෙන ඉන්නවා. හෂිනි තමයි මට මෙසේජ් එක දැම්මේ. ආදරෙන් අපි ආව එකතු කරගන්නවා. දමින්ද මෙසේජ් එකක් දාලා තිනවා. අපි ආදරෙන් මතක් කරනවා. ඊට පස්සේ සුබ දවසක් දෙන්නටම උපනන්ද තමයි මේ මෙසේජ් එක දාලා තියෙන්නේ. අපිට ලස්සන සින්දුවක් දැන් කවුද මේ ලාව් ඉවෙන්ට් එකෙන් මැසේජ් දෙකක්ම දාලා තිනවා. නෝමල් වගේම වට්ස්ඇප් කේඩී සමරසිං අපි ඔබත් මතක් කරනවා. 18 වංගු දසුන් යශෝ කොහොමද වසන්ත කුමාරි අපි ආදරෙන් මතක් කරනවා යාව. දනංජලී පුෂ්පමාලා ඉතින් අපි ගොඩාක් හොඳින් ඉන්නවා. එයාට කොහොමද මැසේජ් කියුවේ කියන ඔන්න කියනවා කියන්නේ නැහැ කියලා කියලා තියෙනවා. තමරා කුමාරි අපි ආදරෙන් ඔබ මතක් කරනවා. ඊට පස්සේ අලව්යෙන් මැසේජ් එකක් ඇවිල්ලා තිනා ගුණශ්‍රී කෝල් හවුස් එකෙන් වන උපාලි ඔබ මතක් කරනවා වගේම ෂොප් එකේ හැමෝම අපි ආදරයෙන් එකතු කරගන්නවා ඊළඟ සින්දුවට.
1: රයිට් එනං ඔය සියලු දෙනාමත් එක්ක මැසේජ් දීපු හැමෝමත් එක්ක
0: ආදරේ ගොඩක් අපි නේද?
1: ඔව් ඒ ආදරෙත් එක්ක මේ සින්දුව ආලට දෙනවා. එනං අපි යන්නම් වීකෙන්ඩ් එක සතුටින් පරිස්සමෙන් ඉන්න.
0: හරි.
1: මේ හදිසි අනතුරු ඇති වෙන්න පුළුවන් අකුණු අවදානම් තත්ත්වයක් තියෙනවා කියලා ඕන අවදානම් නිවේදනයක් ඉදිකුත් කරලා තියෙනවා. ඒ නිසා පරිස්සමෙන් ඔබ ඉන්න පරිස්සමෙන් ඉන්නවා වගේම තමයි යන එන මගතොටත් ඔබ පරිස්සම් වෙන්න. එහෙනම් අපි අදට සමු ගන්න ඔබෙන් අය අපි
0: ආයෙ
1: සල්දා. සඳ ඉන්න මොනනේ?
0: ඉන්න වෙනවා.
1: අපි සඳ හම්බෙමු එහෙනම් ඈ. එහෙනම් ජය වේවා. මම දසුන්.
0: මම යෂෝ පරිස්සමට ඉන්නවා.

0: 95.5 අනුත්තුනයිදශමහත ලක්හඩ රඩියෝ අයිටන් සැබෑ ශ්‍රී ලංකය හඬ
1: වෙලාව පස්සර එකයි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ එන්නෙල්වී තනට තහනය නොතුරයිෙන් රටේ සංවර්ධනයට තැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දෙනවා රටත් දෙනවට තන නිදහනය බිලදීගෙන ඔබත් කෝටිපතියකුවන්.

0: ලක්කඩ ප්‍රවෘති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘති සංස්කරණය සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලාගන්න.
3: මුහුදෙන්ම කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සැමට දැනුම් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රිබිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
6: ලක්කඩ දේශීය ප්‍රවෘත්ති.
0: ටිඹුලාකල ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂයට අයත් අඩුවාදෑම්ලාභී පවුලු දෙසා ඉදිකරන ලද ජන පුනරුද ආදර්ශ ගම්මානය නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතාගේ ප්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කෙරුණා. පූර්ණ රාජ්‍ය ප්‍රතිපාදනය අර්ථයේ විදුලිය, පිරිසිදු පානීය ජලය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතිය ඇතුළු සියලු පොදු පහසුකම් වලින් සමන්විතවයි මෙම නිවාස 14කින් යුත් ගම්මානය නිර්මාණය කර තිබෙන්නේ. 2018 වසරේ පැවති රජය මගින් ක්‍රියාත්මක කර තිබූ මෙම නිවාස ආපෘතිය අතරමඟ නවතා තිබුණා. වත්මන් රජයේ මැදිහත් වීමෙන් එක් නිවසක් සඳහා රුපියල් ලක්ෂ 7 බැගින් මූල්‍යාධාර ලබා දෙමින් සියලු අඩුපාඩු සපුරා නැවත එම නිවාස සම්පූර්ණ කිරීම පිළිබඳ ජනතාව වත්මන් රජයට සිය ප්‍රසාදය පළ කළා. ව්‍යාපෘතිය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය TB සරත් මහතා අදහස් පළ කළා.
7: මිනිස්සු මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ කරගන්න බැරි වුණාම ගොඩක් දුකින් ඉන්නේ. එනිසා වර්තමාන ආණ්ඩුව බලයට ගෙනාවේ මෙන්න මේ දේ සම්පූර්ණ කරා. එසා අපි ක්‍රමානුකූලව ආරම්භ කළා තියෙනවා. අපේ අමාත්‍යංශයේ මේ රටේ නිවාසයක් නැති හරියට හුස්ම ගන්න හොඳ වාතාශ්‍රයක් සහිත සනීපාරස්සක නිවාසයක් නැති හැමෝටම ඒ නිවාස සිහිනය සම්පූර්ණ කරා. විශේෂ හැදුවේ මේ රටේ අධිකරණ පද්ධතිය තුළ නීතිය සාධාරණ තිෂ්ඨ කරන් විශ්වකාරවරුන්ගේ කාලය දීර්ඝ කරන වෙන මොකුත් නැහැ. ප්‍රජාතන්ත්‍රවාදය අවසන් කියලා කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මළගම කියලා. මොළ මළගමක්වත් නැහැ. පවුල් වලට මළගම නේද? රාජපක්ෂ පවුලට මළගම වුණාට ප්‍රජාතන්ත්‍රවාදයට මළගම නැහැ. ඒ පාලකයව හොරගම් කරපු පාලකයන්ට මළගම වුණාට ප්‍රජාතන්ත්‍රවාදයට මළගම නැහැ. ඒ නිසා මේ රටේ මිනිස්සු මේ සාධාරණ සමාජයක්, යුක්ති සහගත සමාජයක් හදන්න වෙහෙස මහන්සි වෙමින් වැඩ කරන ආණ්ඩුව රකින්න ඕන. රත්නසේ මන්ත්‍රමාතුව මේ ආණ්ඩුව ඔබේ ආණ්ඩුවක්, අපේ ආණ්ඩුවක් නෙමෙයි. අපි තව අවුරුදු පහකින් අපිට ගෙදර යන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න, අපි ගෙදර යන්නේ ඔබේ පන්තියේ උපන් දරුවෙකුට පාර්ලිමේන්තුවට යන්න පුළුවන් පාර කපලා මිසක අපි ගෙදර යන්නේ නෑ නිකන්.
0: දෙදාස් 23 ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරයට එරෙහිව ඊශ්‍රායලයේ ආරම්භ කළ යුද්ධයේ නවම වශයෙන් පලස්තීන වැසියන් 74,040 මියගොස් තිබෙනවා. තවත් 175,168 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ. පසුගිය පැය 24 ඇතුළතද මරණ 8ක් සිදුව තිබෙනවා. තුවාල ලැබූ සංඛ්‍යාව 26ක්. 2025 ඔක්තෝබර් මාසයේ සටන් විරාමයේ ක්‍රියාත්මක වීමෙන් පසුවද ඊශ්‍රායලයේ ගාසා තීරයට ප්‍රහාර එල්ල කළා. එම කාලය ඇතුළත ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 1439ක්. තවත් 5052 දෙනෙකු තුවාල ලැබුවා. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු දෙකට.
6: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
8: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
9: මොබිට් එල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයේ මොනම මතක් කිරීම සුරේකිමු මගතොට
2: යතුරු පැදියක ගමන් කරන ඔබ නිතරම ආරක්ෂිත හිස්වැසුම් පළඳින්න. ආරක්ෂිත හිස්වැසුමක් තෝරා ගන්නා විට SLS 517 සම්මත ප්‍රමිතියේ හිස්වැසුමක් තෝරා ගැනීමට කටයුතු කරන්න.
1: සුපර් කමනක් පරිස්සමින් කිහිපෙන්න.
3: FM 93.5 FM 93.7 ලකන රේඩියෝ ITN

0: පසරු එකයි වෙනඩි අටයි වෙලාව අද ඔක්තෝබර් මාසේ දෙවනිදා සිකුරාදා දිනය ශ්‍රී ලංකාවේ ගුවන්විදුලි රියලිටි ඉතිහාසය අලුත් කරමින් හඬ ප්‍රතිභාවෙන් දස්කම් පෑ හඬවල් රාශියක් අතරින් ලකඩ ගෝල්ඩන් වොයිස් මේ රන් මාවත ස්පර්ශ කරන්නට පැමිණි තරඟකරුවන් තරඟකාරණියන්ගේ ඉදිරි ගමන් මග තීරණය කෙරෙන තවත් එක් සුවිශේෂී දවසක් අද. මේ සතියේ සඳුදා සහ බදාදා දිනවල පැවති අතිශයින්ම අභියෝගාත්මක මෙවුරු තරගවට නියෝජනය කරමින් දක්ෂතා පෙන්වූ තරඟකරුවන් 24 දෙනාගෙන් කවුරුන් අද ඉදිරි තරඟ වටය සඳහා සුසුකම් ලබාවිද කියන විනිශ්චය ලබා දෙන්නට අපි සූදානම්. ලකඩ සහ ලකඩ ගෝල්ඩන් වොයිස් Facebook pages like කරලා follow කරලා තියාගන්න. ඒ උණුසුම් ප්‍රතිඵලය ලද සනින් ඔබට සමීප කරන්න ලකඩ Facebook live ඔස්සේ අද 3:45ට ඔබ මුණ ගැහෙන්නත් අපි සූදානම්. තරඟකරුවන් 24 දෙනෙකුගේ අපේක්ෂාවන් හමුවේ ඔවුන්ගේ දක්ෂතා සාධාරණව නිරවුල්ව සහ අපක්ෂපාතිව ලබා දෙන්නේ අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. සංගීත නිපුණ සිල් වනිකසේකර විශාරද දිලීප ලියනගේ ඉතා ගෞරවයෙන් අපි මේ අවස්ථාවේදී මතක් කරනවා. තරඟකරුවන්ගේ තරඟකාරීත්වය දැන් එන්න එන්නම වැඩි. මේ ගැන මොකද හිතෙන්නේ කියලා අපි විශාරද දිලීප ලියනගේගෙන් ප්‍රශ්නයක් යොමු කළා. ලකඩ ගෝල්ඩන් වොයිස්
1: අතරම දැන් මේ තරඟේ එන්න එන්න තරඟකාරීත්වය වැඩි වෙන නිසාම මම හිතනවා මේ එන ගායක ගායිකාවත් දැන් ඇත්තටම අපිට බලා ගන්න පුළුවන්. මම හිතන්නේ රස විඳින ඕගලන්ටත් බලා ගන්න පුළුවන් මේකේ තියෙන මේ ඩෙප්ත් එක එහෙම පොඩ්ඩක් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ දැන් කලින් සිං කරපු එක්කෙනා ඊට වැඩිය හොඳ නේද, මේ දැන් කියන කෙනාගේ මේ විදිහේ දේවල් තියෙනව නේද කියලා අපිට අහන් ඉන්නකොටත් ඇත්තටම මං හිතන්නේ ඒ දේවල් අපිට ජජ් කිරීමේ හැකියාවක් දැන් වෙනකොට අපිට මං හිතනවා මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක මුලින්ම ඉඳන් හිටියානම් ඒ තැනකට පොඩ්ඩක් එන්න පුළුවන් වෙයි කියලා.
0: ඒ විශාරද දිලීප ලියනගේ ලකන ගෝල්ඩන් වොයිස් අනෙක් තරඟත් එක්ක වෙනස් වෙන්නේ විශේෂ වෙන්නේ කොහොමද කියලා අපේ සංගීත නිපුණ රෙසිල් වනිගසේකරගෙන් ප්‍රශ්නයක් යොමු කරා. ලකන ගෝල්ඩන් වොයිස්
2: ලකන ගෝල්ඩන් වොයිස් මේ රියැලිටි එක අනිත් රියැලිටි වලින් වෙනස් වෙන්නේ ඇත්තටම දැන් මේකේ තරඟකරුවන් වයසීම අවුරුදු 20 ඉඳන් අවුරුදු 50 දක්වා තරඟකරුවන් ඉන්නවා. ඉතින් ඇත්තටම දැන් පරිණත වෙපි සමහරු හිතනවා ඔවුන්ගේ හැකියාවන් ෆේඩ් වෙලා යනවා කියලා. ඒත් එහෙම නැහැ. මොකද තමන්ට තියෙන අත්දැකීම් සහ තමන් පුහුණු වෙන තරමට තමයි තමන්ට ප්‍රතිඵල හම්බ වෙන්නේ. ඉතින් අපිට ඇත්තම මෙතන ජෙනරේෂන්ස් බලපාන්නේ නැහැ, මෙතන බලපාන්නේ හැකියාව. ඒ හැකියාවන්ට හැකියාව තමයි එකම නිර්ණායකය මෙතන.
0: ඒ සංගීත නිපුන් ග්‍රිසිල් වනිකසේකර ඔවුන්ගේ විනිශ්චයට අනුව අද කොහොමද මේ තරඟකරුවන් 24 දෙනාගේ ඉදිරි වටය සඳහා සුසුකම් ලැබෙන්න කියලා අපි ඔබට කියන්නට සූදානම්. පළමුවෙන්ම නුගේගුඩෙන් තරඟ කරපු වෙනුක වික්‍රමාරච්චි, බණ්ඩාරගමෙන් තරඟ කරපු චතුරා සේනාධිර ඔබ සූදානමින් සිටින්න. සඳුදා සහ බදාදා දිනවල ඔබ තරඟ කළේ කොහොමද, ඔබට ලැබුණු විනිශ්චය කොයි වගේද කියලා අපි මතක් කරලා දෙන්න සූදානම්. අපි කෙටි විරාමයක් ලබා ගන්නවා. ලකඩ ගෝල්ඩන් වොයිස්
3: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN.
0: පසරු එකයි වෙනාඩි 13යි.
4: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදමලිය පදිංචිවන්න. WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN campus JJL overseas education
3: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: පසරු 1:00 වෙනට 15:00.
9: වෙලාව ඔබ වෙත ගෙන ආවේ සම්ප්‍රදාය ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 110,000 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය තුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි කොයි කාටත් වාසි.
10: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

එතනම ආයසයෙන් තොරව සිංකරා වගේ ගත්තම මට නම් තේරෙන්නේ ඒක ඉතාලම හොඳ දෙයක්. හැබැයි ඒවා හයි පිච් එකේ මට හිතෙනවා තව වෝකල් රේන්ජ් එක ඕපන් කරා නම් හොඳයි කියලා. يعني පොඩක් චෙස්ට් වොයිස් එකේ වොයිස් එක තව පොඩක් ප්‍රොමිනන්ට් කරලා වෝකල් කෝඩ්ස් වලට පොඩි තැනක් දීලා පොඩක් අර හයි නෝට්ස් වලට යන්න ඔයා යනවද නැද්ද වගේ එකක ඉඳගෙන පොඩක් කිව්වා වගේ ගතියක් තේන. ඒක සෙකන්ඩ් වර්ස් එකේ පොඩක් අඩුයි.

ඔගේ පිචිං අවලක් නැහැගේ පිචිං ඇතරම හොඳයි සහත් තව ට්‍රයි කරන්න තව නෝට්ස් දෙකක් විතර උඩින් ඔය සින්දුව සිං කරන්න එතකොට වට තව හැකියාව ලැබෙන තව උච්චසර වලට ළඟා වෙනවා ඒ නිසා සහ දැන් අපි ප්ලේන් සින්දුව කියනට අමතරව දවකියව සංගීත ඉගෙන ගන්නවා කියලා දැන් අර ඒකට ඇඩ් කරන්න ඕන අලංකාර

නොකේ කොරින් තරඟ කරපු වෙනුක වික්‍රමාරච්චි, බණ්ඩාරගමින් තරඟ කරපු චතුරා සේනාධීර, එදා ඔබට විනිශ්චය ලැබුණේ ආකාරයට එසේ යමින් අද දින ඔබට ලැබෙන ඊළඟ තරඟ වටේ සඳහා වන සුදුසුකම කොයි වගේද දැනගන්න අවස හතරට කලින් හැකියාව ලැබෙනවා. මේ ළඟට කඩු ගන්නාවේ තරඟ කරපු චානක හෂාන්, වතුරකමින් තරඟ කරපු චතෝ මහිමිනි, ඔබ සූදානමින් සිටින්න. ඔබ එදා තරඟ කළේ කොයි ආකාරයටද, ඔබට එදා ලැබුණු විනිශ්චය කොයි වගේද කියලා අපි මතක් කරලා දෙන්න සූදානම්.

0: 95 FM 93.7 Lakhana Radio ITN
1: Ekai wenade wese dakai
2: Atharinna ba wage da Ne obata puluwan Visamaten medenna jeevithaye kota yanna Iwath wenu
3: වාර්තාපිට වාර්තා තබන කෝටි අටේ NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් මිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළ කිරි ඇල්වත්ත කිරි
2: ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට රයිනෝ රූෆින් වෙතින් හඳුන්වා දෙන රයිනෝ ප්‍රීමියර් ජල ප්‍රතිරෝධී වතුපිට ආරක්ෂණය සහිත රූෆින් ෂීට් වැඩි විස්තර සඳහා 1396 අමතන්න
3: AWB Rolodos වසර 25ක විශ්වාසය දිනසටත් ව්‍යාපාරයටත් ශක්තිමත් ආරක්ෂිත AWB Rolodos කොට්ටාව හෝමාගම මාතර කුරුණෑගල AWB Rolodos 077-32-11-400
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: දැසනක උදා ගිරක අරුණ කිරණ අපි කඩාරලෙන දිය දහරක පිපෙන කුකුළු අපි
6: මනසින් සවිමත් දරුවන් පොහසත් 2026 ලෝක ළමා දිනය
7: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සතුත්‍යානය
6: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
7: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
8: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
9: මම හදවතින්ම සතුටු වෙනවා පූජාට එහෙම එවැනි මාර්ගයක් දොරක් ඇරලා දෙන්න මට පුළුවන් වීම ගැන. අංජලික හරහා මට ඒ කාලේ ගොඩක් අය බැන්නා. සමහර අධ්‍යක්ෂවරු පවා මට දොස් කිව්වා, මා විවේචනය ලක් කරා. හැබැයි ඒ අධ්‍යක්ෂවරුම බහුකාලීනව ඇයව ඔවුන්ගේ චිත්‍රපටවල සම්බන්ධ කරගත්තා. ඉතින් මට සම්බන්ධ කරගන්න බැරි වුණා. අංජලික විතරයි මට එකම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න පුළුවන්.
8: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
7: රංගන ශිල්පී චන්න පෙරේරා සිකුරාදා රැ

මං හිතනවා ඔයා ට්‍රැක් එකත් එක්ක ප්‍රැක්ටිස් කරපු විදිහට මෙතෙන්ට ඇවිල්ලා සිංකරාදෝ කියන සැකේ මට ආව පොඩ්ඩක්. මේ ඉතින් ඒකින්දා මේ අපි බලමු ඉදිරියට කොහොමද වෙන්නේ කියලා. මොකද මම හිතන විදිහට ඔයාට අයිඩියා එකක් තියෙනවා සෝන් එකේ උස් පහත් වෙන තැන් කොහොමද වෙන්නේ කියලා. මොකද ඔයා සිතායන් ෆ්ලූට් කියන්නේ සෑහෙන ඉමෝෂනල් ඉන්ස්ට්‍රුමන්ට්ස් දෙකක් හරිම සියුම් තැන් බොහොම සියුම් විදිහට ටච් කරනවා. ඉතින් මම හිතනවා අපිට ඉස්සරහට යද්දී මේ ඔය ටික හදාගෙන යන්න පුළුවන් කියලා. එහෙම කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න.

හයිවන හටිති හයි වෙලාව කඩුගන්නාවෙන් තරග වැදනෝ චානක හාෂාන් වතුරකමින් තරග වැදනෝ චතෝ මහිමිනේ මොනාද කියපු ගේත එදා ඔවුන්ට ලැබුණු විනිශය කොයි වගේද අපේ මතකෙ අලුත් කරගත්තා. මේ ළඟට මස්කලියෙන් තරග කරපු සත්‍යමූර්තිය සත්‍යා එයා කිව්වෙදා මා ළඟටම තව ලං වෙලා ගේතය. ඊට පස්සේ අත්තිගෙන් තරග කරපු අචිනි මලේෂා මා එකලා මනාප දූගේ තාත්තා එන්නේ නෑ ගෙදර. ඒ ගීතය තමයි අචිරියදා ගානා කළේ. ඒ ගීත ගානා කළාට පස්සේ සත්‍යමූර්තිට සහ අචිනිට ලැබුණේ කොයි වගේ විනිශ්චයක්ද කියලා අපේ මතකවදි කරගන්නට සූදානම්. කෙටි විරාමයක් ලබාගෙන

0: ඇවට හිනා වෙවි සිින්දුවහන්න ඒවි රයි චම් ඇන් චාරු
1: සතියේ දිනවල සවස හතරට
2: සම අනුග්‍රහය
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑකි දෙන තෑකි අවස්ථා වැඩිමලුතරයිය NLP හඳහන ඔබත් අදම NLP හඳහඩ බලාගන්න
4: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: පසරු එකයි වෙනාඩි 36යි
4: ඔඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝක ළමාදිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ලොවක් සනසන ඔවුන්

හඬ ආරෙන් ජෝති ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය

හරි ආසයි අර වෙන කෙනෙක්ගේ භාෂාවකින් සිංහල කියවෙනකොට ඒ එන ක්‍රිස්පි සවුන්ඩ් එකේ ඒ සමහර ප්‍රොනන්සේෂන් එක හැතරම ලස්සනට ගායනා වුණා. ෆස්ට් වර්ස් එකට වඩා සෙකන්ඩ් වර්ස් එක ටිකක් කන්ෆිඩන්ට් වැඩි වුණා කියලා මම හිතනවා. ඒ කියන්නේ ඒක හොඳ දෙයක්. ෆස්ට් වර්ස් එකේ අර පොඩ්ඩක් පුඩි චකිතයක් තියෙන ඇති කියලා මට හිතුණා. තැන් දෙකක තුනක පොඩි පිචින් එහෙම යන්න බැලුවා. වා ඒක අල්ලගත්ත ග්‍රහණය කරගත්තා.

ලස්සනට ගයනා කළ පැහැදිලි කටහඬක් ලස්සනයි හොඳ කටහඬක් හොඳ හැකියාව හොඳ ඉම්ප්‍රූව් කරන්න පුළුවන් හැකියාව බලමු අපි.

මස්කලෙන් තරග කරපු සත්‍ය මූර්ති සත්‍ය අත්තිරෙන් තරග කරපු අචනේ මලේෂ එයාට එදා වෙනස ලැබුණ ආකාරයට අපි බලමු ඕන් දෙදෙනාම ඊළඟ තරග වටේ සඳහා සුසුකම් ලබාවිද එහෙම නැත්නම් යාගෙන් කෙනෙකුට දෙ අවස්ථාව හිමි වෙන්නේ කියලා ඊළඟ අවස්ථාව අපි මේ පැදලා ලබා දෙන්නේ මහනුවරෙන් තරග කරපු යෝෂිත ප්‍රනාන්දු ඔබට බෙමුල්ලෙන් තරග කරපු නදේකා ප්‍රියදර්ශනී කෝකුණෙන් තරග කරපු යශෝදරා රාජගුරු අපි බලමු මේ සතිය සඳුදා සහ බදාදා කියන දින දෙක තුළ ඔබට ලැබුණු අවස්ථාව මත ඔබ තරග කළේ කොයි ආකාරයටද කියලා යෝෂිත කිව්වේ ජීවිතයේ සිහිනකින් කියන ගීතය නදේකා ප්‍රියදර්ශනී ගානා කරේ රාත්‍රිය වේ නිහඬව නිසලවෙන්නම් කියන ගීතය පෝගරෙන් යශෝදරා රාජගුරු එදා ගානා කළේ ජලධාරාවේ කියන ගීතය මේ ගීතය දා කොහොමද ඔවුන් ගානා කළේ ඒ ගායනා මත ලැබිච්ච විනිශ්චය කොයි වගේද අපි ඒ ගැන යළි ආවර්ජනා කරගන්න සූදානම් වෙනවා ඒ අතරතුරදී මම ඔබට මතක් කරන්නේ ලක්කන Facebook page එකට යන්න මේ තරකරුවන් 24 දෙනාගේම පෝස්ට් එකක් ඔබට දකින්න පුළුවන්කමක් තියෙනවා ඒ වගේම අද අපි සජීව විකාශයකින් ඔබ මුණ ගැහෙන හවස 3:45ට කියන පෝස්ට් එකත් ඔබට දකින්න පුළුවන්කමක් ලැබෙනවා මේ පෝස්ට් දෙකට ඔබේ මනාපය සටහන් කරන්න මෙන්න මේ අය තරගයේ ඉදිරිවටය සඳහා සුසුකම් ලැබිය යුතුයි කියලා ඔබට හිතන යම් කෙනෙක් ඉන්නාද කමෙන්ට් එකකින් ඒ බව සටහන් කරන්න අපි බලමු හවස 4 වෙන කලින් ඔබේ ඉගිය ඔබේ ප්‍රාර්ථනාව ඉෂ්ට වේද කියලා පසර එකයි වෙනාඩි 43යි අපි කෙටි වෙලාවක් ලබාගෙන අර තරගකරුවන් තුන්දෙනා ගීත ගායනා කළේ කොහොමද කියලා මතක් කරගනිමු

0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
1: Ekai wenade panas sakai
2: වසර 25ක විශ්වාසයේ AWB රෝලඩෝස් මල නොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝලඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝලඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා හෝමාගම මාතර කුරුණෑගල දුරකථන අංක 077-322-1100
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හඳහන ඔබත් අදම NLP හඳහන බලා ගන්න.
4: අසන්දිමිත
5: වාට අදම උඩින ඉන්න ඕනේද?
6: නෑ මේ මට හිතුණා ඔයාට කැම ටිකක් හදලා දෙන්න ඕනේ කියලා.
5: ෂා නියමයිනේ. ඒත් ඔයා හදන්නේ කන්න පුළාවේද? වාට සාමාන්‍ය මේ වැඩ බෑනේ.
7: ශාන් ජයරත්න නිර්මාණයක් අසන්දිමිත.
8: Now you are trying to be selfish. Don't be that. නෑනට හැමදාම ජීවතුන් අතරේ ඉන්න බෑනේ. හැබැයි මුතේ මං කොහේ හිටියත් හැමදාම හැම මොහොතකම මං ඔයගේ බලාගෙන ඉන්නවා පුතේ.
7: සති අග රාත්‍රී 8ට ITN බලන්න.

හයි පිච් ඇචීව් කරන තැන්වල පොඩ්ඩක් අඩුපාඩුවක් තිබ්බා පොඩි පිචින් වල. මං හිතනවා ඒක දෙවෙනි පාර හරි ගියා සෙකන්ඩ් වර්ස් එකේදී. මං හිතනවා පළවෙනි පාර ඒක වෙන්න හේතුව ආට පොඩි තැතිගැන්මක් තියෙන්නේ නැති. ඒකවත් පිළිගත්තේ ඉස්සෙල්ලා. ඉතින් ඒ ටික පොඩ්ඩක් අපිට හදාගෙන යන්න පුළුවන් නම් හොඳයි.

මට හිතෙන්නේ වාගේ රේන්ජ් එක වැඩි. ඔය තව උඩට යන්න පුළුවන්. තව හයි නෝට්ස් වලට යන්න පුළුවන්. ඉතින් song selection එක අපි දෙන්නටට ගියොත් ඊළඟටට ගියොත් high pitch තව reach කරන්න පුළුවන් සින්දුවක් අපි තොරගමු. සහ තව පොඩ්ඩක් confidence අදාගෙන කිව්වනම් හොඳයි.

ළඟ ළඟ සෙපරේෂන්ස් තමයි අපිට පොඩ්ඩ හදාගන්න තියෙන්නේ. හොඳ වොයිස් එකක් තියෙනවා ඇත්තටම. අපිට කියන්න එහෙම ලොකු දෙයක් නැහැ. මේ අර ඔයාගේ ඔවුන් වේරියේෂන්ස් ටික ඒ දාපු ටික හොඳයි. ඒක තව ටිකක් පැහැදිලි කරගන්න පුළුවන් නම් හොඳයි කියන එක තමයි තියෙන්නේ. ඒක අර උගුරෙන් හා මේ සෙපරේට් කරන හැටි. ඒකට අර ස්වර පල්ටාස් වගේ පොඩ්ඩක් පුරුදු වෙන්න පුළුවන් නම් ගුරුවරයෙක් යටතේ හරි නැත්නම් ඔයාට ඒක දැනුම තියෙනවා නම් එහෙම තනියෙන් ප්‍රැක්ටිස් කරගන්නත් පුළුවන්.

0: ලක්කඩ ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යව සම්ප්‍රවෘත්ති සංස්කරණයෙන් සුපුන් දිලංක ලියන ආරච්චි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් ගුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කිනාවත් අල්ලනවා විකුණන නොල්ලුන සමට දැන් දීමයි.
4: සහයෝගීතා අනුග්‍රහය
5: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙවෙනපුරා ක්‍රියාත්මක කළ මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම යටතේ පුද්ගලයන් 817 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. රැඳවුම් නියෝග ලබාගත් සැකකරුවන් සංඛ්‍යාව 4ක්. එක් සැකකරුවෙකු පුනරුත්ථාපනයට යොමු කළ බවයි පොලිසිය පවසන්නේ. මෙම මෙහෙයුමේදී හෙරොයින්, අයිස්, කොකේන්, ගංජා, කුෂ් සහ හෂිෂ් ඇතුළු මත්ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් සොයාගෙන තිබෙනවා. රුසියානු ජනාධිපති ව්ලැඩිමිර් පුටින් යුක්‍රේනය සමග සටන් විරාමය ප්‍රතික්ෂේප කර තිබෙනවා. රුසියාවේ මොස්කව අගනුවර පැවති උත්සවයකදී රුසියානු ජනාධිපතිවරයා මේ බව සඳහන් කර තිබෙන්නේ. රුසියානු බෝල්ටික් කලින් ග්‍රෑඩ් ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වූත් න්‍යාස්ටිකාව යොදා ගන්නා බවටයි ඔහු බටහිර රටවලට අනතුරුවක් වා තිබෙන්නේ. යුක්‍රේනය වෙත ප්‍රහාර එල්ල කිරීම රුසියාව මේ වන විට වේගවත් කර ඇති පසුබිමකයි සටන් විරාමය ප්‍රතික්ෂේප කළේ. යුක්‍රේනය රුසියානු පිරිපහදු වෙත පහරදීම අත්හිටුවොත් පමණක් රුසියාව යුක්‍රේන නෞකාවලට පහරදීම නවත්වන බවට පුටින් ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියා. ඒ ඉතා සරල සංසිද්ධියක් ලෙසයි ඔහු හඳුන්වන්නේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්වරු තුනට.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකි මුමග තුට
2: වාහනයක ගමන් කරන විට නිතරම ආරක්ෂිත බඳපටිය පැළඳීමට අමතක නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිගෙන
3: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

පස්සර දෙකයි වෙනාඩි 6යි වෙලාව. ලකන්ද ගෝල්ඩන් වොයිස් අපේ දෙවන පාට ආව. හදවතට මැදරෙන සංගීතයත් පෙන් මුසපත් වන ඒ ස්වර්ණමය නාදය ලකන්ද ගෝල්ඩන් වොයිස්. පසුගිය සඳදා සහ බදාදා දිනවල ලකන්ද ගෝල්ඩන් වොයිස් වේදිකාව රස ගන්වමින් තමන්ගේ ගායන කුසලතාවයන්ගෙන් සිත වසකයට පත් කරගත්ත ඒ අතිදක්ෂ තරගකරුවන් 24 දෙනාගෙන් ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන තරගකරුවන් තරගකරණයන් කවුද කියලා අද හවස 4 වෙන කලින් අපි ඔබට කියන්න සූදානම්. විශේෂයෙන්ම අද හවස 3:45ට ලකන්ද Facebook Live ඔස්සේ ඔබට ඒ ප්‍රතිඵලය නරඹීමේ අවස්ථාවත් අපි උදා කරලා දීලා තියෙනවා. එහෙමනම් අපේ අවස්ථාව ලබා දෙමු කල්තුරින් තරග වැතුණු සුමේධා ලක්මාල්ට සහ මාරවිලින් තරග වැතුණු කැස්පර් රන්වල. එදා කොහොමද තමන්ගේ හඬ ප්‍රතිභාව ඉදිරිපත් කළේ කියලා මතක් කරගන්න.

කියන්න තරම් ලොකු එහෙම මගේ කමෙන්ට් එකක් ලොකුවට දෙන්න තරම් දෙයක් තිබුණ නැහැ ඇත්තටම. මටත් කියන්න තියෙන රිසල්ට් එක මම ඇග්‍රී වෙනවා. කන්ෆිඩන්ස් තමයි වගේ පොඩ හදාගෙන තියෙන්නේ. ෆස්ට් කෝරස් එකේදී මම හිතනවා පටන් ගන්නකොටම පොඩි චකිතයක් තිබ්බ නිසාද පොඩි පිචින් එහෙම යන්න දැඟලුවා ටිකක්. නමුත් අන්තිම වෙනකොට ඒක හරියටම ෆිට් කරගෙන ආවා.

0: හවස දෙකයි වෙන අඩිය කොළහයි වෙලාව. කලතුරින් තරග වැදුණු සුමේ දහලක් මාලේ, මාරවලින් තරග වැදුණු කැස්ප රංවලගේ කොහොමද තමන්ගේ ගාන ප්‍රතිභාවල දැක්වේ? අපේ මතක් කරගතය ගැන මේ ළඟට මහවින් තරග වැදුණු අයේෂා ජයවර්ධන, ඇය ගානා කළේ රෝසපති අතුරාලා ගීතය, කරකුටු කලින් තරග වැදුණු සුමිත් රාජපක්ෂ පෙන්නුඩු වදසුන් ඔහු ගානා කළ ගීතය. එදා මේ ගීතය ඔවුන්ගේ හඬින් ගැවුණේ කොහොමද? ඔවුන්ට එදා ලැබුණු විනිශ්චය කොයි වගේද? අපේ මතක් කරගන්න සූදානම්. අපි කෙටි විරාමයක් අරගෙන ඒ ගීත අහමු. හස දෙකයි විනාඩි 11යි.
1: Lakhanda Golden Voice. FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
2: NLP Hadahana Lankawe Wedima Tagi Dena Tagi Avastha Wedima Lutraya NLP Hadahana Obath Adama NLP Hadahada Bala Ganna.
3: ඔබ වාහනේ ගමන් කරන සෑම විටම ආසන පටි පැළඳ ගන්න. ආසන පටි ඔබේ ජීවිතය බේරා ගැනීම සඳහා පමණක්ම නොවේ, ඒවා ඔබ වීරයන් බවට පත් කරයි.
4: අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා. අදම ලියාපදිංචිවන්න WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
5: සංවිධානය MMC ITN Campus, JJL Overseas Education.
6: පත්තරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර් ජෙන්, මේ නෙක්ස්ට් ජෙන් එකයි. සයිබර් ජෙන්
8: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා,
9: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
11: SLG Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න පැකේජ් රසක්. SLG Mobitel Fiber.
12: වංගු ගහලා, චල්ලි අල්ලලා, සල්ලි හොයලා ඇති වෙලාද
13: ජීවිතේ ගොඩ යන පාට පේන්නෙම නැද්ද?
12: එහෙනම් මෙන්න වංගු ගහන ජීවිතේට ඉලක්කයක්.
14: කලාවක් කලාවක් සොයාගත් තමන් දිනු වෙන්න ඕනේ නම්
13: සතියේ දිනවල උදේ 10ට
12: 18 වංගුව.
13: හැම වංගුවකම අලුත් කතාවක්.
12: 18 වංගුව.
13: දසන් විත් යෂෝ. සතියේ දිනවල උදේ 10ට
12: 18 වංගුව. 18 වංගුව.
15: සම අනුග්‍රහය.
16: වාර්තා පිට වාර්තා කබනි කෝටි 8 NLB දනඩ නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට දන නිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්න.
17: දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. ලෙන්ස්ටෙක් අයි කෙයාර් රෝහල බත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
1: FM 93.5, FM 93.7, Lakhanda Radio ITN.
0: හවස දෙකයි විනාඩි 15යි.
18: වෙලාව ඔබ වෙත ගෙන ආවේ
19: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10,05, 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදි ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි, කොයි කාටත් වාසි.

0: 7 Lakhana Radio ITN
1: Havsa Dekai Vinati Visi Dekai
2: Supili Pan Ratak පසුගිය දවසර තුලදී අල්ලස්හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයන්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනු වෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලි පන් රට.
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
7: අංක 3 ලග්න 1 ලක්ෂ 5 ඉලෙක්ට්‍රික් බයික් එකද?
8: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
9: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
10: දැසනක උදාගිර දාරුණ කිරණ අපි. කඩාරලෙන දිය දහරක පිපෙන කුකුළු අපි.
11: මනසින් සවිමත් දරුවන් පොහසත් 2026 ලෝක ළමා දිනය.
12: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
11: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
12: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
5: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය.
13: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
14: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්. පියකුමෙන් මවකමෙන්.
15: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩී ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
16: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
0: FM 93.5, FM 93.7, Lakhana Radio ITN.
1: පසර දෙකයි වෙනාඩි 25යි.

0: මම යෝජනා කරනවා තව පොඩ්ඩක් කට ඕවරෝල් ඔයාට තව ඇරලා සිං කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. වාගේ හොඳ රේන්ජ් එකක් තියෙනවා. මේ ඔයාට හොඳම තැනකට යන්න පුළුවන් කියලා මම ඇත්තටම පෞද්ගලිකව හිතනවා. මොකද ආගේ වොයිස් ටෝන් එකේ එහෙම කියන්න තරම් කිසි ප්‍රශ්නයක් නැහැ. ෆ්ලෝ එකට යනවා ගලාගෙන. ඒ ඔක්කොම ටික තියෙනවා. මම සුබ පතනවා. මම හිතනවා හොඳ තැනකට.
1: මම බලාපොරොත්තු වෙනවා අපි ඊළඟ වැඩේට තීරණොත් තව ශෛලියක ගීතයක් ගායනා කරයි කියලා සමහර විට

0: හවස දෙකයි වෙනාට විසි නවයයි වෙලාව මහවින් තරග වැදනු අයශා ජයවර්ධන කරපොටු කලින් තරග වැදනු සුමිත් රාජපක්ෂ ඔවුන්ට දා ලැබුණු විනිශ්චයන් කොයි වගේද කියලා අපි මතක් කරගත්ත මේ ළඟට මාමනල්ලෙන් තරග වැදනු ගීත් කසුන් මතකද එදා හෝ ගානා කළේ රන් සීනු නද දේ ගීතය ඒ ළඟට මාමනල්ලේ චරණ නිරෝෂිකා සදා ඔකුළුතල ගීතයයි ඇය ගානා කළේ ඒ ගානා කළ ගීත වෙනුවෙන් ඔවුන්ට එදා ලැබුණු විනිශ්චයන් කොයි වගේද අපේ කෙටි විරාමයකින් පස්සේ ඒ ගැන මතක අවදි කරගන්න සූදානම් හවස දෙකයි විනාඩි දෙහයේ
1: වෙලාව ඔබ වෙත ගෙන ආවේ FM 93.5 FM 93.7 Lakhana Radio ITN

FM 93.5, FM 93.7, La Khanda, Radio ITN.

0: සතියේ දින බලා රාත්‍රී 7ට ලක්කනින්
1: සඳදිය දාන සම අනුග්‍රහය
2: වාර්තාපිට වාර්තා කබලේ කෝටි යටේ එන්.එල්.බී. ධනනිධානය දුතරයි ප්‍රති සංවර්ධනයේ තැවන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
4: FM 93.5 FM 93.7 Lakhanda Radio ITN
5: Hausa dekhai vinadite sayaye

වොයිස් එක ඔයාගේ හොඳ තැනක ඒ කියන්නේ හොඳ ප්‍රොමිනන්ට් වොයිස් එකක් තියෙනවා ඔයාගේ ප්‍රොනන්සේෂන් එකත් හොඳයි මම හිතනවා බ්‍රීතින් ටෙක්නික්ස් ටිකක් තව පොඩ්ඩක් ඉම්ප්‍රූව් කරගන්න පුළුවන් වුණා නම් හොඳයි කියලා ඊළඟට ඊළඟ වටේට ගියොත් මම හිතනවා ගොඩක් දුරට යන්න ඔයාට සුදුසුකමක් තියෙයි කියලා මේ කොහොමද ඊළඟ සින්දුව තෝරගන්නේ මම හිතනවා ඔයා පොඩි ඇක්ටිව් කැරක්ටර් එකක් ඒකට හරියන විදිහට අපිට ඒ ඒ ඒ කැරක්ටර් එකට හරියන විදිහ song එකක් අපිට සිලෙක්ට් කරගන්න පුළුවන් වුණා නම් තව හොඳයි කියන යෝජනාවක් මගේ පැත්තෙන් මම දානවා.

හවස දෙකයි වෙනඩි හතලිහයි වෙලාව මාවනැල්ල ගීත් කසුන් මාවනැල්ල ජරණි නිරෝෂික තමග ගීත ගහනාවන් කොහොමද ඉදිරිපත් කළේ අපි මතකයවති කරගත්ත එතකොට මේ පැයගෙවන කලින් තවත් තුන්දෙනෙකුගේ ගීත කොහොමද ගැයුනේද එදා උට ලැබුණ විනිශ්චය කොයි වගේද කියලා අපේ මතක් කරගන්න ඕනේ පොළොන්නරුවෙන් තරග වැදුණු දේශාන් දයාරත්න ඔහු ගානා කළේ විය ඌ පසු වයිතරන්නේ පේබී ගීත කලගෙඩිහනේ කේෂානී ඕෂදී ඇ ගානා කළේ මේ පාලු සීත රාත්‍රයේ ගීතය මසුරන්ට පොති බැඳ ගීතය ගානා කරපු විජිත පුර දිනුෂ ලක්ෂා අපේ මීළඟට සූදනමින් ඉන්නේ ඔබේදා කොහොමද ගීත ගානා කළේ කියලා මතක් කරගන්න ඒවගේම අහගරින්න ඔබට මම මතක් කරන්න එ මනුතුනය දශම පහෙන් වගේ මනුතුනය දශම හතේ මේ තරකරුවන් විසි හතර දෙනා කවුද කියලා දැක බලා ගන්න ඔබට පුළුවන්කමක් තියෙනවා ලකඩ සහ ලකඩ ගෝල්ඩන් වොයිස් ෆේස්බුක් පේජස් ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න අද හවස 3:45ට අපේ ෆේස්බුක් ලයිව් එකක් යනවා ඒකදී ඔබට ලකඩ ගෝල්ඩන් වොයිස් මීළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන තරඟකරුවන්ගේ නිල ප්‍රතිඵල ලේඛනය අහන්න වගේම බලන්නත් පුළුවන්කමක් ලැබෙනවා ඒ අවස්ථාව මගහැරගන්න එපා. හවස 2:42යි.

0: මැසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.
1: හවස 2:51.
3: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
4: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නවසීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්සප් 0766739922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න.
5: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
6: වෙන දෙයක් වෙච්ච දෙයක් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. Search Sideline
7: ඉරිදා උදේ 8ට. වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකතන විවෘතයි 0703 935 937. Searchlight සමාජ කමිෂනය
8: FM 93.5, FM 93.7, ලකන රේඩියෝ ITN.
1: හවස 2:52.

0: ලස්සන්ටම ගෑන කර ගීතර සම්මදිල ගෑන කලා මට හිතනවාට තව වේෂන් සොල්ට යන පලාගෙන ගීතයට හනයක් වෙන්න නැතු තනට හනයක් වෙන්න නැතු තව වේෂන් සොල් යන්න පුළුවන් ගොඩ හැකියාව තියෙන
1: ඔයාගේ චෙස් වොයිස් එකේ හොඳ බේස් වොයිස් එකක් තියෙනවා ඒක තව යූස් කරන්න ඒ යූස් කරන්න පුළුවන් තව හොඳට ඉස්සරහට යන්න පුළුවන් සෝන් එකක් දෙකක් තෝරගන්න කියලා ඉදිරි වටවලදී මම යෝජනා කරන්න කැමතියි ඔයාට හොඳ පර්සන්ටේජ් එකක් තියෙනවා මේක වින්න

මේකේ වචන ටික සෑහෙන ප්‍රබලයි. ඒක මිනිස්සු අහලා තියෙන විදිහක් තියෙනවා. මිනිසුන්ට දැනෙන්න ඕනි විදිහක් තියෙනවා. මං බලන් හිටියේ ඒකට මොකක්ද වෙන්නේ කියලා. ඉතින් මං හිතනවා ඇත්තටම සාධාරණීකරණයක් කරා කියලා ඒ song එකට. Very good. අනිත් එක ඇවිල්ලා පොඩි dramatic dynamic එකක්. ඒ කියන්නේ මේකේ තේරුම ඇවිල්ලා. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍ය සින්දුවක් කියද්දි මේ හැම සින්දුවකම තියෙනවානේ පොඩි ආකෘතියක් යන. ඒ කියන්නේ සින්දුවේ ඇතුලේ කියවෙන කතාවක් තියෙනවානේ. මේ සින්දුවට පුළුවන් පොඩි dramatic vibe එකක් දෙන්න. ඒ කියන්නේ pronunciation වලින් නිකන්, ඒ කියන්නේ මස්සුරන්ට පොඩි බැඳ පොඩ්ඩක් කට ඇරලා පොඩ්ඩක් දෙන්න පුළුවන් මේ සින්දුවට පොඩි තව ජීවයක්. ඒ කියන්නේ හොඳම සින්දුවක් තෝරගෙන තියෙන්නේ. මම හිතනවා ඒ විදිහට ඉදිරියට තව හොඳ සින්දු ටිකක් තෝරගෙන හොඳ ගේමක් අපිට දෙයි කියලා.

හවස දෙකයි විනාඩි 58යි වෙලාව. පොළොන්නරුවෙන් තරගවදුණු දේශාන් දයාරත්න, කලගෙඩිහෙන කේශානි ඖෂධි, විජිතපුරෙන් තරගවදුණු දිනුෂ ලක්ෂා, ඔවුන් එදා ගීත ගානා කළ ආකාරය වගේම එදා උට ලැබුණු විනිශ්චය දැන් අපිට මතකයි. තොටි ප්‍රකාශයෙන් පස්සේ හවස තුනේ පැයේදී ඔබට මුලින්ම මතක් කරගන්න ලැබෙන්නේ මාතලේ එරංග බණ්ඩාර. ඔබ එදා ගායනා කළේ මදුමල ලෙස මුතු මගේ ප්‍රියතර මිහිරාවිය වෙතටයි. පිළියන්දලින් දුමින්ද උදයසිරි ඔහු වෙදා ගානා කළේ සඳකන් වැසිලා කියන ගීතය. මාදිවලින් නෙත්මී රෝෂා ඇය ගානා කළේ සින්ඩරෙල්ලා කැමිලියා මල් සුවඳට. මේ ගීත ගානාවන්ට එදා ලැබුණ විනිශ්චය කොයි වගේද? අද ඔවුන් තුන්දෙනාම ඉදිරි තරඟ වටය සඳහා සුසුකම් ලබාවිද? එහෙම නැත්තං ඉවත් වෙන්නේ කවුද? ඒක ගැන ඔබට දැන කියා ගන්න පුළුවන්. අපේ කෙටි විරාමයක් ලබාගෙන ප්‍රතිප්‍රකාශය හන්න සූදානම්.

0: 95.5 আৰু 99.7 লাখান্দ রেডিও ITN সেবা শ্রীলঙ্কা হান্দ
1: বিলাও পাসল তুনাই
2: විලාව ඔබ වෙත ගෙන ආවේ
3: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය නුතරයින් රටේ සංවර්ධනයේ දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්නේ.

0: ලක්කඩ ප්‍රවෘත්තිය සමගින් මම සමීර කාර්යෝ සම්ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලි.
1: දයෙන් පැය පුවත් සම අනුග්‍රහය
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
3: මුහුදෙන්වත් කුමනින්වත් කුඩු ගේන්න එපා. කොහොම කෙනාවත් අල්ලනවා විකුණන නොල්ලු සමට දැන් දීමයි.
1: සහයෝගීතා අනුග්‍රහය
4: සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය.
0: දෙවයිනේ බොහෝ ප්‍රදේශවල පස්සරුවේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා. සබරගමුව බස්නාහිර ඌව වයඹ සහ උතුරුමැද පළාත් මෙන්ම ගාල්ල මාතර සහ මන්නාරම දිස්ත්‍රික් කීට ඇතුළත් ඇතැම් ස්ථානවලට මිලිමීටර 75කට වැඩි තරමක තද වැසි ඇතිවන බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ගිගුරුම් සහිත වැස් සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළන් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගන්නා ලෙසත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. චීනයේ උපත් අනුපාතයේ පහත වැටීම සමග වැසි යන පාසල් වැඩිහිටි නිවාස බවට පරිවර්තනය කිරීමට පියවරගෙන තිබෙනවා. පසුගිය වසරේදී චීනයේ පෙරපාසල් සහ ප්‍රාථමික ශ්‍රේණි සඳහා දරුවන් නැතුවත් කිරීම 10%කින් පහත වැටි ඇති බවටයි නවතම දත්තවලින් හෙළිවන්නේ. පෙර වර්ෂයට සාපේක්ෂව චීනයේ පුරා ඇති සමස්ත අධ්‍යාපන ආයතන සංඛ්‍යාව 6%ක පමණ අගයකින් අඩු වී තිබෙනවා. එම සංඛ්‍යාව 441,000ක්. උපත් අනුපාතයේ පහත වැටීම සහ තරුණ ජනගහනය අඩුවීමත් සමග පාසල් විශාල සංඛ්‍යාවක් වසා දැමීමට සිදු ඇති බවයි චීන වාර්තා සඳහන් කළේ. එබැවින් වැසි යන ප්‍රාථමික පාසල් සහ ලදරු පාසල් වැඩිහිටි සත්කාර පහසුකම් සහිත මධ්‍යස්ථාන බවට මේ වනටත් පරිවර්තනය කරමින් පවතිනවා. 2025 වසරේදී චීනෙන් වාර්තා වී ඇති උපත් සංඛ්‍යාව මිලියන 7.92ක්. ඒ 2024 වර්ෂයට සාපේක්ෂව 17% අඩුවීමක් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ. මෙලඟ ලක්කඩ ප්‍රවෘත්ති පස්සරු 4ට
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: ඔබට එල්ලම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ITN රටට වග කියන රේඩියෝව
1: මේ පැයේ මොනව මතක් කිරීම සුරේකිමු මගතොට
2: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න
1: සුබ ගමනක් පරිස්සමින් කිහිල්ලෙන්න
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN

හවස තුනයි වෙනාඩි 6යි වෙලාව. ශ්‍රී ලංකාවේ ගොන්විදුලි රියැලිටි ඉතිහාසය අලුත් කරමින් හඳුනා දුන්නු නව්‍ය රේඩියෝ රියැලිටිය ලකඩ ගෝල්ඩන් වොයිස්. සඳදා සහ බදාදා දිනවල පැවති අතිශයින්ම අභියෝගාත්මක තරඟ වටේ තමන්ගේ හඬ ප්‍රතිභාව එළිදක්වමින් තමන්ට ලැබෙන විනිශ්චයන්ට අනුගත වෙමින් ඉදිරියට යන මේ තරඟකරුවන් තරඟකාරණියන්ට ඉදිරි වටය සඳහා අභිෂේක ගැන්නුම සිදු කෙරෙන ඒ විශේෂිත දවස අද ඒ විනාඩි ගණන ක්‍රමක්‍රමෙන් ලං වෙනවා. ලකන සහ ලකන ගෝල්ඩන් වොයිස් ෆේස්බුක් පේජස් ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. අද හවස 3:45ට ඒ නිල ප්‍රතිඵලය ලද සනින් අපි ඔබට අහන්න බලන්න අවස්ථාවක් ලබා දෙන්න බලාපොරොත්තුෙන් ඉන්නේ. මාතලෙන් තරග වැදුණු එරංග බණ්ඩාර, පෙළඳලෙන් තරග වැදුණු දුමින්ද උදයසිරි, මාදෙවලින් තරග වැදුණු නෙත්මී ඉරෝෂා, එදා තරග කළේ කොයි ආකාරයටද අපි මතකය අවදි කරගනිමු.

0: මට හිතෙනවා වගතින් සින්දු එනර්ජික් කියද කියලා. මොකද වර්ස් එකේ මට ඇහුණා ඔයා ලස්සන අලංකාර ටිකක් ගත්තා. ඒ අලංකාරය ඔයාගේ ගීතේ අර يعني කටහල කියපු නැති නිසා ඒක අපිට ඇහෙන්නේ නැති බව තේරුණා.
1: මෙයාගේ සොංග්ස් ඇත්තට මිනිස්සු අකුරක් නැහැර දන්න සින්දුනේ. තමන්ගේ හදවතටම ගිය අකුරක් නැහැර දන්න සින්දුවක් කියද්දී ප්‍රවේසම් වෙන්න ඕනේ. මම ඒකට හරිම සාධාරණ ඉටු කරනවා.

0: මේ ගීතය ඇතරම මේ ඔක්ටේව් තුනම රීච් කරන ලස්සන සින්දුව. ලෝ නෝට්ස් එම යන කොට හොඳ ලෝ නෝට්ස් කියන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ වනේ කටහල කිව්වේ නැහැ. තව පොඩක් සද්දෙන් කිව්වා නම් ලෝ නෝට්ස් තව පොඩක් කොට හොඳට කියන්න පුළුවන් ලෝ නෝට්ස් අතරම. මේ සහ තව ජවයකින් කිව්වා නම් හොඳයි. බලමු.
1: ලංකාවේ ගොඩක් අර සරල ගීත අතරේ දැවැන්ත නිර්මාණයක් විදිහට මට කියන්න පුළුවන්. එතකොට මේ නිර්මාණයේ මේ හැම වචනයක්ම හැම තේරුමක්ම මේ විදිහටම සින්දු ඇතුලේ ඔබලා තියෙන්නේ. එතකොට ගායකයා ඒකේ තියෙන නියම ස්වභාවය දීලා තියෙනවා. මම හිතනවා ඔයා පොඩ්ඩක් කට ඇරලා ඒක පොඩ්ඩක් ගන්න හැදුවා නම් තව මීට වැඩි රහක් අපිට දෙන්න පුළුවන්.

අඩුපාඩුනම් නැති තරම් පිචින් සමහර තැන්වල පොඩි අන්ස්ටේබල් ගතියක් තිබයි ප්‍රශ්නයක් නැහැ ඔයාලට හදාගන්න පුළුවන් සහ මම බලාපොරොත්තු වෙනවා ඊළඟ වටේට ගියොත් ඔයා වෙනශානරේ ගීතයකුත් තෝරගනි කියලා මොකද මම පර්සනලි හිතනවා ටීටීඩී තව ශානරේ වල ගීතවත් ගායනා කරන්න පුළුවන් කියලා.

0: හවසට නයි වෙනාඩි 13යි වෙලාව. එරංග බණ්ඩාර දුමින්ද උදේසිරේ net me rosha ඒකිට කොහොමද ගායනා කළේ? ඔබට ලබතන පුළුවන් මිනිස්සු කොයි වගේද? ඔබේ මනාපය උන්ගේ ගායනාවන්ට හිමි වෙනවද? තවත් විනාඩි කිහිපයකින් හවස 3:45 පමණ වන විට ඔවුන් ඉදිරි තරඟ වටය සඳහා සුසුකම් ලබනවද කියන කාරණාව ඔබට නිශ්චිත වශයෙන්ම දැන කියා ගන්න පුළුවන්කමක් ලැබෙනවා. මේ ළඟට ගම්පොලින් තරග වැදුණු නේත්‍රා දෙව්රම්දි, ඔබට මතක නම් එදා නේත්‍රා ගානා කළේ ඉගලෙන්න තහනම් නම් ගීතය, දෙහිඔබටින් රංගන වික්‍රමසිංහ, ඔබ එදා ගානා කළේ මිනිසා සුවඳයි මලසේ ගීතය, බණ්ඩාරවෙලෙන් හංසිකා තත්සරණි, කොසඹට ලංගේ ඩොන් ගන්නා ගීතයයි ඇය එදා ගානා කළේ. ඒ ගීත ගායනාවන් සමග ඔවුන්ට ලැබුණු විනිශ්චය කොයි වගේද? ඒ වගේම ඔවුන් ඇත්තටම ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබාවිද කියන දේ දැනගන්න FM 93.5 93.7 ලක්කඩහඟින්න වගේම ඔබට පුළුවන්කමක් තියෙනවා ලක්කඩ සහ ලක්කඩ Golden Voice Facebook pages ඔස්සේ හවස 3:45 Facebook Live ඔස්සේ දැක බලා ගන්නත්. හවස 3 විනාඩි 14යි.
1: Lakhanda Golden Voice.
2: Mobitel fiber එක ගෙදරම fit කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න package රසක්. SLT Mobitel fiber.
0: හවස 3 වෙනාඩි 15යි.
3: වෙලාව ඔබ වෙත ගෙන ආවේ. සම්වර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. 5යි. 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරුපැදිය ඇතුළු තවත් ඈ කිදිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑවේද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
5: මම හදවතින්ම සතුටු වෙනවා පූජාට එහෙම එවැනි මාර්ගයක් දොරක් ඇරලා දෙන්න මට පුළුවන් වීම ගැන අංජලික හරහා. මට ඒ කාලේ ගොඩක් අය බැන්නා. සමහර අධ්‍යක්ෂවරු පවා මට දොස් කිව්වා, මාව විවේචනය ලක් කරා. හැබැයි ඒ අධ්‍යක්ෂවරුම බහුකාලීනව ඇයව ඔවුන්ගේ චිත්‍රපටවල සම්බන්ධ කරගත්තා. ඉතින් මට සම්බන්ධ කරගන්න බැරි වුණා. අංජලික විතරයි මට එකම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න පුළුවන්.
6: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
7: සසදිය දහර
8: රංගන ශිල්පී චන්න පෙරේරා සිකුරාදා රැ 7.

0: धड़कन अधूरी थी, अधूरे हम, मगर अब चांद पूरा है फलक पे और अब पूरे हैं हम।
1: FM 93.5, FM 93.7, लाखाना रेडियो ITN।
2: හවස තුනයි වෙනා දවස දෙකයි.
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න සම්විධානය MMC ITN Campus, JJL Overseas Education.
2: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරේ. දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මිලදී ගත හැකියි.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝකළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකෙ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සුබ දවසක් ශ්‍රී ලංකා
1: සමනුග්‍රහය නැවුනග නැති වසවිස නැති ඇල්වත්ත කිරි ඕනෙම සුකිරි වෙළඳ සැලකින් නිලදී ගත හැකි අපිම අපේ නැවුම් එළකිරි ඇල්වත්ත කිරි
0: සුබ දවසක් ශ්‍රී ලංකා
2: සහයෝගීතා අනුග්‍රහය දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල්කුලි බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල්කුලි
3: ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් වෙතින් සිළුම අක්ෂි සේවාවන් දැන් එකම තැනකින් ලෙන්ස්ටික් අයිකියා හොස්පිටල් අංක 74 රොබර්ට් ගුණවර්ධන මාවත කොස්වත්ත බත්තර මුල්ල දුරකථන 0706 478 478

හොඳ බැලන්සිං වොයිසයක් තියෙනවා ඔයාට මේ රංගන. ඉතින් මට කියන්න වැඩි දෙයක් නැහැ ඇත්තටම. ඔයා හොඳටම සාධාරණීකරණය කරා සොන්ග් එක. මං හිතනවා තව වේරියේෂන්ස් පොඩ්ඩක් එන්න පුළුවන් සොන්ග් එකක් දෙකක් ඉස්සරහට දාගන්න පුළුවන් නම් ඔයාට තරංගයක් හොඳ දෙන්න පුළුවන් වෙයි. මොකද ඇත්තටම හොඳට ගායනා කරන කට්ටිය ගොඩක් ඉන්නවා.

0: FM 93.5, FM 93.7, La Conda Radio ITN.
1: හවස තුනයි වෙනාඩිතිස් පහයි වෙලාව. මේ සතියේ සඳුදා සහ බදාදාකින දින දෙකෙහි තරග වැදුණු අති දක්ෂ තරගකරුවන් තරගකාර්මියන් 24 දෙනා අතුරින් ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්නේ කවුද? ඒ තරග වටෙන් ඉවත් වෙන්නේ කවුද? විනාඩි 15ක් යන කලින් ඔබට නිර ප්‍රතිඵල දැනගන්න අවස්ථාව උදා වෙනවා. විශේෂයෙන්ම මතක් කරන්න ඕනේ, නිශ්චිතවම මේ දක්ෂීන් ගැන සර් බලමින් ඔවුන්ට සාධාරණව සහ පක්ෂපාතීව නිරවුල්ව විනිශ්චයක් ලබා දෙනවා අපේ ගෞරවනීය විනිශ්චය මණ්ඩලය. සංගීත නිපුණ්ඩේ සිල්වණිකසේකර සහ විශාරද දිලීප ලියනගේ ඊළඟ තරග වටෙන් සඳහා සුසුකම් ලබනවා කියලා කියන්නේ යම් කෙනෙක් මේ තරගකරුවන් 24 දෙනාගෙන් ඒ ජයග්‍රහණයම කියලා කියන්නේ අවසානය නෙවෙයි. මේ ලකන ගෝල්ඩන් වොයිස් කිරලසාගෙන යන ගමනේ තවත් එක් සම්ස්ථානයක් විතරයි මේ සුසුකම් ලැබීම අද දවසේදී. ඉදිරි වටයට මේ 24 දෙනාගෙන් යම් කෙනෙක් තේරෙනවා නම් ඔවුන් ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලැබීම සඳහා තමන්ගේ හඬ පෞෂ්‍ය හසුරන්න ඕනේ කොහොමද? විශාරද දිලීප ලියනගේකෙන් අපි ඒ ගැන විමසුවා.
0: ලකන්ද ගෝල්ඩන් වොයිස්.
2: අපි හැමෝටම පොදුවේ මං හිතනවා මේ කමෙන්ට් එකක් විදිහට අපි දෙනවා මේ හොඳට සිංක් කරා කියලා. නමුත් ඒක කිව්වට පස්සේ අපි එතනින් ඔයගොල්ලෝ හරියට අහන් හිටියා නම් අපි ඉන්ඩිවිජුවලි හැම කෙනාටම අපි කමෙන්ට් එකක් දෙනවා. වැරදි වශයෙන් නෙමෙයි, අපි ඉදිරියට යනවා නම් හදාගත යුතු දේවල් සහ ඒගොල්ලන්ට වටින අදහස් සහ ඒ ටිප්ස් විදිහට අපි යම්කිසි දේවල් ඒගොල්ලන්ට ඉන්ඩිවිජුවලි කියනවා. ඉතින් මං හිතනවා ඉදිරියට දැන් මෙතනින් තේරෙන කට්ටියට ඒක වඩා රුකුලක් වෙයි. දැන් එක්සැම්පල් එකක් විදිහට ගත්තොත් එහෙම සමහර සින්දු තියෙනවා ඒගොල්ලෝ කව සොන් එකක් ක්‍රියේට් කරගෙන එනවා. හැබැයි කෝරස් එකෙන් නෙමෙයි පටන් ගන්න, එක පාටම වර්ස් එකෙන්. ඉතින් එතකොට ඒ සින්දුවේ තියෙන ප්‍රමාණය අඩු වෙලා එයාගේ සිං කරන කාලය තමයි එතනින් අඩු වෙන්නේ. දැන් මේකේ කාලයේ ප්‍රශ්නයක් නැති නිසා වෙන කම්පිටිෂන් වල තියෙන ඇත්තටම විනාඩි 3ට අඩු වෙන්න ඕනේ, 2ට අඩු වෙන්න ඕනේ. දැන් මෙතන එහෙම ප්‍රශ්නයක් නැහැ. මං කියන්නේ එතකොට තමන් ඒක අවයක වර්ෂණය හදන් එනවා නම් ඒක මුලින් يعني පටන් ගන්න තැන ඉඳන්ම හදාගෙන එන්න වාගේ දක්ෂතාවය වට මේ ලොකුවට පෙන්වන්න පුළුවන් විදිහට. ඒ ලකුණු ප්‍රමාණය සහ ඒ වාසිය, ඒ කාලයේ තියෙන වාසිය ගන්න කියලා තමයි මට කියන්න තියෙන්නේ. මම ඒක දෙපාරක් මං හිතන්නේ මෙන්ෂන් කරා කලින්. ඒ වගේ පොඩි පොඩි දේවල්. ඉතින් ඒවා ඇවිල්ලා පොඩි දේවල් වුණාට මං හිතනවා ඒවා ලොකුවට ඔළුවට ගන්න ඕනි දේවල්. මොකද මේක කම්පිටිෂන් එකක් හින්දා, මේක ෂෝ එකක්ම නෙමෙයි, මේක කම්පිටිෂන් එකක්. ඉතින් ඒකින්ද ඒ දෙක සෑහෙන වෙනස් කෑල්ලක්. මොකද අන්තිමේදී අපි මොනවා කරත් මෙතන ජයග්‍රාහකෙක් තෝරන්න ඕනි. ඒ තෝරනකොට පොඩි නිර්ණායකයන් වලට යද්දී මේ පොඩි පොඩි දේවල් තමයි අපිට නිර්ණායකයන් විදිහට අරගෙන ඒ තෝරා ගැනීම සිදු කරන්න වෙන්නේ.
1: විනිශ්චය මණ්ඩලයේ විසින් සලකනු ලබන නිර්ණායකයන්ට අනුව මේ ළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්නේ කවුද කියලා දැන කියා ගන්න වෙලාව තව ටිකයි. ඉවසලා ඉන්න. FM 93.5, 93.7 වගේම ලක්කඩ Facebook ලයික් කරලා ෆලෝ කරලා තියාගන්න. අපි Facebook live එකක් කරනවා. 93.5 පස්සේ. 93.5 වෙනාටි 40

0: 105 FM 93.7 Lakhana Radio ITN
1: Havasa to nahi bina rahe 42 hai
2: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝකලමාදිවේ වෙනුවෙන් RTB බැංකුවෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
0: ලක්හඬ Golden Voice

හවස තුනයි හතලිස්අටයි කියන්නේ තව විනාඩි කිහිපයකින් අපේ ප්‍රතිඵලය කියන්න ලෑස්ති. ලකන Facebook page එකෙන් live join වෙන්න පුළුවන්.

හවස තුනයි වෙනාඩි 51යි වෙලාව ලකඩ ගෝල්ඩන් වොයිස් සඳුදා සහ බදාදා කියන දින දෙකේදී තරග වැදුණු තරගකරුවන් 24 දෙනාගෙන් කවුරුන්ද ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්නේ කියන කාරණාව ගැන විමසලිමත්ව සිටින ඔබට මේ වෙලාවේදී ලක්කඩ Facebook page එකෙන් අපිව live නඩබන් හැකියාවකුත් තියෙනවා. ඒ වගේම FM 93.5 93.7 අපිව අහන්නත් පුළුවන්කමක් තියෙනවා. ප්‍රතිපල ලේඛනය නිෂ්පාදක මතුශංක මහමිතව මාතට පත් කරා. අපි බලන්න හදන්නේ කවුරුන් ඇත්තටම ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්නේ කියලා. බලමු. තරගකරුවන් 24 දෙනා අතුරෙන් මට පේන විදිහට කීප දෙනෙක්ට අද තරගයෙන් ඉවත් වෙන්න සිද්ධ වෙලා තියෙනවා. බලමු මුලින්ම අපිට කාගේ නමද කියන්න පුළුවන්කම ලැබෙන්නේ කියලා. අවස්ථාව හිමි වෙනවා ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්න කලකිරි හෙනෙන් තරග කරපු කේශානි ඖෂධි ඔබට. පොළොන්නරුවෙන් තරග කරපු දේශාන් දයාරත්න ඔබත් අහගෙන නම් ඉන්නේ. අපේ සුබපැතුම් පිළිගන්න දේශාන්. ඔබට අවස්ථාව හිමි වෙනවා ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්න. ඊළඟ ජයග්‍රහණය පූගොඩින් තරග වැදුණු යශෝදරා රාජගුරු. අපි ඔබට අවස්ථාව ලබා දීලා තියෙන ඔබේ දක්ෂතාවය අනුව ඊළඟ තරග වටය සඳහා තරග කරන්න. ඊළඟ ජයග්‍රහණය වාර්තා වෙන්නේ විජිතපුරින්. දිනුෂ ලක්ෂාන් ඔබට අවස්ථාව හිමිව තිබෙනවා. විනුක වික්‍රමාරාචි ඔබ නුගගොඩින් තරග වැදුණේ ඔබට අවස්ථාව හිමිව තිබෙනවා. විනුක ලකඩ ගෝල්ඩන් වොයිස් අපේ ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්න. ඊට පස්සේ ඔබට මතක ඇති මේ තරග වටේ හිටියා සුවිශේෂී තරගකරුවෙක්. මේ තරගකරුවා දමිළ ජාතිකයෙක්, සත්‍යමූර්ති සත්‍ය. ඔබට මතක නම් ඔහු දමිළ ගීතයකුත් ගානා කළා, රෝජා ගීතය ගානා කළා. ඔබ හිතන්නේ ඔහු ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබලා ඇතිද? ඔහුගේ දක්ෂතාවය ගැන ඔබ සැහැඟට පත් වෙනවද? මම හිතන්නේ ඔව්. සත්‍යමූර්ති සත්‍ය ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබා තිබෙන ඔහු තරඟකලේ මස්කලිය ප්‍රදේශයේ. ඊළඟ අවස්ථාව හිමි වෙන්නේ බණ්ඩාරගමට. චතුරා සේනාධීර ඔබට අවස්ථාව හිමි වෙ තිබෙනවා. චතුරට ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්න අවස්ථාව ලැබී තිබියදී අපේ වතුරගමට යනවා. වතුරගමින් තරඟ කරපු චතු මහිමිනි ඔබට අවස්ථාව හිමිව තිබෙනවා. ඊළඟ අවස්ථාව හිමි වෙන්නේ ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්න අත්තිඩියෙන් තරඟ කරපු අචිනි මලේෂා ඔබට. මේ සතේ සඳුදා දිනේ තරඟ කරපු තරගකරුවන් 12 දෙනා අතුරින් මේ වෙනකොට මම තරඟකරුවන් 9 දෙනෙක් සුසුකම් ලැබූ ප්‍රතිපල ඔබට කිව්වා. තව එක්කයකට විතරයි අවස්ථාව ලැබිලා තියෙන්නේ සඳුදා දවසේදී තරඟ කරපු තරඟකරුවන් තරඟකාරණියන් අතරින්. ඒ කියන්නේ තව තරඟකරුවන් තරඟකාරියා 3 දෙනෙක්ගේ නම් අපි කියන්න ඉතිරි වෙලා තියෙනවා. ඒ තරඟ වටේ ඒ සඳුදා දවසේදී තරඟ වැදුණු. නමුත් ඒ තරංකරුවන් 3 දෙනාගෙන් එකෙක්ට පමණයි ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්න අවස්ථාව හිමි වෙලා තියෙන්නේ. ඒ නදීකාද, චානකද, යෝෂිතද කියන ප්‍රශ්නය තමයි අපිට ඉදිරි වෙලා තියෙන්නේ. ඔබ හිතන්නේ කාට අවස්ථාව හිමි වෙයි කියලාද? ඒ අවස්ථාව හිමි වෙන්නේ බෙමුල්ලෙන් තරඟ වැදුණු නදීකා ප්‍රියදර්ශිනී ඔබට. බදාදා දිනේ තරඟ වැදුණු තරඟකරුවන් 12 දෙනා අතුරෙන් කවුද ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්නේ කියලා අපි බලන්න යන්නේ, අහන්න යන්නේ. ඔබට ලක්කඩ Facebook ඔස්සේ මේ නිල ප්‍රතිපලය සජීව විකාශය බලාගැනීමේ හැකියාවක් තියෙන බව අපි මතක් කරනවා. මීළඟ අවස්ථාව හිමි වෙන්නේ මාතලේ ප්‍රදේශයට.
රංග බණ්ඩාර ඔබට අවස්ථාව හිමිව තිබෙනවා ඊළඟ තරග වටය සඳහා සුසුකම් ලබන්න. ඊළඟ අවස්ථාව අපි ලබා දෙන්නේ මාරවිල ප්‍රදේශයෙන් තරඟ කරපු කැස්පර් රන්වනගේ. ඔබට ඊළඟ ජයග්‍රහණය හිමිව තිබෙන්නේ මාවනැල්ල ප්‍රදේශයට. මාවනැල්ල දෙන්නේ තරඟ කළානේ. මාවනැල්ලෙන් තරඟ කළා ගීත් කසුණු සහ ජනනි නිරක්ෂක. මේ දෙදෙනාම සුසුකම් ලැබලා තියෙනවාද? එහෙම නැත්නම් එක්කෙනෙක්ද අවස්ථා හිමි වෙන්නේ කියන කුතුහලය ඔබට ඇති. මාවනැල්ලෙන් තරඟ කරපු ගීත් කසුණු ඔබේ ළඟ වටේ සඳහා සුසුකම් ලබා තිබෙනවා. ඉන් අනතුරුව අපි යනවා ඊළඟ ජයග්‍රහණය හොයාගෙන. බණ්ඩාරවිලෙන් තරඟ කරපු හංසික තත්සරණි ඔබට තවස්සව හිමිව තිබෙනවා. මාතිවිලෙන් තරඟ වැදුණු නෙට් මීරෝ ශවභාගෙන නගින්නේ ඔබට තවස්සව හිමිව තිබෙනවා. ලකඩ ගෝල්ඩන් වොයිස් මේ ළඟ තරඟ වටය සඳහා සුසුකම් කියන්න. ඊළඟ ජයග්‍රහණ නෙත්මිකෙන් පස්සේ අපි ලබා දෙන්නේ දෙහිඔවිටින් තරඟ කරපු රංගන වික්‍රමසිංහ ඔබට තවස්සව හිමිව තිබෙනවා. ඊළඟ අවස්ථාව අපි උදා කරලා දෙන්නේ මහව ප්‍රදේශයට. අයෂා ජයවර්ධන ඔබට ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්න අවස්ථාව හිමි වෙලා තියෙනවා. තව තරංකරුවන් පස්සෙනෙක් ඉන්නවා. සුමේධා ජනනි නේත්‍රා සුමිත් සහ දුමින්ද. මේකෙන් වෙකිව නම් අතරින් මේ නම් පහ අතුරින් තරඟකරුවන් දෙදෙනෙක්ට පමණයි ඊළඟ තරඟ වටය සඳහා සුසුකම් ලබන්න වාසනාව ලැබිලා තියෙන්නේ. ඒ තරඟකරුවන් දෙදෙනා කවුරුන් විය හැකිද? ජයග්‍රහණයක් වාර්තා වෙනවා කළුතර ප්‍රදේශයෙන්. කළුතරින් තරඟ වැදුණු සුමේධා ලක්මාලි අපේ සුභාශිංසන පිළිගන්න. එක්කයකට පමණයි බටට දවසේ තරඟ වැදුණු තරඟකරුවන් තරඟකාරණියන් අතරින් ජයග්‍රහණය කරන්න භාග්‍ය ලැබිලා තියෙන්නේ. ඒ ජනනිද නේත්‍රාද සුමිත් දුමින්දද කියන ප්‍රශ්නය පිළිතුරු වෙලා තියෙනවා. ජයග්‍රහණය ලබා ගන්නේ ජනනි නිරක්ෂක. චානකාශන් කඩු ගන්නාවෙන් තරග වැතුනා. යෝෂිත ප්‍රනාන්දු මහනුරින් තරග වැතුනා. නේත්‍රා දෙවුරන්දේ ගම්පුලින් සුමිත් රාජපක්ෂ කරපුතුකලින් දුමින්ද උදයසිරි පිළියන්දලින් තරග වැතුනා. ඔබ පස්සනාට ලක්කඩ ගෝල්ඩන් වොයිස් ඊළඟ තරග වටේ තරග මාවත විවෘත වන්නේ නැහැ. නමුත් අපේ විනිශ්චය මණ්ඩලය විසින් ඔබට ලබා දුන්නු උපදෙස් නිසියාකාරයෙන් වටහාගෙන ඒ අනුව කටයුතු කරලා ලකඩ ගෝල්ඩන් වොයිස් අපේ දෙවන අදියරට ඔබ එන්න. ඒ සඳහා ඔබ සුසුකම් ලබා ගන්න ඒ වෙනුවෙන් කටයුතු කරන්න බිඳී වැටෙන්න එපා. මොකද හැම පරාජයක්ම කියලා කියන්නේ ජයග්‍රහණය මාවතට ඔබව ගෙන යන මාවතක්. ඒ වගේම ලකඩ ගෝල්ඩන් වොයිස් ජයග්‍රහණය කරපු හැම දෙනාටම අපි අපගේ උණුසුම සුබ පැතුමේ අවස්ථාවේදී ආදරෙන් පිරිනමනවා. එහෙමනම් අපි ආපහු මුණ ගැහෙන්නේ ලබන සතුදා තවල් එකට. ලකඩ ෆේස්බුක් ඔස්සේ සහ FM 93.5 93.7 අපිත් එක්ක එකතුණු හැමෝටම බොහොම ස්තුතියි. අපි නැවත වතාවක් මුණ ගැහෙන්න ගේන්නම්.

0: ലക്കണ്ട പ്രവൃത്തി സമഗിൻ മമ സമീര കാര്യോസം പ്രവൃത്തി സംസ്കരണേ മഹിന്ദ ബിബിലി
1: സമ അനുഗ്രഹായ
2: NLP ഹദഹന ലങ്കാവേ വെഡിമ തേകി ദിന തേകി അവസ്ഥ വെഡിമലുത്രയ NLP ഹദഹന ഒബത് അദമ NLP ഹദഹന ബലാഗന്ന
3: മുഹുതെൻവ കുവനിൻവ കുടുകേന്ന എപാ കോമകിനാവത് അല്ലനവ വികുനന നൊൽമു സമട ദന്തിമൈ ഇബത് വെൻ
1: സായോഗീത അനുഗ്രഹായ
4: സോനാലിക ട്രാക്ടറിയ ദെൻ ദിവൈനപുര അതി ടിവിഎസ് അലവി നിയോജിതയൻ വെതിൻ Batina Dorotiki Almariak Nomili TVS Agribusiness with Sonalika Tractor
5: Lakanda Deshi Pravruti
0: Rannale Pita Geniyaviyak Soya Ganime Siddiyata Vittikaruwan Vashayen Namkara Sidna Hitapu Amathya Duminda Disanayaka Saha Tawat Kaanthawakata Re Naduwa November Masa 4 Wanada Yali Kandawan Lesa Kolamba Mahadikarane Niyama Kala 2025 මැයි 20 වනදා වැල්ලවත්ත හැවුලොක් සිටි නිවාස සංකීර්ණයේදී බලපත්‍රයක් නොමැතිව රණ්ණාලේපිත ගිනිඅවියක් සන්තකයේ තබා ගැනීම සහ ඊට ආධාර අනුබල දීම යන චෝදනා යටතේ නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුවන්ට රේව අධිචෝදනා ගොනු කර තිබෙන්නේ. මෙම නඩුව කොළඹ මහාධිකරණයේ හමුවේ අද කැඳවූ අවස්ථාවේ හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සහ අයගුල් සිරගාෂිනා නැමැති කසකස්ථාන් ජාතික කාන්තාව අධිකරණයේ හමුවේ පෙනී සිටියා. එදියේ විත්තිය නීතිඥවරයා ආසනීපෙන් පසුවන බැවින් එම නඩුව පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණ සඳහා යලි නොවැම්බර් මාස 4 වනදා දක්වා කල් තැබුවා. මේ අතර යෝෂිත රාජපක්ෂ මහතාට රේ නඩුවේ සාක්ෂි විභාගයේ කල් තැබීමට කොළඹ මහාධිකරණය නියම කළා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී අපමත මුදාහැර සිටින විත්තිකාර යෝෂිත රාජපක්ෂ මහතා අධිකරණයේ පෙනී සිටියා. විත්තියේ ජනාධිපති නීතිඥවරයා ආසනීප තත්වයෙන් පසුවීම හේතුවෙන් මෙම නඩුවද කල් තැබීමටයි නියෝග කෙරුණේ. රුපියල් 1,730,000 අධික වටිනාකමකින් යුත් ඉඩම් කට්ටි පහක් දෙයිවල සහ රත්මලාන ප්‍රදේශවලින් මිලදී ගැනීම තුළින් මුදල් විශුද්ධීකරණයේ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළ බවට චෝදනා කරමින් යෝෂිත රාජපක්ෂ මහතාට රිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා. නොවැම්බර් මාසයේදී මහමැතිවරණයේ පැවැත්වීමට නවසීලන්ත පාර්ලිමේන්තුව විසුරුව හැර තිබෙනවා. නවසීලන්ත මහමැතිවරණයේ පාලක මධ්‍ය දක්ෂිණාංශික සන්ධානය සහ වාමාංශික නැඹුරුවක් සහිත කණ්ඩායම් අතර තියුණු තරගයක් ඇති කරනු ඇති බවටයි විශ්ලේෂකයින් මත පළ කරන්නේ. මහමැතිවරණයේ නිල ප්‍රචාර කටයුතු ආරම්භයේ සනිටුහන් කරමින් ඊයේ රට පාර්ලිමේන්තුව විසුරුව හැරියා. නොවැම්බර් 7 වන දින ඡන්ද විමසීම් පැවැත්වීමට නියමිත අතර පසුගිය 23 වනදා එරට 54 වන පාර්ලිමේන්තුවේ අවසන් සැසිවාරය පවත්වනු ලැබුවා. දැනට නිකුත් වී ඇති සමීක්ෂණ වාර්තා අනුව පාලක පක්ෂයේ ප්‍රමුඛ සන්ධානය ආසන 59ක් සහ වාමාංශික සන්ධානය ආසන 65ක් දිනාගනු ඇති බවටයි මත පළවන්නේ. එරට මැතිවරණයේ ඡන්ද විමසීම විදේශයන්හිදී ඔක්තෝබර් 21 වන දින පැවැත්වෙන අතර ඔක්තෝබර් 26 වන දින පූර්ව ඡන්දය සඳහා විවෘත වනවා. එරට අවසන් මහමැතිවරණයේ 2023 වසරේ ඔක්තෝබර් මාසයේදී පැවති අතර පාර්ලිමේන්තුවේ උපරිම කාලය වසර 3ක්. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සවස 6:30ට බලාපොරොත්තු වන්න.
5: 24 පෑම සිරුවෙන් ලක්කඩ ප්‍රවෘත්ති.
6: ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
7: බබිටෙල්නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 ට SMS කරන්න.
8: මේ පැයේ මොළව මතක් කිරීම සුරේකිමු මගතොට.
9: පාසලක් අසලින් ගමන් කරන අවස්ථාවක රිය නියාමක ශිෂ්‍යයන්ගේ හස්ත සංඥාවලට අවනත වන්න.
8: සුපකමනක් පරිස්සමෙන් කිහිගෙන්න.

0: ITN රටට වග කියන රේඩියෝ
1: Evening Drive with Chamit and Charu
2: Sama Anugrahaya
3: NLP Hadhana Lankave Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya NLP Hadhana Obat Adama NLP Hadhana Bala Ganna
4: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමාදිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්.
0: ලකන්ද රේඩියෝ ITN

0: ලකන්න රේඩියෝ ITN
1: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
2: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
3: ඔබ මෝටර් සයිකලයක ගමනක් යාමට සූදානම් නම් අනිවාර්යෙන්ම හෙල්මට් එක පළඳගන්න. එක කුඩා තේරීමකින් ඔබේ ජීවිතය රැකගන්න පුළුවන්. ඒ නිසා ඔබ ඔබේ හෙල්මට් එක පළඳින්න.
4: ඔයාට විෂ මද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
5: දශක
6: තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.
6: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
7: ලක්හඬ ගෝල්ඩන් වොයිස්.

0: හතරයි විනාඩි 21යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. අපි කතා කරනවා කිව්වේ කියලා කිව්ව ඇතරම දැන් හෙට ළමා දිනය සැමරුම අපි දෙහිවල සත්වෝද්‍යානයේ සිදු කරන්න සියලු කටයුතු මේනකොට සූදානම් කරලා තියෙන්නේ.
1: හරි.
0: ජාත්‍යන්තර ලෝක ළමා දින ඊයේ දවසේ සැමරුණාට අපි ඒක දරුවන්ට ඉඩ තියෙන දවසක් බලලා දරුවන් වැඩි පිරිසකට සහභාගී වෙන්න පුළුවන් දවසක් බලලා හෙට දවසට දාගත්තා සෙනසුරාදා විවේකී දවසේ දෙහිවල සත්වෝද්‍යානයේ මේක පවත්වන්න ඕන කියලා. ඉතින් බොහෝ දෙනෙක් අපිට කතා කරලා ඇහුවා අපි එනවා අපි කතා කරලා කිව්වා අපිට අපි විස්තර අහුවා.
1: අපි බැලුවා දැන් අපිට තෑගි මදි වෙයි කියලානේ.
0: මදි වෙන්නේ නැහැ. ඇති වෙන්න තියෙනවා.
1: චමිත් ලෑස්ටි කරලා තියෙන තෑගි.
0: ඔව් මම ගෙදරින් ගෙනාවා. රයිට්. ඉතින් සූදානමින් එන්න හෙට තරඟ කරන්න. එතකොට විනෝද වෙන්න සතුරු වෙන්න සත්වත් ඇවිදලා සතුන් බලන්න නේද? ගොඩක් දේවල් තියෙනවා කරන්න.
1: උදේ 9 ඉඳන් හවස කියවෙන කන චමිත්.
0: හවස මේ අලිසෙල්ලන් අතර වෙනකන්.
1: හරි. ඔයාට විනෝද වෙන්න සෙල්ලම් කරන්න තෑගි දිනා ගන්න මේ හැම දෙයකටම සතුටු වෙන්න. මේ හැම දෙයක් වෙනුවෙන්ම ඔන්න හෙට දවස වෙන් කරලා තියෙනවා. ඔයා වෙනුවෙන්ම.
0: හරි අද මතක් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා අපිට. විශේෂයෙන්ම ඔයාගේ කෑම වේල රසවත් කරන නිෂ්පාදන පෙළ විජේ නිෂ්පාදන ගැන කියන්න ඕන. 100%ක් අපේ රටේ රසවත් නිෂ්පාදන පෙළක් ඔබට 30 වසරක් තිස්සේ පාරිභෝගික විශ්වාසයත් එක්ක අරගෙන ඉන්න විජය සමාගම සූදානමින් ඉන්නවා. ඉතින් ළඟම වෙළඳ සැලෙන්ද සුපිරි වෙළඳසාල දක්වා ඕනම තැනකින් විජේ නිෂ්පාදන මිලදී ගන්න හැකියාව තියෙනවා දැන් ඔයාට.
1: ඉතින් ඔයාට පුළුවන්කම තියෙනවා කෑම ටික රසට වගේම ගුණට ප්‍රමිතියට හදා ගන්න. හැබැයි ඒකට යොදා ගන්න ඕන නියම කුළුබර ටික එකයි අපි ඔයාට කියන්නේ. තත්වයෙන් වගේම ගුණාත්මක බවෙනුසස් නියම රසට නියම ප්‍රමිතිය තියෙන විජය කුළුබඩ ටිකම වගේ කෑම ටික රසට හදාගෙන යොදා ගන්න කියලා වස විසින් තොර වගේ කෑම ටික හදාගන්නට පුළුවන්කම තියෙනවා. ළඟම වෙනසලේ ඉඳන් සුපිරි වෙනසල දක්වාම අපේ රසේ රටේ සැමට බෙදෙන විජය නිෂ්පාදන ආට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
0: එවගේම RDB බැංකුව ගැන මතක් කරන්න ඕන. විශ්වාසයෙන් ගනුදෙනු කරන්න ඔබ යන්න ඕන හොඳම තැන තමයි RDB බැංකුව කියන්නේ. ඔබේ මුදලට ලැබෙන සුපිරි රාජ්‍ය බැංකුවක ආරක්ෂාව එවගේම ඉහළම පොලි අනුපාතයක් මේ වෙනකොට ස්ථාවර තැන්පතු සඳහා ලබා දීලා තියෙනවා. මේ සියල්ල ඔබට ඔබේ කරගන්න පුළුවන් ආයෝජනය කරන්න තැනක් හොයනවා නම් කෙනෙක් ඔන්න දැන් RDB බැංකුව තමයි වෙනුවෙන් හොඳම තැන.
1: දෙවෙනි ප්‍රමුඛතම සහායකම රාජ්‍ය බැංකුව විදිහට ඔන්න දැන් ඔබේ ස්ථාවර තැන්පතුවට ඉහළම පොලියක් ලබා දෙන්න RDB බැංකුව කටයුතු කරලා තියෙන ගරදි මං ආට කියලා තියෙනවා. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට ඔයාලට කෙටි කාලින වගේම දිගු කාලිනව ආයෝජනය කරන්න RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා ඔයාලට පුළුවන්කම තියෙනවා ඔයාට අවශ්‍ය කාලයට ස්ථාවර තැන්පතු හොදාගන්න. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය RDB බැංකුවේ ලැබෙනවා. ඒ නිසා ළඟම තියෙන RDB ශාඛාවට ගිහිල්ලා වැඩි විස්තර දැනගන්න.
0: අවසහතරයි විනාඩි 23යි වෙලාව.

0: Lakhanda Radio ITN.
1: අවසහතරයි විනාඩි 27යි.
2: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
4: වේගයෙන් නැගී සිටින රටක්. ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: දැන් එතකොට තමුන් එදින්දා කුලි වැඩ තමයි කරන්නේ.
8: එහෙමයි.
7: එහෙම කියන බලන්න. පිටි හැටි ඉලෙක්ට්‍රික් බයික් ගන්න රත්තරන් මඩු ගන්න. කොහින්ද තමන්ට මේ තරම් සල්ලි? ඈ?
8: දන්නේ නැද්ද සර්? දැන් හැමදාම වාසිනේ.
7: වාසි කොහින්ද කියලා තමයි මිනිහ මාත් අහන්නේ.
8: වාසි නම වෙන කොහින්ද සර්? DLB වාසි ලොතරැයියෙන් ඇරෙන්න.
7: ඈ?
3: සංවර්ධන ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් ලක්ෂ 10යි. පහේ 50,000 සහ 25,000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පෙදිය ඇතුළු තවත් තෑගි දිනා ගන්න. TLB වාසි. කොයි කාටත් වාසි.
9: පෑහිනා කියන්නේ කොතේ ගැළපෙනා කියන එකනේ.
10: හරියට ඔයාගේ අම්මයි තාත්තයි වගේ.
9: කොහොම මේ දෙවිවිල?
10: දෙවිවිල විතර නෙවෙයි මේ ඇලිලා.
9: තුමයි මේක හදලා බලන්නකො.
11: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
12: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP

0: හතරයි විනාඩි 30යි වෙලාව. ඉවිනින් ඩ්‍රයිව් එක ඉන්න වෙලාව. හරි, දැන් අපි මේ මතක් කරන්න ඕන දේවල් ගොඩක් තියෙනවා.
1: හරි,
0: යතරේ හඳහන ලොතරැයියක් බලා ගන්න තියෙනවා නම් ඒකත් හොඳයි නේද?
1: ඔව්, ඒක මතක් කරන්නම ඕනේ.
0: මොකද ලොතරැයියක් ගන්නවා කියන්නේ අපිට අර අපි අපේ හීනවලට යන්න තියෙන ෂෝට් කට් එකක් හොයා ගන්නවා කියන එක.
1: ඇත්ත.
0: ඇදුනොතින්
1: ගොඩ.
0: ගොඩ කියන්නේ ගොඩේ ගොඩනේ. හැබැයි ඉතින් මෙහෙම සල්ලි කියන එකත් හරියට පාවිච්චි කරන්න දන්නේ නැත්නම්
1: හරි
0: මේ කොච්චර සල්ලි ලැබුණත් වැඩක් නැහැ.
1: ඔව්, අපි ඔහේ වියදම් කරලා දානවා.
0: ඔව්, මේ මොකද ඒක හරියට කලමනාකරණය කළා වියදම් කරේ නැත්නම් අපිට කෝටි 10ක් නෙමෙයි කෝටි 100ක් අපේ ළඟ තිබුණත්
1: මදි.
0: මදි. ඒක නාස්ති කරලා දානවා. අපි දන්නේ අපි එකෙන් වියදම් කරන්න කොහොමද. එහෙම නැත්නම් ඔයාට ජයග්‍රහණයක් ලැබුණොත් ඉතින් හදාහන් ලොතරැයියෙන් ඒක හරියට කලමනාකරණයක් ඉරගෙන ඔයා මෙච්චක ගැහුවොතින්
1: හරි
0: ඔයාට ඇත්තටම ජීවිතේ දිනන්න
1: පුළුවන්
0: රුපියල් 40ම
1: ඇතිද කිව්වා. ඒ නිසා තමයි ඉතින් මෙච්චර කියන්නේ අර හදාහන ලොතරැයිය ගන්න කියලා. මේ වෙනකොටත් හදාහන ලොතරැයියෙන් ලක්ෂපත 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඒ විශ්වාසයත් එක්ක ඒ ගොඩට ඔයාගේ නම තතුලත් කරගෙන ඔයාගේ හීනත් ඔයාගේ වාසනාවත් ඔයාගේම කරගන්න ඕන අවස්ථාව තියෙනවා. ඒ නිසා ළඟම ලොතරැයි කූඩුවෙන් යන ගමක් වෙන්න පුළුවන්, එන ගමක් වෙන්න පුළුවන්. කොයි තැනක වුණත් හදාහන ලොතරැයියම මිලදී අරගෙන ඔයාගේ වාසනාව ඔයාගේම කරගන්න.
0: මගේ යාළුවෙක් හිටියා කදවසක් මේ වැඩට ආවා. උදේ පාන්දර ඇවිල්ලා මේ ඉන්නවා දැන් මේ මූණ පැත්තක් අල්ලගෙන ඉන්නවා.
1: මෙහෙ කෙනෙක්ද?
0: ඔව් මෙහෙ කෙනෙක්.
1: මූණ
0: පැත්තක් අල්ලගෙන ඉන්නවා.
1: ඕ මොකෝ අප්සෙට් එකේද?
0: නෑ මාත් ඇහුව මේ මොකද මචං උදේ පාන්දර මූණත් ඉදිමිල පැත්තක්
1: දතක් කැක්කුමද දන්නේ?
0: එහෙම කියලා මමත් හිතුවේ ඇත්තටම. ගොඩක් බෙහෙත් ගන්න නිකු.
1: මොකද්ද
0: කරන්නේ ඔය? බෙහෙත් එකක් ගන්නකෝ ඔය මේ.
1: ඔව් තනියම යන්න බෑ නෑ මම එන්න.
0: ඔව් මොකද්ද මේ දතක දතක් නේලා නේද? නෑ මචං.
1: ඔව්
0: එහෙම එකක් නෙමෙයි.
1: අවුලෙන්ද කිව්වේ?
0: ඔව් මං මොකද්ද?
1: ඔව් මොකද්ද සීන් එක?
0: මොකද්ද සීන් එක?
1: ඔව්
0: අපේ වයිෆ් මේ මලන් රෝසමලකින් ගැහුවානේ.
1: රෝසමලකින් ගැහුවා?
0: රෝසමලකින් ගහලා කම්ල ඉදිමුණා කියලා මම බැලුවා. රෝසමලකින් ගැහුවා.
1: ආයිකනේ ආදරයට දන්නේ ඉතින්.
0: රෝසමලකින් ගහලා?
1: රයිට්
0: කියලා මාත් අහනවා.
1: ඕ.
0: මේ සෑහෙන ලොකු එකක් වෙන්නේ දෙනන්නේ ඔච්චර ඉදිමෙන්න රෝසමල.
1: බ්ලොග් කරලාද?
0: රෝසමලකින් ගැහුවා මොච්චර ඉදිමෙන්න?
1: හරි මාර රෝසමලන්නේ ඒක.
0: සෑහෙන ලොකු එකක් වෙන්නේ දෙනේද කියලා මම අහුවා. නෑ මට රෝසමල පස්සේ තමයි වැදුනේ ඊට කලින් මල් පෝච්චිය.
1: මන්නම් කියන්නේ හොඳ වැඩේ ඔය පිරිමි ළමයිට. ගැහන ළමයි කේන්ති ගස්සන එකමනේ වැඩේ.
0: ඔර ලැජ්ජාවට මුලින්
1: රෝසමල කියනවා. කොහොමද?
0: පස්සේ වැඩිච්ච කියලා. මුලින් ගත්තේ තියෙන පෝච්චිය.
1: බුදු සරණයි.
0: බුදු සරණයි ආද.

0: Lakhanda Radio ITN.
1: Cool drive Vikrita.
0: Lakhanda Evening Drive.
2: Hum sahatrai vinadi thi sahatrai vilava.
3: Vilava opavita kinda aavi.
4: ඔස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න
5: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
6: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විසමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න ඉවත් වෙන්න
7: මුදලාලි අර අලුත් රූෆින් ෂීට් එක
8: සර් කියන්නේ රයිනෝ ප්‍රීමියර්
7: උඩ වතුර රැඳෙන්නෙත් නැති තියසවල බැඳෙන්නෙත් නැති
8: රයිනෝ ප්‍රීමියර්
7: එතකොට යට මැටි කෝටින් එක තියෙන
8: සීදිමක් නැතුවත් ලස්සන එකනේ සර්ව හලක් හදන්නේ ජීවිතේටම එකපාරයිනේ ඉතින් වැඩිකල් පවතින වියදමත් අඩු රයිනෝ ප්‍රීමියර් රූෆින් ෂීට් සමයි කාලෙට ගැලපෙන අලුත්ම තේරි
9: සේවන ප්‍රාදාන අභිමානයයි රයිනෝ
10: ශ්‍රී ලංකාවේ අංක එකේ රූෆින් සීලින් ෂීට්
11: වාර්තා පිට වාර්තා තමන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැනන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්.
12: සුබ දවස.
1: අලුත් වෙලා.
12: පහසු වෙලා. තෑගි වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද.
1: කැමති එකක් අපේ අතේ. සුබ දවස.
13: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
14: දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය
15: ලක්හඬ ගෝල්ඩන් වොයිස්
16: අපි සොයන්නේ නුඹේ හඬයි
14: සැමසඳා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු 1 සිට 4 දක්වා
15: ලක්හඬ ගෝල්ඩන් වොයිස්

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝකළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකෙ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.

0: හතරයි විනාඩි 45 වෙලාවයි විනින් ඩ්‍රයිව් එක එකතු වෙන වෙලාව. RDB බැංකුවට යනවනම් මේ දවස්වල ස්ථාවර තැන්පතු වෙනුවෙන් ඔබට හොඳ පොලියක් ලබා ගන්න පුළුවන් කියන එක මතක තියාගන්න. ඒ වගේම තමයි විශේෂයෙන්ම ඔබේ මුදලට ආරක්ෂාවත් එක්ක හොඳ සුවදශීලී කාර්යක්ෂම සේවාවක් සපයන RDB බැංකුවේ ස්ටාෆ් එක ඔබ එනකම් බලාගෙන ඉන්නවා. ශාඛාවන් 272ක් තියෙන නිසා දෙවෙන පුරා ඉන්න ඕනම කෙනෙක්ට ඉතා පහසුවෙන් ගනුදෙනු කරන්න හැකියාව තියෙනවා. විජේ නිෂ්පාදන ගැනත් අපි මතක් කරන්න ඕන.
1: ඉතින් ආදි පුලංකම දෙන විජේ නිෂ්පාදන ගැත්තත් එහෙම කැමටික රසට ගුණට ප්‍රමිතියට ගෙදරයිට වගේම ගෙදරට එන කෙනට හදලා දෙන්න. වාටි මං කියලා තියෙනවා තිස්සසර්ග පරිභෝගික විශ්වාසයක් තියෙනවා විජේ නිෂ්පාදනත් එක්ක. ඉතින් හොඳම දේ හැමෝටම දෙන්නනේ අපි උත්සාහ කරන්නේ. ඉතින් ඒ නිසායි මේ නැවතත් වාටි කියන්නේ විජේ නිෂ්පාදන තෝරගන්න කියලා. මොකද තත්වෙන් වගේම ගුණාත්මක බවෙන් උසස් විජේ නිෂ්පාදන. ඉතින් විජේ කොළබරික කියලා කියන්නේ ඕනම මුළුතැංගයක රසකරන ඉන්න ප්‍රධානම දේවල් ටික තියෙන්නේ කොළබඩු වලින් ආ විජේ නමත් එක්ක. එතනින් එහාට ගිය අරපස් වාර පුලංකම තියෙනවා විජයතේ, විජය කෝපි, ඒ වගේම විජේ ඉන්දියාපපිටි, විජය තෝසපිටි, විජය නූඩල්ස්, මේ හැමදේම මිලදී ගන්න ළඟම වෙනසන ඉඳන් සුපිරි වෙනසල දක්වාම විජය නිෂ්පාදන වර්ධින්නේ නැහැ.
0: ඒ වගේම දැන් අපි වහගෙන ඉන්නවා කියලා මැසේජ් කරන අයත් අපි මතක් කරන ඕන කවුද ඉන්නේ කියලා. අපි බලමුද ටක් ගහලා.
1: රුවන් එකතු කරගන්න වැඩ කරන තන හැමෝමත් එකතු කරගෙන අපිට සින්දුවක් දෙන්න කියලා තියෙනවා. ඊට පස්සේ මම යන ඔහොමගම පැත්තට ගෙදර හැමෝම එකතු කරගෙන මේ වෙලාවේ ඉවිනින් ඩ්‍රයිව් වහගෙන ඉන්නවා කියලා ශාමිකා මැසේජ් එකක් දාලා තිනවා. සමීර ආවත් එකතු කරගන්න මම මේ වෙලාවේ සැලුන් එකක් පැත්තට යන හදන රත්මලානි සැලුන් එකේ කට්ටියම අපි වහගෙන ඉන්නවා කියලා මනේෂ මැසේජ් එකක් දාලා තිනවා. එතනින් එහාට පස්සේ කළුතර පැත්තෙන් පැතුම් මැසේජ් එකක් දාලා තිනවා. යාවත් එකතු කරගන්න ඔයාට
0: ගොඩක් වහිනවලු සමහර පැතිවලට. දැන් අපිට ටිකක් අඳුරු කරගෙන
1: හරි තරහ වීගෙන යයි රෝගන එනෝ වගේ පේනවා.
0: අපි එළියට බහින්න හවසට ගෙදර යන්න හදන වෙලාවට
1: ෂොට් එක
0: ඔන්න ලෑස්ති කරනවා.

0: රටට වග කියන රේඩියෝ
1: කාර්යක්ෂම පොදු ප්‍රවාහනයකට බස් රථ 10කින් ආරම්භ කළ මෙට්‍රෝ ජාලය සැප්තැම්බර් සිට බස් 121ක් දක්වා ඉහළ දමමින් ලබන වසරේදී ගාල්ල, මහනුවර, යාපනය නගර කරාද ව්‍යාප්ත කිරීමට නියමිතයි. 2026 අයවැයෙන් ළංගම දුරගමන් සේවයට බස් 600ක්, බස් 300ක එන්ජින් ප්‍රතිස්ථාපනයට රුපියල් මිලියන 262ක්, නව දුම්රිය කට්ටල සඳහා රුපියල් මිලියන 3300ක් වෙන් කෙරුණා. දියුණු පොදු ප්‍රවාහන සේවයක් තව දුරටත් අපට සිහිනයක් නොවේ.
2: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
3: මෙය මුදල් ගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
5: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLB හදහන. ඔබත් අදම NLB හඳහඩ බලාගන්න.
6: තත්පරෙන් තත්පරේ අප්ඩේට් වෙන කාලෙක පත්තරෙන්ම විස්තර හොයන්න බෑ.
7: සාස්තරේ දන්න අයයි සූස්තරේ දන්න අයයි එකම තැනක පිච් කරනවා.
6: සයිබර්ජෙන් මේ නෙක්ස් ජෙන් එකයි. සයිබර්ජෙන්
8: දන්න අයට කියන්නයි, නොදන්න අයට අහන්නයි. සෙනසුරාදා උදේ 8ට සම අනුග්‍රහය.
9: සුබ දවසක්.
10: අලුත් වෙලා,
9: පහසු වෙලා,
10: තෑගි වැඩි වෙලා,
9: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය
11: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න, ඔක්කොම devices connect කරන්න, gaming වලට low latency, fast and stable unlimited තෝරගන්න පැකේජ් රසක්. SLT Mobitel Fiber.
12: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
13: කෝල් ඩ්‍රයිව් එකට
12: ලක්හඬ.

0: அவர் சாதாரண வினாடி பண்ண சாதாய் விழாவ ஹிபினின் டிரைவ் ஆகினின் விழாவ தேங்க அப்படி மதக்கிறான்னு காட்டினானே இது
1: එහෙම නෙවෙයි අනේ ඉතින් කල්පනා කරන දේවල් මොනවද නැත්තේ
0: මොනවද මොනවද ඉච්චර කල්පනා කරන්නේ කියන්නේ
1: ඔයගොල්ලන්ට ඉතින් මතක නැහැ නේවා
0: අලුත් බිස්නස් එකක් පටන් ගන්න යනවද
1: නෑ
0: එහෙනම්
1: ඔයගොල්ලන්ට මතක නැහැ නේගෙන වෙලා තියෙන්නේ මේක මෙහෙම කරන්න පුළුවන් දෙකට ඉන්නෝ පාඩන කෙනෙක් විදියට ප්‍රෝග්‍රෑම් එකක් කරගෙන එනවා කිසිම මතකයක් නැහැ මං අහන්නේ
0: මොකද්ද ඉතින් මතක තියාගන්න කියන්නේ මොකද්ද ඉතින්
1: මගේ උපන් දිනේ ළඟ එනවා
0: මොනවද දෙන්නේ මට
1: මොනාද තෑග්ගක් අනිවාර්යෙන් ඉතින් ඔය දෙන්න
0: බෑ. ඔකේ කේනවනේ නේද?
1: කේක් එකක් ඉතින් ඔගොල්ලෝ කොහොමද ගේන්නේ බෑ?
0: ඒකත් අපි ගේන්න ඕන. හරි. මුතු අම්මේ.
1: නැත්නම් ඉතින් බේරෙන්නම් වෙන්නේ
0: නෑ. හරි ඔය කේක් කේන්න අපි එතකොට මොනා හරි gift එකක් දෙන්නම්. ඒක නෙ වෙන්න ඕන. සාමාන්‍ය වෙන්නේ එහෙමනේ.
1: හරි. ඔයා මොනාද මට දෙන්න තෑග්ගේ ඉතින් කියන්නකෝ. මොකක් හරි.
0: මොකද්ද දැන් ඔය මොනවාගේ දෙයක්ද ඔයා බලාපොරොත්තු වෙන්නේ?
1: ඔයා එහෙම ඒ කියන්නේ මම බලාපොරොත්තු වෙන දේ අරන් දෙනවද?
0: කියන්න දෙ පුළුවන් දෙයක් නෑ ඉතින් එහම මොන හරි කියන්නේ try කරලා බලන්න පුළුවන්
1: එහෙම ඉතින් මට වාගේ එහෙම
0: collection එකක් දාලා හරිය මොනක් බැරිය අපේ කට්ටිය එකේ
1: වට වෙලා සාකච්ඡා කරන්න මොන දරන් දෙන්නේ
0: file එකක් දානවා ආධාර පිනිස කියලා දාලා එහෙම නැත්නම්
1: චාරුට ආධාර පිනිස
0: ඔව් එහෙම මොකක් හරි try කරන්න පුළුවන්
1: ඔයා මට ඉතින් මොන හරි මට එහෙම කියන්න බෑ මොන හරි ඉතින් මල් ළඟ නැති දේවා දන්නවනේ ඉතින් මාත් එක්ක ඉන්නකොට මල් ළඟ මොන හරි නැති දෙයක් මට හැමදාම ඕන වෙන දෙයක් නැම හරි නැති දෙයක් මට අරන් දෙ
0: නැති දෙයක්
1: ඔව් මොන හරි මල් ළඟ නැති දෙයක්
0: අපිට එහෙම දෙයක් නේ
1: කියන දෙයක් වැඩක් නැහැ නේ
0: ඒක තමයි බලන්න ඕන Google search කරලා
1: මොනවාද
0: මේ
1: ඇයි මොනවාද
0: මොල මොලේම ගන්න තැනක් තියෙනවද
1: කියලා? අනේ
0: මොලේ ගන්න තැනක් එහෙම තියෙද කියලා චුට්ටක් බලන්නම් Google search කරලා.
1: මං ඉතින් කියන්නේ.
0: ඔන්ලයින් buy කරන්න පුළුවන් තැනක් තියෙද කියලා search කරලා බලන්නම්. මොල ගන්න තැනක් තියෙනවා නම් අපි ආගෙන ඉන්න කට්ටිය කවුරුද දන්නේ කෙනෙක් ඉන්නවා නම් මොල ගන්න තැනක් දන්න කෙනෙක් ඉන්නවට message එකක් දාන්න චාර්ලි බර්ත්ඩේ එක ළඟ තියෙනවා. යාට මට gift එකක් දෙන්න ඕන.
1: මොලයක්?
0: මොලයක්. සුබ සන්ධ්‍යාවක් හවස 5:00 වෙලාව

0: රටට වග කියන රේඩියෝ
1: මේ පැයි මොල්ම මතක් කිරීම සුරේකිමු මගතොට
2: මාර්ග භාවිතයේදී ජංගම දුරකථනය පාවිච්චි නොකරන්න.
1: සුපකමනක් පරිස්සමින් කිහිල්ලෙන්න.

0: අවස පහයි විනාඩි 11යි වෙලාව. හෙට ළමයින් වෙනුවෙන් ජාත්‍යන්තර ලෝක ළමා දින සැමරුම වෙනුවෙන් අපි සංවිධානය කරන වැඩසටහන, විශේෂ වැඩසටහන පැවැත්වෙන්නේ දෙහිවල සතුෝද්‍යාන පරිශ්‍රයේදී. ඉතින් ආට පුළුවන් හෙට උදේ 8:00 වෙද්දී එන්න, ඇවිත් සතුටු වෙන්න, විනෝද වෙන්න පුළුවන්කම තියෙනවා. එතනම පාරෙන් අනිත් පැත්තට ගියාට පස්සේ
1: හරි
0: ITN එකේ ලෝක ළමා දින සමරුම තියෙනවා. ඉතින් මේ දෙකටම සහභාගි වෙන්න පුළුවන්. දෙකේම තරඟ සෞ තියෙනවා.
1: ඔව්, දෙකේම තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
0: දෙකේම තෑගි දිනා ගන්න පුළුවන්කම තියෙනවා.
1: දෙකේම විනෝද වෙන්න පුළුවන්කම තියෙනවා.
0: එකක විතරක් සතු බලන්න යන්න පුළුවන්කම තියෙනවා.
1: හරි හරි. ඒ කොහෙද?
0: අපේ එකේ.
1: අන්න හරි, ඒක තමයි.
0: ලක්කඩ ලෝක ළමා දින සමරුම උත්සවයට ආවටින් ඔයාලට එතන තරඟ කරන්න, චිත්‍ර අඳින්න, මේ දේවල් වලට සහභාගි වෙන්න පුළුවන් වගේම සතු අත පුරාම ඇවිදලා.
1: හරි.
0: හෙට දවසේ ළමයින්ට ෆ්‍රී.
1: හා.
0: ඉතින් ඇවිදලා කරලා අලුත් සතු මොනවද ඇවිල්ලා තියෙන්නේ, කවුද ඇවිල්ලා තියෙන්නේ, කලින් වතාව වෙනකොට හිටියේ නැත්තේ කවුද, දැන් ඉන්නේ කවුද?
1: අහහ.
0: පැන්ඩෙක් හිටියා මේ ළඟදී. ඉපදිච්ච යාට නමක් තියලා තිබ්බා.
1: හරි හරි.
0: ඒක විශේෂයෙන්ම යාට නම තියන්න ළමුන්ගෙන් තමයි අරන් තිබුණේ
1: නමක්.
0: ඉතින් ඒ අනුව යාට නම තියලා තියෙනවා.
1: ඔව්. එක වෙලාවක සතුන් බලනවා කියනකො.
0: හරි. ඔව් කියනකො.
1: නෑ නෑ, ඔය කියනකො.
0: සතුන් බලනවා.
1: එක වෙලාවක සතුන් බලනවා. ආයි ටිකකින් ඇවිල්ලා මේ සෙල්ලම් කරනවා.
0: ඔසෙල්ලම් කරන්න පුළුවන්, සතුන් බලන්න පුළුවන්. එතකොට තව තව ගේම්ස් තියෙන ගොඩක්.
1: ගේම්ස් වලට ඉන්න පුළුවන්.
0: ඉතින් තරඟ කරලා තෑගි දිනාගෙන සතුටින් හෙට දවස නිමා කරලා ගෙදර යන්න හැමෝටම පුළුවන්. අපි ආරාධනා කරනවා එන්න කියලා.
1: ඒ නිසා උදේ 9 ඉඳන් ඔන්න අපි ලෑස්ති කරලා තියෙනවා වැඩ ගොඩක්. සතු ඇති දෙහිවල වඩ පුලංකම තියෙන ඇවිල්ලා විනෝද වෙන්න. හවස් වෙනක මලි සෙල්ලම් නතර වෙන තුරුම ඔන්න විශේෂ වැඩ ගොඩක් වෙනවා හෙට දවසේදී.
0: දැන් සතුන් ගියාගත්තට පස්සේ යාලත් මේ දවස්වල ප්‍රැක්ටිස්. ලොකු ෂෝ එකක් නේ මේක.
1: හරි.
0: මේ දවස්වල මම පාගේ දවස් ගින් එනකොටත් යාලා එක එක විදිහ ට්‍රේනින් එනවා.
1: ඔයා ගියානේ.
0: මොනරයිම කැරකෙන ඔයා ප්‍රැක්ටිස් කරනවා, ලස්සන්ට පිල් විහිදගෙන ඉන්න.
1: එහෙට කැරකෙන, මෙහෙට කැරකෙන, ලස්සනද බලනවා.
0: එහෙම බලනවා. එතකොට ජිරාෆ් නම් නැහනේ. දැන් මේ දවස්වල යන්නේ.
1: එන ගමන් නින්නේ තාමනේ.
0: ඔය අර ගොඩක් දුර බෙල්ලනවාගෙන ඉන්න බෑ. ප්ලේන් එක එනකොට පිටරට ඉඳලා. ඒ නිසා යන මග නැවතින වෙද්දිම එන්නේ, තාම ඇවිල්ලා
1: නැහැ. හරි හරි.
0: ඉතින් එතකොට ඉපපොටේ මාස් ඔය කේක කට්ටිය ගොඩක් ඉන්නවා.
1: කට්ටිය ගොඩක් ඉන්නවා.
0: මං මොට්ටන් එතකොට ආව පවිදසේ අපේ යාළුවෙක්ට ලස්සන වැඩක් කියලා
1: තියෙනවා.
0: මේ ඔෆිස් එකේ එක්කෙනෙක්ම ගීන් දෙබ්බ සතුවත් ඔය මීටින් එකකට ගීන් දෙබ්බ මේ වැඩේ ඕගනයිස් කරන එක. ගීනකොට මේ
1: මට සැකයි ඔයාද කියලානේ.
0: බැබුන්, හරිද?
1: හා.
0: බැබුන් ඇවිල්ලා දැන් බැබුන්ගේ කූඩුව පැත්තට ගිහිල්ලා මෙයා ළඟ. විසිට් එකකුත් දාලා.
1: කවුද ඉන්නේ බලන්නේ?
0: බලන්න කියලා.
1: අහහ.
0: යනකොට මේ ගිහිල්ලා දැන් ඉන්නකොට කූඩුව ඒ පැත්ත බලාගෙන ඉන්නකොට ආවලෝ ඉස්සරහට නිකන් පොඩි වැඩ වාරක් දාගෙන ආවා ඉස්සරහ.
1: බැබුන්.
0: ඔව්, බැබුන්. හරි. ඇවිල්ලා රේලා මේ ටිකක් වෙලා බලාගෙන ඉඳලා ආයේ මේ විදියටම පිටිපස්සට ගියාලු.
1: හරි.
0: යාගේ පොඩි ඇක්ෂන් තියෙනවනේ.
1: ඔව් ඔව්. හරිද? අමුතු ඇක්ෂන් ටිකක් දානවනේ.
0: දානවනේ. කෙලින්ම ඉස්සරහට ආවලු හිතා ගන්නකොට නිකන් අර
1: දැන් මෙතනත් බැබුන් කෙනෙක් ඉන්නා වගේ තේරෙනවා මට. මට කයත් ඇක්ෂන් එක දානවා චමිත් මෙතන ඉඳා.
0: ඒක තමයි මම දාලා තේරෙන්නේ නැහැ ඔයාට.
1: හරි.
0: මෙයා දැන් ආවලු ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ දැන් හිතා ගන්නකො මෙහෙම අර අවුරුදු කුමාරි තරඟයක.
1: හරි.
0: අවුරුදු කුමාරියට දැන් එයාගේ අංකේ කිව්වට පස්සේ ඉස්සරහට එන්නේ අර වෝක් එකක්
1: පස්සනට.
0: ඒ විදිහට දැන් බැබුන් ආව ඉස්සරහට, මෙයාලා ඉස්සරහට ඇවිල්ලා ආයි පිටිපස්සට එහෙමම ගියා. ඒ විදිහටම පිටිපස්සට ගියා.
1: හරි. ඇක්ෂන් එකක් දාගෙන ගියා.
0: ඔව්. ගීලරේලා එයාගේ අත අරගෙන ඔළුවට දෙකක් තුනක් ගහගත්තා.
1: හා.
0: ඇත්ත සිදුවීමක් මේ.
1: හරි හරි හරි.
0: එතකොට අපි ඒ කියන්නේ අපේ ඔෆිස් එකෙන් ගියපු දෙන්නෙක් දෙන්නේ දැකලා තමයි
1: ඔළුවට අත ගහගෙන තියෙන්නේ.
0: ඔළුවට අත ගහගත්තා.
1: මුන් දෙන්නේ දාට කියලා.
0: මේ ඉතින් ඒව ප්‍රශ්නයක් කියලා තිබ්බා.
1: හරි.
0: මොකක් කර හිතෙන්නේ නැති.
1: අහහ. එන්නේ නෑලු දැන්.
0: ඒ දෙන්න දැක්කට පස්සේ.
1: අහහ.
0: ඉතින් අපේ කඩේ දැන් කියන්න බෑ. ඉතින් ඒ නිසා දැන් ඔයා ගියාට පස්සේ මොන වගේ ඇක්ෂන් එකක් දායිද දන්නේ
1: නැහැ. හරි හරි හරි. මට බයයි ඔයාව එක්ක යන්න.
0: මෙහෙටත් මෙහෙට මේක නවතින්න කැමතිද කියලා වගේ අහන්න බැරි නෑ. අපිත් එක්ක මේ නවතින්න බැරිද?
1: ඔයාලා මාව දෙනවද? මං අහන්නේ.
0: නෑ, ඉතින් වාට හොඳක් නෙ වෙන්නේ.
1: ඈ.
0: ලොකු ලොකු රාජකාරියක් නෑ.
1: හරි.
0: එනකොට ඔය
1: පොඩ්ඩක් ඒ දායව සතුට කරන්නේ hinawel. මගේ මේ hinaව පුළුවන් නේද?
0: පුළුවන් නේද? එතන කියන්නේ වාට නොමිල තියෙන එක. ලොකුවට මෙහෙ වගේ මහන්සියෙන් දෙයක්වත් නෑ.
1: හරි.
0: ඔය කාලා බීලා ඉඳලා ඔය hinaව දාලා hina වුණා නම් කට්ටිය ඉතින් බල්ල යනවා.
1: ඒ වුණාට අපේ බොස් මාව යවන්නේ.
0: අයිය.
1: මං කියන්නේ අපේ බොස් මාව යවන්නේ නේ.
0: ඒ කියන්නේ මෙහෙත් නිකන් අර නිකන් සතුවත් සතුවත් ෆීලින් එක මෙහෙත් තියාගන්න ඕන කියන හින්දද? සතු අතරම යන්න නැතුව මෙහෙ
1: එහෙම නෙවෙයි එහෙම නෙවෙයි බොස් කියන්නේ මගේ හිනාව හරි ලස්සනයි
0: සතුවත් හරි ඒක තමයි
1: සත්තුවත් වගේ කියලාද
0: නෑ සත්තුවත්තරම යන්න නැතුව මෙහෙදිත් ඒ අත්දැකීම
1: ඔව් ඒ අත්දැකීම ගන්න පුළුවන් කියලාද
0: ගන්න පුළුවන් නිසා ඔයා තියාගන්න ඉදිකටම
1: මම ඔයාට කිව්වා කියලා හිතාගන්න
0: බොසුත් කොහමද පොඩ්ඩක් මේ දවස්වල අසනීපෙන් ඉන්නේ ඒ නිසා ඔය වගේ දේවල් කියවෙනවා පුළුවන් සමහර විට

0: රඩියෝ ITN දශකාතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමි රාජ ආයුර්වේද ඖෂධ ISO SLS 9001:2008 සහතික සහ GMP ප්‍රමිතිය සහතික කළ ක්‍රිමි රාජ නිෂ්පාදන කුරුලෑසුවේ වැල්මිපැණිය හඳි තෛලය මුඛ සෝදනය ක්‍රිමි රාජ කරල් ගුලි ඇතුළු ඖෂධ වර්ග 300කට වඩා දැන් කාගේ ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන් වසර 25ක විශ්වාසයේ AWB රෝල් ඩෝස් මලනොකන සින් ඇලුමිනියම් සහ පවුඩර් කෝටඩ් තහඩු වලින් නිෂ්පාදිත ශක්තිමත් සහ ආරක්ෂිත AWB රෝල් ඩෝස් මැනුවල් සහ රිමෝට් කන්ට්‍රෝල් මගින් ක්‍රියාත්මක කළ හැකි අතර මොබයිල් ඇප් මගින් දුරස්ථව ක්‍රියාත්මක කිරීමේ පහසුකමත් ලබා ගත හැකි වර්ණ 12කින් වසර 10ක වගකීමක් සමග AWB රෝල් ඩෝස් ඔබේ විශ්වාසයේ තේරීම ප්‍රධාන කාර්යාලය පරණ පාර කොට්ටාව ශාකා කොමකට මාතර කුරුමෑකල දුරකථන අංක 077-7211-400
1: වස විෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මෞපිමේ සාරකුණිය රැකත් පැල්වත්ත කෙරි දැන් ළඟම කීල් සුපර් ශාකා මගින් මිලදී ගත හැකි
2: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
3: ජාතික
4: ලොතරැයි හඳුන්වා දෙන වාසි ටිකට් පතෙන් දිනපතා රුපියල් 1,105 56 සහ 25

0: හයි විනාඩි 23යි වෙලාව. හිමිනින් ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව. මතක් කරන්න තියෙනවා අපිට විජය නිෂ්පාදන ගැන 100%ක්ම අපේ රටේ රසවත්ම නිෂ්පාදන වෙලක් ඔබට හඳුන්වා දෙන්නේ විජය නිවසින්. ඉතින් කැම වේල රස ගන්ව ගන්න නිෂ්පාදන පෙළ විජය නමත් එක්ක ගන්නවා. වගේම ඔයාට තේකක් කෝපි එකක් මේ වගේ දේවල් හදාගෙන බොනවා නම් නූල්සයක් හදාගෙන කනවා නම්
1: දැන්
0: අද සිකුරාදා. අද දැන් හෙට නිවාඩු දවසක් නිසා ප්ලෑන් කරන්න ඇති ටිකක් දවල් වෙනකන් නිදා ගන්න ඕන. අද පොඩ්ඩක් ටේස්ට් එකට මොන හරි කාලා වෙනසක් එක්ක එහෙම කියලා හිතනවා ඇති.
1: සිකුරාදා දවසේ පාටි දාන ඇත් ඉන්නවනේ.
0: ගොඩක් ඉන්නවනේ. ඉතින් විජේ නෝල්ස්
1: නෝකිය කිව්වේ ඒකනේ.
0: විජේ නෝල්ස් එක ගෙදරගෙන ඉඳියා ගන්න ඇලෙන්න බැරි වෙන්නේ නැතුව රසට හදාගෙන කන්න පුළුවන්. ඒක ගෙනියනකොට තෝසෙ පිටිපැට් එකත් අමතක කරන්න නැතුව අරන් යන්න.
1: ඕකේ. සෙනසුරාදා උදේට කන්න.
0: නෑ උදේට කන්න ඕක දැන් අද රැයට කාලා බුදිය ගැත්තට පස්සේ ආයි ඇහැරෙන්නේ නෑ. පාන්දරින් තෝසෙ හදාගෙන නටාගෙන කරන්න. හෙට රැයට හරි අනිද්දා රැයට හරි
1: අනිද්දා
0: උදේට හරි
1: රයිට්
0: තෝසෙ ටිකක් හදාගන්න. තෝසෙ පිටිපැට් එකත් අරගෙන යන්න.
1: ඉතින් කහට රසට තේකක් බොනවා නම් විජේ තේ වාකේ මොකෝපි රසයට කැමති ඔයාව වෙනුවෙන් ඒ වගේම ආදී කෝපි එකක් මිලදී ගන්න පුළුවන් විජේ නමත් එක්ක. දැන් ගෙදර ගෘහණියක්ගේ කුස්සිය අනිවාර්යයෙන්ම තියෙන නිෂ්පාදන පෙළ තමයි විජේ කොරබඩු ටික ආදන්නා. තත්ත්වයෙන් වගේම ගුණාත්මක බව වෙනස සසකාරක වර්ණක මේ කිසිම දෙයක් අඩංගු වෙන්නේ නැතිව කල් තියාගෙන ද්‍රව්‍ය අඩංගු වෙන්නේ නැතුව නියම ප්‍රමිතියට හදලා තියෙන කුළුබඩු ටික ලැබෙනින් විජේ කියන නමින්. ඒ නිසා ඔයත් කැම ටික රසට හදාගෙන ගුණට හදාගෙන හිතන කෙනෙක් නම් ඔයාලත් පුළුවන්කම තියෙනවා ළඟම වෙලන්සලෙන් සුපිරි වෙලන්සලෙන් විජේ නිෂ්පාදන මිලදී ගන්න. අපේ රස රටේ සමට බෙදෙන විජේ නිෂ්පාදන ඒ ඕනම තැනක තියෙනවා කියලා අමතක කරන්න එපා.
0: RDB බැංකුව ගනුදෙනු කරන්න සියන ඉතාම පහසු සහ ඒ වගේම විශේෂයෙන්ම ඔබේ මුදලට හොඳ ආරක්ෂාවක් ලැබෙන බැංකුවක් ඔබ හොයනවා නම් යන්න ඕන හොඳම තැන තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඉතින් ලංකාව පුරාම ශාඛාවන් 272ක් තියෙන නිසා පහසුවෙන් ගනුදෙනු ආරම්භ කරන්න දැන් ඔයාලට පුළුවන්කම තියෙනවා.
1: මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට රට කෙටි කාලින වගේම දිගු කාලිනව තායජනය කරන RDB බැංකුවේ ස්ථාවර තැන්පතු යෝජනා තියෙනවා. ඒ නිසා ඔයාගේ අතේ තියෙන ගානට ස්ථාවර තැන්පතු හොදා ගන්න පුළුවන් ඔයාට අවශ්‍ය කාලයක් එක්ක. ඒකට අවශ්‍ය කරන ඉහළම පොලිය ලැබෙනවා RDB බැංකුවෙන්. ඒ නිසා ළඟම තියෙන RDB ශාඛාවට යන දිවයින පුරාම දිවයිනම කවර් වෙන විදිහට ශාඛාවන් 272ක් තියෙනවා. ඒ නිසා ළඟම තියෙන ශාඛාවට ගිහිල්ලා මේ ගැන තවදුරටත් විස්තර දැනගන්නවාට පුළුවන්කම තියෙනවා. දිවයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි RDB කියලා කියන්නේ.
0: දැන් මේ දවස්වල රත්රන් මිල ටිකක් අඩු වෙලා තියෙනවා. ඉතින් කවුරු හරි සල්ලි ටිකක් වැඩිපුර අතේ තියෙනවා නම් ආයෝජනය කරන්න කල්පනා කරනවා නම් රත්රන් වල හොඳ ආයෝජන අවස්ථාවක් තමයි රත්රන් කියන්නේ. ඉතින් මේ දවස්වල පෞගේ දවස්වල තිබ්බ මිලත් එක්ක සාපේක්ෂව ගත්තට පස්සේ ටිකක් අඩු මුදලකට රත්රන් ගන්න පුළුවන් කියලා වෙළඳ පොලේ තියෙනවා කියලා කියනවා. ඉතින් පොඩක් ගිහිල්ලා බලන්න තියෙන්නේ.
1: ඕ වැඩි වුණාට පස්සේ අනේ මට බැරි වුණා කියන්න එපා.
0: ඔව් රන් බහන්ඩම ගන්න ඕනේ නෑ නේද?
1: හරි.
0: අපිට පුළුවන් නේ අපිට අර බිස්කට් එකක් රන් කාසියක් ගන්න ඒ වගේ අරගෙන ආයෝජනය කරන්න පුළුවන්කම තියෙනවා. සල්ලි ටිකක් අතේ වැඩිපුර තියෙනවා නම්.
1: ඔව්
0: පොඩි මුදලක් හරි ආයෝජනයක් වෙනුවෙන් යොදවන්න කියලා තමයි කියන්නේ නේද? කියන්නේ අපිට
1: ඒක අනාගතයට හොඳයි වාට.
0: 50%ක් අපි අත්‍යවශ්‍ය දේවල් වෙනුවෙන් යොදවලා 30%ක් විතර අපිට පොඩ්ඩක් විනෝද වෙන්න මොන හරි එක එක දේවල් වලට යොදවලා 20%ක් හරි ආයෝජනයක් විදියට ඉතිරියක් විදියට වාට ඔබේ ගන්න මුදලෙන් යොදවන්න පුළුවන් නම් ඒක තමයි සාර්ථක මනුස්සෙක්.
1: ඔව් ප්ලෑනින් මේ හැමතිම ප්ලෑන් එකකට අනුව වෙන්න ඕනේ.
0: සාර්ථක මනුස්සෙක්ගේ ගමන් මඟ.
1: හහ
0: ඒ වගේ.
1: ඕකේ.

0: ලකන්න රේඩියෝ ITN රටේ සල්ලි දැන් රට වෙනුවෙන් පුරවැසියාගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම රජයක මූලික වගකීමක්. ඒ වෙනුවෙන් මහජන බදු මුදල් නිසි පරිදි කළමනාකරණය විය යුතුයි. 2025 දී GDP එකෙන් 16.7% දක්වා රජයේ ආදායම ඉහළ ගියා. ප්‍රාථමික අයවැය ශේෂය 5.4% අතිරික්තයක් වාර්තා කළා. මේක නිදහසින් පසුව වාර්තා වුණු ඉහළම අගයයි. රටේ සල්ලි දැන් රට වෙනුවෙන්
1: අපි ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
2: මෙය මුදල් ගෙවා ප්‍රචාරයකින් ලද දැන්වීමකි.
3: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලේදී උදැසන 8 සිට 5 දක්වා අදවලිය පදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණේ ගන්න.
4: සංවිධානය MMC ITN Campus JJL Overseas Education.
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්.
6: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින් මේ ඉඳෙමින් අත්වැළවන එක දෙමව්පිය අපේ වගකීමක්.
7: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්, උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
8: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය්‍ය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
9: වසට සිට රසට ඉඩ. අතීතයේ සිට විවිධ රටවල මිනිසුන් Tamanගේ ආහාර රස ගන්වන කුළුබඩු සොයාගෙන ආවේ අපේ රටට. ඒක හින්දා රස ගැන හොඳින්ම දන්නේ අපි.

0: ජාතියම ලෙඩ කරන ලෝකේ නැති රසකාරක වර්ණක වෙනුවට ලෝකේම රසවත් කරන අපේ ස්වභාවික රස විජේ නිෂ්පාදන ලෙසින් දැන් වෙළඳපොලේ මිරිස් කුඩු, කහ කුඩු, තුන පහ කුඩු, බැදපු තුන පහ කුඩු, ගම්මිරිස් කුඩු, මස් කරි පවුඩර් ඇතුළු සියලුම කුළු මඩු වර්ග විජේ වෙති.
1: යහතුන වඩන අපේ රස විජේ.
0: වෙළඳපොලෙන් කුළු මඩු මිලදී ගැනීමේදී දැඩි සැලකිල්ල ඉතාම වැදගත්.
2: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
3: හවස 5:36.
4: වෙලාව ඔබ වෙත ගෙන ආවේ.
5: සුබ දවසක්.
6: අලුත් වෙලා.
5: පහසු වෙලා.
6: තැඟි වැඩි වෙලා.
7: දවස සුබයි, සිහින දිනයි. සුබ දවසක්.

0: හවස 5 විනාඩි 37යි වෙලාව. ඉවිලි ඩ්‍රයිව් අහගෙන ඉන්න වෙලාව.
1: හරි.
0: ඔයාට හිතලා තියනවද කොයි වෙලාවක හරි?
1: අහහ.
0: අපි ඕ ලෙවල් එලෙවල් වලදී නැත්තම් ඔය මුල් පොඩි පන්ති වලදී.
1: ඔව්.
0: සමහර විෂයන් ඉගෙන ගන්නකොට
1: හහ.
0: මියෝ මොකටද ඉගෙන ගන්නෙ? අපිට දැන් මොකද්ද මේකින් අනාගතයට ඇති ප්‍රයෝජනේ?
1: හරි.
0: එහෙම කියලා ඉගෙන අපිට හිතලා තියෙන වෙලාව තියෙනනේ.
1: තියෙනවා.
0: මොකද දැන් වෙන වෙන රැකියා කරන අය දිහා බැලුවට පස්සේ අපි පොඩි කාලේ ඉඳන් මේ හිතන්නේ. අපි පොඩි ළමයි විදිහට ඉන්නකොට ලොකු ලොකු රැකියා කරන මිනිස්සු දිහා බලලා දැන් මේ සමාජ අධ්‍යයනය මේ ඉගෙනගෙන
1: හරි.
0: එතකොට මේවා ඉගෙනගෙන දැන් අර කරන ජොබ් එක කරන යනවා මේවා වැදගත් වුණාද?
1: හහ්.
0: එහෙම කියලා
1: නෑ. ඒ කාලේ අපි ඒව ඉගෙන ගත්තේ අපරාදේනේ. වගේ එකක් හිතන වෙලාවල් තියෙනවා.
0: එහෙම නිකන් අපි කල්පනා කරනවා.
1: ඔව්.
0: එහෙම හිතන වෙලාවල් තියෙනවා.
1: අහහ.
0: දැන් ගණන් වුණත් අපිට සමහර වෙලාවට මාරුවෙන් ඔළුවේ ගැට ගැහෙන සමානල් ගැටේ වැටෙනකන් කල්පනා කරලා.
1: හරි.
0: ගැටළු විසඳුම් අපි අවස්ථාවන් තියෙනවානේ.
1: කොලක පාඩම කියයි.
0: මේවා ජීවිතේ අපිට කොයි තැනදීද උමනා වෙන්නේ?
1: හරි.
0: කියලා අපි ඉගෙන ගන්න ගමන් කල්පනා කරනවා.
1: මේ කුලක මොකටද ඉගෙන ගන්නෙ?
0: මොකටද මේක? අනාගතේ ඉගෙනගෙන මොකක් හරි අපි දමු මොකක් හරි රැකියාවක්.
1: හරි.
0: ඒ රැකියාවට කුලකින් ඇති මොකද්ද?
1: හරි. වැඩේ මොකද්ද?
0: දැන්
1: මං කුලක ඉගෙන ගත්තයි කියලා මං ගිහින් එතන මොනවද කුලක වලින් කරන්නේ කියලා.
0: ඒ වුණාට ඕක එහෙම අපිට ඒ වෙලාවට ඒක ඒ විෂය හරි ඒ කාරණාව හරි ගැටලුව හරි තනි කරලා ගත්තට පස්සේ අපිට එහෙම හිතුණාට
1: ඔව්
0: අපිට ඒ දේවල් උගන්නපු නිසා තමයි අපි ජීවිත ඉස්සරහට යනවා. අපි කරන වැඩවලදී
1: ඔව්
0: ඔය ඉගෙන ගනිපු දේවල්
1: එකට එකතු වෙලා තමයි අපිට උමනා වෙන්නේ.
0: තැන් තැන් වලදී
1: අහහ
0: අපිට ඔය ඉගෙන ගත්ත දේවල් ඇප්ලයි කරන්න වෙන වෙලාවල් එනවා.
1: තියෙනවා.
0: අහහ ඒ නිසා තමයි අරක මේ කුලක වලින් ඉගෙන ගත්ත එකෙන් ජොබ් එකක් කුලක ජොබ් එකක් කරන්න කියලා නැහැ. කුලක විසඳන ජොබ් එකක් අපිට හම්බෙන්නේ
1: නැහැ. කුලක විසඳ ඉන්න ජොබ් හම්බෙන්නේ නැහැ. එහෙම වේකන්සිස් නැහැ.
0: එහෙම වේකන්සිස් නැහැ.
1: අහහ
0: පයිතගරස් ප්‍රමේය ඉගෙනගෙන ඒ ප්‍රමේය විසඳන ජොබ් මේ ලෝකෙ
1: නැහැ. නෑ නෑ නෑ.
0: හැබැයි ඉගෙන ගත්ත දෙයින් අපිට ඒක ඇප්ලයි කරන්න පුළුවන් සමහර ජීවිතේ අවස්ථාවන් එනවා. රැකියාව වෙන්න පුළුවන්.
1: හරි.
0: ජීවිත වෙන්න පුළුවන්. එහෙම අවස්ථාවන් අපිට ජීවිතේ මුණ ගැහෙනවා.
1: හරි.
0: ඒ නිසා තමයි ওই දේවල් අපිට මුල් කාලේ උගන්වලා
1: තියෙන්නේ.
0: ඒවා හරියට ඉගෙන ගත්තේ නැති උන් තමයි.
1: ඔහොම කියන්නේ. එතකොට අපි දෙන්නත් එහෙම කිව්වා.
0: ලොකු වෙලා ජොබ් කරද්දී එනගන්නේ. බොස්කෙන් බැනුම් ගහන්නේ.
1: ඔව්.
0: සමහර වෙලාවට අන්නේ අර මුල කාලේ දාගන්න ඕන අර ෆවුන්ඩේෂන් එක හරියට දාගත්තේ නැති අය තමයි
1: ওই විදිහට කියන්නේ.
0: ඔව්. ওই විදිහට කියන්නේ.
1: ওই විදිහට කියන්නේ.
0: ඔව්. මේ විදිහට කියන්නේ. හරිද?
1: හරි.
0: ඔයාලා හිතලා තියනවද?
1: අහහ.
0: අපේ ජීවිතෙත් එක්ක ගණිතය කියන එක.
1: ඔව්.
0: කොච්චර බැඳිලා තියනවද කියලා.
1: හැම තැනකදීම ඉතින් ඕන වෙනවනේ ගණන් කියන දේනේ.
0: ගණන් කියන එක අපිට අපේ හැම තැනම ගණන් කියන එක තියෙනවා කියලා ඔයාලට දැනලා තියනවද?
1: ඔව් මුනේ.
0: දැනලා තියෙනවා.
1: ඔව්.
0: උදාහරණයක් කියන්න බෑ.
1: උදාහරණයක්. කොයි වගේ උදාහරණයක් දෝනේ?
0: දැන් හිතන්නකෝ.
1: හරි.
0: අපි උදේට තේ එකක් හදලා බොනවා.
1: ඔව්.
0: තේකට දාන
1: සීනි හැඳි ගාන.
0: සීනි හැඳි
1: ගාන.
0: ගානක් තියෙනවා.
1: ඔව්. පිටි හැඳි ගානක්
0: තියෙනවා.
1: හරි. තේකොළ ගානක් තියෙනවා.
0: කොච්චර ප්‍රමාණයක්ද?
1: අහහ.
0: අපි බොන කිරි එකේ ප්‍රමාණය මිලිලීටර් ගානක්
1: තියෙනවා. තියෙනවා.
0: අපි කන බත් පි ගාන ගන්නකො.
1: හරි. හැඳි කීයක් කනවද බත්?
0: බත් හැඳි කීයක් තියෙනවද?
1: රයිට්.
0: ගානක් තියෙනවා.
1: ඔව්.
0: ඒකට දාන මා එළවලු වර්ග
1: ගානක් තියෙනවා.
0: ගානක් තියෙනවා. එළවලු දෙක හරි තුන හරි.
1: හරි හරි.
0: ගානක් තියෙනවා.
1: ඔව් බෙදා ගන්න හැඳි ගාන.
0: අපි කන බත් කටවල්.
1: හරි ඔතන ඉඳන් ඉතින් රෑ නිදා ගන්න ගානක් තියෙනවා ගානක් තියෙනවා කියලා නැත්නම් හවස 6ව මර වෙනකම් මෙතන ජොමින් කියයි. එතන ඉඳන් නිදා ගන්න යන කම් ආයි හෙට උදේ නැගිටලා toy ටිකම තමයි.
0: අපි නිදාගෙන නැගිටින පැය
1: ගානක් තියෙනවා.
0: ජීවිතේම අපිට ගණිතය හරි බැඳිලා තියෙනවා.
1: ආත්මීය සම්බන්ධතාවයක් ගණන් එක තියෙනවා අපිට.
0: 5 විනාඩි 41යි වෙලාව.

0: රටට වග කියන රේඩියෝ
1: 5 විනාඩිය 45යි.
2: ලක්කන් ප්‍රවෘත්ති සවස 6:00 ට බලාපොරොත්තු වන්න.

0: සහයෝගීත අනුග්‍රහය සොනාලිකා ට්‍රැක්ටරය දැන් දෙවිනපුරා ඇති TVS අලෙවි නියෝජිතයන් වෙතින් වටිනා දොරතකි අල්මාරියක් නොමිලේ TVS ඇග්‍රි බිස්නස් වෙතින් සොනාලිකා ට්‍රැක්ටරය
1: මුතුරාජවෙලින් කටුනායකට ගුවන් යානා ඉන්ධන සපයන නලපද්ධතිය සහ තෙල් ටැංකි අටේ ඉදිකිරීම ඇරඹෙයි. ඩිජිටල් ක්‍රමවේදයකින් තෙල් සානාධාර දීම ගැන ජනපති ගෙන්ණිගියක්. දෙත්වාවෙන් මාසේ කොලා කැනහිට තිබූ පොඩිමැණිකේ උඩරට ගමන අරඹයි. අපේ තාරුණ්‍ය ජාත්‍යන්තරයට ගෙන යන IC මෙහෙයුම හෙට. වැඩ්මිය පුටින් යුක්රේන සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි.
2: ලක්කන්ඩ ප්‍රවෘත්ති සවස 6 බලාපොරොත්තු වන්න.

0: Lakhanda Radio ITN
1: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
2: දන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
4: දැන් එතකොට තමුන් එදින්දා කුලී වැඩ තමයි කරන්නේ
5: එහෙමයි
6: ලක්ෂ 10 පහේ 50000 සහ 25000 මුදල් ත්‍යාග සමග ඉලෙක්ට්‍රික් යතුරු පැදිය ඇතුළු තවත් තෑ පිටිනා ගන්න DLB වාසී කොයි කාටත් වාසී
7: මෝටර්සයිකල් ලොවේ පෙරලිකාරයා TVS ලංකාවේ තින් නවීන තාක්ෂණීය ඉහළම ඉන්ධන කාර්යක්ෂමතාවෙන් නිපදවන TVS XL 100 heavy duty නවීන උපාංග සහිත මෝටර්සයිකලය පොකට් එකට දැනෙන්නේ නැතිව බජට් එකට සෙට් වෙන ගමනට වැඩට TVS XL 100 heavy duty මෝටර්සයිකලය පැදලම බලන්න TVS XL 100 heavy duty මෝටර්සයිකලය වැඩිම දුර දුවන ලංකාවේ මෝටර් බයිසිකලේ TVS XL 100
2: හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
8: වාර්තා පිට වාර්තා කබනි කෝටි යටේ NLB ධන නිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධන නිධානය මිලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන ඔබත් අදම NLB හදහන බලා ගන්න
9: ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලයේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණයක් ගන්න
10: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
11: දැසනක උදාගිරක අරුණ කිරණ අපි කඩාරලෙන දිය දහරක පිපෙන කුකුළු අපි
12: මනසින් සවිමත් දරුවන් පොහසත් 2026 ලෝක ළමා දිනය
13: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
12: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න විනෝද වෙන්න ඔයාලත් එන්න.
13: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
9: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය.
2: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
14: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්
15: අවස 5 විනාඩි 55 වෙලාවයි විනින් ඩ්‍රයිව් එක එළිය ටිකක් පොඩි වැස්සකුත් යනවා කොළඹ පැත්තට ඉතින් තවත් ප්‍රදේශ ගණනාවකට පොඩ පොඩ වහිනවා කියලා ආරංචි
16: ඔව් අපි කිව්වා
15: ඔව් ඉතින් පරිස්සමෙන් යන ගමනක් මේ වෙලාවේ වැස්සත් එක්ක හදිසිය කලබලේ යනවනම් මාර්ගයේ ලිස්සන සුළුයි
16: ඔව්
15: පරිස්සමෙන් ගියේ නැත්නම් අනතුරු කරගන්න වෙන්න පුළුවන්
16: හරි ඔයා නිකන් ඒක කිව්වා හරියටම
15: රයිට් සිද්ධුව අහන්න යන කලින් අපිට මතක් කරන්න ඕන විජේ නිෂ්පාදන ගැන සීරසියක් අපේ රටේ රසවත්ම නිෂ්පාදන පෙළ විජේ නමත් එක්ක ඔබට මිලදී ගන්න. දැන් හැකියාව තියෙනවා කෝපි එකක් තේ එකක් බොනවා වගේම නූඩල් එකක්. එතකොට ඉන්දියාප නිෂ්පාදන ඉන්දියාප පිටි, එතකොට තෝස පිටි මිශ්‍රණය, මේ වගේ නිෂ්පාදන පෙළක්ම දැන් විජේ නමත් එක්ක ඔබට මිලදී ගැනීමේ හැකියාව තියෙනවා.
5: අපේ රසය රටේ සම්මත බෙදෙන විජේ නිෂ්පාදන වලට පුළංකම තියෙනවා. ලගම වෙන සලෙන් සුපිරි වෙන සලෙන් මිලදී ගන්න. හැම මිලදී ගන්නකොට අනුකර නිෂ්පාදන දැන් හැම තැනම තියෙන්න පුළුවන්. ඒ නිසා ඔයා හොඳම නිෂ්පාදනය හොඳම ප්‍රොඩක්ට් එක විජය නමින් තෝරගනිද්දි විජය ලාංඡනය තියනවාද කියලා බලලම ඒ නිෂ්පාදන පෙළ මිලදී ගන්න.
15: ඒ වගේම තමයි RDB බැංකුව ගනුදෙනු කරන්න හොඳම තැනක් තමයි RDB බැංකුව කියලා කියන්නේ. ඔබට විශ්වාසවන්තව ගනුදෙනු කරන්න වගේම ඔබේ මුදලට ආරක්ෂාවක්, ඒ වගේම ඉහළම පොලි අනුපාතයක් ලබා ගන්න දැන් RDB බැංකුවත් එක්ක ගනුදෙනු කරන ඔබට හැකියාව තියෙනවා.
5: දෙවෙනි ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුව තමයි ඉතින් RDB බැංකුව කියලා කියන්නේ. දෙවෙනි පුරාම ශාඛා 272ක් විහිදලා තියෙනවා. ළඟම තියෙන ශාඛාවට වඩා යන්න පුළුවන්කම තියෙනවා. මාස 3ත් 6ත් අවුරුද්දක් විදිහට අර කෙටි කාලින වගේම දිගු කාලිනවත් ආයෝජනය කරන්න RDB බැංකුව ස්ථාවර තැන්පත් යෝජනා තියෙනවා. ඉතින් ඔයාලට කැමති කාලයකට වන්න පුළුවන් ස්ථාවර තැන්පත් යොදා ගන්න. ඒ කාලයට අවශ්‍ය විදිහට ගැළපෙන විදිහට ඉහළම පොලිය ලබා දෙන්න ඔබට RDB බැංකුව මේ වෙනකොටත් කටයුතු කරලා තියෙනවා.

0: மொழிவு மத கிரீம சுரேகி முமாக தொண்டு
1: බස් රථයකින් බැස යන මගියෙකු නම් බස් රථයේ ඉදිරිපසින් පාර මාරු නොවන්න.
0: සුපර් කමනක් පරිස්සමින් කිහිපෙන්න. FM 93.5 FM 93.7 ලකන්න රේඩියෝ ITN
1: සුබ සන්ධ්‍යාවක් හවස 6:02යි.

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකන් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: රාත්‍රි 7ට ලක්කනෙන් ලංකේ විශ්වාසය දිනු මාක්ස් පෙන් සමූහ ව්‍යාපාරයේ වෙතින් ගෙන්වා පිටහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011176679579
1: දශක තුනක ලක්හඬ අභිමානීය සමගි නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ ගෝල්ඩන් වොයිස් අපි සොයන්නේ සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා ලක්හඬ ගෝල්ඩන් වොයිස් FM 93.5 FM 93.7 ලක්හඬ Radio ITN
2: හවසයි විනාඩි 12යි. ඔබට කාලය ආපසු හැරවීමට නොහැකි බව දන්නව නේද? ඒ නිසා ඔබ රියදාවනේදී අධික වේගයෙන් නොයන්න. නියමිත වේගයෙන්ම රියදාවනයට මතක තබා ගන්න.
3: ඇසේ සුද ඇවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.

0: ஈவினிங் ரைட் வித் சமித் அண்ட் சாரு.
1: හමසහය විනාඩි 13යි වෙලාව. ඉවෙනින් ඩ්‍රයිව හැගෙනින් අපි අන්තිම පැය භාගය තමයි ඉන්නේ. අද බලන් කැමතින හවස 6 මාර වෙනකන් ඉවෙනින් ඩ්‍රයිව අහන්න. ඒ අතරමැදි මට මතක් කරන දේවල් දෙකක් තියෙනවා. මුලින්ම ආගේ වාසනාව ගැන, ඒ වගේම බඩ පිරෙන්න කන කැම ටික ගැන. මුලින්ම මතක් කරන්න ඕනේ මොකද්ද? මුලින්ම වාසනාව ගැන කතා කරලා ඊට පස්සේ කැම ටික රස බලමුනේ. හදාන ලොතරැය කිව්වාම ඉතින් වාසනාව යාගේ අතේ කියලා දැන් ඔයා දන්නවා. බේවනකටත් හදාන ලොතරැයියෙන් ලක්ෂපතෙන් 170කට වැඩි පිරිසක් බිහි කරලා තියෙනවා. ඉතින් ඒ විශ්වාසයත් එක්ක රටේ සංවර්ධනයටත් එක පැත්තෙන් දායකත්වයක් ලබා දෙන ගමන් ඔන්න ඔයාගේ වාසනාවත් ඔයාගෙම කරගන්න පුළුවන්කම තියෙනවා. දැන් හරි හරියට කලබලේ ගෙදර යනවනම් ලොතරැයි කූඩුවක් පේන මානේ තියෙනවනම් පොඩ්ඩක් නවත්තලා හදාන ලොතරැයිය මිලදී ගන්න කියලා ඔයාට මතක් කරනවා. ඊට පස්සේ එනවා, ඔය මොන දේ කරත් වැඩක් නැහැ නේද? කන කැමටික රසට ගුණට කෑවේ නැත්තම්, ඉතින් කැමටික රසට වගේම ගුණට හදාගන්න නම් ආට පොලංකම තිනෝ විජය කොළබර ටික එකතු කරගන්න. රසකාරක වර්ණක કૃતિම දේවල් අනංගු වෙන්නේ නැහැ කියලා අදන්නවා. මොකද එහෙම කියන්නේ විජය නිෂ්පාදන වලට තියෙන 30 වසරක පාරිභෝගික විශ්වාසයක්. ඒ විශ්වාසය නිසාම දැන් අපේ රසේ රටේ සමර විතරක් නෙවෙයි ලෝකයේ සමරත් විජය නිෂ්පාදන වලට අරගෙන යන්න පුළුවන් හැකියාව ලැබෙනවා තියෙනවා. ඒකත් එක්ක ආට පොලංකම තිනෝ අගේ කැමටික රසට වගේම ගුණට හදාගන්න ළඟම වෙළඳසැලෙන් සුපිරි වෙළඳසැලෙන් විජය නිෂ්පාදන බිරදී ගන්න. හවස 6:14 සින්දුවක් අහලා අයි මේ පැත්තට එමු.

0: FM 93.5, FM 93.7, Lakhana, Radio ITN.
1: हम सहाय बिना निवेश देखा है.
2: ओबी अनागत उसस अध्यापन सिहिनेय ऑस्ट्रेलियाव नवसीलांते हो चीनेद उसस तत्वी अध्यापनेय आकर्षणीय शिष्यत्व अडु वियदम सह स्टडी टू वर्क हरहा होंदम करिय पाथवे सोया गन्न पेमिनेन्न इंटरनेशनल करिय एजुकेशन एक्सपो वेत ऑक्टोबर 3 वनदा गोल्डफेस होटलेदी उदयसन 8 सिट सवस 5 दक्वा अदमलिया पदिंचवन्न व्हाट्सएप 0766 793 9922 ओबे अनागतेट होंदम तीरणय गन्न संविधानय MMC ITN Campus, JJL Overseas Education.
3: අංක දෙකට 25000ක් දෙන එකම ලොතරැයිය DLB වාසිතකට පතින් දැන් අංක දෙකයි සුපිරි අංකයයි ගැලපුණොත් 50000යි අංක දෙකයි ඉංග්‍රීසි අක්ෂරයටයි ලක්ෂ 5ක් හෝ e-bike එකක් අංක දෙකයි සුපිරි අංකයයි ඉංග්‍රීසි අක්ෂරයයි ගැලපුණොත් සුපිරි තෑග්ග ලක්ෂ 10යි අංක දෙකේ වාසි මන්තරේ DLB වාසි
4: අතාරින්න බෑ වගේද නෑ ඔබට පුළුවන් විෂමතෙන් මිදෙන්න ජීවිතේ කොට යන්න
5: SLT Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency, fast and stable, unlimited තෝරගන්න package රසක්. SLT Mobitel Fiber.
6: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න.
7: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10ට ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහි ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
8: Cool drive එකට
7: ලක්හඬ evening drive.
9: රයිට් එමනම් අපි අදට යන්න හදන්නේ ආයෙමත් අපිට අපි මුණ ගැහෙන්නේ ලබන සඳුදා.
10: ඔව්.
9: හවස 4ට. ඉවිනින් ඩ්‍රයිව් එක. එහෙනම් සතියන්තය සතුටින් සැපෙන් ගත කරන්න කියන ප්‍රාර්ථනාවත් එක්ක බලාපොරොත්තුවත් එක්ක අපි අදට යනවා.
10: ගිහින් එන්න හරි සුබ දවසක්. මම චාරු.
9: සුබ දවසක්. මම ශාමිත්.

0: Anda Radio ITN.
1: Even in driving, Chamit and Charu.
2: Sama Anugrahaya.
3: NLP Hadahana. Lankawe Vedima Tagi Dena Tagi Avastha Vedima Lutraya. NLP Hadahana. Obat Adama NLP Hadahana Baladana.
4: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම් ලෝකලමාදිනේ වෙනුවෙන් RTB බැංකුවෙන්
0: ලකාණ්ඩ රේඩියෝ ITN.

0: අනුග්‍රහය
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරයිය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට
3: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි
4: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි
5: පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්
6: ප්‍රවෘත්ති සිරස්තල
7: මුතුරාජවෙලින් කටුනායකට ඉන්ධන සපයන නලපද්ධතිය සහ තෙල් ටැංකිය අතේ ඉදිකිරීම ඇරඹි. ජිට්ටාවේ නැනහිට තිබූ පොඩි

0: අනමින්. සලේට වෛද්‍ය සහතිකය දුන් වෛද්‍යවරු දස දෙනා 6 වැනි දා අධිකරණයට. ව්ලැඩ්මිය පුටින් යුක්‍රේන සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි. ලක්කඩ ප්‍රධාන ප්‍රවෘත්ති සමගින් මම සමීර කාර්යවසම් ප්‍රවෘත්ති සංස්කරණයේ මහින්ද බිබිලේ. මුතුරාජවිල සිට කටුනායක දක්වා ගුවන් යානා ඉන්ධන රැගෙන යන ජෙට් AI ඉන්ධන නල මාර්ග පද්ධතිය සහ නව තෙල් ටැංකි ගබඩා පද්ධති දෙක ඉදිකිරීම අද ආරම්භ කෙරුණා. ඒ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම නව පද්ධති දෙකේ ඉන්ධන ඝන මීටර 132,000ක ප්‍රමාණයක් ගබඩා කළ හැකි. බලශක්තිය ශේෂ්ත්‍රයේ යටතල පහසුකම් වැඩි දියුණු කිරීමේ රජයේ ඉලක්කවලට ළඟා වෙමින් ව්‍යාපෘති රැසක් සිදු කිරීමට රජය පියවර ගත්තා. ඒ අනුව ගුවන් ඉන්ධන සැපයුම් ආරක්ෂාව තහවුරු කිරීම සහ පිරිවැය අවම කිරීමේ අරමුණින් මෙම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කෙරුණා. ජෙට්වන් ගුවන් යානා ඉන්ධන නලමාර්ගය ඉදිකෙරෙන්නේ ගුවන් යානා ඉන්ධන සැපයීම සඳහායි. ඊටම වෙන්නූ මෙම නලමාර්ගයට සම්බන්ධ ඉන්ධන ගබඩා ටැංකි පද්ධතියක්ද ඉදිකෙරෙනවා. ටැංකි පහකින් යුත් මෙම පද්ධතිය ඝන මීටර 92,000ක ධාරිතාවයකින් යුක්තයි. ඝන මීටර 30,000 බැගින් ගබඩා කළ හැකි විශාල ජෙට්වන් ටැංකි දෙකක්, ඝන මීටර 15,000 බැගින් ගබඩා කළ හැකි ටැංකි දෙකක් සහ ඝන මීටර 2,000ක ධාරිතාවක් සහිත අතිරේක ටැංකියකින්ද මෙම පද්ධතිය සමන්විත වනවා. කිලෝමීටර 21ක් දිග සාංකල් 10ක විශ්කම්බයකින් යුතු භූගත නලමාර්ගයක් ඔස්සේ ඉන්ධන සැපයුම් නල පද්ධතිය සම්බන්ධ කෙරෙන්නේ. ලංකා කණ්ඩතෙල් නීතිකත් සංස්ථාව යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘතිය මාස දෙකකින් අවසන් කිරීමයි අපේක්ෂාව. මේ අතර ලංකා කණ්ඩතෙල් ගබඩා පරයන්ත සමාගම මුතුරාජවිල පරයන්තේ නව ගබඩා ටැංකි තුනක් ඉදිකිරීමද ආරම්භ කළා. ඝන මීටර 15,000 බැගින් ටැංකි දෙකක් ඉදිකෙරෙනවා. ඝන මීටර 10,000 බැගින් වූ මෙම පද්ධතියේ සමස්ත ධාරිතාව ඝන මීටර 40,000ක්. එම ව්‍යාපෘතිය 2028 වසරේ අප්‍රේල් මාසයේදී අවසන් කිරීමටයි සැලසුම් කරන්නේ. මෙම සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ නනතුරුව පැවති උත්සව සභාවේදී අමාත්‍ය අනුර කරුණාතිලක මහතා මෙම අදහස් පළ කර තිබෙනවා. සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ නනතුරුව ජනාධිපතිවරයා කියා සිටියේ පසුගිය වසර දෙක ඇතුළත බලශක්ති ශේෂ්ත්‍රය අත්කරගත් ප්‍රගති හමුවේ ශ්‍රී ලංකාව තුළ ශක්තිමත් සහ ජනතාවට බරක් නොවන බලශක්ති වෙළඳපොළක් ගොඩනැගෙමින් ඇති බවයි. දිත්තා කුණාටුවේ නැනහිට තිබූ උඩරට දුම්රිය මාර්ගයේ රමුක්කන ගම්පොළ මාර්ගයේ දුම්රිය ධාවනයේ මාස 11කට පසු අද යළි ආරම්භ කෙරුණා. රමුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදුවීම හේතුවෙන් දුම්රිය මාර්ගය ඇනහිට තිබූ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. දෙත්වා සුලිකුණාටුවෙන් බරපතල ලෙසම හානි සිදුවුණේ උඩරට දුම්රිය මාර්ගයටයි. විශේෂයෙන් යළිත් මෙම මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවෙතැයි අනේත බියක් බොහෝ දෙනෙකු තුළ පැවතුණා. ඒත් එම අභියෝගයේ බාරගත් ආණ්ඩුව යාදීර කිහිපයක් යටතේ මෙවැනිට ජයග්‍රහණය කර තිබෙනවා. දුම්රිය මාර්ගයට සිදු හානියේ ප්‍රමාණයට සහ ඒ යථාතත්වයට පත් කිරීම සඳහා සිදු කළ සැලසුම් හා ඉංජිනේරුමය කාර්යයන් සාමූහික උත්සාහයන් මෙන්ම කැපකිරීම් වලින් මෙම ජයග්‍රහණය අත්පත් කරගෙන තිබුණා. ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා ඉංජිනේරු උපදේශක සහාය ලබා දුන්නේ ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන් සහ ඉංජිනේරුවරුන් විසින්. දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ අප්‍රතිහත ධෛර්යයද මේ සඳහා සුවිශේෂී ශක්තියක් ලබා දී තිබුණා. ඒ අනුවයි අධීර කීපයක් යටතේ උඩරට දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු ආරම්භ කෙරුණේ. අද උදෑසන 6:55ට පොඩිමැණිකේ දුම්රිය කොටුව දුම්රිය ස්ථානයෙන් ගමන් ආරම්භ කෙරුණේ බාධිවේදී නුත් රැගෙනයි. අමාත්‍ය බිමල් රත්නායක සාන්දියෝච්ච අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන්ද රමුක්කන දුම්රිය ස්ථානයෙන් පොඩිමැණිකේ දුම්රිය ගමනට එක්ුණා. ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත සඳලි රත්නසූරිය.
1: අපි අද උදෑසනම කෝච්චියෙන් ගමනක් යන ආරම්භ කළා. පොඩිමැණිකේ දුම්රියෙන් තමයි අපි මේ ගමන ආරම්භ කළේ. අපි කොළඹ කොටුවෙන්දන් පේරාදෙනිය හරහා ගම්පොළ දක්වා යනවා. ඔබ බලනවති දැන් ගම්පොළටම කෝච්චිය යනවද කියලා. ඔව් යනවා. දිට්වා සුලිකුණාටුවෙන් අලබහනි සිදු වූ සියලු දුම්රිය මාර්ග යථා තත්ත්වයට පත් කරමින් අද සිට පොඩිමැණිකේ දුම්රිය ගමන් ආරම්භ කරනවා. ඉතින් අද සවස 3ට කාර්යාලය දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනයට එක් කරනවා. හෙට උදෑසන සිට මහජනතාව සඳහා පොඩිමැණිකේ දුම්රිය කොළඹ කොටුවේ සිට පෙරාදෙණිය හරහා ගම්පොළ දක්වා ගමන් ආරම්භ කරන කාරණය අපි ඔබට සතුටින් මතක් කරනවා. අපි සූදානම් වෙන්නේ පොඩිමැණිකේ දුම්රිය

0: කොළඹ කොටුවේ සිට පෙරදිනිය හරහා ගම්පොළ දක්වා යන මේ සුන්දර ගමනේ තොරතුරු ඔබට කියන්න.
1: බලන දුම්රිය ස්ථානයේ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් පැමිණ සිටියේ මාස ගණනාවකට පසු තම දුම්රිය ස්ථානයේ පැමිණෙන පොඩිමැණිකේ දුම්රිය පිළිගැනීම සඳහා බවයි සඳලි රත්නසූරිය සඳහන් කළේ.
0: දිට්වා සුලිකුණාටුව හේතුවෙන් මේ බලන සිට පේරාදෙණිය හරහා සහ කොළඹට යන ගමන් මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වුණා. පස්කඳු නායම් හේතුවෙන් කවදාකවත් දුම්රිය යලි ගමන් ආරම්භ කරන්නට හැකියාවක් ලැබේවිද කියන ප්‍රශ්නාර්ථයත් එක්ක තමයි මේ බලන ජනතාව හිටියේ. කොහොම නමුත් අද දවසේදී බලන දක්වා මේ දුම්රිය පැමිණ තිබෙනවා. උදෑසන අපි කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරේ. දැන් සිටින්නේ බලන දුම්රිය ස්ථානයේ. ඉතින් ජනතාවගේ සතුටු කඳුළු මැද්දේ මේ අදවසේදී පොඩිමැණිකේ දුම්රිය මෙලෙස බලනට ළඟා වුණේ. අපි සූදානම් බලන්නේ දැන් පෙරාදෙණිය දක්වා ගමන් ආරම්භ කරන්න පොඩිමැණිකේ දුම්රිය.
1: ඉන්නනතුරුව ජනතාවගේ සුබපැතුම් මත යලි දුම්රිය පෙරාදෙණිය බලා ගමන් ආරම්භ කළා. පෙරව නමේ තියවන විට කිසිදු බාධාවකින් තොරව පොඩිමැණිකේ දුම්රියට පෙරාදෙණියට ළඟා වීමට හැකිව තිබෙනවා. ඒ පිළිබඳව තොරතුරු ගෙන එන්නේ අප නියෝජිත සඳලි රත්නසූරිය.
0: බොහෝ දිනකගේ බලාපොරොත්තුව තමයි කොළඹ කොටුවේ ඉඳන් මහනුවර වෙනකන් කෝච්චිය යන්නේ කවද්ද කියලා. ඉතින් තව නොබෝ දිනයි තියෙන්නේ. කළුපාලමේ වැඩ කටයුතු මේ වන විට අවසන් වෙමින් පවතිනවා. මේ වසර අවසානය වන විට කළුපාලමේ වැඩ කටයුතු අවසන් කරලා කොළඹ කොටුවේ සිට මහනුවර බලා දුම්රිය දහවණේට සෙලු කටයුතු සූදානම් වෙමින් පවතින මොහොතකයි අද දවසේදී අපි හදනේ සිට සමුගන්නේ. එහෙනම් අද දවසේදී උදෑසන සිට අපි පොඩිමැණිකේ දුම්රිය තොරතුරු ගෙන මම සඳලි රත්නසූරිය ජගත් විජේසූරිය සමගින් සමුගන්වා පෙරාදෙණියේ සිට
1: දෙත්වා සිලිකුණාටුවෙන් රමුක්කන සිට ගම්පොළ දක්වා දුම්රිය මාර්ගයේ ස්ථාන 103කට හානි සිදු වුණා. එම මාර්ගයේ යලි දුම්රිය ධාවනය ආරම්භ කෙරුණේ අදියර කිහිපයකින්. එය අනුව පළමුව අඹේවල සිට බදුල්ල දක්වාත් කොළඹ කොටුව සිට රමුක්කන දක්වාත් දුම්රිය ධාවනය ආරම්භ වුණා. මෙම සමස්ත ක්‍රියාදාමය පිළිබඳව අමාත්‍ය බිමල් රත්නායක මහතා අදහස් පළ කළා.
2: පේරාදෙණිය පාලම හදන එක මේ ඉංජිනේරුමය කාර්යයක් විතරක් නෙමෙයි. ඒක සමාජ සංස්කෘතික කාර්යයකුත් වගේ. ජාතික උරුමයක් වගේ මේ පාලම. ඒ වගේම මේක හිස්ටොරිකල් පැත්තකුත් තියෙනවා. බ්‍රිටිෂ් මියුසියම් එකේ මේකේ ඩොකියුමන්ට් තියෙන්නේ. ඒත් ඒගොල්ලන්ට තව එකක් තියෙනවා. මේකට ඉතාලියෙන් හරි මේ ගොඩක් සයන්ටිස්ලා ආව ඒගොල්ලන්ට වෙනමයි. ඉතින් මම කියන්නේ අර විශාල උනන්දුවක් තියෙන දෙයක් හසුරවද්දී අපිට වගකීමක් තියෙනවා. ඒ හැම දෙයක් ගැනම යම්කිසි අවබෝධයක් ඒගොල්ලන්ට යම්කිසි අයිතියක් තියෙනවා. මේවා අපි අයිතිකාරයෝ නෙමෙයි. අපි මේ මොහොතේ ඉන්න තාවකාලික මැනේජර්ල විතරයි. තව ටික දවස් කාලයක් යනකම් පේරාදෙණියට විතරයි කෝච්චිය එන්නේ. ඒ නිසා අපි බලාපොරොත්තු වෙනවා නුවර ඉඳලා ආරම්භයේදී පේරාදෙණිය ස්ටේෂන් එකට උදේටත් හවසටත් ලංගම බස් රථ සේවයක් ආරම්භ කරන්න. අපි මුලින් ඒක පොඩි ප්‍රමාණකින් පටන් අරන් ජනතාවගේ අවශ්‍යතාවය අනුව ඩිමාන්ඩ් එක අනුව බලාපොරොත්තු වෙනවා අවශ්‍ය වුණොත් වැඩි කරන්න.
1: නියෝජ්‍ය මාතේ ප්‍රසන්න ගුණසේන මහතාද මෙහිදී අදහස් පළ කළා.
3: සම්පූර්ණ වගකීම නායකත්වය ගැනීමේ හැකියාව ඒ කැපවීම සම්පූර්ණ දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සේවක මහතුන් දෙන්න ඕනේ. ඒ වගේම ගුණනැගිලි පරීක්ෂණ ආයතනයේ නිලධාරීන් දීපු කැපවීම ඒගොල්ලෝ පැය 24 වැඩ කරලා සමානකට මහ ජනතාව තමන්ගේ ඉඩම් වලින් පාරවල් බඩු දාගන්න අවස්ථාව ලබා දුන්නා. ඒ වගේම විශේෂයෙන්ම නුවර මගී ජනතාව සේනාපතවට පත් වුණා. ඔයගොල්ලෝ දන්නවා ඩේලි මමත් නුවර වැඩි දිනෙක කෝච්චිය පාවිච්චි කරන වියදම අඩුයි සුවපහසුයි. නමුත් ඒ අපහසුතාවය තිබ්බා ඒගොල්ලන්ට මාස ගණනක් ඒ අපහසුතාවය දින 309ක් වගේ ප්‍රමාණයක් දරාගෙන ඉඳලා යම්කිසි සහනයක් අපිට හැකියාව ලැබුණා. නමුත් සම්පූර්ණ කෝච්චි ප්‍රමාණයම නෙවෙයි ඔපරේට් වෙන්නේ. උඩට හතරක් යනවා, පළයට හතරක් යනවා. අපිට තව කෝච්චි ප්‍රමාණයක් මේකට යොදා ගන්න තියෙනවා. අපි ඉදිරියේදී ක්‍රමක්‍රමිකව පුළුවන් ප්‍රමාණයට කෝච්චි ප්‍රමාණය වැඩි කර ගන්නවා. තව එක කාරණයක් කිය යුතු තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා දුම්රිය කීපයක් දැන් තැන් තැන් වල හිර වෙලා තියෙනවා. දිත්තවලින් පස්සේ මහනුවර දුම්රිය ස්ථානය ගත්තොත් කෝච්චි තුනක් හිර වෙලා තියෙනවා. නාවලපිටි මැද එකක් හිර වෙලා තියෙනවා. එතකොට අපි බදුල්ල දක්වා යන දුම්රිය තියෙනවා. ඒ දුම්රියත් කොළඹ දක්වා ගිය දුම්රිය. හැබැයි ඒ දුම්රිය ධාවනය කිරීම හැකියාවක් නැහැ. මොකද පළහැට ගේන්න විදියක් නැහැ. එතකොට යම් කිසි වෙනද ධාවනය වෙච්ච දුම්රිය ප්‍රමාණයට අඩු ධාවන වෙන දුම්රිය ප්‍රමාණය තමයි දැන් තියෙන්නේ. හැබැයි මේ සම්පූර්ණ නෙට්වර්ක් එක යා කරාට පස්සේ අපි හිතනවා කලින් තත්ත්වයට ගානීමේ හැකියාව තියෙන එකට යම් කිසි කාලයක් ගත වෙයි. ඒකත් අපි හැකි ඉක්මනින් කරනවා. අවසාන වශයෙන් සම්පූර්ණ ගරුත්වය එක් දීපු කැපවීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ සේවකයන් සහ ගොඩනැගිලි පරීක්ෂණ ආයතනය ඊට අමතරව ඒ ඉදි කරපු කොන්ත්‍රාත් සමාගම් ඒ වගේම මේක දරාගෙන හිටපු මහ ජනතාවට දෙන්න ඕනේ.
1: මේ වන විට නානුවෙ සිට බදුල්ල දක්වා නාවලපිටිය සිට හැටන් දක්වා දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි සිදුවනවා. අද සිට පේරාදෙණිය සිට ගම්පොළ දක්වාත් දුම්රිය ධාවනය ආරම්භ කෙරුණා. පස්වරුවේ සිටම සුපුරුදු පරිදි දුම්රිය ගමන් සිදුවන බවයි දෙපාර්තමේන්තුව සඳහන් කළේ. නගරාන්තර දුම්රිය දෑතුලුව දිනකට දුම්රිය ගමන් වාර 8ක් ක්‍රියාත්මකයි. නව කාලසටහනට අනුව කලින් ආසන වෙන් කරවා ගැනීමේ පහසුකම්ද මගින්ට සලසා තිබෙනවා. පෙරදිනිය සහ මහනුවර අතර පිහිටි කළු පාලමේ ප්‍රසංස්කරණ කටයුතු තවමත් සිදුවන්නේ අධික වර්ෂාව හේතුවෙන් මතව ඇති අභියෝගත් සමගයි. කෙසේ වෙතත් මේ වරිට දොර දුම්රිය මාර්ගයේ 75ක පමණ කොටසක දුම්රිය ධාවනය සිදුවන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ. ජාතික විභාග රැසක් පවත්වමින් විශ්වාසවන්ත හවුල්කරුවෙකු ලෙස විභාග දෙපාර්තමේන්තුව සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය ප්‍රකාශ කළා. ඒ විභාග දෙපාර්තමේන්තුවේ 75 වැනි සංවත්සරයට එක්වෙමින් ඒ වෙනුවෙන් සංවිධානය කළ උත්සවය වජ්‍ර ප්‍රභා නමින් අග්‍රාමාත්‍යවරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. 75 වැනි සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරය සහ සංග්‍රහවක්ද මෙහිදී එළි දක්වා තිබෙනවා. එහිදී අදහස් පළ කළ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරිය.
4: මම දන්නවා අපේ ආණ්ඩුව වෙනස් වුණාන් පස්සේ ඔබට තියෙන බරක් වැඩි වෙලා. අපි දැන් සියලුම බඳවා ගැනීම කරන්නේ විභාග හරහා නිසා විභාග ප්‍රමාණය වැඩි වෙලා. මම හිතන්නේ ළඟදී ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් පෙනී සිටපු ගුරු විභාගයක් අපි ඉවර කරා. 165,000ක් එකවර ගුරු විභාගයක් කරපු මම හිතන්නේ පළවෙනි වතාව. ඒ වගේම තමයි 165,000කින් දැන් අපි 23,000ක් බඳව ගන්න ඕනේ. ඉතිහාසයේ වැඩිම ප්‍රමාණයක් එහෙම තරඟ විභාගයක් කරහා රාජ්‍ය සේවයට බඳව ගන්න මං හිතන්නේ පළවෙනි වතාව. අපේ ආණ්ඩුවේ ප්‍රධානම පොරොන්දුව සියලු දෙනාටම සමාන අවස්ථා ලබා දෙන එක. ඉතින් ඒ අවස්ථා අපි ලබා දෙන ක්‍රමවේදයේ වැදගත්ම කොටසක් කරන දෙපාර්තමේන්තුවක් මේක. මං හිතන්නේ අපි පහසු ගමනක් නෙවෙයි තෝරගෙන තියෙන්නේ මේ රාජ්‍යය. පරිවර්තනීය ගමනක් යනකොට අභියෝග එනවා. හැබැයි අපි හිතනවා අපි ගාව ඉන්නවා පිරිසකේ අභියෝගවලට සාර්ථකව මුහුණ දෙන්න පුළුවන් වෙන.
1: ඉන්දියාවේ සංචාරයක නිරත ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා ඇතුළු නියෝජිත පිරිස ඉන්දියාවේ විදේශ අමාත්‍ය ආචාර්ය එස් ජයසංකර් මහතා හමු වී සුහද සාකච්ඡාවක නිරත වුණා. ශ්‍රී ලංකාව තුළ ඉන්දිය ආයෝජන සඳහා පවතින අවස්ථා සහ දෙරට අතර සංස්කෘතික සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා. පසුගිය පෙබරවාරි මාසයේ පැවති හමුවද සිහිපත් කරමින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර සම්බන්ධතා යහපත් හා ශක්තිමත් අයුරින් වර්ධනය වෙමින් පැවතීම සම්බන්ධයෙන් ටෙල්ලෙන් සිල්වා මහතා සහ ඉන්දිය විදේශ අමාත්‍යය අතර මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා. විශේෂයෙන් තාක්ෂණික දියුණුව රටක සංවර්ධනයට බලපාන ආකාරය පිළිබඳව සාකච්ඡා කළා. දේශපාලන පක්ෂ ලෙස පොදු ජනතාව සහ තරුණ ප්‍රජාව සමග සමීපව කටයුතු කරමින් අඛණ්ඩ සංනිවේදනය පවත්වා ගැනීමේ සහ ජනතාව මුහුණ දෙන ගැටලු හඳුනාගෙන ඒවාට කඩිනමින් විසඳුම් ලබා දීමේ අවශ්‍යතාව ගැනද අවධානය යොමු වුණා. මෙම අරමුණු ඉටු කර ගැනීම සඳහා රටවල් දෙක අතර මෙන්ම දෙරටේ දේශපාලන පක්ෂ අතරද අත්දැකීම් සහ දැනුම හුවමාරු කර ගැනීමේ වැදගත්කම පිළිබඳව සාකච්ඡා කළා. විශේෂයෙන්ම ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති අනුරකුමාර දිසානායක මහතා ජනතාව සමග සමීපව කටයුතු කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග සහ ඒ සම්බන්ධයෙන් යොමු කරන අවධානය පිළිබඳවද මෙහිදී අදහස් හුවමාරු කර ගැනුණා. තවද ගෝලීය වශයෙන් වර්ධනය වෙමින් පවතින අර්බුදකාරී තත්වයන් හමුවේ දෙරට මුහුණ දෙන අභියෝග සහ ඉදිරියේදී ගත හැකි පොදු ක්‍රියාමාර්ග පිළිබඳවද මෙම හමුවේදී සාකච්ඡා කළා. පෙපිරීමකින් හානි සිදු වූ පොළොන්නරුව වකුගඩු රෝහල චීන හදිසි ආධාරය යටතේ කඩිනමින් ප්‍රසංස්කරණය කිරීමට කටයුතු කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසනවා. පොළොන්නරුව චීන ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘකවේද විශේෂිත රෝහලේ පසුගියදා සිදු වූ පිපිරීමකින් එම රෝහලේ මුළු තැන්ගේ ඇතුළු අංශ කිහිපයකට හානි සිදු වුණා. ඒ වත්මන් තත්ත්වය සොයා බලා අවශ්‍ය ප්‍රසංස්කරණ කටයුතු සිදු කිරීමට අදාළ පියවර ගැනීම සඳහා සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සංචාරයක නිරත වුණා. හානියට පත් ස්ථාන නිරීක්ෂණය කළ ලේකම්වරයා රෝහල් අධ්‍යක්ෂවරිය ඇතුළු කාර්යමණ්ඩලය සමග සාකච්ඡාවක්ද පැවැත්තුවා. පසුගියදා සෞඛ්‍ය අමාත්‍යවරයා චීන තානාපතිවරයා සමග කළ සාකච්ඡාවකට අනුව කළ චයිනා ඒඩ් හදිසි සහන ක්‍රමය යටතේ අවශ්‍ය කටයුතු සිදු කරමින් සිටින බවයි ලේකම්වරයා මෙහිදී සඳහන් කළේ.
5: අපට පෙනී ගිය කරුණ අනුව ඇතැම් පිළිසකර කිරීම රෝහල මගින්ම කර හැකි පිළිසකර කිරීම තියෙනවා. ඉන් අනතුරුව වැඩිපුර තාක්ෂණික සහාය අවශ්‍ය කරන පිළිසකර කිරීම තියෙනවා. ඒ වගේම මේ විදුලි සෝපාන වගේ දේවල් ගත්තොත් එහෙම ඒ ආයතන තියෙනවා. ඒ සම්බන්ධයෙන් ගිවිසුම්ගත ආයතන ඔවුන් ඒ සම්බන්ධයෙන් කටයුතු කරනවා. ඒ වගේම ශල්‍ය වෛද්‍යවරුන් සාකච්ඡා කිරීමේදී මේ ශල්‍යාගාරයේ නැවත පණ ගැන්වීමේ හැකියාව තියෙනවා සහ දැඩි සත්කාර ඒකක දෙකෙන් එකක් පණගැන්වීමේ හැකියාව තියෙනවා. ඒ නිසා සාමාන්‍ය පරිදි නොවුණත් වාට්ටු කිහිපයකට රෝගීන් ඇතුළත් කිරීමත්, ඒ වගේම රුධිර කාන්දුකරණය දිගටම පවත්වා ගැනීමටත්, ඒ වගේම ශල්‍ය කර්ම ආරම්භ කිරීමේ හැකියාව තියෙනවා. කොහොමවත් දැන් අමාත්‍යාංශය මගින් පවත්වන විමර්ශනයේ යන අතරේ තමයි මේ රෝහලේ කටයුතු පවත්වාගෙන යනු ලබන්නේ.
1: හිටපු අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගෙන් අල්ලස් කොමිසම අද පැය 4ක කාලයක් ප්‍රකාශයක් සටහන් කරගත්තා. ප්‍රකාශය ලබා දී අල්ලස් කොමිසමෙන් පිටව යන අවස්ථාවේ හිටපු අමාත්‍යවරයා කියා සිටියේ 2007 වෙළඳහා පාරිභෝගික අමාත්‍යවරයා ලෙස සමාගම් රජිස්ට්‍රාර අරමුදලේ මුදල් භාවිත කරව රාජ්‍ය සමාගම පිහිටුවීම සඳහා ඉදිරිපත් කර තිබූ කැබිනට් පත්‍රිකාවකට අදාළව ප්‍රකාශයක් සටහන් කරගත් බවයි. තමන් මේ වන විට ජරාජීර්ණ දේශපාලන පක්ෂ සංවිධානවලින් වෙන්ව ස්වාධීනව ජීවත් වන බවද ඉමහතා කියා සිටියා.
6: අද ප්‍රකාශය සටහන් කරගැනීම සඳහා එන්න කියලා තියෙනවා අල්ලස්සා දූෂණ කොමිෂනේ.
7: සාමාන්‍යයෙන් අල්ලස්සා දූෂණයකට එන්නේ අල්ලස්සා දූෂණයක් කරලා තමයි සමුවෙන්නේ.
6: මේ 2007 ජනවාරි මාසයේ 28 වෙනිදා තමයි මම වෙළඳ අලෙවි සංවර්ධන සම්පකර පාරිභෝගික කටයුතු පිළිබඳ අමාත්‍යාංශයේ බාරගත්තා. එතකොට 2007 මාර්තු මාසේ
7: 21
6: මම දාපු කැබිනට් පත්‍රිකාව පිළිබඳ ප්‍රකාශය සටහන් කර ගැනීම සඳහා අද එන්න කියලා තියෙනවා අල්ලස්සා දූෂණ කොමිසම.
1: ස්වාධීන රූප ID මාධ්‍ය ජාලය සහ JJL Education ආයතන එක්ව සංවිධානය කරන ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනයට සෙලු කටයුතු සූදානම් කර තිබෙනවා. උසස් අධ්‍යාපනය හැදෑරීමට විදේශ විශ්වවිද්‍යාලවලට යාමේ සිහින මවන තරුණ තරුණයන්ගේ සිහින සැබෑ කරන දිනය හෙටයි. හෙට පෙර රටට කොළඹ ගාලුමෝදුර හෝටලයේදී ඉන්ටර්නැෂනල් කැරියර් ඇන්ඩ් එක්ස්පෝ ප්‍රදර්ශනය ආරම්භ වෙනවා. එහිදී තරුණ තරුණයන්ට තම අවශ්‍යතා පරිදි විශ්වවිද්‍යාල තෝරා ගැනීමට මෙහිදී අවස්ථාව හිමිවීම විශේෂත්වයක්. ඔස්ට්‍රේලියාව, නවසලන්තය සහ චීනය ඇතුළු රටවල් කිහිපයක විශ්වවිද්‍යාල මෙන්ම උසස් අධ්‍යාපන ආයතන 10ක නියෝජිතයන් හෙට සහභාගී වෙනවා. මේ වනට තරුණ තරුණයන් විශාල පිරිසක් MMC ITN කැම්පස් වෙබ් අඩවියේ සහ IC Facebook පිටුව මගින් ලියාපදිංචි වී සිටින බවයි සංවිධායක මණ්ඩලය පවසන්නේ. අග්‍රාමාත්‍ය ආචාර්ය හරිණි අමරසූරියගේ මූලිකත්වයෙන් හෙට උදෑසන මෙම වැඩසටහන ආරම්භ කරනවා. ලෝක ළමා දිනය වෙනුවෙන් ස්වාධීන රූප ආයිනය සංවිධානය කරන ළමා දින වැඩසටහන හෙට දවස පුරා පැවැත්වෙනවා. ඒ දෙහිවල සත්වෝද්‍යානය සහ SS ජයසිංහ ක්‍රීඩාංගණයේදී මෙවර දරුවන් වෙනුවෙන් තරඟී සෞමෙන්ම විනෝද වීමේ ක්‍රීඩා රස පැවැත්වීමටයි කටයුතු යොදා තිබෙන්නේ. අවුරුදු 12න් පාර දරුවන්ට දෙහිවල සත්වෝද්‍යානය නොමිලේ නැරඹීමේ අවස්ථාවද හෙට උදාකර දී තිබෙනවා. හෙටපු බුද්ධි ප්‍රදානයේ සුරේෂ් සලේ ජාතික රෝහලෙන් මුදා නොගැනීමට හිටපු බුද්ධි ප්‍රදානයේ සුරේෂ් ශලේ ජාතික රෝහලින් මුදා නොහැරීමට අදාළ වෛද්‍ය වාර්තාව නිකුත් කළ වෛද්‍යවරුන් 10 දෙනාට ලබන 6 වනදා අධිකරණයේ පෙනී සිටින ලෙස කොටෝ මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා. ය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් සිදු කළ කරුණු දැක්වීමකට අනුවයි. පාස්කු ප්‍රහාර මාලාවේ සැකකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු යුදහමුදා බුද්ධි ප්‍රදානයේ සුරේෂ් ශලේ ජාතික රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටිනවා. ඔහු ජාතික රෝහලෙන් මුදා හැරීම සම්බන්ධයෙන් වෛද්‍ය මණ්ඩලයේ රැස්වී තීරණයක් ගන්නා බවට පසුගිය දායම රෝහල නිකුත් කළ වෛද්‍ය වාර්තාවල සඳහන් වුණා. සැකකාර සුරේෂ් ශලේ මුදා හැරීමට හැකි බව කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂවරයා විවෘත අධිකරණ හමුවේ පෙනී සිට සිදු කළ ප්‍රකාශය අනුව ඔහු මෙතෙක් මුදා හැර නැති බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෝසමක් ගොනු කරමින් අධිකරණ හමුවේ කියා සිටියේ. ඒ අනුව තවදුරටත් සුරේෂ් ශලේ මුදා හැරීමට නොහැකි බවට ජාතික රෝහලේ පෝෂණවේදී මානසික වෛද්‍යවරුන් ඇතුළු 10 දෙනෙකුගෙන් වෛද්‍ය මණ්ඩලයේ කත්සණින් යුතුව වෛද්‍ය වාර්තාවන් නිකුත් කර ඇති බවත්, ඒ අනුව සැකකාර සුරේෂ් ශලේ මුදා හැර නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. ඒ අනුවයි අදාළ වෛද්‍ය වාර්තාවට අත්සන් කළ වෛද්‍යවරුන් 10 දෙනාට එම වෛද්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අධිකරණයේ හමුවේ පෙනී සිටින ලෙස මහේස්ත්‍රාත්වරයා නොතීසි නිකුත් කරමින් මෙම නියෝගය සිදු කළේ. රියානතුරු අවම කර ගැනීමේ අරමුණින් ක්ලීන් ශ්‍රී ලංකා අනුග්‍රහයෙන් ස්වාධීන රූපాయని ක්‍රියාත්මක කරන ටේකියා සුරැකීමේ මගතොට වැඩසටහනේ තවත් අධීරක් අද සාර්ථකව පැවැතුණා. ඒ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේදී ඒ පිළිබඳ තොරතුරු ගෙනෙන්නේ අප නියෝජිත අමිල ජයසූරිය.
8: රජයේ ප්‍රමුඛ වැඩසටහනක් වන ක්ලීන් ශ්‍රී ලංකා ජාතික වැඩසටහනේ මූලිකත්වයෙන් ස්වාධීන රූපවාහිනි මාධ්‍යාලයේ සංවිධානය කරන ටේක්කයා සුරැකීමු මගතොට වැඩසටහනේ දෙවන අදියරේ 29 වෙනි වැඩසටහන අද දවසේ කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ අධ්‍යාපන කලාපයේ කේන්ද්‍ර කරගනිමින් ආරක්ෂක සේවා විද්‍යාලයේදී ඉතාම සාර්ථක අන්දමින් පැවැත්වුණා. මග අනතුරු වලින් වැළැක්වීම සඳහා දරුවන් දැනුවත් කරමින් ඒ දැනුවත්කම සමාජයට ගෙන යාම අරමුණු කරගනිමින් තමයි මේ වැඩසටහන ක්‍රියාත්මක වෙන්නේ. ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සමග අධ්‍යාපන අමාත්‍යාංශය, ශ්‍රී ලංකා පොලිසිය මේ සඳහා දායකත්වයේ සපයනවා. ඒ වගේම තමයි 19:90 සුවසැරිය ගිලන් රත් සේවය පිළිබඳව මතක් කරන්න ඕන. ෆෙයා ෆස්ට් රක්ෂණ සමාගම අත්වැල් බැඳගන්නවා ටේක් කියා සුරකිමු මගතොට වැඩසටහන ඔබ වෙත ගෙනීමේදී අද දවසේ කොළඹ ආරක්ෂක සේවා විද්‍යාලයේ ඉඳලා මේ වැඩසටහන ඔබ වෙත අරගෙන ආවා වගේම අපි ඊළඟ අදියර උතුරු කරේට යන්න බලාපොරොත්තු වෙනවා. යාපනයේ සිට ඔබ හමුවන්නට බලාපොරොත්තු වෙනවා. දිනේෂ් එස් පෙරේරා සමග මම අමිල ජයසූරිය කොළඹ ආරක්ෂක විද්‍යාලයේ සිට.
1: වසවිසෙන්තර පළතුරු දරුවන්ට විශේෂ ජාතික වැඩපිළිවෙලට ප්‍රකාශනයට කිරීම පිළිබඳ මාධ්‍ය හමුවා අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. රසායනික ද්‍රව්‍ය යොදා කෘත්‍රිම ලෙස පළතුරු ඉදවීම වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳ මෙහිදී දැනුවත් කෙරුණා. අමාත්‍ය වසන්ත සමරසිංහ මහතාද මෙහිදී අදහස් පළ කළා.
9: අපි හිතනවා වසවිසෙන්තර පළතුරු සමාජයේ තිබිය යුතුයි. ලබන මාර්තු මාසය තුල වෙනකොට පාරිභෝගික සේවා අධිකාරියන් අපි සහතිකය නැත්තම් ඔවුන්ට ඔවුන්ගේ ව්‍යාපාරයේ මේ සිදු කරන ව්‍යාපාරයේ අව්‍යාජව වසවිසෙන්තර පළතුරු විකුණන ව්‍යාපාරයක් බව සහතික කරපු සහතික පත්‍රයක් අපි ලබා දෙන්න කටයුතු කරනවා. රට පුරා තියෙන පළතුරු වෙළඳසැල් සිටියම් ගත කරලා ඒ QR කෝඩ් එකක් කරා ඕනෑම කෙනෙකුට ඒ QR කෝඩ් එක ස්කෑන් කරපුවාම වෙළඳ අමාත්‍යාංශයට දෙන පාරිභෝගික සේවා අධිකාරී සහතික හිමි වසවිසෙන්තර පළතුරු අලෙවි කරන වෙළඳසැලක් මොකක්ද කියන කාරණේ සොයා ගන්න පුළුවන්කම තියෙනවා. අපි එතෙන්ට මේ කරා යනවා. ලබන අප්‍රේල් මාසේ පළවෙනිදා සිට වසවිස සහිත පළතුරු විකුණුණායට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය කරන රටේ පවතින නීතිත්, ඒ වගේම අපි අවශ්‍ය කරන ගැසට් පත්‍ර මගින් අවශ්‍ය කරන ආරක්ෂාව පාරිභෝගිකයන්ට සලසන්න අවශ්‍ය ඒ අවශ්‍ය නීතිමය ක්‍රියාමාර්ගත් අපි ඉස්සරහට ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා.
1: රුසියා ජනාධිපති ව්ලැඩිමීර් පුටින් යුක්රේනය සමග සටන විරාමය ප්‍රතික්ෂේප කර තිබෙනවා. මොස්කව අගනුවරදී පැවති උත්සවයකදී යුක්රේන සටන විරාමය ප්‍රතික්ෂේප කරමින් අදහස් පළ කළ බවයි විදේශ මාධ්‍ය වාර්තා කළේ. රුසියානු බෝල්ටික් කලිනින් ග්‍රෑන්ඩ් ප්‍රදේශය ආරක්ෂා කර ගැනීම සඳහා අවශ්‍ය වූ න්‍යෂ්ටිකව යොදාගන්නා බවටයි ව්ලැඩිමීර් පුටින් බටහිර රටවල්වලට අනතුරු අඟවා තිබෙන්නේ. යුක්රේනය වෙත ප්‍රහාර එල්ල කිරීම රුසියාව මේ වනවිට වේගවත් කර ඇති පසුබිමකයි සටන විරාමය ප්‍රතික්ෂේප කර තිබෙන්නේ. එමෙන්ම යුක්‍රේනයේ රුසියානු ඉන්ධන පිරිපාදු මධ්‍යස්ථානය වෙත පහර දීම අත්හිටුවන්නේ නම් පමණක් රුසියාව යුක්‍රේන් නෞකාවලට පහර දීම නවත්වන බවට ව්ලැඩිමීර් පුටින් මෙහිදී අවධාරණය කර තිබෙනවා. ආසියානු ක්‍රීඩා උළෙලේ පිරිමි පන්දුවාර 20 තරගාවලිය අවසන් මහතරගයේ සහ තුන්වන ස්ථානය තෝරා ගැනීමේ තරගයේ හෙට පැවැත්වෙනවා. අවසන් මහතරගයේ පැවැත්වෙන්නේ ඉන්දියාව සහ පාකිස්තානය අතරයි. ඒ ශ්‍රී ලංකා වේලාවෙන් හෙට පෙරවරු 10:30ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රේයස් අයර් ඉන්දිය පිල මෙහෙවනවා. පාකිස්තාන කණ්ඩායම මෙහෙවන්නේ සයිබ් සාදා ෆර්හාන් විසින්. තුන්වෙනි ස්ථානය සඳහා බංග්ලාදේශීය සහ ශ්‍රී ලංකා කණ්ඩායම තරඟ වදිනවා. එම තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් හෙට අලුයම 5:30ට ආරම්භ වීමට නියමිතයි. බංග්ලාදේශ කණ්ඩායම ලිටන් දාස් මෙහෙවනවා. ශ්‍රී ලංකා කණ්ඩායම මෙහෙවන්නේ සහන් ආරච්චිගේ විසින්. මුතුරාජ වෙලින් කටුනායකට ඉන්ධන සපය නල පද්ධතියේ සාතෙල් ටැංකිය අතේ ඉදිකිරීම ඇරඹී. දිට්ටාවේ නැනහිට තිබූ පොඩි මැණිකේ මාස 11කට පසු උඩරට ගමනේ. අල්ලසතා බන්දුල පැය 4ක ප්‍රකාශයක් දී ගෙදරයයි. අපේ තාරුණ්‍ය ජාත්‍යන්තරට ගෙන යන IC මෙහෙයුම හෙට. හොඳම දේ දරුවන්ට දෙන ITN ළමා සැනකෙළියට දෙහිවල සූදානමින්. සලේට වෛද්‍ය සාතිකය දුන් වෛද්‍යුරු දස දෙනා 6 වෙනිදා අධිකරණයට. ව්ලැඩිමීර් පුටින් යුක්‍රේන සටන් විරාමය ප්‍රතික්ෂේප කරයි. අදට නියමිත අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශ මෙන්න මාවත පත්වනවා. ජලි හමුවෙමු හෙට පෙරවරු 9ට. එතෙක් ඔබට සුවදායි රාත්‍රියක්.
10: 24 පෑම සිරුවෙන් ලක්කඳ ප්‍රවෘත්ති. ස්වාධීන පුවත් එසනින් ඔබේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ITN News Alerts සිංහල සේවාව සක්‍රිය කරගන්න.
11: මොබිටෙල් නම් RJ හිස්තරක් ITN S ලෙස ටයිප් කර 2299 SMS කරන්න.

0: ගන්න රේඩියෝ ITN රටට වග කියන රේඩියෝ
1: හවස 6 විනාඩි 57යි.
0: ඔඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. ඇසේ සුදැවිල්ලද? දියවැඩියාව ග්ලූකෝමා වැනි රෝග නිසා පෙනුම දුර්වල වෙලාද? අඩුම වියදමකින් දවසින් පෙනුම ලබා ගන්න. රජයේ අනුමත ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහලට දැන්ම කතා කරන්න. ලෙන්ස්ටික් අයි කෙයාර් රෝහල මත්තර මුල්ල. දුරකථන අංක 0706 478 478.
2: සුබ දවසක්.
1: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: තෑගි පැඩි වෙලා.
2: අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
1: කැමති එකක් අපේ අතේ. සුබ දවසක්.
4: දවස සුබයි සිහි නැති නයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: මම හදවතින්ම සතුටු වෙනවා පූජාට එහෙම එවැනි මාර්ගයක් දොරක් ඇරලා දෙන්න මට පුළුවන් වීම ගැන අංජලික හරහා. මට ඒ කාලේ ගොඩක් අය බැන්නා. සමහර අධ්‍යක්ෂවරු පවා මට දොස් කිව්වා. මා විවේචනය ලක් කරා. හැබැයි ඒ අධ්‍යක්ෂවරුම බහුකාලීනව ඇයව ඔවුන්ගේ චිත්‍රපටවල සම්බන්ධ කරගත්තා. ඉතින් මට සම්බන්ධ කරගන්න බැරි වුණා. අංජලිකා විතරයි මට එකම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න පුළුවන්.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන. සසදිය දහර.
1: රංගන ශිල්පී චන්න පෙරේරා. සිකුරාදා රෑ

0: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝකළමාදිනය.
1: ඔන්න මේසරේ ළමයින්ගේ ලෝකෙල් ලස්සන කරන්න අපේන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝම්බර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. පොඩ්ඩන්ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගම්. ලෝක ළමා දිනය වෙනුවෙන් RDB බැංකුවෙන් දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් පියකුමෙන් මවකමෙන්.

0: සන්තතිය තහර
1: සමානුග්‍රහය
2: කෝටි 11 ධන නිධාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 ධන නිධානයේ රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාසය දිනු මැක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතුන්ගෙන් අපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමා ස්වංක්‍රීය වීකටිමේ යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අවතන්න 011 76 679 579
4: සුබ සන්ධ්‍යාවක් කයිබෝවන්. අපි ජීවිතේ හරි සතුටෙන් සැහැල්ලුවෙන් ගත කරන්න කැමති මිනිස්සු විදිහට වෙලාවක් කලාවක් ලැබෙන කල්ම මග බලාගෙන ඉන්නේ නැතුව පුළුවන් උපරිමයෙන්ම අපේ ජීවිතේට සැහැල්ලුවක් සැනසෙල්ලක් ළඟා කරගන්න පුළුවන් මොකක්ම හරි කලා මාධ්‍යයකට ලැබෙන පුංචිම ඉඩකඩේදී හරි අපි යොමු වෙන්න හරි කැමති. එහෙම යොමු වෙද්දී ගොඩක් වැඩියෙන්ම අපි අපේ හිතට සමීපම කලා මාධ්‍ය විදිහට ගීතය තමයි තෝරගන්නේ. මොකද එදිනදා අපි නිරත වෙන වැඩ කටයුතුත් එක්ක අපේ සාමාන්‍ය දෛනික ජීවන චර්යාවත් එක්ක ටිකක් ළඟින් නවතින්නේ නැතිව එක දිගටම ගලාගෙන යන්න පුළුවන් විනෝදාස්වාදයේ සපයන මාධ්‍යයක් විදිහට ගීතය අපිට ගොඩක් සමීප නිසා. ඉතින් හැමදාමත් අපි රාත්‍රී 7:09 ගුවන් කාලය වෙන් කරගන්නේ ගීතය සහ ජීවිතය අතර තියෙන අපේ මේ මානවීය බැඳීම සෞන්දර්යාත්මකව කොහොමද ගලපගන්නේ කියන දේ කතා කරන්න. ඉතින් අපි අදත් ඒ හමුවීමට අර්ථයක් එක් කරන්න සෝදානම් මේ සඳදිය දහරයට සොඳුරු හමුවීමත් එක්ක. ලංකාවේ සිනමාව ගැන කතා කරද්දී එවැගේම ටෙලිනාට්‍ය කලාව ගැන කතා කරද්දිත් හැමදාමත් බොහොම ආදරණීය චරිතයක් විදිහට අපි හඳුනා ගන්නා නිර්මාණවේදියෙක්, ඔහු ආදරණීය රංගන ශිල්පියෙක් විතරක් නොවේ, පුංචි කාලේ අර මේ ගමනක් යන්න ඉඩක් ලැබුණොත්, අවස්ථාවක් ලැබුණොත් කොහෙද යන්නේ කියලා ඇහුවොත් චිත්‍රපටයක් බලන්න යමු තාත්තේ කියලා කිව්ව ඒ කැමැත්ත හින්දම අපේ රටේ සිනමා කර්මාන්තයට අලුත් පාරක් හොයාගෙන යන්න නිරන්තරයෙන් උත්සාහ ගත්ත අධ්‍යක්ෂවරයෙක් විදිහට, තිර රචකයෙක් විදිහටත් හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. අපි හැමෝම ආදරය කරන ආදරණීය හිතවතෙක් ඔහු චන්න පෙරේරා. අයබනයි සුබ සන්ධ්‍යාවක්.
5: අයබන් සුබ සන්ධ්‍යාවක්.
4: ඔබ මීට වසර ගණනාවකට පෙර දකින්දිත් ඔය හිනාවම ඔය විදිහම, අදත් එහෙමයි. ඉතින් ඒ සුන්දරත්වය, ඒ හදවතේම තියෙන සුන්දරත්වය වෙන්නට ඕනේ මේ ඇස්වලින් මූණෙන් නිරූපණය වෙන්නේ. සමහරවිට රංගන ශිල්පිනියක් ගැන කතා කරද්දී නෑ අපි මේ ලස්සන ගැන ටිකක් අපි වැඩිපුර කතා කරන්නේ නේද? ලංකාව වගේ රටක රංගන ශිල්පීන් ගැන කතා කරනකොට අපි කතා කරන්නේ මේ ටිකක් පෙනුමට අමතරව චරිත නිරූපණයට තියෙන හැකියාව, මේ වගේ දේවල් ගැන. හැබැයි ඔබ ගැන කතා කරද්දී අනිවාර්යයෙන්ම චන්න පෙරේරා එදා වගේම තාමත් එහෙමයි කියන තරමට ඔබ ඔබේ මානසික ඒකාග්‍රතාවය සහ කායික සෞඛ්‍ය පිළිබඳව වඩාත් හොඳින් සැලකිලිමත් වෙන ශිල්පියෙක්. විශේෂයෙන්ම අය ලංකාව අපේ තුන්වෙනි ලෝක රටක්, තාමත් බෝ නොවන රෝගවලට වැඩි නැඹුරුවක් තියෙනවා. පුංචි දරුවන් දියවැඩියා රෝගයට ගොදුරු වීමේ අවදානමක ඉන්නවා. මෙහෙම කාලයක මම මුලින්ම අහන්න කැමති මේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව පවත්වාගෙන යන්නේ කොහෙන්ද, මේ පාඩුව මුලින්ම ඉගෙන ගත්තේ කියලා.
5: මං හිතනවා හිතේ සතුට සහ නිරවුල් බව, මානසික නිරවුල් බව සහ මිනිස්සුන්ට ආදරය කිරීම, පොදුවේ මිනිස්සුන්ට ආදරය කිරීම, ජීවිතයට ආදරය කිරීම, මං හිතන්නේ ඔය ඔක්කොම අපි ඔය සියල්ල කැටි වුණාම ඉබේම නිරෝගීකමත් ලැබෙනවා කියන එක. එතකොට අර මං කලින් කිව්වාගේ මානව දයාව, මිනිස්සුන්ට ආදරය කරනවා කියන්නේ, ඉතින් ඒක අපි හිතේ තියෙන්න ඕනේ. ඒ කියන්නේ මං කේන්ති නොවන පුද්ගලයෙක් නෙමෙයි. හැබැයි මං පොදුවේ කේන්ති ගියත් ඒ ඇතුලේ ආදරයක් තියෙනවා. ඒක පස්සේ මං මට කේන්ති ගත්තත් කෙනෙකුට මං තදින් කතා කරත් මං පස්සේ පසුතැවෙනවා. මං සමහර තප්පර ගානකට පස්සේ, සමහර පය ගානකට පස්සේ හරි පසුතැවෙනේ. මොකද එච්චර මං කිසිම කෙනෙක්ගේ හිත රිද්දන්න කැමති නැහැ. මම හැමෝටම ආදරය කරනවා. ඉතින් ඒ ආදරේ මට පෙරලා ලැබෙනවා. මම ඒක අත්දැකලා තියෙනවා. ඉතින් ඒකට මම හරි ආදරේ, මම ඒක විඳිනවා. ඉතින් සතුටින් ඉන්නවා ඒක නිසා.
4: අනිවාර්යයෙන්ම ඒ සතුට තුළින් තමයි මම හිතන ඔබ නිර්මාණකරුවෙක් විදිහට අපි දන්නවා ලංකාවේ ටෙලි නාට්‍ය කලාව ගැන කතා කරද්දී වසර ගණනක් නොකඩව මේ ජනප්‍රිය නළුවා විදිහට සම්මාන ලබා ගන්න පුළුවන් කම ලැබුණා. එක දිගට ටෙලි නාට්‍ය වල රංගනෙන් දායකත්ව ලබා දුන අතිශය කාර්යබහුල වෙල. හැබැයි ඒ සියල්ලත් එක්ක ඔබට ඔබේ මේ ඔබේ තියෙන පෙනුම, ඒ කියන්නේ විශේෂයෙන්ම වෘත්තීය රංගන ශිල්පියෙකුට ඒ තාම වැදගත් වෙනවා. ඉතින් ඒ සියල්ල මනවින් කලමනාකරණය කරගෙන පවත්වාගෙන යන්න හැකියාව ලැබිලා තියෙනවා. අද අපි මේ ටිකක් වෙනස් ප්‍රශ්නකින් මම අද පටන් ගත්තේ හේතුව ඔබ සාමාන්‍යයෙන් අපේ තරුණ පරම්පරාවට අපි කියන නයිකොනික් චරිත තියෙනවානේ, ඔවුන් බලන් ඉන්නවා හැසිරීම් දිහා, ඇඳුම් පැළඳුම් දිහා බොහෝට ජනප්‍රිය ශිල්පීන් අනුකරණය කරන්න උත්සාහ ගන්න නිසා ඔබේ ඒ අත්දැකීම් හිතන්නේ අපේ අහන් ඉන්න ආදරණීයතවතුන්ට වැදගත් වෙන හින්දා එහෙම ප්‍රශ්නයක් ඇහුවේ. අපි මේ ගීත ටිකක් තෝරගන්න කියලා කිව්වම කිව්වා මේ නංගේ එහෙම මේ ගීත ගොඩාක් තියෙනවා කොහොමරි ටිකක් මම අවස්ථාව ලැබෙන විදිහට තෝරගන්නම් කියලා. විශරද මාලනී බොඩත් සිංහල ගැයූ ගීතයක් මේක මුල්ම වතාවට. පසු කාලයක අපිට ඇහෙනවා කසුන් කල්හරගේ හඬින්. මම හිතන්නේ වර්තමාන තරුණ පරපුර ගොඩාක් මේ ගීතේ වැළඳගත්තේ කසුන්ගේ ගායනයත් එක්ක. අපි ළඟින් ඉන්න අය අපිව අත්හරිනවා කියලා අපිට දැනෙද්දි ඒක වඩාත් තහවුරුණු අපේ දර්ශනපතේ නෝන් පෙනිපෙනීම ඈතට යනකොට ඒ අත්දැකීම තමයි මේ ගීතය ඇතුලේ විස්තර වෙන්නේ.
5: ඔව්, සමහර විට අපිට ආදරය, අපේ ආදරය කරන කෙනා අපි ළඟ ඉන්නකොට අපිට ඒ කෙනාගේ ආදරය වටින්නේ නැහැ, ඒ කෙනාව වටින්නේ නැහැ. හැබැයි අපෙන් ඈතට ගියාම ඒ කියන්නේ අපිට ඒකේ රිප්ලේස්මන්ට් එකක් නැහැ, ඒකේ ඒකට ආදේශකයක් නැහැ කියලා දැනෙන්න ගන්නවා. ඉතින් ඒ කියන්නේ අපිට අපි කතාවක් තියෙනවානේ මුහුද එකමාලුව දින්නේ කියලා. එහෙම නැහැ, මම දකින්නේ මුහුද එකමාලුව තමයි අපිට ගැළපෙන, අපේ රිද්මයට ගැළපෙන, අපේ ආදරය, ඒ කියන්නේ අපිට ආදරය කරන්න පුළුවන් හදවතින්ම හරිම අතලොස්සයි ඉන්නේ. ඒකෙන් අපි වාසනාවන්ත වෙන්න ඕනේ හැම කෙනෙක් ලබන්න. එතකොට මං හිතනවා එයා අපි ඉන්නකම් අපිට අවංකෝ මේකනේ, මං හිතන්නේ ඒක පොදු සත්‍යයක්. මනුෂ්‍යයන්ට තමන් ළඟ ඉන්නකොට ඒ කෙනෙක් ගැන අගයක් නැහැ. හැබැයි ඈත් උනාව දකින්න අපි කොයිතරම් එයාට ආදරය කරන්නේ නැද්ද? ජීවිතේ මුළු ජීවිතේම හිස් වෙනවා වගේ දැනෙනවා. ඉතින් මං හිතනවා ඒක ලස්සනට අකුරු වලට කැටුවෙච්ච ගීතයක් මාලි බුලත් සිංහලයන්ගේ. ඒක පසු කාලීනව කසුන් කල්ලහර ගැව්වා. ඉතින් ඔහු ඉතාම ගැඹුරු හඩින් හරි ලස්සනට ආදරණීය විදියට ඒ ගයනවා. ඉතින් හැමදෙස්සම මේ ගීතය අහනකොට මං වෙන ලෝකයකට යනවා. මගේ ඉතින් ඕන කෙනෙක්ට අත්දැකීම් මතක් වෙනවා තමන්ගේ ජීවිතේ. ඉතින් ඒක විඳිනවා. ඉන්න පුළුවන් ගීතයක් ඒක.

0: ක්වියමන
1: සන්තතිය දහර
2: සන්තතිය දහරයට අද අපේ සොඳුරු හමුවීම චන්න පෙරේරා සමග චිත්‍රපට අධ්‍යක්ෂවරයෙක් ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයෙක් රංගන ශිල්පියෙක් විදිහට දශක ගණනාවක් පුරා අපේ හිතේ රැඳිලා ඉන්න ආදරණීය සහෘදයෙක් ඔබ වෛද්‍යවරයෙක් වෙන්න බලාපොරොත්තුෙන් හිටිය කෙනෙක්. පවුල අයත් ඔබට තිබුණු දක්ෂතාවය අධ්‍යාපනයට තිබුණු හපන්කම හින්දා වෛද්‍යවරයෙක්ම වෙයි කියලා හිතුවා. හැබැයි ඔබේ පාර වෙනස් වෙනවා. ඔබේ පාර වෙනස් වෙනවා කියලා මුලින්ම මම හිතන්නේ දැනගෙන තාත්තා ඊට පස්සේ තමයි ඉක්මනින්ම බැංකෝක රැකියාවකට ඔබ යොමු කළා කියලා මට මතක විදිහට මම අහලා තියෙන්නේ. මේ පාර වෙනස් වීම දැන් ආපස්සට හැරලා බලනකොට මොකද හිතෙන්නේ?
3: ඉතාලම සතුටටපත් වෙනවා. ඒ කියන්නේ මම ඒක තාත්තගේ ඉල්ලීම නිසාම වෙච්ච දෙයක් මිසක් මගේ හදවතේ තිබුණ දෙයක් නෙමෙයි. මං හිතන්නේ මොනිකා දැන් ඇත්තටම හිතනවා ජීවිතේ ඔය දෛවය කියන්නේ හරි පුදුමාකාර දෙයක්. දැන් ඕකට කියනවා අපේ බ්ලූ ප්‍රින්ට් එක කියලා. ඒ කියන්නේ දැන් අපි මේ ලෝකෙට එන්නේ යම්කිසි දෙයකට. අපි පාර වැරදිලා එක එක දේවල් අත ගන්නවා. අපි පාර වැරදිලා එක එක තැන්වලට යනවා. හැබැයි පහු අපිට පසු කාලීන සමහරු ආසනාවන්ත වෙනවා. ඊටාම ඉක්මනින් මේ පාර හොයාගන්න. සමහරු පහු කාලීනව හොයාගන්නේ. මම වාසනාවන්තුණා ඊටා ඉක්මනින් මේ පාරට වැටෙන්න. ඉතින් ඒක නිසා ඒ මගේ මම මේ ලෝකට ආපු කාරණාව මට හම්බුණා. ඉතින් හම්බෙලා මං ඒ ඔස්සේ යනවා. දැන් නැත්තම් මං ඉබාගාත යනවනේ. ඉතින් ඒක හරි හම්බෙන් හරි ලස්සන කතාවල් ගොඩක් තියෙනවා ඒ සම්බන්ධව. කොහොම හරි මම ඒ පාරට වැටුණා. ඉතින් එතකොට තමයි අපිට ජීවිතේ විඳින්න පුළුවන් වෙන්නේ. අපිට දේවල් හරියන්නේ. ඒක ඒ රිද්මය අපිට හම්බුණාම තමයි ඒක ජීවිතේ ගලාගෙන යන්නේ. නිරවුල්ව ගලාගෙන යන්නේ. ඉතින් කොහොම හරි එහෙම දෙයක් සිද්ධ වුණා. ඉතින් මාව බැංකුවකින් පටන් අරගෙන හරි පාරට වැටිලා කලාකාරයෙක් වුණා, කලාකරුවෙක් වුණා. ඉතින් ඒ තරම් මං හිතන්නේ ඒ තරම් සතුටු වෙන දෙයක් නැහැ. මං ජීවිතේ මට හැමදෙස්සම හිතෙන දෙයක් තමයි මං බැංකුවකට, ඒ කියන්නේ පුටුවක් උඩ නාකි වෙනව නේද මං ඒ පාර ගියා නම් කියලා. ඉතින් ඒක වාසනාවන්තුණා මං ඒ පාර හොයාගෙන හරි පාරට වැටෙන්න.
2: අපි තව ගීතයකට යමු. කරුණාරත්න දේවල්කෙනේ ගායනා කරන ගීතයක්. සමහර වෙලාවට අර අපි මේ පළමු ගීතයේදීත් කතා කළා, අපි ළඟ රැඳෙන මොහොතේදී වටිනාකම අවබෝධ කරගන්න නොහැකි වීම. ඒක අපි කොච්චර කලින් අහලා තිබුණු පාඩමක් වුණත් අපි අත් විඳින මොහොතේ තමයි අපි ප්‍රත්‍යක්ෂ කරගන්නේ. වෙන අයගේ අත්දැකීම් ඇසුරින් අපි ඒක අහලා තිබුණාට අපිට දැනෙන්නේ අපිට ඒක විඳින මොහොතේදී. හැබැයි සමහර වෙලාවට අපි ළඟින් රඳවා ගන්න බැරි අයව අපෙන් අතහැරිලා ගියා වුණාට අපේ හිතේ තියෙනවා අවසාන මොහොතේදී. අවසාන මොහොත කියලා කියන එක අපි විවිධාකාරයෙන් අර්ථ දක්වනවා. අපි කියනවා ඇවිත් අපේ මృతදේහයේ තියෙන ඒ වලට පස්පිඩක් දාන්න හරි, එහෙම නැත්නම් අවසාන මොහොතේ වතුර උගුරක් දෙන්න හරි කියන ප්‍රාර්ථනාව අපේ හිතේ තියෙනවා මිනිස්සු විදිහට. ඔබ මා හමුණු මේ ඉර හඳයට කොතැනක හිටියත් මාමල දවසට මගේ ළඟ තනියට එනු මැනවි කියලා මේ විදිහට අවසන් ඉල්ලීම කරන්න අපි එහිඳ වෙන්නේ නැති.
3: ඔව්, මම දකින්නේ දැන් ජීවිතය කියන්නේ මම දකින්න විදිහට, මම අත්දකපු විදිහට, මම අවබෝධ කරගෙන තියෙන විදිහට මේක හීනයක් විතරයි. මොනිකේ හීනේ හරි ලස්සන හීනයක්. ඒ හීනේ අපේ අතේමයි තියෙන. මේක ලස්සන කරගන්නවද, මේ හීනේ විනාශ කරගන්නවද, ඒ කියන එක. ඉතින් මේ ලස්සන හීනේ හරි ලස්සනයි නේද මේ අත්දැකීම්? විශේෂයෙන් ආදරය කියන දේ, ඒ ආදරයේ අත්දැකීම්, ඒ සුන්දරත්වය, පිරිමෙක් නම් කාන්තා ඇසුර, ඒ උන්ගෙන් ලබන ආදරය, ලැබෙන ආදරය, ඒ හරි ලස්සනයි. ඉතින් ඒ ලස්සන, ඒ ජීවිතයේ ලස්සනකම තුළ ඒ ඒ ඒ අපේ අත්දැකීම්, ආදරණීය අත්දැකීම් මුළු ජීවිත කාලෙම කම්පනයක් ඇති කරගන්නවා. සමහරු මං කිව්වාගේ අපේ ජීවිත කාලය අපි රැඳෙනවා. සමහරු අපි සමහරු ළඟ රැඳෙනවා විවිධ විදියට. මං කියන්නේ පෙම්වතියන් හැටියට, පෙම්වතුන් හැටියට රැඳෙනවා, බිරිඳයන් ස්වාම පුරුෂයන් හැටියට රැඳෙනවා. එහෙම බැඳීමක් තුළ එහෙමත් රැඳෙනවා. දැන් ඒවා ඒ කිසිමක් නැතුව අපි ළඟ නොරැඳු නෑ ගැන අපි හැමදාම ඒ ඇසුර ප්‍රිය කරනවා. කොයි මොහොතේ හරි ලැබෙයි කියලා ඒක ප්‍රිය කරනවා, බලාපොරොත්තු වෙනවා. ඉතින් හිතන්නේ ඒක ලැබුණ නැත්තම් ජීවිතයේ අවසානය වෙනකම්ම ඒ ඇසුරේ ආදරය, ඒ ඒ ඒ ස්පර්ශය, ඒ කිසි දෙයක් ලැබුණ නැති කෙනෙක් ගැන අපි හරියට දුක් වෙනවා නේද? ඒ ඇසුර ප්‍රිය කරනවා, මැරෙන මොහොතේ හරි ප්‍රිය කරනවා. එහෙම නැතත් අපි ප්‍රාර්ථනා කරනවා මැරුණාට පස්සේ අර ඔබ කියන වගේ පස් පිඩක් දාන්න කියන එක. හරිද? එහෙනම් මැරුණෙන් පස්සේ හරි මගේ ළඟ තනියට ඉන්න කියලා. ඉතින් එහෙම අත්දැකීමක් ගැන තමයි මම හිතන්නේ කරුණරත්න දිවුල් ගැන කියන්නේ. හරි ආදරණීය විදියට, හරි ලෑන්විත විදියට, ඒ කියන්නේ පුදුමාකාර ලස්සන වෙනම ලෝකයකට ගෙනියන්න පුළුවන් ගීතයක්. ඒකයි මම

0: වෙලාව රාත්‍රී 7යි විනාඩි 28යි.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27ට කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: හැම සාර්ථක බිස්නස් එකක්ම පටන් ගන්න අදහසකින් ඒ බිස්නස් එකේ දියුණුවට ගැළපෙන පාර්ට්නර් කෙනෙක් ඉන්න ඕනේ. ඔයාගේ බිස්නස් එක ස්ටාර්ට්අප්, SME, එන්ටර්ප්‍රයිස් මේ මොකක් උනත් ඒකේ දියුණුවට ගැළපෙනම තාක්ෂණික විසඳුම් දෙන්නේ SLT Mobitel Enterprise. බිස්නස් නම් SLT Mobitel Enterprise. කතා කරන්න 0112-381-381.
3: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය. NLP හදහන ඔබත් අදම NLP හනහඩ බලා ගන්න.
4: පුංචි ව්‍යාපාර ලොකු ආර්ථිකයකට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර ණය සහ මූල්‍ය පහසුකම් පුළුල් කිරීම හරහා කුඩා ව්‍යාපාර ශක්තිමත් කිරීම රජයේ අරමුණයි. පසුගිය දවසර තුල ලබා දුන් එම මූල්‍ය පහසුකම් හරහා සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරික ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කෙරුණා.
5: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
6: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකේ

0: වසන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝකල මාධ්‍යය වෙනුවෙන් RTB බැංකුවෙන්. දශක හතක ජනතා විශ්වාසය සහ ප්‍රසාදය දිනාගත් ක්‍රිමිරාජ ආයුර්වේද ඖෂධ වෙතින් ක්‍රිමිරාජ කරල් කුලී බඩේ අමාරු සහ ලදරු පණු රෝග සඳහා ක්ෂණික සුවයට ක්‍රිමිරාජ කරල් කුලී ISO GMP තත්ත්ව සාධකලත් ක්‍රිමිරාජ නිෂ්පාදන කාගිල් ස්ලාෆ් ඇතුළු දිවයින පුරා සියලුම දේශීය ඖෂධ වෙළඳසැල් සහ ඔබට ළඟම වෙළඳසැලෙන්.
1: ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: සුබදවස.
3: අලුත් වෙලා.
2: පහසු වෙලා.
3: ඇයි
2: වැඩි වෙලා. අංක 3යි ලග්න 1යි ලක්ෂ 5ද ඉලෙක්ට්‍රික් බයික් එකද?
3: කැමති එකක් අපේ අතේ. සුබදවස.
4: දවස සුබයි සිහින දිනයි. සුබදවස.

0: උදයාටට සම අනුග්‍රහය.
1: සුබ දවසක්.
2: අලුත් වෙලා.
1: පහසු වෙලා.
3: තෑගි වැඩි වෙලා.
4: දවස සුබයි සිහින දිනයි. සුබ දවසක්. ජාතික ලොතරැයි මණ්ඩලය.
5: SLG Mobitel Fiber එක ගෙදරම ෆිට කරන්න. ඔක්කොම devices connect කරන්න. Gaming වලට low latency. Fast and stable. Unlimited. තෝරගන්න package රසක්. SLG Mobitel Fiber.
6: Google.

0: ITN රටට වග කියන රේඩියෝ
1: වෙලාව රාත්‍රී 7යි විනාඩි 33යි.
2: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
3: සංසන්දිය තාරහර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සංසන්දිය දහර අතරේ නැහැන්නේ ඔබ ජාතික ලොතරැයි මණ්ඩලයේ නෝපතික අනුග්‍රහක දායකත්වය ලබා දෙමින් රටේ සංවර්ධනය, සෞඛ්‍ය, අධ්‍යාපනයට වගේම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්ත අරමුදලට ඍජුවම දායක වන ගමන් 2025 අවුරුද්දේ විතරක් සුපිරි කෝටිපති වාසනාවන්තයින් 12 දෙනෙක්, සුපිරි මෝටර් රථ හිමිකරුවෙක්, රුපියල් ලක්ෂ 25 ජයග්‍රහකයන් 300කට අධික පෙරසක්, ඒ වගේම රුපියල් ලක්ෂ 10 ජයග්‍රහකයන් 5 දෙනෙකුත් සහ ලක්ෂපතියන් 6000කට අධික පෙරසක්. ඒ විතරක්ද යතුරු පැති රන්කාසි වවුචර් පත් හිමි වාසනාවන්තයින් රැසක් රට පුරාම බිහි කරන්න ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ජීවිතයේ සිහිනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳ දිය දහර
3: සිකරාදා සඳ දිය දහරයට අද අපේ සොඳුරු හමුවීම ප්‍රවීණ රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂ චන්න පෙරේරා සමග තීරණ ගැනීම. අපි අපේ ජීවිත කාලයේ පුරාම කරන තීරණ ගැනීම, ඒ කියන්නේ අපි තීරණේ නොකල කරන එකම දේ තමයි, දේවල් දෙකක් තියෙනවා, ඉපදීම සහ මිය යාම කියන දේ. අපි දන්නවා සියදිවි හානි කර ගැනීම කියන ඒ අර අපි මනුෂ්‍යත්වයෙන් එහාට ගිහිල්ලා අපේ ජීවිතයට තියෙන ඒ අවතක්සේරු කිරීමත් එක බොහෝ වෙලාවට අපි ගන්න තීරණයක් වෙන්න පුළුවන්. ඉන්න මොන මොහොතක වුණත් අපිට ඒ වගේ තීරණයක් ගැනීම ආයිතිය නැහැ. අපි ඉපදුනා නම් අපි ජීවත් වෙන්න ඕනේ. ජීවත් වීම තමයි වඩාත්ම අපහසු සහ වඩාත් තීරණාත්මක දේ වෙන්නේ. මේ තීරණ ගැනීමට අපි ඇතුළත තියෙන බය, ඒක මහ පුදුමාකාර දෙයක්. මොනව වෙයිද දන්නේ, මෙහෙම කළොත් මොනව වෙයිද දන්නේ නැහැ කියන මේ දේ අපේ වෘත්තීය ජීවිත ඇතුළත්, පෞද්ගලික ජීවිත ඇතුළත් අපි ගොඩක් කලාවට පෙළන කාරණේ බවට පත් වෙනවා. ලෝකේ සාර්ථක වෙච්ච මිනිස්සු දිහාට අවධානය යොමු කරලා බලුවොත් ඒ හැමෝම ගත්ත තීරණ, ඒ කියන්නේ ඒ තීරණේ වගවීම වගකීම සියල්ල තමා වෙතම තබාගෙන ගත තීරණවල සාර්ථකත්වය මත තමයි එහෙම ගමන් කරලා තියෙන්නේ. ඔබත් කාලයක එහෙම තීරණ අරගෙන තියෙනවා, විශේෂයෙන්ම රංගන ශිල්පියෙක් විදිහට ටෙලිනාට්‍ය කලාව ඇතුළේ අතිශය ජනප්‍රිය කාලවකවානුවක ඒ පැත්තකට තියෙදි වෙලා සිනමාවත් එක්ක ඔබ වැඩිපුර ගැටෙන්න උත්සාහ කරනවා. මේ තීරණ ගැනීම ගැන වර්තමාන විශේෂම තරුණ පරම්පරාවට අපි ගොඩක් දේවල් අද්දෙකේ මැසුරෙන් කියන්න ඕනේ. ඔබ වගේ විශිෂ්ටයෙක් කියන්නේ ඔබ ඔබේ වෘත්තීය ජීවිතය ඇතුලේ ලබා ගත්ත ඒ සාර්ථකත්වත් එක්ක ඒ තීරණ ගැනීම සඳහා පෙළඹෙන්න අපි කොහොමද ඒ තැන හදාගන්නේ හිත ඇතුලේ?
4: මම මුලින්ම ඒ තීරණය ගත්තේ මොනිකා මගේ විවාහයේදී. ඒ කාලේ මම ජනප්‍රිය වේගන එන කාලේ මට ඔක්කොම කෝ ඒ තීරණය ගන්න එපා කියලා. සමහර අධ්‍යක්ෂවරු, ඒ කියන්නේ මගේ සමීපව ඇසුරු කරපු අධ්‍යක්ෂවරු මගේ දිහා පුදුමාකාර විදියට බැලුවා. "චන්න බඳිනවා, මට කෙලින්ම අහලා තියෙනවා පිස්සුද කියලා." හැබැයි මම මේකත් කියන්න ඕනේ මොනිකා, මගේ ජීවිතේ සාර්ථකත්වයේ පටන් ගත්තේ ගයත්‍රිගේ විවාහයෙන් පස්සේ. පස්සේ අපිට ඒක දිගට පවත්වාගෙන යන්න බැරි වුණා. ඒකට ඒක එහෙම වුණා. ඒකට විවිධාකාර හේතු තියෙනවා. අපේ ජීවිතයේ අත්දැකීම් අඩු කාලෙක සහ අපි දෙන්නම ගත්ත පැරණි තීරණයකට බලපෑවා. හැබැයි මගේ ජීවිතේ සාර්ථකත්වය පටන් ගත්තේ එතනින්. ඒ කියන්නේ මම නළුවෙක් හැටියට, රංගන ශිල්පියෙක් හැටියට. ඊට පස්සේ මම ඊළඟ තීරණය තමයි මම ගත්තේ, ඒ මම අතිශය ජනප්‍රිය කාලේ, ජනප්‍රියත්වයේ අපි කියමු හිමිපෙත්තේ ඉන්න කාලේ මම තීරණය කරා අධ්‍යක්ෂවරයෙක් වෙනවයි කියන එක.

0: කොට මගේ මට ඒ කාලේ එක දිගට මට කරන්න බැරි තරමට ටෙලි නාට්‍ය ගලාගෙන යන කාලේ ඒවා මම නවත්තලා මං අධ්‍යක්ෂවරයෙක් වුණා. ඊට පස්සේ අංජලිකා චිත්‍රපටියේ ඒක ඒ සාර්ථකත්වය හරහා මම සිනමා නළුවෙක් වෙනවයි කියන එක. එතකොට හිතන්නම ඒ වගේ අතිශයත් ඒ කියන්නේ මම ඒවා ලැබෙමින් ඒවා හිනිපෙත් ඉන්න කාලේ තමයි මම ඔක්කොම තීරණ ගත්තේ. හැබැයි ඒ හැමදේම සාර්ථක වුණා. මම විශ්වාස කරන විදිහට ඒ ගත්ත තීරණ ගොඩක් හරියාගෙන මම ඒ තමයි මට තිබුණ ආත්ම විශ්වාසය සහ මගේ හදවත කිව්වා. මම හැමතිස්සෙම මගේ හදවත කියන දේ මම කරා. ඒ කියන්නේ මම බුද්ධියට වඩා මම හදවතට මුල් තැන දෙන කෙනෙක් තාමත් එහෙමයි. මගේ හදවතට දැනෙන දේ කරනවා. ඉතින් මං හිතනවා ඒක හරියි කියලා. ඒ කියන්නේ මාව ඒ සබහාධර්මය මම සබහාධර්මයේ හරියට විශ්වාස කරන කෙනෙක්. අර බුදුහාමුදුරු කියනවානේ මේක අපිට අයිතියක් නෑ, මේ කරන්නෙක් කරවන්නෙක් නැති ක්‍රියාවක තමයි අපි ඉන්නේ කියලා. අපි අයිතිවාසිකමක් ගන්නවා විතරයි. හැබැයි මේ සබහාධර්මයේ රීතිය ඒ ෆ්ලෝ එකේ රිද්මේ ඔහේ ගලාගෙන යනවා. ඒක දාවුසම් වලත් කියනවා. මම කියන්නේ ඒ රිද්මේට ඉඩ දීලා අපි නිශ්චලව බලාගෙන ඉඳලා කියලා ගෙදරටලා නිදාගන්න එක නෙමෙයි. හැබැයි හදවත අපි යොමු කරනවා. ඒ හදවත කියන දේ හදවතට එකඟව කරනකොට අපේ සාර්ථකත්වයේ ඉබේම ළඟා වෙනවා.
1: මිල්ටන් මල්ලවරච්චි ගයන ගීතයක්. මිල්ටන් මල්ලවරච්චි ගයන ගීත අතරේ මං හිතන්නේ මේ සාමාන්‍යයෙන් අපි නිරන්තරයෙන් අපේ ආදරණීය හිතවතුන් සහෘදයෙන් තෝරා ගන්නා ගීත තියෙනවා. ඒ ගීත අතරේ ටිකක් වෙනස් ගීතයක් ඔබ තෝරගෙන තියෙන්නේ, ආවා ආදරෙන්.
0: ආවා ආදරෙන් රන් කැලුම් දිදි. ඒ කියන්නේ ආදරේ චමත්කාරයක පුරාම ලියවෙන්නේ. හරිම සරල ගීතයක්, හොඳට විඳින්න පුළුවන් ගීතයක්. මුළු ආදරෙන් මුළු හදවත හිත පිරෙන ඕගහද්දි. ඒ වගේම මිටන් මල්ලවරච්චි ෂූරින්ගේ ඒ ආදරණීය හඬ, ඔහුගේ ආදරණීය හඬ මං හිතන්නේ වෙන කිසියෙකුට සමාන කරන්න බෑ. මං හිතන්නේ ලංකාවේ වැඩිම ජෝතිපාලයි ඔහු තමයි වැඩිම ආදර ගීත ගන්නාවක් මං යන කියන්නේ නැත්තේ. මං ඒ ගීතයට විශේෂ හේතුවක් නැහැ. හැබැයි මං ඒ ආසයි ආදවතර දෙන චමත්කාරය, හිතට දෙන චමත්කාරයට මං හරි ආසයි සිංදුවහනේ.

0: සෞන්දර්යාත්මක වියමන
1: සඳදිය දහර සඳදිය දහරයට අද අපේ සොඳුරු හමුවීම චන්න පෙරේරා සමග. අපි සමහර වෙලාවට දකිනවා ජනප්‍රිය මිනිසුන්ගේ ගොඩක් මේක අතීතයේදී ඉතාම වැඩියෙන් තිබුණු දෙයක්. මොකද මේ තරමටම ඩිජිටල් කරණය නොවී තිබුණ බොහෝ දේවල්, පෞද්ගලික තොරතුරු කියන දේවල් දැන් ඉතාම ඉක්මනින් ග්‍රහණය කරගන්න, ජනගත කරන්න ඉඩ අවකාශ ලැබිලා තියෙනවා. අපි දකිනවා බොහෝ වෙලාවට අපේ ශිල්පීන්, අපේ විතරක් නෙවෙයි, මේක හොලිවුඩ් වලට ගියත් බොලිවුඩ් වලට ගියත් වෙනසක් නැහැ, ඔවුන් එක කළමනාකරණය කරගැනීමට නොහැකි වීම ඇතුළේ ජීවිතය අත්විඳින බොහොම අමිහිරි අත්දැකීම් තිබෙනවා. තමන්ගේම ප්‍රේක්ෂකාගාරයේ ඔවුන්ට එල්ලවෙන චෝදනා තිබෙනවා. එතකොට ඒ නිසා අපි ප්‍රකාශ කරන දේවල්, කියන කරන දේවල් ගැන වගකීමක් එක්ක අපි ඉන්නවා නම් මම හිතන්නේ ඒක හරි හොඳයි අපේ මනාගතයට, විශේෂයෙන්ම ජනප්‍රිය ශිල්පියෙක් විදිහට. මම දකිනවා ඒ ගුණාංගය ඔබ තුළ. ඔබ කොයි වෙලාවකවත් හැඟීම් වලින් රඟපෑවට හැඟීම් වලින් කතා කරනවා අපිට දකින්න ලැබෙන හරි අඩුයි. බොහොම මධ්‍යස්ථව, අතීතයට දොස් පවරන්නේ නැතිව, ඉතාම සාමාන්‍ය විදිහට ඒ සියල්ල බාර අරගෙන කතා කරනවා හරි ධනාත්මක විදිහට. මම හිතන්නේ මේක තමයි ග්‍රහණය කරගත යුත්තේ ඔබෙන් ඉගෙන ගන්න පරපුර. බොහෝ අයට හැබැයි මඟ හැරිලා ගොඩක් දේවල් දැනටම.
2: මොනිකා, ඒක ඉගෙන ගන්න තියෙන්නේ අපේ පාසල් පසුබිමත් බලපාන, ඒ කියන්නේ අදහස් ප්‍රකාශනයේදී, සමාජය දකින විදිහේදී, සහ ජීවිතය දකින විදිය. ඉතින් මං හිතන්නේ ඒක ඕනේ ආගමික පසුබිමත් බලපානවා. ඒ කියන්නේ මොන ආගමද කියන එක නෙමෙයි, සෑම ආගමක දේශනා කරන්නේ නේද මිනිස්සුන්ට ආදරය කරන්නනේ,
3: ඕකනේ
2: තියෙන්නේ. ඔව්, යහපත, හොඳ මිනිසුන් හොඳ කරන්න උතනනේ තියෙන්නේ. එතකොට මම දකින්නේ දැන් මං අර කලින් කියපු දෙයමයි. අපි පොදුවේ මිනිසුන්ට ආදරය කරන්න පටන් ගත්තාම අපි අතින් වෙන කෙනෙක්ගේ හිත රිදෙනවා අඩුයි. අපේ හිත රිදෙනවා වෙන්න පුළුවන්, හැබැයි එහෙම දේවල් වෙනවත් අඩුයි. ඉතින් මම දකින්න අර සමාජය දිහා ආදරෙන් බැලීම, ජීවිතය දිහා සුබවාදීව බැලීම. එතකොට ඒක දකින, ඒ දකින දේ තුලින් මිනිසුන්ට වෛර කරන්න පෙළඹෙනවා හරි අඩුයි. දැන් කෙනෙක් අපිට වෛරසිතකින් බැලුවොත් තමයි ඒ කෙනා කියන දේ වැරදි, ඒ කියන්නේ මං කියන්නේ වැරදි කියලාම පේන්න ගන්නේ ඒ කෙනා දිහා බලන විදිහත් එක්ක. එතකොට මං කියන්නේ ඕන කෙනෙක්ට විවිධ අදහස් දරන්න පුළුවන්. ඒ නිදහස ඕන කෙනෙක්ට තියෙනවා. දැන් මම මෙහෙම කතා කරනකොට මගේ අදහස් වලට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ අදහස් තියනා ඉන්න පුළුවන්. කෙනෙක් මාව අතිශය විවේචනය කරනවා වෙන්න පුළුවන්. මං හැබැයි ඒ කිසි විවේචනයක් ගණන් ගන්නෑ. මට ඒක අදාළ කරගන්නෙත් නෑ. මගේ ජීවිතයට මම සුභවාදීව දකිනවා. හැම දෙයක්ම දිහා, හැම පුද්ගලයෙක්ගේම හැසිරීම දිහා සුභවාදීව දකිනවා. හැබැයි ඒක වෙනස් වෙන වෙලාවල් තියෙනවා. තමන්ගේ සමීපතයක් වුණාම, ඒ කියන්නේ තමන්ගේ ජීවිතේම කෙනෙක් කියන දේවල්ට හිතර දෙන්න පුළුවන්. එතකොට ඒක මම නෑ කියන්නේ, කේන්තියන්නත් පුළුවන්. මොකද කෙනෙක් හිතරි, දැන් ඔබ කියන දේ මගේ හිතරි දෙන්න ඔබ මගේ ළඟම කෙනෙක්නේ, නම් තමයි ඒකට මං අගයක් දෙන්නේ. එතකොට එයා ළඟම නිසා මගේ හිතරි දෙන්න පුළුවන්. ඒක වෙන්න පුළුවන්. හැබැයි පොදුවේ සමස්තය බලද්දී කෙනෙක්, මම කියන්නේ පොදුවේ සුභවාදීව ජීවිතය දිහා බලන්න පුළුවන් නම්, අර මානව දයාවෙන් බලන්න පුළුවන් නම් අපිට ජීවිතේ හරි, කියන්නේ අපිට ලැබෙන්නේ සුභවාදී දේවල්, අත්දකින්න ලැබෙන්නේ වෙන්නේ සුභවාදී දේවල් කියලා මම විශ්වාස කරනවා. එහෙම කියලා, කියන්නේ ඒක සර්ව සුභ, කියන්නේ අපි කියමු මේ ආශර්මත් දේවල් ජීවිතේ වෙන්නේ නැහැ. හැබැයි මේ ජීවිතේ කියන සමස්තය මම දකින්න, මම කල්නුත් කිව්වා වගේ කෙනෙක්, මම කියන ඒවා මේ කෙනෙක් මම හිතන විදිහමයි මම අවංකවම කියන්නේ. හදවතින්ම වෙන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ අතිශෝක්තියක් කියලා. හැබැයි මම දකින්නේ මේ ජීවිතේම ආශ්චර්යයක් කියලා. මොනිකා, මේක හරි සුන්දර නැද්ද මේ ජීවිතේ? ඒ කියන්නේ පුදුමාකාර ලස්සන නැද්ද ජීවිතේ? මම දකින්නේ ලස්සනම විතරයි. ඒ කියන්නේ එහෙම කියලා මේ මන් දන්නේ නැහැ. ඒක මම එහෙම පුරුදු වෙලා. ඒක හැබැයි මගේ තාරුණ්‍යයේ මේක තිබුණ නැහැ. ඒ කියන්නේ මගේ අත්දැකීම් හරහාම වියපත් වෙද්දී මට පරණත වෙද්දී ලැබුණ දෙයක්.
3: අපි මේ අත්දැකීම් එක තමයි ජීවිතේ මෝහත් කරගන්නේ. මම අර මුලිනුත් කිව්වා මේ මෙරුවගේ සිද්ධිය තමයි ආලෝකය දැකලා ආකර්ෂණය වෙලා, පහන් දැල්ල දැකලා ආකර්ෂණය වෙලා, ඒ මියන මොහොතේ දකිනවා එයින් තමන්ට වෙන විනාශය. හැබැයි මෙරුවා දැවෙන මොහොතේ පසකින් බලාගෙන ඉන්න මෙරුවෙකුට ඒක නොතේරෙනවා වෙන්න පුළුවන්. අපේ ජීවිතය ඇතුළේ තියෙන අද්දකීම් තුළින් තමයි අපි පෝෂණය වෙන්නේ, ඒවා ග්‍රහණය කර ගැනීම, ඒවා අපි කොයි විදිහට බාර ගන්නවද කියන කාරණාව. අර මේ ඔබ හොඳ තැනක අදහස් දක්වමු, කොහොමද ඔබ සුබවාදීව අදහස් දක්වන්නේ? අපේ account එකේ පුරව ගන්න දේවල් වලට තමයි අපිට පොලිය ලැබෙන්නේ. ඉතින් ඒ නිසා ඒක කොයි විදිහටද අපි පුරව ගන්න කියන එක වර්තමානයේ වෙනකොට අපි සියල්ල අමතක කරලා තිබෙනවා. අපේ දේශපාලන ලෝකයේ ගත්තත්, කලාව ඇතුලේ ගත්තත්, සාමාන්‍ය ජන ජීවිතයේ, අපේ දිනදා ජීවිතය ඇතුලේ ගත්තත් අපිට මේ ක්‍රියාවට ප්‍රතික්‍රියාවක් තියෙනවා කියන එක අමතක වෙලා. අපිට ප්‍රතික්‍රියාව ඒ මොහොතේ නොලැබෙනවා වෙන්න පුළුවන්. අපි ඉතාම නරක මිනිස්සු විලා ඉන්න මොහොතක අපි කරන කියන දේවල් අපි අපේ ජීවිතය සම්පූර්ණ පරිවර්තනයකට ලක් කරගත්තට පස්සේ ඉතා යහපත් විදිහට ගත කරන මොහොතේදී අපිට ඒව පෙරලා ප්‍රතිවිපාක විදිහට ලැබෙනකොට අපිටත් හිතාගන්න බැරි වෙනවා වෙන්න පුළුවන් ඇයි අපිට මෙහෙම වෙන්නේ කියලා. ගොඩක් වෙලාවට අපි ප්‍රශ්න නගනවානේ පෞද්ගලිකව, මටමයි මෙහෙම වෙන්නේ, ඇයි මට මෙහෙම වෙන්නේ කියලා. එහෙම නොවී අපේ ජීවිතය දිහා ගැඹුරෙන් අපිට බලන්න පුළුවන් වෙනවා. අපි අවබෝධයෙන් මේ ගමන

0: සඳදිය දහරයට අද අපේ සොඳුරු හමුවීම චන්න පෙරේරා සමග තව සුන්දර තැනකට අපි යනවා. ජගත් වික්‍රමසිංහ ගායන ගීතයක් රචිත වාකිෂ්ඨ මිගිතෙල් ලිව්වේ. මේ අපේ දිනදා ආදරය ප්‍රේමය විශේෂයෙන්ම මේක ප්‍රේම ලෝකයේ ඇතුළේ තමයි කොච්චර ආදරේද ඔයාට ඉන්නේ මං විතරද කියන ප්‍රශ්න ටික නිරන්තරයෙන් මේක කාන්තාවකගේ මූයින් තමයි නැගෙන්නේ. හැබැයි එහෙම අහන කෙනාට මං විතරද ඔයාට ඉන්නේ කියලා හදි ඔයා විතරයි මට ඉන්නේ කියලා කියනවනම් හරි අගේ කියන අදහස තමයි මේ ගීතය ඇතුලේ තියෙන්නේ.
1: තාරුන්නේ අපිට තියෙන ප්‍රශ්න ගොඩක් තියෙනවානේ. ඒ කියන්නේ අපි බයත් තියෙනවා මෙයාගේ ජීවිතේ මං විතරද ඉන්නේ නැත්තම්. ඒ කියන්නේ හැමතිස්සෙම එහෙම හිතෙනවනේ, විශේෂයෙන් අපි ලස්සන ගෑල්ලම එක්ක යාළු වුණාම අපිට තියෙන ප්‍රශ්නයක් නේද? ඒ කියන්නේ අපිට හැමසම දැනෙනවා එහෙම එකක් මං විතරයිද මෙයාගේ ජීවිතේ ඇත්තේ තව අය ඉන්නවද කියන එක. ඉතින් එහෙම ඒ කියන්නේ සරලව කිව්වොත් එහෙම ඒකක් තමයි බේස් වෙන්නේ මේකට නේද? ඒක හරහානේ මේ ගීතේ ගොඩනගන්නේ. ඉතින් ඕකේ තව එකක් කියන්න ඕනේ, මම හරි ආසයි ඒක මෙලඩි එකට. ඒකේ හරි ආකර්ෂණීය මෙලඩි එකක්
0: තියෙනවා.
1: ඔව්, ඒකම මේ ජගත් වික්‍රමසිංහන්ගේ කටහඬ. මං හරිම ආස කටහඬක්, ජගත්ගේ කටහඬ ඉතාම ආකර්ෂණීය කටහඬක් තියෙනවා. ගායකයන් ගත්තොත් හරිම ආදරණීය ආකර්ෂණීය හඬක්. ඉතින් ඔය දෙකම එකතු වුණාම ඒ ගීතය හරිම ලස්සනයි, හරි ආකර්ෂණීයයි, හරිම කන්කලුයි. ඉතින් ඔය ඔක්කොම තියෙන ගීතයක් ඔය ගීතේ.

0: ආර 90 දශකයේ තුල ඊට පස්සේ 2000 මුල් කාලවකවානුව මේ මෑතකනතුරු ලංකාවේ තරුණියන්ගේ බොහෝ දෙනෙකුගේ පළමු පෙම්වතා තමයි ඔබ හිති. බොහෝ දෙනා ආදරය කළ චරිතයක්. වර්තමානයේත් ඒ ආදරය එහෙමම තියෙනවා. මොකද මේ අපි දකිනවා ඔබේ සම්මුඛ සාකච්ඡා හරි පුවත්පත්වල හරි ඔබේ ඒ පළවුණු දේවල් එක්ක මිනිස්සු හරි ආදරෙන් බැඳිලා ඉන්නවා. ආරාධන ඒකනායක ලිව මේ ගීතත් එක්ක RRP වික්ටර් ප්‍රේමකේතු කියන සුසංයෝගය හඳුනාගත්තා වගේම මෑත කාලීනව අපි දැක්ක හොඳ නිර්මාණයකතුවක ආරාධනා සහ චාමර වීරසිංහ මේ ගීතය මතකයන් ඔබේ හිතේ තබාගෙන දුක් විඳිනා මම ඔබගේ පළමු පෙම්වතා.
1: මම ඒක හරි සරලයි. හරි සරල ගීතයක්. ඒනොට එකක් චාමර වීරසිංහගේ හඬ සහ සමහර ඒ මෙලඩියේ සමහර තැන්ගේ චේන්ජස් තියෙනවා පුදුමාකාර ලස්සනයි. ඒ කියන්නේ පුදුමාකාර ලස්සනයි. ඉතින් මම ඒක හරි විඳිනවා. හරි සරලයි. ඒනොට මම ඒ ගීතේ විඳිනවා. ඉතින් ඒක ඒ විඳීම තුළ තමයි. ඒ කියන්නේ අවංකවම ඒ මට දැනෙන හදවතට දැනෙන ඒ සුන්දරත්වය. ඒකේ තියෙන මෙලඩියේ තියෙන අර චේන්ජස් ඒ තැනින් තැන වෙනස් වීම. මම හරි ආස තැන් ටිකක් තියෙනවා. විශේෂයෙන් ඉතින් ඔහුගේ හඬ. ඉතින් ඒකට ඔහුට අපි දෙන්න ඕනේ සම්පූර්ණ ගෞරවය. මම ඒකට ආසයි.
2: මත

0: மிலாவு ராத்திரி 8 வினாடி துணை.
1: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝකල මාධ්‍යය වෙනුවෙන් RTB බැංකුවෙන්. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් හරහා හොඳම කරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න. වට්ස්ඇප් 0766 793 9922. ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN campus JJL overseas education.
2: වාර්තා පිට වාර්තා කබන කෝටි 8 NLB ධනනිධානය ලොතරැයියෙන් රටේ සංවර්ධනයට දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට ධනනිධානය බෙලදී දෙන ඔබත් කෝටිපතියෙකු වන්.
3: NLB හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැයිය NLB හදහන. ඔබත් අදම NLB හදහන බලා ගන්න.
4: ලකන රේඩියෝ ITN.
5: මනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝකලමා දිනය.
6: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකේ ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සතුත්‍යානය.
5: ඔක්තෝබර් 3 සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් නැතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. තෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
6: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළු වීම නොමිලේ.
1: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍යාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
0: විලාම රාත්‍රී 8:05.
7: සුපිලිපන් රටක්. පසුගිය දවසර තුළදී අල්ලස් හෝ දෝෂණයට සම්බන්ධ පැමිණිලි දහස් ගණනක් විභාග වෙමින් ඒවාට සම්බන්ධ පුද්ගලයින්ට තරාතිරමක් නොබලා නීතිය ක්‍රියාත්මක වුණා. දෝෂිතයන්ට නඩු ගොනුවෙමින් දඬුවම් ලැබෙමින් පවතිනවා. බලය ධනය හමුවේ හිස නොනමා නීතියේ ආධිපත්‍ය තහවුරු වී තිබෙනවා. මේ තමයි අපේ බලාපොරොත්තුව. මේ තමයි අපේ ජනවරම. මේ තමයි අපට අවශ්‍ය සුපිලිපන් රට.
8: අපේ ආණ්ඩුව වසර 2 රටට සුබයි.
9: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
7: ශ්‍රී ලාංකික කුළුබඩු රසය ඉතිහාසය පුරාවටම අප ලොවම දිනා ඇත. එම රසය නව මාවතකින් විජය සමාගමේ සෝයා නගරස්තුලින් ඔබට දායාද කරයි. රසකාරක ඇත්තේම නැති විජය වෙජි සෝයා නගර්ස් රස ගන්වා ඇත්තේ අපේම දේශීය කුළුබඩු සාරේනි. රස රසකින් යුක්ත ගුණය සුවඳ පෝෂදායි බවින් ඉහළ සෝයා නගර්ස් නම් විජය. වෙජි නම් වෙජිම තමයි.
1: ඔබේ කෝටිපති සිහිනය අද සැබෑ වෙයිද? රාත්‍රී 10 ලක්හඬ අහන්න. ජාතික ලොතරැයි මණ්ඩලයේ සියලුම ටිකට් පත්වල ජයග්‍රාහී ප්‍රතිඵල අද රාත්‍රියේම ඔබට කියන එකම රේඩියෝව ලක්හඬ.
4: FM 93.5, FM 93.7, ලක්හඬ රේඩියෝ ITN. ලක්හඬ සිත නිවන බුදුපණ. සිත නිවන බුදුපණ.
6: සත්‍යන්තයේ රාත්‍රී සුමధుර ධර්ම දේශනය සෙනසුරාදා රාත්‍රී 9
10: මිනිසත් කමගෙන බන පදෙන් මෝහය තුරලන්
6: සසර මක පින් පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273

0: RITN රටට වග කියන රේඩියෝව
1: වෙලාව රාත්‍රී 8යි විනාඩි 8යි
2: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
3: සන්තිය තාරහර
4: අද සඳදිය දහරයට අපේ ආදරණීය සුදුරු හමුවීම රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂ චන පෙරේරා සමඟ. චනයි, මට මේ හරි සරල ප්‍රශ්නයක් අහන්න හිතුණා. දැන් අපි දකිනවා විජය කුමාරතුංගයන් එච ජෝතිපාලයන් අභාව ප්‍රාප්ත වූ අවස්ථාවේදී කියනවා මියගේ ජෝති නෙවෙයි මියගේ මා කියලා. මොකද ජෝතිපාලයන් කියලා කියන්නේ තිරය තුළ අපිට විජයගේ රුවට ඉතාම මැනවින් ගැලපුණු හඬ. මම හිතන්නේ විජය කුමාරතුංගගේ චිත්‍රපට ගීතාවලිය අපිට විජය කුමාරතුංගගේ හඬින් නෙවෙයි ඇහෙන්නේ, සම්පූර්ණයෙන්ම වගේ ඇහෙන්නේ එය එච ජෝතිපාලයන්ගේ හඬින්. ඔබත් අපේ සිනමාවේ සිහින කුමාරයෙක්නේ. මං අහන්නේ කැමති ඔබට එහෙම ඔබටම ගැලපෙන අනන්‍ය වුණු හඬ විදියට හෝ හඬ කිහිපයක් විදියට ඔබට දැනෙන්නේ කාවද කියලා.
5: මුල් කාලේ මම වාසනාවන්ත වුණා අපේ ග්‍රේෂන් ආනන්ද මහත්මයාගේ මගේ පසුබිම් ගීත ගායනා කරන මගේ චිත්‍රපට ගීත, ඊට පස්සේ සංක දිනෙත් අලුත් පරපුරේ කීප දෙනෙක් ඒ වගේ පසුබිම් ගායනා කරා. හැබැයි මං හැමදාම පසුතැන දෙයක් තියෙනවා. මං එතරම් වාසනාවන්තුන්නේ ජෝතිපාලයන්ගේ හඬ මගේ ගීතයකට මේ මගේ පසුබිම් ගායකයා විදියට ගන්න. ඉතින් හැබැයි කලින් පරම්පරාව හිතන්න 80 දශකයේ පවා 90 දශකයේ ආපු සබීතා සනත් ගුණතිලයන් ඒගොල්ලන් පවා වාසනාවන්ත වුණා. එහෙම අර ලෙජන්ඩ්ස්ලා ටිකක් නේද, යුග පුරුෂයා යුග කාන්තාවන්ගේ හඬ උන්ගේ චිත්‍රපටවල දායක කරගන්න. ඉතින් ඒකෙන් වාසනාවන්තම කෙනා තමයි මම දකින්නේ මාලනී ෆොන්සේකා මැතිණිය, මාලනී අක්කා. මාලනී අක්කා තරම් වාසනාවන්ත කෙනෙක් මම දකින්නේ. මම හිතන ඇගේ රූපේ ඒ අංජලින් ගුණතිලක, ලතා වල්පොල, සුජාතා අත්තනායක ඔය හැම කෙනාගම හඬ ගැලපුණා ඇගේ රූපේට. ඒ කියන්නේ ඒක මම හිතන්නේ ඒ වාසනාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ විජය කුමාරතුංග, ගාමිණී ෆොන්සේක ඒ කාලේ ඒ යුගයේ ඔක්කොම ඒ හඬවල් ඔවුන්ගේ පෞරුෂයේ දෙගුණ තුනගුණ කරා. ඉතින් මට ඒ වාසනාව හම්බුන්නේ නැහැ. ඉතින් ඒක මට ලැබුණ දේ, මං කර්මයෙන් මං සසරෙන් ගෙනාපු දේවල්. ඉතින් ඒත් ඉතින් සෑහීමටපත් වෙනවා, නේ වෙන්න වෙනවා. ඉතින් මට ලැබුණ දේවල් ගැන
4: දැන් අපි ඔබ ගත්ත සමහර තීරණ වලට ඔබ ගොඩක් බැනුම් ඇහුවා. ලංකාවේ නිලියෝ නැද්ද චන්නට මේ ඉන්දියාවේ නිලියෝ ගේන්නේ කියන එක නිරන්තරයෙන් ප්‍රශ්න කළා. එහෙම ප්‍රශ්න කරපු බොහෝ අයම තමන්ගේ නිර්මාණ වලට නිෂ්පාදන වලට ඒ ශිල්පිනියන්ව දායක කරගත්ත අපි දැක්කා. පූජා උමාශංකර් වගේ අපිට ඉන්දිය රංගන ශිල්පිනියක්, අති දක්ෂ කාන්තාවක්, ජනප්‍රිය චරිතයක් අංජලිකා හරහා ඔබ අපේ සිනමාවට හඳුන්වලා දෙනවා. මේ ගත්ත තීරණත් එක්ක දැන් ඒ තීරණය ගැන ඔබට මොකද හිතෙන්නේ? ඒ කාලේ ගත්ත තීරණය ගැන
5: මුලින්ම කියන්න ඕනේ මොනික, කිසිම ජනප්‍රියත්වයක් තිබුණ නිලයක් නෙමෙයි. ඇත්තටම යා ගන්නේ ඉන්දියාවේ එක චිත්‍රපටයක පොඩි රංග පොඩි චරිතයක් කරලා තිබුණා. යාව දැන කසිවෙක් දැනගෙන හිටියේ නෑ. මං සතුට වෙනවා පූජාට. ඇත්තටම ඒක මම සතුට හදවතින්ම සතුට වෙනවා පූජාට එහෙම එවැනි මාර්ගයක් දොරක් ඇරලා දෙන්න මට පුළුවන් වීම ගැන අංජලිකා හරහා. ඒ එක්කම අපේ සිනමාවට ආකර්ෂණීය නිලියක් අඳුනලා දෙන්න පුළුවන් වුණේ ගැන. ඉතින් මට ඒ කාලේ ගොඩක් අය බැන්නා. සමහර අධ්‍යක්ෂවරු පවා මට දොස් කිව්වා, මාව විවේචන ලක් කරා. හැබැයි ඒ අධ්‍යක්ෂවරුම බහුකාලීනව ඇයව ඔවුන්ගේ චිත්‍රපටවල සම්බන්ධ කරගත්තා. ඉතින් මට සම්බන්ධ කරගන්න බැරි වුණා. ඉතින් අංජලිකා විතරයි මට එකම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරන්න පුළුවන් වුණා. ඊට පස්සේ මම ගිවිසුම් අත්සන් කළත් සමහර චිත්‍රපටවලට ඇයව ගන්න බැරි වුණා. මොකද අනිත් අය ඇයව අයිති කරගෙනම හිටියා. ඉතින් ඒක නිසා ඉතින් හැබැයි ඉතින් සතුටක් තියෙනවා. පුදුමාකාර හදවතින්ම සතුටක් තියෙනවා. ඉතින් අය වගේ කෙනෙක්ව අපේ සිනමාවට අඳුන්ලා දෙන්න පුළුවන්.

0: ප්‍රහාර මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන
1: සඳතිය තහර ඔබ ඉන්නේ මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන ලක්හඳ සඳතිය දහර අහගෙන මේ කියන්නේ ඔබට අනුග්‍රහක දායකත්වය අපිට ලබා දෙන NLP ගැන ජීවිතයේ සහනයට වාසනාවේ ආශිර්වාදය කියන්නේ ජාතික ලොතරැයි මණ්ඩලය. මේ අවුරුද්දේ මේ වන විට 13 වන සුපිරි ත්‍යාගලාභියා මහජන සම්පත ලොතරැයියෙන් විතරක් බිහි කරන්නට NLB වෙතට හැකියාව ලැබී තිබෙනවා. රුපියල් 2,32,00,000කට අධික සුපිරි ත්‍යාග වාසනාවන්තයා දංකොටුව ප්‍රදේශයේ GM සරත් කුමාර මහතාගේ ටිකට් පත් කොන්නෙන් බිහි කරන්නටත් ජාතික ලොතරැයි මණ්ඩලයට හැකියාව ලැබුණා. ඒ විතරක් නෙවෙයි, පුරුදු පරිදි ආයමත් 2,00,000ක සුපිරි ත්‍යාග, 125 ප්‍රථම ත්‍යාග, 100 ත්‍යාග සමකෙන් අනිකුත් සෙසු ත්‍යාග ඔබට ලබා දෙන මහජන සම්පත ලොතරැයිය දැන් ඔබටත් රුපියල් 40,000ක් පමණක වැය කරලා මිලදී ගන්න පුළුවන්කම තියෙනවා. ජීවිතයේ සහනයට වාසනාවේ ආශිර්වාදය ජාතික ලොතරැයි මණ්ඩලය.
0: මානවීය ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන සඳදිය දහර.
2: සඳදිය දහර යටදී අපි ඔබ කැමති ගීත ලයිස්තුවේ ගීත ගණනාවක් අතරින් ඔබ තෝරගත්ත තවත් එක් ගීතයක් අහමු. ආචාර්ය වික්ටර් රත්නායකයන් මේ ගීතය ගයන්නේ. වික්ටර් රත්නායක සහ ප්‍රේමකීර්ති දාල්විස්ස සංයෝගය තුළ නිර්මාණය වුණු බිහිවුණු ගීතයක් සඳ කැන්වැසිලා.
3: ප්‍රේමකීර්ති දාල්විස් කියන්නේ ඇත්තටම කාලෙකට වරක් පහළ වෙන ගීත රචකයෙක්. ඕලිව් ගීත ගණනාවක් තියෙනවා, අතිශය ජනප්‍රිය වුණු ගීත. ඉතාම ඔහුගේ පද රචනය මං හිතන්නේ පුදුමාකාර ආකර්ෂණීයයි. සමහරට ඉතන කොච්චර ආශ්චර්යමත්ද කියලා ඔහු ඒ ගීතවලට ගොනු කරන හැටි, ඒ වචන. ඒ වගේම වික්ටර් රත්නායකන්ගේ මියුරු හඬ, ඔහුගේ සංගීත ඥාන, ඒවා ඔක්කොම එකතුවනේ මේ ගීත බිහිවෙන්නේ. ගීත සාහිත්‍යයක් මෙහෙවෙනි අපිට රස විඳින්න පුළුවන්, හැමදාම රස විඳින්න පුළුවන්, මං සදාකාලිකව රස විඳින්න පුළුවන් අපිට ගීත ගන්නාවක් බිහි වෙන්නේ ඒ සුසංයෝග හරහා. එතකොට ඔය අතරේ විශේෂතව මම දකින, මම හැමදාම රස විඳින, මට තව කාලයක් රස විඳින්න පුළුවන් ගීතයක් තමයි සඳ කැන්වැසිලා. ඉතින් එතන තියෙන සොඳුරු සියුම් අත්දැකීම හිතන්න, ඒකත් හරිම මං හිතන්නේ පොදු අත්දැකීමක්. ඉතින් ඒක ඒත් අර ප්‍රේමවන්තයෙක් ගැන, ඒ කියන්නේ තමන්ගේ බිරිඳ ප්‍රේමවන්තෙක්ට හිත ගිහිල්ලා, ඉතින් ඒකෙන් හඬා වැටෙන තමන්ගේ හදවතේ තියෙන නේද ඒ ගොනු වෙච්ච හැඟීම් සමුදාය තමයි යෝකෙන් විස්තර කරන්නේ. ඉතින් දෙතනම් මානතන් සතුසිත් බිඳලා දෑතම් බැඳගෙන ඉඳින් බලා, හරි සුන්දරයි. ඒ මැවෙන රූප, මැවෙන අත්දැකීම තමන්ගේ කරගෙන විඳින්න පුළුවන් ගීතයක් තමයි සඳගැන්වැසිලා. ඉතින් ඒක අනිතක සර්වකාලීන හැමදාම රස විඳින්න පුළුවන් ගීතයක් ඔය ගීතේ.

0: සඳදිය දහරයට අද අපේ සඳුරු හමුවීම චිත්‍රපට අධ්‍යක්ෂ රංගන ශිල්පී චන්න පෙරේරා සමග. තවත් සරල ප්‍රශ්නයක්. දැන් චිත්‍රපට ගීත අපි ගොඩාක් රස විඳිනවනේ, අහනවනේ. දැන් ඔබ දුක් වෙන එක් කාරණාවක් කිව්වා, ජෝතිපාලයන්ගේ හඬ ඔබේ රුවට සසඳා ගන්න සිනමාව තුළ ඔබට ඔබේ සිනමාවට ආගමනය වූ කාලය සහ ජෝතිපාලයන් අපෙන් සමුගෙන ගිය කාලය එක ගත්තාම ඒ අවස්ථාව නොලැබීම කියලා. දැන් මේ චිත්‍රපට ගීත ගත්තාම දැන් ඔබ සිනමාකරුවෙක්නේ, බොහොම සුන්දර දර්ශන තලවල ඉතා හොඳ කතා තෝරගෙන තේමාවන් තෝරගෙන අපිට සිනමාව ඇතුළෙන් බොහෝ දේවල් දෙන්න උත්සාහ කළ නිර්මාණකරුවෙක්, උත්සාහ කරමින් ඉන්න නිර්මාණකරුවෙක්. චිත්‍රපට ගීත ලයිස්සෝ ගත්තාම ඔබේ මතකයේ තියෙන චිත්‍රපට ගීත අතරින් මේ ගීතේ මගේ චිත්‍රපටයක තිබුණා නම් හොඳයි කියලා හිතෙන ගීත තියෙනවද?
1: ඔව්, මං හරිම ආස සින්දුවක්, ඒ කියන්නේ චිත්‍රපට ගීත අතරින් අමරපෙම් ලතාවේ, ඒ කියන පුදුමාකාර ආකර්ෂණීය ගීතයක්. ඒකේ ජවනිකාවට ඉන්නේ ගානි ෆොන්සේකා මාත්මයයි මාලි ෆොන්සේකා මාත්මයයි. ඉතින් ඒක ඔවුන්ගේ රංගනය හරිම ආකර්ෂණීයයි, මට තාම වෙනවා. ඉතින් හරිම ලස්සන ගීතයක්. ඒ කියන්නේ ඒක මට මතක හැට සුජාත් ඇන්ජලින් ගුණතිලක මහතන්නේ එකයි ජෝතිපාලයන් ගායනා කරන්නේ. ඉතින් ඒක හරිම, ඒ කියන්නේ පුදුමාකාර, ඒක ඇහෙනකොටත් සුන්දරයි දකින්නකොටත් සුන්දරයි, එච්චර ආකර්ෂණීය ගීතයක්.
0: අපි ඔබ අහන්න කැමති ගීත අතර ඊළඟ ගීතයට යමු. මර්වින් පෙරේරා තමයි මේ ගීතය ගයන්නේ. කෙරිගේ ධර්මවර්ධනයන්ගේ කීපද පුණ්‍යසිරි මහමත සංගීතවත් කළේ. මා නලවා මා සනස සුරංගනාවක් හෙමින් නැවිලා හදේ ලැබුම් අයති.
1: ඔව්, ඒ ගීතයට ප්‍රධානම ආස කාරණාව තමයි ගීතේ පද රචනය නම් අතිශය ආකර්ෂණීය, පුදුමාකාර අත්දැකීම්, පුදුමාකාර මේ චිත්‍රපටියක් හිතේ මැවෙන අත්දැකීම්. මං හිතන්නේ ගේඩිගේ ධර්මවර්ධනයන් ඒක ලියලා තියෙනවා, වචන වලට කැටි කරලා තියෙනවා, හරිම ලස්සනයි. විශේෂයෙන් ඕකට ආස කරන්නේ, ආදරය කරන්නේ මර්වින් පෙරේරා. මර්වින් පෙරේරා කියන්නේ මගේ හදවතේ ඇඳුන ගායකයෙක්. ඔහුගේ කටහඬත් මම පුදුමාකාර විදිහට ආදරය කරනවා, ආස කරනවා. ඉතින් මට විනාඩියක් දෙන්න මොනිකම් පොඩි හරි සුන්දර සිද්ධියක් ඕගෙන කියන්න ඕනේ. මර්වින් පෙරේරා මං ඉස්කෝලේ යන කදී මං හිතන්නේ 8 පන්ති 9 පන්ති ඉඳන් පුදුමාකාර ආදරේ සින්දු වලට, පුදුමාකාර විදිහට මං මේ අහනවා යාගේ සින්දු ආසයි. දැන් මම මගේ ආසාව දැනගෙනම ඒ කාලේ මට මතක හැටියට ඔය රෙකෝඩර්ස් පොඩි ටේප් තිබුණේ, මං හිතනවා දැකලා ඇති ඒවා. එතකොට මගේ ගුවන්විදුලි සංස්ථාවේ වැඩ කරන මගේ අක්ක කෙනෙක් හිටියා. ඒ කියන්නේ මගේ ආසාව දැනගෙනම මට ඇය මට තෑග්ගක් දුන්නේ කැසට් එකක්. තොර ඒ කාලේ කැසට් ප්ලේයර්ස් තියෙනවා, මම ඕකෙන් අහ හැමදාම අහනවා, එච්චර ආසයන්. ওই කාලේ මම ඊට පස්සේ කාලයක් ගිහිල්ලා මෙම නළුවෙක් වෙලා හොමින්න කාලේ මට ස්වර්ණවාහිනී ආයතනයෙන් මට එනවා කෝල් එකක් ඇවිල්ලා මට කියනවා මෙහෙම වැඩසටහනක් තියෙනවා චන්න ප්‍රමහත්තයන, මෙහෙම එන්න පුළුවන්ද? මම කිව්වා නෑ පුළුවන්. මම ඒ කාලේ අතිශය කාර්යබහුල කාලේ, කාත් එක්කද තියෙන මට පොඩ්ඩක් බිසි, හැබැයි මේ කාලේ මට හරියට විශ්වාස නැහැ. මට කියන්න කියලා කිව්වම මට කියන වැඩසටහන තියෙන්නේ මර්වින් පෙරේරාත් එක්ක කියලා. මර්වින් අයියා මගේ නම කියලා මට ඉල්ලා තිනවා, මේ චන්නත් මේ වැඩසටහනට එන්න ඕනේ, එයාත් අපේ ෆැමිලි එකත් එක්ක. ඒතර මං හිතන්නේ මේගොල්ලෝ ඔක්කොම අමල්ලා ඔක්කොමත් එක්ක එකත් එක්ක එන්න ඕනේ කියලා. මං කොහේ මාව ඇයි මට එන්න කිව්වේ? නෑ මේ එයා කිව්වලු මගේ, මම එයාගේ හොඳ ෆෑන් කෙනෙක් මම කියලා මම හැමතැනම කියනවනේ කියලා එන්න කියලා. ඉතින් හිතන්න මම ආදරය කරපු, මම ස්කෝලේ යන කාලේ ආදරය කරපු ඒ ආදරණීය ශිල්පියා ඔහු ආරාධනා කරනවා මට එයත් එක්ක වැඩසටහනක් කරන්න. ඉතින් දෛවයේ කොහොමද කියලා හිතන්නේ? මම හීනකින්වත් හිතනවාද කියන්නේ මට ඉස්කෝලේ යන කාලේ මේ ගායකයා මම ආදරය කරමු, මගේ හදවතේ ගායකයා හම්බුයි කියලා. ඉතින් ඒ වගේ හරි ආශ්චර්යමත් දේවල් ජීවිතේ සිද්ධ වෙනවා. ඉතින් යා එහෙම ගල්ලා මම වැඩසටහනක් කරා.
0: සුන්දර මතකයක් එක්ක සුන්දර ගීතයකට අපි යමු.

0: වෙලාව රාත්‍රී 8යි විනාඩි 35යි.
1: ගේ හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. ඔයාට විෂ මත්ද්‍රව්‍ය භාවිතයෙන් ඉවත් වෙන්න ඕනද? ජීවිතය අලුතෙන් පටන් ගන්න ආසද? එහෙනම් මේක ඔයා ගන්නම ඕන කෝල් එකක්. 19:27 කතා කරන්න. රටම එකට ජාතික මෙහෙයුම.
2: දරුවන්ට ආදරය නිදහස තරම්ම අගනාදේ දැනුම. දැනුම හඹා යන දරුවන් පසුපසින්ම ඉඳිමින් අත්වලවන එක දෙමව්පිය අපේ වගකීමක්.
3: දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනි මුතු අධ්‍යාපන සැලසුම්. උසස් අධ්‍යාපන අරමුදලක්, පරිපූර්ණ රැකවරණයක්, සෞඛ්‍ය ආවරණ ඇතුළු අමතර ආවරණ රැසක් සමගින් ඔබේ දරුවාටත් සුරක්ෂිත අනාගතයක් සැලසුම් කරන්න. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්.
4: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිම ලොතරැය NLP හදහන. ඔබත් අදම NLP හදහන බලා ගන්න.
5: වේගයෙන් නැගී සිටින රටක්, ආර්ථික අර්බුදයක තිබුණු රට අද ආයෙත් ස්ථාවරව ඉදිරියට යනවා. 2025 දී අපේ ආර්ථිකය 5%කින් වර්ධනය වුණා. 2026 පළමු කාර්තුවේදීත් 5.1% වර්ධනයක්. 2026 පෙබරවාරි වෙද්දී විදේශ සංචිත ඩොලර් බිලියන 7.3ක්. අපි දැන් වේගයෙන් නැගී සිටින රටක්.
6: අපේ ආණ්ඩුව වසර දෙකයි රටට සුබයි.
7: මෙය මුදල් ගෙව ප්‍රචාරය කරන ලද දැන්වීමකි.
8: වසවිෂ නැති දේශීය කිරිවලින් පමණක්ම නිපදවන මව්පිමේ සාරකුණිය රැකත් පැල්

0: තකිරි දැන් ළඟම කීල් සුපර් ශාඛා මගින් මෙලදී කත හැකි වීඩියෝ ක්‍රීඩාවක් සේ නොසිතා ඔබ සැබෑ මාර්ගයේදී රියදාවනය කරන්න ඔබට අමතර ජීවිතයක් නොලැබෙන බව මතක තබා ගන්න.
1: අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව නවසීලන්තේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය ආකර්ෂණීය ශිෂ්‍යත්ව අඩු වියදම් සහ ස්ටඩී ටු වර්ක් හරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆේස් හෝටලේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදවලිය පදිංචිවන්න WhatsApp 0766 793 9922 ඔබේ අනාගතයට හොඳම තීරණය ගන්න සංවිධානය MMC ITN Campus JJL Overseas Education.

0: ரேடியோ ITN ராட்டட வக කියන ரேடியோ
1: NLP හදහන ලංකාවේ වැඩිම තෑගි දෙන තෑගි අවස්ථා වැඩිමලුතරය NLP හදහන ඔබත් අදම NLP හදහන බලා ගන්න
2: වාර්තා පිට වාර්තා කබන කෝටි යටේ NLP දනඩ තහනේ ලුතරයෙන් රටේ සංවර්ධනයේ දැවැන්ත ශක්තියක් වෙමින් ඔබත් දිනවා රටත් දිනවට තන නිධානයේ බෙලදීගෙන ඔබත් කෝටිපතියෙකු වන්න
3: හිත්වල ලස්සන අපේ ජීවිතයටත් එකතු කරගමු. ලෝක ළමා දිනය වෙනුවෙන් RTB බැංකුවෙන්. ඔබේ අනාගත උසස් අධ්‍යාපන සිහිනය ඕස්ට්‍රේලියාව, නව සීලන්තයේ හෝ චීනයේද උසස් තත්ත්වයේ අධ්‍යාපනය, ආකර්ෂණීය ශිෂ්‍යත්ව, අඩු වියදම් සහ ස්ටඩි ටු වර්ක් කරහා හොඳම කාරිය පාත්වේ සොයා ගන්න. පැමිණෙන්න ඉන්ටර්නැෂනල් කාරිය එඩියුකේෂන් එක්ස්පෝ වෙත ඔක්තෝබර් 3 වනදා ගෝල්ෆෙස් හෝටලයේදී උදෑසන 8 සිට සවස 5 දක්වා අදම ලියාපදිංචිවන්න. WhatsApp 0766739922. ඔබේ අනාගතයට හොඳම තීරණේ ගන්න.
4: සංවිධානය MMC ITN Campus JJL Overseas Education
0: FM 93.5 FM 93.7 Lakhana Radio ITN
5: විලාව රාත්‍රී 8යි විනාඩි 40යි.
0: මානවීය ප්‍රේමය සෞන්දර්යාත්මක වියමන
6: සඳදිය ධාරයට අපි ඉන්නේ. අද අපි හමුවන්නේ චන්න පෙරේරා. චන්න පෙරේරාද කියලා ඔබට හිතෙනවා ඇති. මොකද තාමත් ආකර්ෂණය එහෙමම ඔහුලගේ තියෙන හින්දා කාලයක් ඉරිදරයට අපි හරි ආදරෙන් බලාගෙන හිටියා ඔබව. මම හිතන්නේ වසර ගණනාවක් පුරා සූර්ය දරුවෝ, සත්පුර වැස්සියෝ, සෙනෙහවන්තයෝ, මේ වගේ නාලන් මෙන්දිස්, සන්ධ්‍යා මෙන්දිස් ඒ සංකලන ඇතුළේ විවිධ නිර්මාණ ගණනාවකම ඔබ හිටියා. ඔබ වෛරයට පාත්‍ර නොවුණු රංගන ශිල්පියෙක් වීම ගැන ඔබට මොකද හිතෙන්නේ? ඒ කියන්නේ රංගන ශිල්පීන් ඉන්නවනේ දුෂ්ට චරිත රංගනයෙන් දායක වුණු ශිල්පීන්. අමරීෂ් පුරි වගේ නළුවෙක් ගත්තොත් ඉන්දියාවේ කාන්තා පාර්ශ්වයේ කවුරුත් කැමති නැහැ. මොකද සිනමාවේ අපි දකිනවා ස්ත්‍රී දූෂණ වලට, මංකොල්ල කෑම, මිනී මැරුම් වලට නිරන්තරයෙන් පෙරමුණ ගන්න චරිත පරේෂ් රාවල්, මේ වගේ අය රංගන ශිල්පීන් විදිහට ගත්තා අපේ රටේ කලාව ඇතුළත් ඒ වගේ. දැන් ඔබ එහෙම නොවුණු ශිල්පියෙක් නිරන්තරයෙන් ආදරේම දිනාගත්ත කෙනෙක් වීම ගැන මොකද හිතෙන්නේ?
7: නෑ, ඇත්තටම ඒකට ප්‍රධාන හේතුව මොනික මං චරිත තෝරා බේරාගෙන කිරීම. මං මිනිස්සුන්ගේ ආදරයට හරි ලෝභයි, ප්‍රේක්ෂකයන්ගේ ආදරයටම හරි ලෝභයි. මං හරි ආසයි අර ආදරණේ ලබන්න. ඒ කියන්නේ මං හිතන්න දැන් මීටත් වැඩිය ඒ කාලේ මම ওই ගම්වල ගියාම, එහෙම ගියාම උත්සවවලට හරි ගමේ ওই අවස්ථාවල සම්බන්ධනකොට අනේ වයසක ආච්චිලා අම්මලා හැම ඇවිල්ලා මාව අතගගා කතා කරනවා, මූණේ මත ගන්නවා, හරි ආදරේ. කියන්නේ ඔවුන්ගේ දරුවෙක් වගේ. ඒ කියන්නේ ඒක තාමත් ඇත්තරම ඒ කියන්නේ වයසක ඇන්ගේ ආදරේ මට ලැබෙනවා. දැන් මං ගෙදර ගියත් අනේ අම්මමට අපේ අම්මා හරි ආදරේ, වාට මෙහෙම කියලා හැම ඇවිල්ලා කතා කරනවා. ඉතින් මම කියන්නේ පොදුවේ එහෙම මිනිසුන්ගේ ආදරේට මං හරි ආදරේ, ඒක ලෝභයි, ඒක මම විඳිනවා. ඉතින් ඒක නිසා වෙන්නේ නැති මනික අර මං පෙළඹුණේ අර කළු චරිත වලට වැඩිය සුදු චරිත කරන්න. එතකොට මං ඒ සුදු චරිත හරහා මිනිස්සු හිතනවා මම පෞද්ගලික ජීවිතේත් මම එහෙම චරිතයක් වෙන්නේ නැති කියලා. හැබැයි මම මගේ මං හිතන්නේ මම දකිද්දි මම මිනිස්සෙක්,
6: මගේ ප්‍රත්‍යක්ෂන මිනිස්සෙක්,
7: ප්‍රත්‍යක්ෂන මිනිස්සෙක්, මගේ ජීවිතෙත් අඩු ලුහුණුකම් ඇති. හැබැයි මං අර කියන මං අර මිනිස්සුන්ට සහ පොදුවේ සමාජයට මිනිස්සුන්ට ආදරය කිරීම තුල ඒ ආදරේ මට පෙරලා ලැබෙනවා. ඒක හරි හිතා ගන්න බෑ. ඒ හරි දැන් අර YouTube එකේගෙන මොන මෑත කාලේක විවිධ සිදුවීම් මැස්සේ මිනිස්සු මට දානවා. ඒ කියන්නේ හරි ආදරණීයයි. හරි ආදරණීයව මට ආදරය කරන වචන ටික ගොඩාක් දානවා. සමහරවල් බණිනාස්සෙත් මට දානවා ඒවා. ඉතින් ඒක මොනික ඇත්තට වාසනාවන්තයි කියලා හිතනවා. ඉතින් මං හිතනවා ඒ සසරෙන් ගෙනාවා ඒක බ්ලෙසින් එකක්, ආශිර්වාදයක් මට ලැබුණ සබධර්මයේ. ඉතින් ඒක ලැබිලා තියෙනවා. ඉතින් මං හිතනවා ඒක මගේ ජීවිත කාලයම ලැබෙයි කියලා, මගේ බලාපොරොත්තුත් වෙනවා එහෙම ලැබෙයි කියලා.
6: අනිවාර්යයෙන්ම එසේ මේ වගේ අපි ප්‍රාර්ථනා කරනවා. මේ මානව බැඳීම් අපි කතා කරන්නේ මානව ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන තුළ සඳදිය දහරයට. මානව බැඳීම් තමයි මේ ලෝකේ තියෙන වඩාත්ම වටිනා දේවල්. අපි හිතනවා භෞතික සම්පත්, මිල මුදල්, යාන වාහන, මේ දේවල් තනතුරු හරි වටිනවා කියලා. අපිට ඒව ලැබෙන මොහොතේ සමහරට අපිට නොලැබී තියෙද්දී තව කෙනෙකුට ලැබෙද්දී තන අනේ මට නෑනේ මට ලැබුණා නම් කියලා. හැබැයි අපි හඳුනා නොගත්ත වටිනාකම් නොදුන දේවල් තමයි මානව බැඳීම්. අපේ ජීවිතේ නිකමට හිතලා බලුවොත් මිනිස්සු කවුරුත් නැති පාළු දූපතක අපිට තනියෙන් වසර ගණනාවක් එක දිගට ගත කරන්න සිද්ධ වුණොත් එහෙම මොකද වෙන්නේ කියලා හිතලා බලුවොත් මදන අපි මේ මානව බැඳීම් වලට වටිනාකමක් ලබා දෙයි. හැබැයි මේ මානව බැඳීම් වලත් අපි වටිනාකම් හඳුනා ගන්නවා. අපි ආදරය කරන මිනිස්සු, අපිට ආදරය කරන මිනිස්සු, අපේ අය, මගේ කෙනා, මගේ අය කියන ඒ අර කොටු ගහගෙන රාමු ඇතුලේ අපි ආදරය කරනවා. ඒ රාමුවෙන් එහාට ගියට පස්සේ අපි කතා කරන්නේ, අදහස් දක්වන්නේ, උන් ගැන සිහිපත් කරන්නේ පවා පුදුමාකාර වෛරයකින්. ගොඩක් කලාවට අපි මේ ප්‍රේමය, විවාහය කියන සම්බන්ධතා ඇතුලේ වගේම මේක මේ පොදුවේ අපේ පවුල් සංස්ථාව ඇතුලේම තියෙන දෙයක්. අපි කියන දේ හුවේ නැතුව පවුලෙන් එහාට ගියපු දරුවෝ ගැන දෙමව්පියෝ කතා කරන විදිය, තමන්ට ඉඩකඩම් ටික දෙපළ වස්තු නොදුන්න දෙමව්පියෝ ගැන දරුවෝ කතා කරන විදිය, කතා මේ මානව බැඳීම් වලට තමන්ගේ නොවන මොහොතේදී ලබා දෙන අවතක්සේරු කිරීම ගැන අපි කතා කරමු ටිකක්.
7: ඔව්, ඉතින් පොදුවේ අපි මිනිස්සු හැටියට ආත්මార్థකාමීනේ මොනික. ඒ කියන්නේ ඔක්කොම මගේ කරගන්න, මගේ හැම බලන්න, මගේ අර මමත්වයේ කියන එක අතිශය තියෙන එක. දැන් මතර ඔතන දැන් හිතන්නකෝ, රංග කලාව සහ නළුවෙක් වීම තුළ ඒ මමත්වය දෙගුණ තෙගුණ වෙනවා. ඒ කියන්නේ තමන් කැපී පෙනෙන. දැන් ජීවිතයේ ගේන දැන් මට තියෙන මම මේක අපි දෙපැත්තක් තියෙනවා. මං මිනිස්සෙක් හැටියට, ඒ කියන්නේ මම මට අගු ඕන තැනක නිදා ගන්න මෝ යාළුවත් එක්කද මොනවත් එක්ක මට විවෘත වෙලා මට මම වෙන්නේ විවෘත වෙන්න පුළුවන්. හැබැයි මම පබ්ලික් ෆිගර් එකක් වුණහම, ඒ කියන්නේ පොදු, ඒක පොදු, ඒ කියන්නේ මම යම් කිසි පාලනයක ඉන්න වෙනවා. මොකද මගේ හදවතට එන ඒ දේවල් හැමදේම කරන්න බෑ. ඒතර යම් කිසි වාරණයක් දාන්න වෙනවා සමහර තැන්වල. දැන් මම මේ වැඩසටහනෙත් මම ඔබට සමහර, ඒක විශේෂයෙන් මං කිව්වේ මං වීඩියෝ, ඒ කියන්නේ මම සමහර දේවල් ඉන්ටර්විව්ස් වලට යද්දී මම විශේෂයෙන් YouTube සහ වෙන වෙන සෝෂල් මීඩියා සමාජ මාධ්‍යවල එහෙම මම සමහර දේවල් අදහස් ප්‍රකාශ කරද්දී මම වෘත්තීය කරුත්වය තියාගෙන වෙනවා කියලා මම හිතනවා. මොකද මේක වෘත්තියක්. මොකද මිනිස්සු ඒක හරහා ගොඩනගෙන දේ තුල තමයි මාව දාලා වෙන කෙනෙක් දෙයක් විකුණ ගන්න. එතකොට මම එතන මගේ වෘත්තීය පැත්තෙන් මට හිතන්න වෙනවා. එතකොට හැබැයි පොදුවේ මිනිස්සෙක් මම හදෙන චන්න පෙරරා නෙමෙයි, මම චන්න පෙරරාගෙන නළුව නෙමෙයි, මම චන්න පෙරරාගෙන මිනිස්සයා කියන පුද්ගලයා තුල මම හිතනවා අපි මේ මානව දයාව කියන එක අතිශය තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි හිතන්නකෝ හැමදේම මගේ කියලා හිතන මම කියන එක කොයිතරම් මමත්වකින්ද කියලා මිනිස්සු වැඩ කරන්නේ. වෙලාවකට දැන් ඒක අපි පරණත වෙද්දි හිතනවා මේ ලෝකෙ මේ රණ්ඩු වෙන්නේ, මිනිස්සු යුද්ධ කරගන්නේ මගේ කියලා දේවල් බෙදා ගන්න රණ්ඩු වෙන්නේ. ආ පාර යන මේ සමහරද රණ්ඩු වෙද්දි සමහර දේවල් වලට ගහගනිද්දි ආ ඒව වෙන්නේ ඇයි මොකද කියන එක හරි හිතා ගන්න බැරි වෙනවා. මොකද හේතුව මොනිකා මිනිස්සු ඒ දේවල් අමතක කරනවා. ඒ කියන්නේ මිනිසුන්ට ඒක මානව බැඳීම් කියන එක අමතක වෙලා යනවා. අර මම කියන මම මගේ ගොඩ මම මේ මගේ කියන කොච්චර ඒකෙන් තමයි මේ ඔක්කොම වෙන්නේ. ඉතින් මං හිතනවා ඒක අපි මම හිතන මොනිකා අපි හිතන විදිහත් එක්ක අපි ඒක විශේෂයෙන්ම මං හිතන මේ දේශපාලන සහ මේ සංස්කෘතිය මිනිස්සු උඩ යටිකුරු කරලා තිනවනේ. මේ අදහස් මිනිස්සු හල්ලු කරගෙන තිනවා, මිනිසුන්ගේ බ්‍රේන් වොෂ් කරලා තිනවා. ඒ කියන්නේ මේ මනස විකෘති කරලා තිනවා මේ විවිධ දේවල් වලින්. එතකොට මිනිස්සු ඒ ඔස්සේ විතරයි හිතන්නේ, රොබෝස්ලා වගේ. ඒ කියන්නේ ඒකල ෆීඩ් කරපු දේවල් විතරයි හිතන්නේ. මිනිස්සු විවෘත නැහැ, මනස විවෘත නැහැ, නිදහස් නැහැ, නිරවුල් නැහැ. ඉතින් ඒකයි මං කියන්නේ අර වහල් බව, වහල්කම දේශපාලනය හරහා විවිධාකාර දේවල් හරහා මේකට ඔළුවට දාගෙන තියෙනවා. එතන මිනිස්සු දකින්නේ මුළු ජීවිතේම ලෝකෙම දකින්නේ ඒ තමන් දාගත්ත ඒ දේවල් හරහා. ඉතින් එතන තමයි ඒ අපරාධය. ඉතින් මං කියන්නේ දකින්නේ මනුෂ්‍යත්වය කියන දේවල් ඔක්කොම යට වෙලා ගිහිල්ලා ඒක හරහා. ඒකයි වෙලා
6: තියෙන්නේ. අපි තව ගීතයකට යමු.

0: ඉතාම මෑතකදී අපාතරයෙන් සදහටම සමුගෙන ගිය ප්‍රවීණ රූපණවේදිනිය සිනමා අධ්‍යක්ෂවරිය අපේ නිලි රැජින කියලා අපි අයව හඳුනාගත්තේ. ඒ හඳුනා ගැනීමට නියම අර්ථයක් වටිනාකමක් දෙන්න ජීවත්ව සිටි කාලේ සැබෑ ලෙසම කැපකිරීම කළ කාන්තාවක් ආකාශ කුසුමක් වෙලා ඇය ගිලිහිලා ගියාට ගිහින් ඈත තරුවක් වෙලා මේ අහසේ කොහෙ හරි ඇති කියලා හිතන අපේ රටේ අපිට හිටිය අගනා චරිතයක්. ප්‍රසන්න විතානකේ ඇතුමිට නියමාගයක් ලබා දුන්න ආකාශ කුසුම තුළ මේ ගීතය ඔබ තෝරගෙන තියෙනවා අහන්න අද සඳදී දහර යටතේ.
1: ඔව්, ඒ ගීතය තෝරගන්න ප්‍රධාන හේතුව තමයි මාලනී අක්කා, ආදරණීය මාලනී අක්කා. ඇයට තරම් මං හිතන්නේ මගේ මම සිනමාවට එන්න කලින් මම කුඩා කාලේ ඉඳන්, කියන්නේ මං වාර සිනමා පිස්සෙක් වෙලා ඉන්න කාලේ ඉඳන් මම පුදුමාකාර ලෙස ආදරය කරපු රූපයක් ඇය සතුව සිටි. ඇගේ රංගන විලාශය, එතකොට ඇගේ කිලිලොල් බව, ඒ චරිත නිරූපණයේ දක්ෂතාවය, ඇයට එක වගේ රඟපාන්න පුළුවන් සංකීර්ණ චරිත වුණත් සැහැල්ලු චරිත වුණත් ඒක ඇය ඔප්පු කරලා තියෙනවා රඟපෑම් මහරා සුසී කියන බොහොම සරල සුන්දර චිත්‍රපටයක පවා ඇය පුදුමාකාර ලස්සන රංගන කරලා.
0: අනිත් එක දැන් සුසී ඒ කතා තේමාව ගත්තාම ඒ කාලේ දැන් මේ ඇය කරන්නේ 80 දශකයටත්
1: කලින් ඇගේ කෙලිලොල් බව. එතකොට එයා දැන් ලොකු ළමෙක්, හරිම දඟකාර වෙනස්ම චරිතයක්. ඒකට සම්මාන පවා ලැබුණා චිත්‍රපටයේ ධර්මසේන පතිරාජන් කරපු. ඒක හරි සියුම් චරිතයක්. ඒකේ ගෑන් ළමේ අරු 16 17 ගෑන් ළමගේ කිලිලොල් බව තිබුණා, ආදරණීය බව, දඟකාර බව, හැමදේම තිබුණා. ඉතින් එයාස් ඊට පස්සේ ඇය කරපු නිදානය වගේ චරිත ඕවගේ අපි ඇය ගැන කතා කරනවා නම්
0: පුළුල් පරාසයක විහිදෙන
1: ලොකු පරාසයක් අපිට දවස් මේ ප්‍රෝග්‍රෑම් එක මදි වෙනවා ඇත්තටම ඇය ගැන කතා කරන්න. ඉතින් මට වැදගත්ම දේ වුණේ මම ඔය ආකාශ කුසුම් ඒ චිත්‍රපටයේ උපුල් ශාන්ත සන්නස්කලයන්ගේ පද රචනය. ඔහු මං හිතන්නේ කරලා දෙන පද රචනය හරිම ආකර්ෂණීයයි, හරිම ආදරණීයයි. අර කල්නුක වගේ ආදරය මුල් කරගෙන තමයි ඒක ඔහු ලියලා තිබුණේ. හැබැයි ඒ වචන ටික මාලනියක්කටම ගැලපෙනවා, ඇගේ ජීවිතයටම ගැලපෙනවා. හදවතට කම්පනයක් දැනෙන ඒ ගීතය අහනකොට. ඉතින් ඒ ආදරණීය මාලනියක්ක ගැන මටත් වාසනාවන්ත උනා ඒව අධ්‍යක්ෂණය කරන්න. මට ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඒ දක්වපු සහයෝගය අමතක වෙන්නේ නැහැ. ඒ වගේ දැවැන්ත නිලියක් මං වගේ පොඩි මිනිස්සෙක්ට අධ්‍යක්ෂණය කරන්න ලැබුණා. කියන්නේ මගේ ජීවිත කාලෙම අමතක වෙන දෙයක් නෙමෙයි. ඉතින් මේක මාලනියක්කට කරන ගෞරවයක් හැටියට, මගේ ආදරය පිරිනැමීමක් හැටියට තමයි මම මේ ගීතය තෝරගත්තේ.

0: ശാസ്ത്രീയ പ്രേമേ സൗന്ദര്യാത്മക വിയമന
1: സന്തതിയതഹര
2: സന്തതിയതഹരയാട്ട അതപ്പേ സുന്ദരു ഹമുവീമ ചന്ന പെരേ രാസമക്ക് സപ്തകന്നെ ചുരുപാട്ടേ ഗീതയാ കിലങ്ങട്ട് ഉപയോഗിക്കാൻ മാത്രം തോറകിന് തീനോ അഹന്ന യാണോ ഒബ സിനിമാവിട്ട് എന്നെ ദയാ വിമല വീരയാൻഗെ സുജാത
3: ചുരുപാട്ടേ
2: ഹവൈ പസ്സേ സിനിമാവേ സിനകുമാര ബാവട്ട പത്തനുവാസ ഒബ ඔබම අධ්‍යක්ෂණය කරගෙන මෙන්න ඔබ සිනමාවට චරිත හඳුන්වා දෙන්නේ බවට පත් වෙනවා. මම හිතනවා පුංචි කාලේ තිබිච්ච රසිකත්වයේ ඒ තිබුණු ආදරයේ ප්‍රතිඵලයක් විදිහට. සප්තකන්‍යා කියන්නේ දැන් මේ චිත්‍රපටයේ ඉන්න ශිල්පීන් ගතොත් සංගීතා විරත්න ඊට පස්සේ කමල් අද්දරාරච්චි එක තමයි සුජාත චිත්‍රපටයේ ඔබ රඟපාන්නේ. ඊට පස්සේ ගොළු හදවතින් සංගීතාව ඔබට හමු වෙනවා මේ ටෙලිනාටෙන්. සප්තකන්‍යා චිත්‍රපටයත් එක්කම අපි මේ ගීතේ ඔබේ කැමැත්ත ගැන කතා කරමු.
3: ඔව් කමල් අද්දරාරච්චි කියන්නේ ඇත්තරම මට රංගපෑමේ අයන්න කියලා දුන්නේ ඔහු. ඒක තමයි ඔහු ආදරෙන් මතක් කරන්න ඕනේ. මුල්ම කාලේ ඉස්කෝලේ යන කාලේ. ඊට පස්සේ සංගීත මට හම්බ වෙනවා පහු කාලිනව. ඇය සැබෑ මිතුරියක් වෙනවා. තාමත් අපේ මිතුරුකම තියෙනවා. ඒ කාලේ හම්බ වෙලා කියන්නේ මුලින්ම ආරම්භයේ ඉඳලා මට වෙන මිතුරයන් දෙදෙනා තමයි සංගීතයි යශෝදායි මේගොල්ලෝ තාමත් මිතුරයන් අපි හොඳ මිතුරයන් වගේ ඉන්නවා. ඉතින් ඒ අතරේ මේ සප්තකන්‍යා ගැන කියන්නේ චිත්‍රපටයේ සුවන් දැනේ ගීතය ගැන කියනවා නම් දැන් හිතන්නකෝ අපි රෝහණ අයියා තින් රෝහණ වීරසේනයන් අතින් නිර්මාණය වුණු වෙනස්ම ගීතයක්. දැන් ඔහුගේ බලන්න දැන් ඔහු කොච්චර දක්ෂෙද්ද කියලා විවිධාකාර පද මේ සංගීත රචනයන් අතර හරි මොඩර්න් ඒ කාලේ හැටියට ඔය සුවඳනී කියන හරි වෙනස්ම සංගීත සම්මිශ්‍රණයක් සහ වෙනම ගායන ලතාවක් තිබුණ ගීතයක් රූගතයන්ගේ. ඉතින් ඒක පුදුමාකර්ෂණීයයි. ඒ කියන්නේ අපේ කාලේ බිහි වෙච්ච එක නේ. අපේ තාරුණ්‍යයේ බිහි වෙච්ච හරිම ලස්සන චිත්‍රපටයක්. ඉතින් මේ සින්දුවක්. ඉතින් මේ ගීතය ඉතාම ආකර්ෂණීයයි. ඉතින් ඒක මම හිතන්නේ වෙනස්ම ගීතයක් දැන්ටත් අපිට මොඩර්න් ගීතයක් කියලා නව නැවුම් අලුත් බවක් දැනෙනව හද්දි. ඉතින් ඒකයි ගීතය තෝරගත්තේ.

0: ප්‍රේමයේ සෞන්දර්යාත්මක වියමන.
1: අද සඳදේ දහරයට අපේ සොඳුරු හමුවීම රංගන ශිල්පී චිත්‍රපට අධ්‍යක්ෂ චන්න පෙරේරා සමඟ 1, 2, 3 එන්න තියෙනවා. සිහිනානන්තේ එන්න තියෙනවා වැඩ ඉවර කළ නිර්මාණ. එතකොට වැඩ කරන්න බලාපොරොත්තු නිර්මාණත් ඇති. ඒ වගේම අපි ඔබ අධ්‍යක්ෂණය කළ ටෙලි නාට්‍යයක් බලපු විශේෂම පුංචි වීරයෝ වගේ ටෙලි නාට්‍යයක් හරි ආදරෙන් ආසාවෙන් අපේ නව යෞවනයේදී වැළඳගත් අය. එතකොට ටෙලි නාට්‍ය කලාව ඇතුලේ දරුවන් වෙනුවෙන් යමක් කරන්න අතගහලා තියෙනවද? අනාගතයේදී මොනවද අපිට දකින්න ලැබෙන නිර්මාණ කියලාත් අපි කියමු.
2: ඔව් මොනිකා, දැන් මගේ ලොකුම බලාපොරොත්තුව තමයි ඔය චිත්‍රපටි දෙක 1, 2, 3 කියන චිත්‍රපටිය ළමයි වෙනුවෙන් නිර්මාණය කරපු එකක්. ඔය පුංචි වීරයෝ කියන කතා තේමාව, කියන්නේ ඒ වගේ ඇඩ්වෙන්චර් කියන ඒ වගේ ත්‍රාසජනක සිදුවීම්, ළමා කාලේ වීරත්වය, ඒ වගේ වටා බිහි වෙච්ච නිර්මාණය කරපු කතාවක්. ඒකම සිහිනානන්තේ කියන්නේ ආදරය, හැමදාම ආදරය කරන, ආදරය කරන, ආදරය කියන තේමාව යටතේ නිර්මාණය කරපු චිත්‍රපටයක් සිහිනානන්තේ. වෙනස්ම අත්දැකීමක්. ඒ කියන්නේ මම කරපු චිත්‍රපටයේ එකිනෙකට වෙනස් මොනිකා. එක වගේ චිත්‍රපටයක් මම කවදාකවත් නිර්මාණය කළා නැහැ. ඉතින් මං හිතන්නේ ආදරේ වුණත් අංජලිකා වෙනස්, ඊට පස්සේ යුගාත්‍රා වෙනස්, එතකොට කල්පාන්තේ සීනයක් වෙනස්. මේක වෙනස්ම චිත්‍රපටයක් සීනානන්තේ කියන්නේ. මම පුදුමාකාර ආදරේ කරපු කතාවක් තිරපිටපත ලියලා අවුරුදු ගණනාවක් බලා හිටියා මෙහෙම චිත්‍රපටයක් කරන්න. ඉතින් පිටපත ලිව්වේ මට මතක හැටියට 2010 මේක පූජත් එක්ක කරන්න ගියා වෙනත් නමකින්. ඊට පස්සේ මං ආයි මේක තිර රචනය කරා. ඊට පස්සේ තමයි මට මේක අවස්ථාව ලැබෙන්නේ 2020 මේ චිත්‍රපටය කරන්න. ඉතින් ඒකත් මං ආසාවෙන් බලාගෙන ඉන්නවා තිරගත කරන්න ඉක්මනට. තව පිටපත් දෙකක් මම ලියලා තිනවා. තරුමිතුරෝ කියලා මම ලියපු එකක්, පොඩි විද්‍යාත්මක ප්‍රබන්ධයක්, ඒත් ළමයින් සම්බන්ධ කතාවක්. තව දිනා චමත්කා කියන චිත්‍රපටයක්, ඒ පිටපත ලියපු එකක්, සංගීතමය ආදර කතාවක් කරන්න. ඒක තිර රචනය කරේ මහේෂ් රත්සර මද්දුමාරච්චි. ඔහු සමග එකතු වෙලා තමයි මං අංජලි කලිව්වේ මහේෂ්වි. දැන් ආයි ඔහුත් සමග එකතු වෙනවා මේ චමත්කාර චිත්‍රපටය ලියන්න.
1: ඔබ තෝරගෙන තියෙන තවත් ගීතයක්, මේ චිත්‍රපට ගීතයක් විශේෂයෙන්ම මේ ලංකාවේ සිනමා කලාව කර්මාන්තය කියන මේ අංශ දෙකෙම කතා කරද්දී අතිශයින් ආන්දෝලනාත්මක චිත්‍රපටයක් මේ. 1977 අප්‍රේල් මාසේ 22 මේ චිත්‍රපටය තිරගත වෙන්නේ. රැංගුම් පාලක මණ්ඩලයේ අනුමැතිය මීට හම්බ වෙන්නේ. මෙතන චිත්‍රපටේ කොච්චර ආන්දෝලනාත්මකද කියනවා නම් අප්‍රේල් මාසේ 21 වෙනිදා. ඒ වගේම රැංගුම් පාලක මණ්ඩලයේ සමාජිකයන් දෙදෙනෙක් මේට අනුමැතිය ලබා දුන්නා කියලා ඉන් ඉවත් වෙලා තියෙනවා. ඒ තරමටම ආන්දෝලනාත්මක සිද්ධි රැසක් මේ චිත්‍රපට තුළ අන්තර්ගත වෙනවා. අවසානයන් දෙකක් සහිතව අපේ රටේ තිරගත වෙච්ච පළමු චිත්‍රපටය. පළවෙනි තිරගත වෙච්ච එක දවසක සුකාන්තයක්, ඊළඟ ශෝකාන්තයක්. චිත්‍රපටයේ දවස් දෙකේම බලපු අය අතරේ සංවාද ඇතිකර චිත්‍රපටයක්, වෙනස් මගක් ගත්ත චිත්‍රපටයක්. ඒ ඇතුළත් වුණු ගීතයක් විජය මාලනී, රවීන්ද්‍ර, ගීතා ටෝනි මේ සිනමා තරු තමයි පායලා තිබ්බේ පෙම්බර මඳු අහසට. ඔබ තෝරගෙන තියෙනවා පෙම්බර මඳු මා නැතේ ඔබෙන් මුදුනේ ගීතය. සද දිය දහරය දහන්න.
2: මං හිතන්නේ තාරුණ්‍යය අද්දැකි නේද? ඒ කියන්නේ හරිම ආදරණීය අත්දැකීමක්. ඔය ගීත, ඔය ගීත ජවනිකාවේ ඉන්නේ මට මතක හිටි විජය කුමාරතුංගයි, මාලනී ෆොන්සේකායි. මම පෞද්ගලික විතන දෙයක් තමයි ඒකේ රූප රචනය. ඒ ගීතේට සාධාරණ ගිෂ්ඨ කරලා නැහැ කියලා. මොකද ඒ ගීතේ අහද්දි අපිට ඇඳෙන දේ හරිම වෙනස්. ඒ කියන්නේ තාරුණ්‍යයට ආයෙ ගෙනියනවා. තාරුණ්‍ය අත්දැකීම් අපිට, ඒ තාරුණ්‍ය අපි ඉන්නවනේ, ආදරය කරනවා. අපිට ලිංගික අත්දැකීම් තියෙනවා නේද? විවිධාකාර අපිට ඒ අත්දැකීම් තිබෙන තාරුණ්‍ය කියන්නේ ඒකනේ. ඉතින් ඒ අත්දැකීම් හරි ලස්සනට කරුණාර්ථ අබේසේකරයන් පද රචනාවට ගුණ කරපු දීතයක්. ඒකේ ශෘංගාරය, ඒකේ ආදරය, මං හිතන්නේ ඒ හැඟීම්, ඒ හැමදේම තියෙන එකක්. ඒතකොට ඒ චිත්‍රපටියෙත් ඒකයි ආන්දෝලනාත්මක, ඒ කියන්නේ ඒ කාලේ ලොකු ආන්දෝලනයක් ඇති කරේ චිත්‍රපටිය ඒ ජවනිකාහින්ද. හැබැයි ගීතයට අවාසනාවකට අතේ ගීතයට ඒක හරියටම ගීතේ රූප රචනයට ඒකෙන් සාධාරණ කිෂ්ඨ වෙලා නැහැ කියලා මට හිතෙනවා. හරිම ලස්සන, ආකර්ශනීය, විඳින්න පුළුවන් ගීතයක් වික්‍ර රත්නායකයන්ගේ. ඒකයි මං පෙම්බර මදු තෝරගත්තේ.
1: අපි එනම් මේ ගීතත් එක්ක අදට සමු ගැනීම සටහන් කරනවා. ස්තුතිවන්ත වෙනවා මගේ ආරාධනාව පිළි අරගෙන සඳදිය දහරයට මානවීය ප්‍රේමය, සෞන්දර්යාත්මක වියමනට ඔබේ අදහස් එක් කරන්න එක්වීම ගැන.
2: ඔව් බොහොම ස්තුති මොනිකා, ඔබටත්, ලක්හඬ නාලිකාවටත්. මොකද මේ අවස්ථාව මගේ හදවත විවෘත කළා, මගේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට, ආදරණීයන්ට මට ආමන්ත්‍රණය කරන්න ලබා දුන්න අවස්ථාවට.
1: ස්තුතියි. අපි නැවත හමුවෙමු සඳ දිය ධාරයට තවත් සුන්දර වෙසාවකදී. ප්‍රාර්ථනය ඔබට සුබ රාත්‍රියක්.

0: ප්‍රේමේ අනන්තේ විඳින්න
1: සඳදී තහර
0: සමානුග්‍රහය
2: කෝටි 11 දන නිදාන ලොතරැය 10 ලක්ෂයේ ප්‍රථම ත්‍යාග 20 ලක්ෂය වෙලා රුපියල් ලක්ෂය 3000 1000 100 60 20 ත්‍යාගි ඩබල් වෙලා කෝටි 11 දන නිදානයේට රුපියල් 40ක් හොදටම ඇති
3: ලංකේ විශ්වාස දිනු මාක්ස්පෙන් සමූහ ව්‍යාපාරයේ විතින් ගෙන් පපි තහරින දැන් නව නිමාවකින් එන ඩෝමාස් වංක්‍රිය වීකටිම යන්ත්‍රයක සාඩම්බර හිමිකරු කුමන්න අදම අමතන්න 01176679
4: ලකන රේඩියෝ ITN

0: නොමියන හඬ
1: ආරෙන් ජෝති
0: ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
2: පිස්සරි වැඩක් තමයි මේක ලියනෝයි රතු කට පයින්න කලින් මේක ලියනවා
3: මේ චිත්‍රපටිය හෝල් එකේ පෙන්නන එකක් නෙවෙයි
2: ධනංජය
4: සිරිවර්ධන නිර්මාණයක් පාපින් පැන්නා
5: ඒගොල්ලෝ හිතන්නේ නැත්තේ මූණ එක වගේ ඔයා ඒගොල්ලගේ ජීවිතය ඉලේ කරයි කියලා එහෙනම් ඇයි ඔයාගේ ජීවිතය තෝ නැති කරගෙන ඒගොල්ලගේ ජීවිතයත් නැති කරන්න බලන්නේ බබ
2: ඉලේ කරන්න මට අම්මෙත් තාත්තෙත් නෑ ආපෝ
4: සති අක රාත්‍රී 8:30ට ITN බලන්න. දශක තුනක ලක්හඬ අභිමානිය සමගින් නවතම රේඩියෝ රියැලිටිය ලක්හඬ Golden Voice.
6: අපි සොයන්නේ
4: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා

0: සැනසින් සවිමත් දරුවන් පොහොසත් 2026 ලෝක ළමා දිනය.
1: ඔන්න මේ සැරේ ළමයින්ගේ ලෝකය ලස්සන කරන්න අපි එන්නේ ළමයි යන්න ආසම තැනකට. ඒ තමයි දෙහිවල සිවල උද්‍යානය.
0: ඔක්තෝබර් 3 වෙනිදා සෙනසුරාදා උදේ 8 ඉඳලා අලිසෙල්ලන් අතර වෙනකම් ඔයාට සතුටු වෙන්න පුළුවන්. පෑගි භෝග දිනා ගන්න, විනෝද වෙන්න, ඔයාලත් එන්න.
1: අවුරුදු 12ට අඩු ළමයින්ට ඇතුළුවීම නොමිලේ.
2: සංවිධානය දෙහිවල ගල්කිස්ස මහනගර සභාව සහ ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය සම අනුග්‍රහය. දැනුම ධනය කරගත් දරු පරපුරට ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් මිනිමුතු අධ්‍යාපන සැලසුම්. ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස්, පියකුමෙන් මවකමෙන්. වෙනතයක් වෙච්ච දෙන් කියලා බලාගෙන හිටියම කපුටු අපේ ඔළුවේ කූඩු හදලා බිත්තරක් දානවා. මේ සිදුවන හැමදේම දේශපාලනිකයි. ඉතින් මේ සමාජය ගැන, වෙන දේවල් ගැන ඔබටත් අදහසක් ඇති. අපි ගැනම කතා කරමු. සර්ච් සයිට් නයි
3: ඉරිදා උදේ 8ට වෙනසට කැමති ඔබේ අදහසට අපේ දුරකථන විවෘතයි 0703 935 937. සර්ච් ලයිට් සමාජ ගවේෂණය.

0: සරමක පින්පුරන ඔබ සිත නිවන බුදු බණ දායකත්වය සඳහා විමසන්න 0777 273 454
1: ලොවක් සනසන ඔබ

0: හඬ ආතරින් ජෝඩි ඉරිදා රාත්‍රී 7ට හිමාලික ජෝති රාත්‍රිය
1: From the channel that shaped generations From the stories you grew up with Movies that resonate Musicals that ignite the soul Documentaries that open your eyes All in one place All on your terms A legendary name returns Redefining entertainment And reshaping the Sri Lankan entertainment landscape This is not just streaming This is the future of Sri Lankan entertainment. ITN Max.
2: Afanda.
3: Dadde. Ehi kiyannuko? Nangi katha karannette. Eya merilada?
4: Satha karanni babude. Poddak kata wahagene innako.
5: අධ්‍යක්ෂණය ශාන් ජයරත්න
6: ඉතින් කමුද කොහමද අලු අවුරුදු ගානක් මෙව මෙහෙම ඉවසගෙන හිටියේ මුත් එක ජීවත් උනේ තමයි මගේ නංගි කෙනෙක්ට එහෙම මෙහෙම වුණා නම් මං ඕකව මරාගෙන මැරෙනවා
4: මටත් එන්නවා මං වෙනුවෙන් මරාගෙන මැරෙන්න තරම් මට ආදරේක නයිය කෙනෙක් ඒත් මොකක්ද හේතුවකට අර හිතේ ශක්තිය දීලා තිබ්බට ඇඟට ශක්තිය දෙයියෝ දීලා නැහැ
5: සති අග රාත්‍රී 8ට ITN බලන්න අසන්දිමිත සංයමයක් නොමැතිව නිර්මාණය වූ ජීවිතවල

ITN රටට වග කියන රේඩියෝව. වෙලාව රාත්‍රී 9:44 රාත්‍රී 10ට ලුතරයි දිනුම් මැදින් බලාපොරොත්තු වන්න.

0: මේ වෙලාව වාසනාවන්තම වෙලාවක් වෙන්න පුළුවන්. වෙලාව රාත්‍රි 10යි. මහජන සම්පත, ඒ වගේම ජයලොතරැය්‍ය, මෙගාපව, ධනනිධානය, හඳහන, ගොවිසෙත සුබ දවසක් ලොතරැයි ගත්තනම් ලොතරැයි පත් අතර ගන්න වාසනාව උදා වෙලාද කියලා බලමු.
1: ආයුබෝවන්. අපි අද බිහි කරන වසනාවන්තයේ නතරට ඔබේ නම එකතු කරන්න අපි සූදානම් වෙනවා. අද ලොතරැයි දිනුම වාර 8කින් NLB ජාතික ජයවර්ණය. වසනාව ගැන කතා කරනකොට NLB අපේ පවුලට අලුත්ම සමාජිකයෙක් එකතු වෙනවා කියලා බොහොමදටම දන්නවා. මේ අලුත්ම ලොතරැයි, ආයුබෝ ලොතරැයි ගැන අපි කතා කරන්නේ. හිතවතුනි, ලොතරැයි පවුලට එකතු වුණු මේ අලුත්ම සමාජිකා ආයුබෝ ලොතරැයි මංගල දිනමැදීම අපි විශේෂ දිනමැදීමක් ලෙස ක්‍රියාත්මක කරනවා. මේ තෑගි බැදීෙන් ලැබෙන දවස මතකයේ තියාගන්න. ඔක්තෝබර් මාසේ 12 වෙනිදා මේ දිනමැදීමේදී ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයග්‍රහී අංක 4ක් අපි තෝරගන්නවා. ඉංග්‍රීසි අක්ෂරයේ සමග ජයංක 4 මුල සිට අගටත් අග සිට මුලටත් පිළිවෙලින් ගලපගෙන රුපියල් 105 සිට රුපියල් 40 දක්වා සාමාන්‍ය ත්‍යාග රටාවෙන් දිනුම් අවස්ථා 15කින් දිනුම් හිමිකර ගැනීමට ඔබට අවස්ථාව තියෙනවා. ඒ විතරක් නෙවෙයි, ඔක්තෝබර් 12 වෙනිදා විශේෂ දිනමැදීමෙන් ඔබට විශේෂ ත්‍යාගි රසක් දිනා ගන්න පුළුවන්. මිලියනපති අංකයේ පිළිවෙලින් ගලපගෙන රුපියල් මිලියනේ ත්‍යාගි, ලක්ෂපති අංකය පිළිවෙලින් ගලපගෙන රුපියල් ලක්ෂයේ ත්‍යාගි, රන්කාසි අංකය පිළිවෙලින් ගලපගෙන රන්කැසි රසක් ඔබට එදාට හිතේ හැටියට දිනා ගන්න අවස්ථාව තියෙනවා. ලොතරැයිපත් වැඩි වැඩියෙන් මිලදීගෙන මේ දිනුම අවස්ථා වැඩි වැඩියෙන් ඔබේ කරගන්න අපි ඔබට ආරාධනා කරනවා. මේ දිනපතා දිනුම අදින ආයුබෝ ලොතරැයියෙන් ඔබට දිනුම් බෝවි, ආයුබෝ වේවා. තවත් පණිවිඩයක් ඔබට මතක් කරන්න NLB අපි දැන් සූදානම්. ජාතික ලොතරැයි මණ්ඩලයේ ප්‍රජා සත්කාර වැඩසටහන යටතේ පසුගිය දින කොටවෙහෙර UB වනිනායක මධ්‍යමහා විද්‍යාලයට අවශ්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය සහ අද දින රාජාංගනයේ පැරකුම්පුර ග්‍රාමීය රෝහල, මේගලෑව ග්‍රාමීය රෝහල වෙත අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ ප්‍රදානය කිරීමේ උත්සවය පැවැත්වුණා. ඒ අවස්ථාවට කොටවෙහෙර UB වනිනායක මධ්‍යමහා විද්‍යාලයේ විදුහල්පති RMP රාජපක්ෂ මහතා, වයඹ පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ආර් ප්‍රමිතා ශාන්තිලතා මහත්මිය, පැරකුම්පුර ග්‍රාමීය රෝහලේ වෛද්‍ය නිලධාරි විකුම් ප්‍රියදර්ශන මහතා, මිගලෑව ග්‍රාමීය රෝහලේ වෛද්‍ය නිලධාරි මහින්ද උයන්ගොඩ මහතා ඇතුළු ජාතික ලොතරැයි මණ්ඩලයේ කුරුණෑගල දිස්ත්‍රික් ශ්‍රේෂ්ඨ නිලධාරීන් සහ කොටවෙහෙර රාජාංගනයේ මිගලෑව අලෙවි නියෝජිතයන් සහභාගී වුණා. අද පරිගණක නිලවාර්තාව අපිට ලබා දෙනවා සුපුන් චාමර මහතා. එය අධ්‍යක්ෂණය කරන අධ්‍යක්ෂණ මණ්ඩලය කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විරාජ් දිසානායක මහතා, ජාතික ලොතරැයි මණ්ඩලයේ අධ්‍යක්ෂ MPD ප්‍රියානි පතිරණ මහත්මිය, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලංකා රාජිනී අමරසේන මහත්මිය, ජාතික විගණන කාර්යාලයේ විගණන අධිකාරී PAS ආරච්චි මහත්මිය. මුලින්ම දිනුම දෙන්නේ NLB ජය.
2: உங்கள் கைகளிலே காசிக்காக இன்னில் விஜய் 596வது சீட்டிலிப்பை ஆரம்பிக்கின்றோம்.
1: வசனவந்த அங்க முலசிட்ட அகட்ட கெலப்புனத் அகசிட்ட முலட்ட கெலப்புனத் பகசுவன் அத்தரசாலி ஒப்பட்டு தினாகன்ன பொலுவான் இன்னில் விஜய் அது வசனவந்த 596வன தினம் வாரே. இன்னில் விஜய் இங்கிலீஷ் அக்ஷரே சஹ ஜெயக்ராமி அங்க ஹத்தர அபிதோரே. இங்கிலீஷ் அக்ஷரே சி வசனவந்த அங்க 3128. මේවන විට අප සමාජයේ කොටසක් වක්කඩ රෝගාබාධවලින් පෙළෙන අතර එම රෝගීන්ට සහන සලසන ජාතික වක්කඩු අරමුදලට දායක වන ඔබේම ලොතරැය්‍ය NLB ජය අපි මේ වසරට රුපියල් 105 ත්‍යාග ලාභින් 369 දෙනෙක්, රුපියල් 50,000 ත්‍යාග ලාභින් 9,313 දෙනෙක් බිහි කළා. බොහොම ස්තුතියි. මේ කියන්නේ ඔබ අද ජය ලැබුව හැටි. රුපියල් 105 බැගින් 2 දෙනෙක් දිනාගත්තා. ඒ ලොතරැයිපත් අලවිකලේ මේ අලවි නියෝජිතයින් HA ජයසේකර දඹුල්ල, රසිකා දිල්රුක්ෂි ජායල බටුවත්ත. රුපියල් 50,000 බැගින් වසනවන්තයින් 40 දෙනෙක් අද දිනාගත්තා. සමස්ත වසනාවන්තයෙන් 78,382 දෙනෙක් රුපියල් 73,104,800 මුදලක් NLB ජය අද දිනුම් වාරෙන් දිනාගත්තා. හැමදාමත් ඔබ දිනන තවත් තෑගි වැඩි වුණ නියත දනයෝග හඳහන වසනාවන්ත 1637 වන දිනුම් වාරයද. හරි, එහෙනම් අපි යමු දිනමැදීමට. වසනාවන්ත ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. හනහන ලග්න සංකේතය අද වෘෂභ. ජයග්‍රහී අංක 4 තෝරගමු අපි දැන්. පළමු ජයග්‍රහී අංකය අංක 24 තෝරන්නේ අපි දෙවන වසනාවන්ත අංකය. අංක 20, අංක 24, අංක 20 ඔබට වාසනාව ගෙනාව අපි තෝරගමු 3 වන ජයග්‍රහී අංකය. අංක 60, තීරණාත්මක අවසාන අංකය අපි දැන් තෝරන්නේ. අංක 42 ශ්‍රී ලංකාවේ නාමය ලෝපත්‍ර කරවන ක්‍රීඩා ශිෂ්‍ය අභිවෘද්ධිය වෙනුවෙන් පිහිට වූ ක්‍රීඩා ආරම්භලට දායකත්ව ලබා දෙන සහ අපේ රටේ උදව් අවැසීම සමාජ කොටසක් වෙත සත්කාරක මෙහෙවරකේ දිනට පිහිට වූ සමාජ සේවා ආරම්භල වෙනුවෙන් රජ ඒකාබද්ධ ආරම්භලට දායක වන හඳහන ලොතරැයියෙන් මේ වසරට සුපිරිතයාග ලැබෙන 13 දෙනෙක් බිහි කර අවසන් හඳහන අද දිනුම් වාරයේ 1637 සමස්ත ජයග්‍රහකීන් 135608 දෙනෙක් අතර රුපියල් 83,13,520 ක මුදලක් බෙදා දුන්නා. හෙට හඳහන සුපිරිතයාගේ රුපියල් 32,75,834,740. ඔබ ගොවිසෙතක් මිලදී ගන්නවා කියලා කියන්නේ ඔබ රටටම සෙත සදනවා. සද්දිනම ඔබට ජයනිත ගොවිසෙත අද වසනාවන්ත 4570 වන දිනුම් වාරේ වසනව ඔබට හිමි කර දෙන්න NLB අපි දැන් සෝදානම්. හරි අපි යමු එහෙනම් ගොවිසෙත දිනුම් මැදීමට. ඉංග්‍රීසි අක්ෂරය මුලින් අපි තෝරන්නේ P ඉංග්‍රීසි අක්ෂරය අද ඔබට වාසනාව ගෙනාවේ. ඉංග්‍රීසි අක්ෂරය සමග යන්ත්‍රය දැන් තෝරා දෙන ජයග්‍රහී අංක 4ම ගලපගෙන අද ගොවිසෙත සුපිරිතයාගේ ඔබේ කරගන්න ඔබට පුළුවන්. මෙන්න ගොවිසෙත පළමු ජයග්‍රහී අංකය අංක 15. ඊ තෝරගමු දැන් දෙවන වාසනාවන්ත අංකය අංක 63. තුන්වන අංකය කුමක් වෙයිද බලමු අපි. අංක 34 අපි දැන් තෝරන්නේ තීරණාත්මක අවසාන අංකය. මෙන්න සිවන ජයග්‍රහී අංකය අංක 19. කෘෂිකර්මාන්තය නගා සිටුවන්න දායක වන ගොවින්ගේ භාරකාර අරමුදල වෙනුවෙන් රජ ඒකාබද්ධ අරමුදලට දායක වන ගොවි සතලතරයියෙන් මේ වසරට සුපිරිතයාග ලාභින් 2 දෙනෙක් රුපියල් 121 ප්‍රථම ත්‍යාග ලාභින් 83 දෙනෙක් රුපියල් 250,000 ත්‍යාග ලාභින් 1,099 දෙනෙක් බිහි කළා. ඉංග්‍රීසි අක්ෂරය සමග ජයංක 3ක් ගලපගෙන රුපියල් 250,000ක් දිනා ගන්න පුළුවන් එකම ලොතරැයිය ගොවිසෙත වසනවන්තයෙන් 5 දෙනෙක් අද රුපියල් 250,000 බැගින් දිනා ගත්තා. ඒ ලොතරැයිපත් අලවි කළේ මේ අලවි නියෝජිතයින් ප්‍රේමන්ප්‍රිය ධර්මසේන කටුගස්තොට ප්‍රියන්ති මානෙල් බන්දුරාගොඩ සසින්දු විසංග ජා ඇල KP වික්‍රමසූරිය දෙමටගොඩ සහ ජී උදේ කුමාර් වාලච්චේන සමස්ත වසනාවන්තීන් ගොවිසෙතෙන් අද 126,327 දෙනෙක් අතර රුපියල් 88,41,480ක මුදලක් බෙදා දුන්නා. හෙට ගොවිසෙතක් මිලදී ගන්න ඔබට සුපිරිතයාගේ ලෙස රුපියල් 8,65,34,213,796ක් දිනා ගන්න පුළුවන්. දවස සුබයි සිහිර දිනයි. එහෙනම් මේ සුබ දවසක් ලොතරැයියම තමයි. සුබ දවසක් ලොතරැයියෙන් දැන් මදි නොකියන්න තෑගි ඔබට දිනා ගන්න පුළුවන්. ඔබ කැමති නම් ඉලෙක්ට්‍රික් ඇතුළපැති දිනා ගන්නත් පුළුවන්. එහෙම නැතිනම් රුපියල් 105 තෑගි මදි නොකියන්න දිනා ගන්නත් පුළුවන්. ඒ විතරක් නෙවෙයි රුපියල් 50,000 මුදල් තෑගි දැන් ඔබට අලුතුන සුබ දවසක් ලොතරැයියෙන් බොහොම පහසුවෙන් දිනා ගන්න පුළුවන්. ඔව් අද වසනාවන්ත 444 වන දිනුම් වාරය. සුබ ලග්න සංකේතය මුලින් අපි තෝරන්නේ. සුබ දවසක් ලොතරැයි අද සුබ ලග්න සංකේතය කුම්භ. සුභාංක 3ක් ඔබට තෝරා දෙන්න අපි සූදානම් දැන්. පළමු සුභාංකය අංක 49. දෙවන සුභාංකය අංක 43. අද තුන්වන සුභාංකය අංක 30. රටේ සංවර්ධනයට මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජ ඒකාබද්ධ අරමුදලට ඍජුවම දායක වන සුබ දවසක් ලොතරැයියෙන් මේ වර්ෂයේ රුපියල් 105 හෝ ඉලෙක්ට්‍රික් ඇතුළපැති ජයග්‍රහකින් 256 දෙනෙක් රුපියල් 50,000 ත්‍යාග ලාභින් 1,790 දෙනෙක් ඔබ අතරට අපි එකතු කළා. සුබ දවසක් අද දිනුම් වාරය 444 වසනාවන්තයින් 8 දෙනෙක් රුපියල් 50,000 බැගින් අද දිනා ගත්තා. අද දිනුම් වාරයෙන් වසනාවන්තයින් 109,594 දෙනෙක් රුපියල් 840,780ක මුදලක් දිනාගත්තා. නිසැකවම දිනන වසනාවන්ත දිනුම් වාර 4කින් ඔබව දිනවන්න මෙතෙන් සිට රසිකා සමගින් නිරුපිතා සෝදානමින්
2: මීළඟට මෙගා පව.
3: මේක අද වශයෙන්ම අද ඓතිහාසික අවස්ථාවක්. ජාතික ලොතරැයි මණ්ඩලයේ විසින් දින 7ම අදින අලුතෙන්ම හඳුන්වා දෙන මේක සම්පූර්ණයෙන්ම අලුතෙන්ම ලොතරැයියක් සෞඛ්‍ය සංවර්ධනය සඳහා දායක වෙන විදිහට ලොතරැයි මණ්ඩලය විසින් මේ සත්කාරය කරලා තියෙනවා.
4: ඉදුම් භෝවේ ආයු භෝ වේවා.
3: ආයු භෝ ටිකට් පතක් මිලදී ගන්නවා කියන්නේ අත වශයෙන්ම සමාජීය වගකීමෙන් යුතුව කරනු ලබන දායකත්වයක් හැටියට තමයි අපිට තේරුම් ගන්න. ඒතකොට ඒ අනුව සෞඛ්‍ය ශක්තිමත් කිරීමට මෙය ඉතාම වැදගත් වෙනවා. එතකොට මේ සියලු අපට ලබා දෙන අරමුදල් තැන්පත් වන්නේ සෞඛ්‍ය සංවර්ධන අරමුදල. සෞඛ්‍ය සංවර්ධන අරමුදල තියෙන්නේ එකක් රෝහල් යටතට පාසුකම් සංවර්ධනය කිරීමේදී දායක වෙන්න. ඒ වගේම අත්‍යවශ්‍ය උපකරණ ලබා දීම සඳහා, ඒ වගේම සෞඛ්‍ය පර්යේෂණ සඳහා, ඒ වගේම මහජන සෞඛ්‍ය වැඩසටහන සඳහා මේ ප්‍රධාන කාරණා අතර තමයි සෞඛ්‍ය සංවර්ධන අරමුදල දායක වෙන්නේ.
4: ඉදුම් භූවි ආයු භූවේවා.
5: ලොතර ඉතිහාසයේ රුපියල් කෝටි 47ක් වගේම රුපියල් කෝටි 23ක් ඔබට ලබා දුන්නු මෙගා පව ලොතරැයෙන් අදත් රුපියල් කෝටි 30කට වැඩි සුපිරි ත්‍යාගයක් සමගින් ඔබට වාසනාව උදා කරන්නේ මේ සූදානම් වෙන්නේ. මෙගා පව ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ විදිහට සුපිරි මෝටර රථයක් ගෙනාගන්න ඔබට අදත් අවස්ථාව තියෙනවා. එහෙනම් ඔබේ සිහින සැබෑ කරන මෙගා පව 2676 වෙනි දිනුම් වාරයටයි අපි දැන් සූදානම් වෙන්නේ. මෙගා පව ඔබට වාසනාව ගෙනෙන ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය M. දැන් තෝරන්නේ සුපිරි අංකය. අද මෙගා පව සුපිරි අංකය අංක 23. මෙගා පව වාසනාව වෙනුවෙන් ජය අංක 4ක් දැන් තෝරා ගන්නවා. අංක 7 පළමු ජය අංකය. දෙවන වාසනාවන්ත අංකය අංක 71. තුන්වන ජය අංකය අංක 57. අවසන් වශයෙන් අංක 63 ඔබට වාසනාව දෙනවා. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්‍ය අරමුදලට ඍජුවම දායක වන මෙගා පව ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 6 දෙනෙක් 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 72 දෙනෙක් අපි බිහි කළා. අද මෙගා පව ලොතරැයියේ 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැයි පත ඔබට අලෙවි කරන්නේ යූ විජේ කුමාර් කල්වියන් කාඩු ප්‍රදේශයෙන්. ඒ වගේම ලක්ෂ 2කින් දිනා ගන්නා වාසනාවන්තෙන් 3 දෙනෙක් බිහි වෙනවා. ඒ ජයග්‍රහී ලොතරැයි පත ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිතවරුන්. සරත් ලයනල් පලාපත්විල WMTC වීරකෝන් දෙහි අත්කණ්ඩිය චින්තක සාරංග විතාරන් දෙනිය. ඒ අනුව වාසනාවන්තයින් 1,24,953 දෙනෙක් අතරේ අපි අද පෙදා දුන්න රුපියල් 97,30,240ක මුදලක්. හෙටත් ඔබට වාසනාව උදා කරන මෙගා පව සුපිරි ත්‍යාගයේ වටිනාකම රුපියල් 30,82,72,110ක්. පව සුපිරි ත්‍යාගයේ රුපියල් කෝටියක්, ග්‍රෑන්ඩ් සුපිරි ත්‍යාගයේ සුපිරි මෝටර් රථයක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානයේ ලොතරැය්‍ය අත දිනුම් අදින්නේ 2358 වෙනි වතාවටයි. දිනුම් ඇදීම වෙනුවෙන් අපි දැන් සූදානම්. ධන නිධානයේ වාසනාව වෙනුවෙන් ඉංග්‍රීසි අක්ෂරය මේ තෝරන්නේ. අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය L. ජය අංක 4කුත් දැන් තෝරා ගන්නවා. ධන නිධානයේ පළමුව ඔබට වාසනාව ගෙනෙන්නේ අංක 41. දෙවන වාසනාවන්ත ජය අංකය අංක 32. තුන්වන ජය අංකය අංක 47. හතරවන ජය අංකය අංක 67. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්‍ය අරමුදලට ඍජුවම දායක වෙන ධන නිධානය ලොතරැයියේ මේ වසරට සුපිරි ත්‍යාගලාභීන් 3 දෙනෙක්, 20 ලක්ෂපති ප්‍රථම ත්‍යාගලාභීන් 46 දෙනෙක් අපි බිහි කළා. අද ධන නිධානය ලොතරැයියේ 2 ලක්ෂපති වාසනාවන්තයෙක් බිහි වෙනවා. මේ වාසනාවන්ත ලොතරැයි පත ඔබට අලෙවි වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව වාසනාවන්තයින් 91,957 දෙනෙක් අතරේ අපි අද බෙදා දුන්න රුපියල් 53,38,640ක මුදලක්. ජාතියේ මහා ධන සම්පත ධන නිධානය හෙට ඔබට ගෙනෙන සුපිරි ත්‍යාගයේ රුපියල් 8,82,37,899.20. වාසනාවේ කිරුල ඔබට පළඳවන ලොතරැයි ලොව රජ කිරුල මහජන සම්පත අද දිනුම් වාරයේ 6,328. අපි එහෙනම් මහජන සම්පත වාසනාව හොයාගෙන යමු. මහජන සම්පත වාසනාව වෙනුවෙන් ඉංග්‍රීසි අක්ෂරය සහ ජය අංක 6ක් අපි තෝරා ගන්නවා. අද මහජන සම්පත වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 8,2,6,6,4,7,3. රටේ සංවර්ධනය මෙන්ම රාජ්‍ය සේවය පවත්වා ගැනීමට රජයේ ඒකාපත්‍ය අරමුදලට ඍජුවම දායක වෙන මහජන සම්පත ලොතරැයියේ 2026 වසරට සුපිරි ත්‍යාගලාභීන් 15 දෙනෙක්, 25 ලක්ෂපති ත්‍යාගලාභීන් 299 දෙනෙක් අපි බිහි කළා. අද මහජන සම්පත දිනුම් වාරයේ රුපියල් ලක්ෂ 25ක් දිනා ගන්නා ප්‍රථම ත්‍යාගලාභියෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැපත ඔබට අලෙවි කරන්නේ කේ රවිචන්ද්‍රන් නුවර එළියෙන්. ඒ වගේම රුපියල් ලක්ෂ 100කින් දිනා ගන්නා වාසනාවන්තයින් 23 දෙනෙක් බිහි වෙනවා. ඒ ලොතරැපත ඔබට අලෙවි කරන්නේ මෙන්න මේ අලෙවි නියෝජිත වරුන්. වේලුපිල්ලේ පාස්කරන් අක්කරේපත්තු ක්‍රිෂානිද සිල්වා මොරටුමුල්ල මානෙල් තාබ්‍රු දර්ගා නගරයේ WAS ඉන්දික පැලියකුඩ AWM හර්ෂ මොහන් දෙහියෝ විට රංජිත් ගාමිණි කඩවත KGM සේනරත්න පොල්ගහවෙල AKN වික්‍රමසිංහ කුරුණෑගල ඔස්මන්ද සිල්වා මහතා මහනුවර ප්‍රදේශයේ ලොතරැපත් දෙකක් අලෙවි කරනවා KA ස්වර්ණලතා වෑකන්ද S කනකලිංගම් යාපනය KW සරත් පුත්තලම වසන්ති රාජකරුණා අනුරාධපුර T රවිශංකර් මඩ කලපුව TFDN කොටිකාවත්ත MK චාන්දනි අලුත්ගම AD බද්දවිතාන බෙන්තොට රෝහණ කුමාර ගලලියද්ද AWM රසින් මල්වාන WAD දුලන් දර්ශන ගෝනවල PADR අමරසේන කිරිඳිවැල සහ කොළඹ දිස්ත්‍රික්කිනුත් වාසනාවන්ත ලොතරැපතක් අලෙවි වෙනවා. ඒ අනුව වාසනාවන්තින් 269,473 දෙනෙක් අතරේ අපි අද මහජන සම්පතින් බෙදා දුන්න රුපියල් 2,18,80,280ක මුදලක්. දිනක ජයනියත මහජන සම්පත හෙට සුපිරි ත්‍යාගයේ රුපියල් 3,151,128. අද වියදමට අද සම්පත අද දිනුම් වාරයේ 903. ඔබ දන්නවා මහජන සම්පත අද දිනුම් මැදින් තෝරා ගන්නා ලද්ද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරය සහ අවසන් ජය අංක 4න් අද සම්පතින් ඔබට වාසනාව උදා වෙනවා. ඒ අනුව අද වාසනාවන්ත ඉංග්‍රීසි අක්ෂරයේ N ජය අංක 6, 6, 4 සහ 3. ඒ අනුව අද සම්පතින් 250,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් දෙදෙනෙක් බිහි වෙනවා. මේ ජයග්‍රහී ලොතරැපත ඔබට අලෙවි කරන්නේ එන් වසීකර් චුන්නක්කම් TVC ලහිරු රණසිංහ රුවන්මැල්ල. රුපියල් 50,000 බැගින් දිනා ගන්නා වාසනාවන්තින් 46 දෙනෙක් බිහි වෙනවා. ඒ අනුව අද රුපියල් 1,17,12,120ක මුදලක් අපි අද සම්පතින් ඔබට බෙදා දුන්නා. අද වාසනාවේ සුබ අඩහෝරාවෙන් වාසනාවන්තින් 962,725 දෙනෙක් අතරේ අපි බෙදා දුන්න රුපියල් 8,11,71,860ක මුදලක්. හෙටත් ඔබට වාසනාව අරගෙන ඉන්න බලාපොරොත්තු වෙන අපි අදට සමුගන්නවා. එතෙක් හිතේ තියාගන්න ජීවිතයේ සිහිනයට
6: වාසනාවේ ආශිර්වාදය. NLV
0: ලාව රාත්‍රී 10:18.

0: Luck Hunter Radio ITN
1: Ratata Vaga Kiyana Radio
2: Velava Ratri 10:00 Vinadi 22
3: Dashaka Tunaka Luck Hunter Abhimaniya Samagi Navatama Radio Reality
0: Luck Hunter Golden Voice
4: Api Soyanne
3: සෑම සඳුදා බදාදා සහ සිකුරාදා දිනකම පස්වරු එකේ සිට හතර දක්වා
0: ලක්හඬ Golden Voice.

0: ரேடியோ ITN ராட்டட்ட வக கேன ரேடியோ
1: වෙලාව රාත්‍රී 10යි විනාඩි 30යි. හිට උදෑසන 6ට සතියක පත්තර විස්තර සමග හමු වීමේ බලාපොරොත්තු වෙමින් සමුගන්න අවසරයි. ඔබත් එක්ක රැඳුණු මම නලින් විරාජ්. වාසනාවන්ත සුන්දර රාත්‍රියක්.

බුදුරජාණන් වහන්සේ සාරා සංඛ්‍ය කල්පලක්ෂයක් පෙරුම් පුරා අවබෝධ කරගත් ධර්මය කැටිකොට කළ දේශනාව ධම්මසත් පැවතුම් සූත්‍රයයි. බුදු දහමේන මූලික ඉගැන්වීම මේ විවරණය වේ. අරි අතංගි මඟහරහා නිවන් මඟට ප්‍රවේශ වන පුද්ගලයා විසින් අනුගමනය කළ යුතු නිවැරදි සදහම් මඟ හෙළි කර ඇත්තේ මෙම සූත්‍රයේය. ධම්මසත් පැවතුම් සූත්‍ර පිරිත් සජ්ජායනය තුළ ඇත්තේ උද්‍යෝගයේද ධෛර්යයේද වඩවන ශෛලියකි. දුක් දොම්නසින් පිරි මනසට මෙම සජ්ජායනය

සැම කී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනීය කොට වතාලේ පාණතුර ගඟුල Siri Parama Visuddha Rama adhipatiwa weda sita apawathwi badala pravachana kirti sri sarabanya visharada pujjapada migaswave somaratana swamin mahan

නිරෝගී බව දෙසා සිදු කෙරෙන මහා ආශිර්වාද සජ්ජායනය. පින්වත් සහභාගීත්වය පූජ්‍යපාද ගලගොඩාත්තේ ඥානසාර ස්වාමින් වහන්සේ.

අපූරු නිර්මාණයක් වන මේ ශරීරය දෙස මොහොතක් බලමු. මසසින් නොවේ, අපි නුවණසින්ම බලමු. මෙහි කුපමණ දේවල් හටගනීද, පවතීද, නැතිව යයිද?

නැවතීම් ස්වභාවයන් අපි නුවණින් දැක ගන්න ඕන. එය කයේ ස්වභාවයේ සේම සෝබා දහමේ ස්වභාවයයි යථා ස්වභාවයයි.

සිතීමට එපමණක්ද ඇවිදින්න වැඩ කරන්න මේ සියල්ලටම උපකාරී වන්නේ මේ කය නැමැති මිතුරාන වේද? එහෙත් මේ කයේ ස්වභාවය කුමක්ද? මේ මොහොතක් පාසා දිරාපත්වන සුළුයි, කැඩෙන බිඳෙන සුළුයි, ලෙඩ වෙන සුළුයි. දිරාපත්වන, කැඩෙන බිඳෙන, ලෙඩ වෙන මේ ස්වභාවය කයේ පවතින, කයට උරුම වූ තවත් එක් ස්වභාවයක්. නිරෝගී බව උතුම්ම ලාභයයි. මේ සත්‍ය වචනය අපට සැබවින්ම වැටහෙන්නේ අපේ කය රෝගී වූ විටයි. කයේ හටගන්නා නිම්නැති රෝගී භාවයන් අතර

කර්ම විපාක වශයෙන් හටගන්නා රෝග ආදී වූ අනේක විද රෝගවලින් මේ කය පිරී පවතිනවා. එපමණක් නොවේ, සීතල, උෂ්ණය, කුසගින්න, පිපාසය, මලමුත්‍ර පහ කිරීම ආදී විසමතාවන් විසින් පවා මේ කය ලෙඩ කරනවා නොවේද? නිරෝගීව සිටින නිමේෂයන්ට වඩා රෝගීව සිටින නිමේෂයන් වැඩි බව ජීවිතයේ ස්වභාවයයි. මෙය සත්‍ය නොවේද? එය සෝබා දහමේ නියාමයෙහිවත් ධම්ම නියාමයයි.

කයට පමණක් උරුම වූවක්ද? උපන් සියලු සත්වයින්ටම මේ ව්‍යාධි ධර්මතාව පොදුයි. ගස්වැල් පවා ලෙඩ වෙනවා, රෝගී වෙනවා. එසේනම් රෝගී වූ විට, ලෙඩ වූ විට අපසිත සසල කරගන්නේ ඇයි? රෝගයනු උපන් සත්වයාට අරුමයක් නොව උරුමයක් බව අපි වටහා ගන්නවා.

අන් කිසිවක් නොව නිරෝගී බව සඳහා උත්සාහ දැරීමයි. බුදු වදනට අනුව ඒ ප්‍රයත්නය දෙයාකාරයි.

මේ පිළියම් යොදමු. දෙවනුව අප මනස දුබල නොවන්නට ප්‍රඥාමය පිළියම් යොදමු. කයට අනුව සිත ලෙඩවීම එය වළක්වා ගැනීම සඳහා සිතට නිසි මඟ පෙන්වමු. රෝගී බව හමුවේ පුහුදුන් අපි මේ දෙයාකාර වූ පිළියම් කළ යුතු වෙනවා. මෙතැන් සිට ලෝතුරා බුදුරජාණන් වහන්සේ ගිරිමානන්ද තෙරුන් ගිලන් වූ අවස්ථාවේ දෙසූ දස සංඥා ඇතුළත් ගිරිමානන්ද සූත්‍රය ඔබට ශ්‍රවණය කරන්න පුළුවන්.

ආරේ පිළිබඳ බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර මඟ පෙන්වීම අපට කියා දෙනවා. කය මනස එකිනෙක බැඳී ඇති බැවින් කය රෝග මනසට බලපාන බව අපි දනිමු. ඒ බලපෑම අවබෝධ කර නොගතහොත් මනස දුබල වීම, රෝගී වීම අනිවාර්ය වෙනවා. බුදු අවදන නම් මනස ශක්තිමත්ව නිරෝගීව තබා ගැනීමයි. එනම් සිතේ නිරෝගී බවයි. අපි සිතින් ලෙඩ වෙන්නේ සංඥා විපර්යාස හේවත් වැරදි ලෙස කරන හඳුනා ගැනීම නිසායි.

කය සැපගෙන දෙන්නක් වශයෙන්ද හඳුනා ගනිමු. මේ වැරදි සංඥාවයි. වැරදි සංඥාවන් හැම විටම සිත ලෙඩ කරනවා. එබැවින් රෝගී කයක් හමුවේ නිරෝගී හිතක් තබා ගැනීමට මඟ පෙන්වන මේ දස සංඥාවන් සිහි කරමු. අපි දැන් සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ දසක නිපාතයට අයත් ගිරිමානන්ද සූත්‍රය

සුවපත් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා. නිරෝගී වේවා සුවපත් වේවා.

0: पूजा का कसूर ट्रेडिशन आवर देश ज्ञान वहंसी गम पुल मीथलाव कुहुमड रुवन पा मूल महाविहाराधिपति पूज्य पाद घने कुबरे शांत स्वामी वहंसी
1: අනන්ත දුක්ක වේදනාවන් හා සන්තාපයන්ගෙන් යුතුව ඉදිරියට යන මේ ජීවන ගමනේ බිය සන්ත්‍රාසය හා ලොමු දැහැගැන්වීම යනු නිතර අත්දකින්නට ලැබෙන අනිවාර්ය සිද්ධීම්ය. මිනිසුන් පමණක් නොව දෙවියන්ටද සාධාරණ වූ මේ මනස්ථාපය දුරුකර ගැනීමට සක්‍ර දෙවි මහරජුන්ගේ පිහිට පැතීම සිදු වූ බව දජග්ග සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වේ. බියෙන් තැතිගැනුණු මිනිසුන් යක්ෂ ප්‍රේත ආදී අමනුෂ්‍යයන් පසුපසද විවිධාකාර අදෘශ්‍යමාන බලවේග පසුපසද පිහිටපතා දිව යන බව රහසක් නොවේ. දුකටපත් අසරණයින් රවටමින් ලාභ උපදවන කූට මිනිසුන් අද සමාජයේ වඩ වඩා දක්නට ලැබින්නේ එනිසාය. නමුත් ඒ සියල්ලම වැරදි සහගත බවත් මම් මුලාවන සුළු බවත් මේ සූත්‍ර දේශනාවෙන් පැහැදිලි වෙයි. දෛනික ජීවිතයේ ඔබට බියක් සන්ත්‍රාසයක් දැනෙන ඕනෑම මොහොතකදී ඔබ කළ යුත්තේ බුදු ගුණ මෙනෙහි කිරීමයි, දහම් ගුණ හා සංඝ ගුණ මෙනෙහි කිරීමයි. දසමාර සේනාවන් ඉදිරියේදීද නොසලී නොබියව අකම්පිය ලෙසින් වැඩ සිටි බුදුරජාණන් වහන්සේ යනු මේ මනුස්ස ඉතිහාසයේ පහළ වුණ නිර්භීතම අසිරිමත් චරිතයයි. උන්වහන්සේගේ නව අරහාදී බුදු ගුණ ඇතුළත් ඉතිපිසෝ ගාථාව මෙනෙහි කරන්න. නොයසේනම් ස්වාක්කාත සුපටිපන්න යන ගාථාවන් සිහිපත් කරගන්න. ඔබ සිත් වෙලාගත් බිය හා සන්තාපය හිරුදුටු අඳුරසේ වියකෙනවා සත්‍යයේ. ඒ උතුම් වූ දජග්ග සූත්‍ර දේශනාවට සැදැහැ සිතින් සවන් යොමු කරනු මැනවි.

අභිසම්දිදාන පිරිත. මෙලොවදී ලැබී හැකි උතුම්ම ලාභය නිරෝගී සුවය බව බුද්ධ දේශනාවේ සඳහන් වේ. එබැවින් මෙම උතුම් අභිසම්බිධාන පිරිත් දේශනය ශ්‍රවණය කිරීමෙන් ඒ ආනුභාවයෙන් ඔබට බලපාන නොයෙක් ආකාරයේ සියලුම ලෙඩ දුක් දුරු වී නිදුක් නිරෝගී සුවය උදා වේවා. එම අරමුණින් සදහසිතින් ඉතා ගෞරවයෙන් අභිසම්බිධාන පිරිත ශ්‍රවණය කරන්න.

මෝර පරිත්ත දේශනාව. දේශකයන්න් වහන්සේ ගම්පල මීතලාව කොහොමද රුවන්පා මූලමහා විහාරාධිපති පූජ්‍යපාද

ආනුභාවේ ශෝක රෝග බය අනතුරු අමනුෂ්‍ය උපද්‍රව රාජභය සොර සතුරු කරදර ගිනිබිය තිරිසංගත සතුන්ගෙන් සිදුවන සියලු උපද්‍රව දුරින් දුරු වේවා.

තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වදාළේ වයඹ ශ්‍රී සත්‍ය දහම් නිකේතනාධිපති විචිත්‍ර ධර්මකථික බෝධිමළුවේ සංඝානන්ද ස්වාමින් වහන්සේ.

බුද්ධානුස්සති බුදුරජාණන් වහන්සේ හා අනුගතවීම පූජ්‍ය ගලගොඩ අත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේ

දැන් ඔබ සම්පූර්ණයෙන්ම බුදුරජාණන් වහන්සේට පූජා වෙලයි ඉන්නේ. මේ මොහොතේ මට මගේ කියලා කිසිම බැඳීමක් නැහැ. මගේ ජීවිතයේ දැන් බුදුරජාණන් වහන්සේට පූජා වෙලා දැන් මට බැඳෙන්න කිසිවක් නැහැ. දැන් මා ජීවත් වන්නේ බුදුරජාණන් වහන්සේ සමගයි. මගේ ජීවිතය මා අතහැරලයි සිටින්නේ. මම දැන් ඉතාම සැහැල්ලුවෙන්, ඉතාම සන්සුන්, මගේ මුළු හදවතම බුදුරජාණන් වහන්සේ සමග අනුගත වෙලයි සිටින්නේ. දැන් මට සියලු දෙනාගේ දුක් වේදනා ඇහෙනවා. කුසගින්නෙන් දුක් විඳින මගේ රටේ මිනිසුන්ගේ දුක් සුසුම් මට දැනෙනවා. ණයබරින් අසහනයට පත්වෙච්ච හැම දෙනාගේම අසහනය මගේ හදවතට දැනෙනවා. දූ දරුවන් මව්පියන් අතර ඇති දුක් වේදනා මට දැනෙනවා. අනුන්ගේ බඩගින්න දුක් සුසුම් මගේම දුක් වේදනාසේ මට දැනෙනවා. පවුල් බිඳුන මිනිසුන්ගේ අවුල් වියවුල් මට දැනෙනවා.

දැනෙනවා. කලකිරීම, අසහනය, තනිකම, මේ හැම දුකක්ම මගේ මනසටත් විවෘතයි. පාරමිතා පිරෝ සියලු බෝසතාණන් වහන්සේලා මිනිසුන්ට සතුට සහනය ගෙන දිය හැකි මං සෙව්වා. බුද්ධිය ශ්‍රමය කැප කළා. මා සමග ජීවත් වන මගේ ජනතාවගේ දුක් නිවන මගක් බුද්ධියෙන් සෙව්වා. තමන්ගේ ජීවිතය අනුන්ගේ යහපත උදෙසා පූජා කළා. ඒ සියලු බුදුවරයන් වහන්සේලා අනන්ත සසර පිරූ සියලු පාරමිතාවන් මගේ සිහියට එත්වා. ධනය බලය පරම සතුටයයි සිතනා මිනිසුන් ඒ මතම අසහනයට පත්වී සැටි මට පේනවා. ඒ හැමට සත්‍ය පෙන්වා දීම මගේ යුතුකමක්. බුදුරජාණන් වහන්සේගේ සියලු ගුණ දැන් මගේ මනසට ගලා එනවා. උන්වහන්සේගේ වචනේහි පැවති සංවරකම, ගැඹුරු බව, කාරුණික බව මට හොඳින් දැනෙනවා. උන්වහන්සේගේ සිත නිසල වූ ගැඹුරු විලක්සේ පවිත්‍රයි, හරිම සන්සුන්. අයාලේ සිත ගමන් කරන්නේ නෑ. තමාටම තමාගේ සිත පාලනය වෙලා හැම මොහොතකම සිත සතුටින් කරුණාවෙන් පිරිලා කිසි තැනක අසහනයක් නෑ. තරහ, ක්‍රෝධ සිතුවිලි කිසිවිටක උපදින්නේ නෑ. මේ මොහොතේ මගේ සිතුවිලි පවිත්‍රයි, සන්සුන්, ඉතාම සන්සුන්. දැන් මට පායන හිරුවෙලෙහි සුන්දරත්වය පේනවා. ගස්වැල්වල සුන්දරත්වය මට දැනෙනවා. පිනිබිඳුවලින් දිලිසෙන උදෑසන කෙතරම් ලස්සනද. ඒ සුන්දරත්වය සමග මා එකතු වෙනවා. හිරු එළිය තුරුලිය මතට වැටෙන විට කොතරම් ප්‍රසන්නද. මගේ ඇස ගැටෙන ඒ සොඳුරු දෙයින් මා සතුටටපත් වෙනවා. වතුර නාන විට ඒ සිසිලස කොතරම් සතුටුද. පිපෙන මල්වල අසිරිය මට දැන් පේනවා. මට දැන් දැනෙන. දැන් ඔබ ගැඹුරින් හුස්ම අරගෙන හුස්ම පිට කරන්න. දැන් ඇතුළු වන පිටවන ඔබගේම හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න. ස්වභාවිකව සිදුවන හුස්මෙහි රිද්මයට සිත යොමු කරන්න.

නාසය අග හුස්ම හැපෙන ආකාරය ස්වභාවිකව සිදුවන මේ ක්‍රියාවන් දෙස බලන්න. ඇතුළු වන විට පිටවන විට දැන් ඔබ සිටින්නේ හුස්ම සමග සිත පිහිටුවමින්. කය හැකි තරම් සැහැල්ලු කරගෙන හුස්මෙහි රිද්මයටම සිත යොමු කරන්න. දැන් ඔබ ඉතාම සැහැල්ලුවෙන් ඔබ මෙතෙක් නොඇසූ කයෙහි රිද්මය සමගයි ඔබ ඉන්නේ. දැන් කය ඉතාම සැහැල්ලුයි. කය ඉතාමත් සන්සුන්. ඇතුළුවන පිටවන හුස්ම දෙසටම සිත යොමු කරන්න. කය දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මගේ මුළු කයම හුස්ම සමග සංවේදී. දැන් මගේම හුස්මෙහි රිද්මයට සිත සමාධිගත වෙලා හුස්ම සමග ඇති බැඳීම මට දැන් හොඳින් දැනෙනවා. මේ හුස්ම මට ලැබෙන්නේ පිටින් සෝබා දහමෙන් හමායන සුළඟ ගස්වැල් සමග බැඳිලායි තියෙන්නේ. දැන් මට දැනෙනවා සෝබා දහමත් සමග මමත් එකට බැඳිච්ච බව, වෙන් කරන්න බැරි බව. ජලය, වාතය, රස්නය, මේ සියල්ලම සෝබා දහමයි. මගේ යයි මට අල්ලා ගන්නට කිසිවක් නැහැ. මමත් සෝබා දහමත් එකක්. මගේ සිත දැන් ඉතාම සැහැල්ලුයි. දැන් මා තුළ පවත්නා වේගය සහ මුලින්ම සංසිඳිලා. දැන් මගේ සිතට ඉතාම සැහැල්ලුවක් දැනෙනවා. මගේ ශරීරය තුළ අල්ලා ගන්නට යයි කියලා, මගේ යයි කියලා කියන්නට කිසිවක් නැහැ. දැන් මගේ සිත කරුණාවෙන් පිරෙනවා. අනුන්ගේ දුක් වේදනා

කය වචනය මේ සියල්ලම පොදු යහපතට යොදනවා. ඒ උතුම් කල්පනාවෙන් මගේ සිත පිරී යනවා. මගේ සිතිවිලි දැන් හරිම මෘදුයි, සැහැල්ලුයි, ගලන ගඟක් වගේ, මල් පෙත්තක් වගේ ඉතාම සෞම්‍යයි. මාහට සඟවා තබන්නට කිසිවක් නෑ. මා සිතන දේ කියනවා, කියන දේ කරනවා. මා කිසිවකට බියවන්නේ නෑ. මරණය ඉදිරියේ සැලීමක් නෑ. මක් නිසාද? මම යන මායාවෙන්, මම මිදෙමින් සිටින නිසා. මා දැන් ඉතාම ඍජුයි. බුදුරජාණන් වහන්සේ ඍජුභාවයෙන් යුක්තයි, නිර්භයයි. ඒ ආධ්‍යාත්මික ශක්තිය මට දැන් දැනෙනවා. මට දැන් ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. මගේ ජීවිතය දැන් ඉතාම සරලයි. මගේ අඩුපාඩුකම් මට පේනවා. කයෙහි නොසන්සුන් නලියන වේගය මට දැනෙනවා. ඇඟ ඇතුලෙන් එන වේගය මට හොඳින් දැනෙනවා. මට ඒවාට යටත් නොවී පාලනය කරන්න පුළුවන්. මගේ සිතට නැගෙන සිතුවිලි මට පේනවා. ඇයි මේ තරහ එන්නේ? දැන් මට හේතු වෙන දේත් පේනවා. නිසල ජලයක පතුල පේනවා වගේ මගේ සංසුන් මනසට මගේ සිත මට පේනවා. ක්‍රෝධය, දැඩි බව, කාම ආවේග මේ සියල්ල එන විටම මට දැනෙනවා. ඒ නිසාම ඒවාට යටත් නොවී පාලනය කරගන්න පුළුවන්. දැන් මා මේ ජීවිතය තුළ මෙහෙවන හැටි පේනවා. මා තුළ නිදන්ගත සියලු සිතිවිලි මට පේනවා. හීනමානයක් කෙන විට මා ඒ දන්නවා. උඩඟු සිතිවිල්ලක් කෙන විට මා ඒ දන්නවා. මා මට යටත් නෑ. මගේ සිත දැන් නිදහස්. මට ඕනෑම දුකක් දරාගන්න පුළුවන්. ඕනෑම දෙයක් අතහරින්න පුළුවන්. ඕනෑම පරිත්‍යාගයක් කරන්නත් පුළුවන්. මා තුල ධර්මයේ ජීවමානයි. දැන් මා වැනිම ධර්මයේ දුටු පිරිස සමග මං එකතුයි. මා දැන් සමූහයකට අයිති. තෙරුවනම මා තුල ජීවමානයි. මට දැන් ලෝකයෙන් ගැලවෙන්න බෑ. අන්ධ හිස් ලෝකය තුලම මා ජීවත් වෙන්න ඕන. ගැලවිලා යන්න අමුතු තැනක් නෑ. සොයාගෙන යන්න, වෙහෙසෙන්න අමුතු දෙයක් නෑ. රාගය, ద్వේෂය, මෝහය මා තුළම එන ස්වාභාවික දේවල්. ඒ ගැන මම දැන් දැනුවත්. මට සිහිනුවන තියෙනවා. මා කිසිවකට වහල්වන්නේ නෑ. මා කිසිවකට වහල්වන්නේ නෑ. දැන් මේ ආධ්‍යාත්මික ශක්තියෙන් සිටි මේ මොහොතේ මගේ ජීවිත පාරමිතාව මා ජීවත් වෙන පරිසරයට එක් කරනවා. මේ රට මේ උතුම් ධර්මයේ ආභාසය ලැබූ තැනක්. අද ඒ උතුම් ධර්මය කාලයේ වැලිතලාවට යට වෙලා මා සමග ජීවත් වෙන ජනතාව වහල්කමට හසු වෙලා
බලයට ධනයට හසු වෙලා සිහිනුවන නැති වෙලා මේ පුණ්‍ය භූමියේ ගස්වැල් තුරුලිය මහ පොළව මේ උතුම් ධර්මයේ ආභාසය ලබා තියෙනවා. අපේ සංසාරික ජීවිත තුලම ඇතැම් විට අපි මෙහිම මැරිලා ඉපදිලා තියෙනවා. මේ සමාජ මඩගොහරුවෙම මට පේනවා මගේ සිත නෙළුමක් වගේ විකසිත වෙන බව. මට පේනවා මගේ රටෙහි මිනිසුන් බලහත්කාරයට අධර්මයට යට වෙන විට, අතීතයේ උතුම් මිනිසුන් බිහිවෙලා මේ සමාජයම සුවපත් කරපු හැටි. ඉතින් මමත් මගේ දේශයේ ජනතාවගේ යහපත උදෙසා මගේ ජීවිතයම පූජා කරනවා. ආත්මලාභයක් කීර්ති ප්‍රශංසාවක් නොසලකා මගේ දේශයත් ජනතාවගේ යහපතත් සඳහා මගේ ජීවිතය සහමුලින්ම මා කැප කරනවා. මේ උතුම් ධර්මය ලෝකයට ගෙන යාම හැර මට වෙන පරමාර්ථයක් නැහැ.

පන්සිල් සමාදන් වීමට පෙර අපි තෙරුවන් සරණ යමු. තෙරුවන් යනු ලොව පහළ වූ උත්තරීතර මැණික් තුනයි. බුදුරජාණන් වහන්සේ යනු මහා සීලයකින්, මහා සමාධියකින් සහ මහා ප්‍රඥාවකින් සෝභමාන වූ මැණිකක්. ධර්මයේ යනු ඒ මහා ප්‍රඥාවේ උල්පතයි. ආර්ය සංඝරත්නයේ යනු ඒ මහා ප්‍රඥාව ඇසුරු කළ උත්තම ගණයේ පිරිසයි. ඒ තෙරුවන් සරණ ගොස් අපි උදාර ප්‍රතිපත්ති පහක් රකින්නට පොරොන්දු වෙමු. ඒ උදාර ප්‍රතිපත්ති පහ නම් පංචශීලයයි.

භික්ෂුන් අතර බුදුරජාණන් වහන්සේ විශිෂ්ට වන්නේ ආධ්‍යාත්මික වටිනාකම් වලින් පිරී ඉතිරී ගිය බැවිනි. උන්වහන්සේගේ අනන්ත බුදුගුණ සමුදායේ අසිරියෙන්ද උන්වහන්සේ විසින් දේශිත සත්‍ය වූ සද්ධර්මයේ අනුහසින්ද ආර්ය සංඝ රත්නේ ආර්යමය බලමහිමේන්ද ඔබ සැමට සිතක් සාන්ත

සලසන හේයින්ද පැමිණෙන අනතුරු වළක්වාලන හේයින්ද පිරිත නම් වූ ධර්මස්කන්ධය සජ්ජායනා කරනු ලැබුවේ

වාසනාවන්ත පින්වත සූර්ය පරිත්තේ නැත්තම් සූර්ය සූත්‍රයේ තුලින් මේකෙන් අදහස් කරන්නේ මේ සූත්‍රයේ තුලින් සූර්ය දිව්‍ය පුත්‍රයා රාහු අසුරේන්ද්‍රයා විසින් ගිලගත්තා. ඒ වෙලාවේ සූර්ය දිව්‍ය පුත්‍රයානන් බුදුරජාණන් වහන්සේගේ උතුම් නව අරහාදී බුදුගුණ මෙනෙහි කරමින් බුදුරජාණන් වහන්සේගේ පිහිට ආශිර්වාදයේ ආරක්ෂාව මට ලැබේවා කියලා සත්‍යක්‍රියා කළා. ඒ සත්‍යානුභව බලයෙන් ඒ රාහු අසුරේන්ද්‍රයාට මේ සූර්ය දිව්‍ය පුත්‍රයා ගිලගෙන ඉන්න බැරි වුණා. එයි සූර්ය දිව්‍ය පුත්‍රයා අර රාහු අසුරේන්ද්‍රයා විසින් ඒ බන්ධනෙන් නිදහස් කරලා දැම්මා. ඒ සත්‍යානුභව බලය තමයි මේ පිරිතින් පැහැදිලි කරලා දේශනා කරන්නේ. ඕනෑම කෙනෙක් උදේ හවස මේ සූර්ය පිරිත දේශනා කරනවා නම් ඒ තුලින් ඔබලාට පුදුමාකාර සාන්තියක් ආරක්ෂාවක් ග්‍රහ දෝෂ ආදී කොට ඒ සියලු උවදුරු ගැහැට පීඩා නැති කරගෙන ආශිර්වාදයේ ආරක්ෂාව සලසා ගන්නට පුළුවන් පුදුමාකාර බලයක් මේ සූර්ය පිරිත තුල තියෙනවා. ඒ තුලින් ඔබය මෙනෙහි කිරීම තුලින් ඔබය සජ්ජායනා කිරීම තුලින් ඔබය නිතර දෙවේලි භාවිතා කිරීම තුලින් ඔබට යහපතක් වේ.

මහා ගුණ බලයෙන් ඔබ අප හැම දිනාටත් මුළු රටටත් සියලු සත්වයන්ටත් සැපතක් සැනසීමක් සාන්තියක්ම වේවා කියලා ප්‍රාර්ථනා.

බුදුගුණ කියනකොට අහන හැත්තන්ගේ සිත් සැනසෙනවා. අහන හැමදිනාගේම සිත් සැනසෙනකොට අපටත් පින් සිද්ධ වෙනවා. බුදුගුණ මහාණ්ඩින් කියනකොට වාක් සුචරිතය පුරුදු වෙනවා. තමන් කියන වචනය ලෝක සත්වයා සාංසාරික ජීවිතයේදී මහත්සේ පිළිගන්නවා. බුදුගුණ මහාණ්ඩින් කීමෙන් බොහෝ ජීවිතවලට ආශිර්වාදයක් ලැබෙනවා. අනන්ත බුදුගුණ බලයෙන්, අනන්ත ධම්ගුණ බලයෙන්, අනන්ත සංඝගුණ බලයෙන්, සූවිසි මහා ගුණ බලයෙන්, උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, උතුම් දළදා වහන්සේගේ අනන්ත ආනුභාව බලයෙන්, අෂ්ඨඵල බෝධීන් වහන්සේලා, දෙතිස්ඵල රුහ බෝධීන් වහන්සේලාගේ අනන්ත ආනුභාව බලයෙන් ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින බෝධිද්‍රුම රාජයාණන් වහන්සේලාගේ අනන්තානුභාව බලයෙන් සතර දළදා වහන්සේ, අකුධාතුන් වහන්සේ, ග්‍රීවාධාතුන් වහන්සේ, ලලාටධාතුන් වහන්සේ, කේසධාතුන් වහන්සේලා ඇතුළු කොට ලංකා ධරණිතලයේ පුරා සියලු වෙහෙර විහාරස්ථානවල පූජ්‍යස්ථානවල වැඳුම් පිදුම් ලබමින් වැඩ සිටින උතුම් සරුවඥ ධාතුන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ අනන්ත බුදුගුණ බලයෙන්, පින් කැමැති දෙවියන්ගේ දේවාසිරුවාදයෙන්, ලෝකපාලක ශාසන මාමකින් ද්‍රූපේන්ද්‍රාදී සමස්ත දේව මණ්ඩලයේ දේවාසිරුවාදයෙන් ඔබ අප හැම දෙනාගේ යහපත් පැතුම් ප්‍රාර්ථනා බුදුන්පත් වේවා. අපල උවදුරු දුරු වේවා. ඇස්වහ කටවහ දෝෂ නැති වේවා. සතුරු කරදර බාධා දුරු වේවා. දියුණුවට බලාපොරොත්තුෙන් සිතන මතන කරන කියන යන එන ගමන බිමන සරුවප්‍රකාරයෙන් සඵල වේවා. මේ පූජානිසංස බලයෙන් ඔබට යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා ප්‍රාර්ථනා.

පිරිත යනු පරිත්ත යන පාලි වචනයෙහි සිංහල වදනයි. පරිත්ත යන්නේ අරුත හාත්පසින්ම රැකවරණය ලබා දීමයි. පිරිත් සජ්ජායනයෙන් නැගෙන නාදය විනිවිද යන ක්‍රියාකාරී බලවේගයක් සේ සැලකේ.

සැම කී ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනය කොට වතාලේ පානතුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපතිව වැඩ සිට අපවත් වී වදාළ ප්‍රවචන කීර්ති ශ්‍රී සරබඤ්ඤ විශාරද පූජ්‍යපාද මිගස්වැවේ සෝමරතන ස්වාමින් වහන්සේ විසිනි.

ගේ ශාසනයේ ලාභීන් අතර අගතන් පත්‍රහතන් වහන්සේ සීවලී මහා රහතන් වහන්සේය. ඒ උතුම් සීවලී මහා රහතන් වහන්සේගේ මහා තේජානුභාවයෙන් ධනය කීර්තිය වර්ධනය වේවා. භව භෝග ආහාර පාන සුලභ වේවා. රජ බිය සොර සතුරු බිය දුරු වේවා. ඔබේ කායික මානසික සුවය වර්ධනය වේවා. මේ මහානුභාව සම්පන්න සීවලී පිරිත සෑම දිනකම ඔබේ නිවසේ, ව්‍යාපාරික ස්ථානයේ, සේවා ස්ථානයේ, රථවාහන ආදී ශ්‍රවණය කිරීමෙන්, සිහිපත් කිරීමෙන්, සජ්ජායනා කිරීමෙන් සියලු යහපත උදා කරගන්න.

0: එනිසා මේ ශ්‍රවණය කරන මේ භාවිතා කරන ඔබ හැමට මේ තුලින් සිතක්ම වේවා, සාන්තියක්ම වේවා, යහපතක්ම වේවා.
1: ලෝවැසි හැමගේ ශාන්තිය උදෙසා මේ උතුම් පිරිත් සජ්ජායනා කොට වදාළේ පාදුර ගඟුල සිරි පරම විශුද්ධාරාමාධිපති ප්‍රවචන කීර්ති ශ්‍රී සරභණ විශාරද පූජ්‍ය මීගස්වැවේ